ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: මේ පින්බරව දැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: වෙසක් පොහෝදා සඳ සෙවණේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
3: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක වෙසක්
3: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
2: උත්තම ධාතු වන්දනාව
3: වෙසක් තොරණ
2: පහන් කෝඩෝ
3: සදහැගි
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
3: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
2: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
3: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
4: බැති බරදායකත්වය
5: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කූරගල රාජ මහ විහාරස්ථානයේදී. එෙහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී යර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගි වෙන්නට හැකි. පූජනීය මාපොළගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ විසිනුයි මෙවරත් මේ අසමසම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගිවන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙතෙෆෙම් රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ යූටියුබ් නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කූරගල රාජමහා විහාරයට.
2: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැයින් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
2: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
3: වෙසක් පොහෝදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
2: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
3: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
2: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
3: රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
3: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
2: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
4: බැති බරදායකත්වය
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
7: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
8: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
7: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුභ කරගන්න
8: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
7: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net FM Facebook live
0: මේ පින්බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ
9: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
10: කවදත් අලුත් කා

0: Hot FM Alpha Studio with Cosini and Lehansa.
1: Good morning. උදේ 6 විනාඩි 4 වෙලාව. Net FM Alpha Studio කසුනියන් ලෙහන්සාද කසුනියන් නොවීනා. Good morning.
2: Good morning කසුනියා කියන්නේ ඉතින් Net FM Alpha Studio with කසුනියන් ලෙහන්සා අද චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔන්න අපි මම දන්නවා දැන් අද මම ආවට ලෙහන්සා නැතුව ඔයාලට පාලේ කියලා. එයා ඉක්මනට ගෙනත් දෙන්නම් හොඳේ.
1: ඔයාලට පුළුවන් නේ ගෙනත් දෙන්න. දැන් මෙහෙමයි. මට මෙහෙම එකක් හිතනා උදේ එනකොට නුවීනා. මං ආසයි දැන් ඔයාගේ අර නමටත් නුවීනා කියලා ලස්සනට කියන්න පුළුවන්. දැන් මෙහෙමයි. මට මෙහෙම දෙයක් කියන්න ඕන. වැස්ස ඔයා මෙහෙම වැස්සොත් නම් අපිට ඒක දරා ගන්න අමාරුයි. ඉතින් වැස්ස අපි ඔයාට ගොඩාක් ආදරේ. මහ මෙරත් තරම් අපි ඔයාට ආදරේ වැස්ස. හැබැයි අපේ රත්තරම් බබාල ටික උදේට ඉස්කෝලේ යන්න ඕනේනේ වැස්ස. එතකොට රාජකාරී කරන අය ඒ රාජකාරී වලට යන්න ඕනේනේ වැස්ස. වැඩට යන්න ඕනේනේ වැස්ස. දැන් උදේ අපිත් ඔයාගේ වැස්ස දිහා බලාගෙන ආවනේ වැස්ස. ඉතින් ඒ නිසා දරාගන්න බැරි තරම් වැස්සොත් නම් වැස්ස අපේ කාණු පද්ධතිය එතරම්ම ක්‍රමවත් නැහැනේ.
2: එතරම්ම ක්‍රමවත් නැහැනේ වැස්ස.
1: ඔව්. ඉතින් වැස්ස චුට්ටක් ඒගෙන හිතන්න. දැන් ඔහොම කිව්වට හිතයිද?
2: ඉතින් දැන් බලන්නකො කසුණියක් දැන් අද උදේ මම ගෙදරින් එද්දි මේ හොඳටම වහිනවා. ඒ වුණාට දැන් වැස්ස කියලා අපි වහන් ඉන්න අයට ඒක දැනෙන්න දෙන්න බැහැනේ. එතකොට දැන් මේ වැස්සේ හැමෝම සීතලේ ගෙදරට වෙලා සමහරු නම් දැන් අපේ යාළුවෝ අපේ නැන්දල මාමලා ඔෆිස් යන ඉස්කෝලේ යන ලෑස්ති වෙනකොට එයාලගේ උදේ පාන්දර වැස්ස එක්ක තියෙන සීතල නැති කරලා උණුසුම තමයි අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ.
1: අන්න හරි. ඉතින් ඒක හරියට මේ වැස්සේ අර උදේට බොන කෝපි උග්‍ර වගේ තමයි. හරියට මේ වැස්සේ ඒක උදේට රස්නෙට මොනා හරි බොන දෙයක් වගේ, කන දෙයක් වගේ, ඔයාට දැනෙන දෙයක් වගේ තමයි. ඒ නිසා ඉතින් අපි වැස්සත් එක්ක තමයි අද දවස් අපිට ගෙවන්න වෙන්නේ. මේ දවස්වල අපි හිතන්නේ නැති විදිහට වහිනවා, පායනවා, අවුව පායනකොට පුදුම රස්නයක් අපිට දැනෙනවා. ඔය දේවල් එක්ක අපි අදත් FM Alpha Studio මේ විදිහට ඔයාගේ ගෙදරටම, ඔයා ඉන්න තැනටම, ඔයා වැඩ කරන තැනටම, කොහෙද ඉන්නේ අපි අරගෙන එනවා. ඉතින් රියදුරු මහත්වරුන්ට අපි ගොඩාක් ආදරෙයිනේ හැමදාම. රියදුරු මහත්වරු මේ වැස්සේ නුවීනා හරිම අමාරු රාජකාරියක් කරන්නේ. බලන්නක ඩ්‍රයිව් කරලා පුළුවන්ද අපිට ඕක කරගන්න කියලා. දැන් උදේ මාව අපේ රියදුරු මහත්තයා, බුද්ධික රියදුරු මහත්තයා තමයි මාව අරගෙන ආවේ. ඉතින් එනකොට කියනවා වැස්ස බලන්නකෝ මේ හරි බරයි නේද? ඒ කියන්නේ අර ලොකු වැහි බින්දු හරි ලොකුයි. වැස්සින් ගහනවා වගේ කියලා කියනවා.
2: හරි සද්දයි වාහනේට වැටෙනකොට.
1: ඔව්. ඉතින් එහෙම තමයි. ඒ අත්දැකීම් එක්ක අපි අද දවසේ තියෙන වැඩ ටික කරගෙන යමු. ඔයා ඉන්න තැන ඔයා සුරපුරයක් කරගන්න. ඉස්කෝලේ සුරපුරයක් කරගන්න. වැස්ස කොහොම වුණත් අපි අපේ වැඩ ටික කරගමු. අද ඉන්න අපිට වැස්සක් වගේ කෙල්ලෙක්.
2: තව චුට්ටකින් ගන්න අපි ලෑස්ති වෙනවා කසුනි අක්කේ. කවුද මේ? එයා වැස්සක් වගේ කෙල්ලෙක් විතරක් නෙමෙයි, හරිම ලස්සන රූපයක් තියෙන නංගි බබෙක්.
1: අනේ ඔව්.
2: ඒ වගේම ලස්සන හිනාවක්, ටැලන්ට්ස් ගොඩකින් පිරිච්ච කෙනෙක් තමයි අද අපිත් එක්ක අපේ ස්ටුඩියෝ එක ලස්සන කරන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි චුට්ටකින් තවත් පුංචි වෙලාවකින් අපි අඳුරගමු කසුනි අක්කේ අපේ නංගි බබව.
1: ඒ රන් මැණිකව කවුද කියලා කියනවා හොඳේ. රන් මැණිකක් ඉන්නේ. ඔහොම අහගෙන ඉන්න Net FM Alpha Studio ඒ වගේම Net FM Facebook Live එකෙන් එන්නත් බලාගෙනම ඉන්නකෝ. ජය වේවා, සුබ වේවා. පරිස්සමෙන් වැඩ ටික කරගන්න ඕනේ.

0: උදේහය විනාඩිය කළහයි නැත ෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ වෙලාව නොවීනා
1: ඉතින් ඔන්න කසුනි අක්කි දැන් අපි කිව්වනේ බ්‍රේක් එකට යන්න කලින් අපි කිව්වා අද දවසේ මේ වැස්ස එක්ක අපි වහන් ඉන්න ඔයාලා වුණුසුම් කරන්න අපේ ස්ටුඩියෝ එකට දක්ෂ ලස්සන නංගිව බෙක් අපි අරන් ඇවිල්ලා තියෙනවා කියලා.
0: එයාට මම නම දැම්ම රන් මැනික කියලා.
1: එතකොට අපි ආව අරන් ආවේ කොහෙන්ද?
0: එයා අපි අරන් ආවේ ළඟින්. මොකද දැන් අද ඇත්තටම බලංගොඩින් තමයි එන්න හිටියේ. ඒ වුණාට දැන් මේ වැස්ස වැඩි ඒවත් එක්ක අපි ළඟින් ටක් ගාලා ගෙන ගත්තා. නාවලින් නාවලින්.
1: හරි. ඉතින් ඔන්න නෙතෙෆෙම ඇල්ෆා ස්ටුඩියෝ අද ලස්සන කරන්න අපිත් එකතු වෙලා ඉන්නවා නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ 6 වසර ඉගෙන ගන්න සකුණි උත්තරා ජයසිංහ අපේ නංගි බබා.
0: සකුණි.
2: Good morning.
0: කොයි අය තව හයියෙන් කියන්.
2: Good morning.
1: හරිම හරිම cute නේ අකී වොයිස් එක.
0: ඉතින් ඉතින්
1: කොහොමද විස්තර? මේ දැන් ඔයා උදේ එද්දි කොහොමද ආවේ? වැස්ස කොහොමද හිරත් වැස්ස නේද? කොහොමද ආවේ? කාත්තෙක් දාවේ?
2: අම්මයි තාත්තයි එක්ක.
1: අම්මයි තාත්තා එක්ක. එතකොට ගෙදර තව කවුද ඉන්නේ ඔයාට?
2: අක්ක කෙනෙක් ඉන්නවා.
1: එයා කී වසර දයාගෙන විස්තර ටික කොච්චරට කියන්න බලන්න.
2: එයා දැන් වැඩට යන්නේ. එයාට
0: අපි මේ අමිල මාමට කියලා තව චුට්ටක් මයික් එක මේ ධෝනිගේ ළඟටම කරගන්න වෙනවා. මොකද අනේ ධෝනි කතා කරන්නේ කූඹි හාමියෙක් කතා කරනවා වගේ. එච්චරට අහිංසකයි ලොයිස් එකත් ලස්සනයි. හරි. දැන් කියන්නකෝ මැනික.
2: අක්කගේ වයස 21යි. එයාගේ නම දුලංජි.
0: හරි. දැන් ඔය පවුලේ විස්තරනේ ඔය. මේ ධෝනි මැනිකගෙත් විස්තර ගොඩක් තියෙනවා. ටැලන්ට්ස් ගොඩක් තියෙනවා. දැන් ඔය අහිංසකාවිය වගේ හිටියට බලන්න ඕනේ යාගේ වැඩ ටික නේද? මෙතන දැන් අපිට පේනවා මෙඩල්ස් තියෙනවා, සර්ටිෆිකේට්ස් තියෙනවා. නිකන් يعني විවේක වෙලාවේ යා මොනවද කරේ කියලා තියෙනවා. අපිට කියන්නකෝ ඔයා දැන් සකුණි හැකියාවන් විදිහට කියන්න පුළුවන් මොනවද සකුණිගේ හැකියාවන්?
2: ක්‍රීඩා කරන්න පුළුවන්.
0: තව චුට්ටක් හයියෙන් කතා කරමු.
2: ක්‍රීඩා කරන්න පුළුවන්, නටන්න පුළුවන්, චිත්‍ර දින පුළුවන්.
0: නටන්න පුළුවන්ද? ඕ. චිත්‍ර මොන වගේ චිත්‍ර දඳින්න කැමති?
2: මුහුදු වෙරව වෙරළව ඒ වගේව.
0: එතකොට දැන් සර්ටිෆිකේට්ස් ඔය වැඩිපුර තියෙන්නේ මොන වගේන්ද?
2: ඉස්කෝලේ භක්ති ගී කියලා. තව වෙසක් කාඩ් පත් හදලා මේ තව ඇත්ලටික් වලින්.
1: එතකොට කසුණියක් දැන් මේ දැන් කිව්වේ දැන් ටැලන්ට්ස් විතර ඇහුවම අපේ නංගි බබා කිව්වේ යාට ඇත්ලටික්ස් කරන්න පුළුවන් කිව්වා, ඩාන්ස් කරන්න පුළුවන් කිව්වා, නේද? චිත්‍ර අඳින්න පුළුවන් කිව්වා. හැබැයි යාගේ කටින් මොන්න හොර ගිඩියාගේ කටින් එළියට ආවා භක්ති ගීත කියලා සර්ටිෆිකේට්ස් තියනවා කියලා නේද?
0: කනේ කනේ.
1: එතකොට ඔයාට සින්දු කියන්නත් පුළුවන් යන්නේ. එතකොට දැන් ඔයා මේ ඔන්න දැන් මෙතන තියෙනවා මේ අපේ නංගි බබා ගෙදර ඉද්දි විවේක වෙලාවට ඇඳපු ලස්සන චිත්‍රයක්. ඉතින් කසුණියක් කි දැන් තව ටිකකින් අපි FB live එකනොත් එනවනේ. එතකොට අපිව බලන්න එන ආදරණීය ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මේ නංගි බබා නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ 6 වසරින් අපේ මේ ලස්සනම ලස්සන නංගි බබාගේ ටැලන්ට්ස් කොහොමද, එයා ඇඳපු චිත්‍ර කොච්චර ලස්සනද. මෙතන දැන් අද අපේ ස්ටුඩියෝ එක ගොඩක් මෙඩල්ස් වලින් ගොඩක් සහතික වලින් පිරීලා තමයි තියෙන්නේ. ඉතින් තව ටිකකින් අපේ FB live එකත් එකතු වෙන ඔයාලට පුළුවන් අපේ මේ නංගි බබාගේ වැඩ කිරි ටික කොහොමද කියලා බලන්න.
0: හරි. අපි WhatsApp පැත්තට යන්න ඕන නොවිනා. මොකද අපිට ගොඩක් බර්ත්ඩේ විෂස් එනවා. එතකොට එක එක ඉස්කෝලවල තියෙන විශේෂත්ව නේද? අපි WhatsApp අංකේ කියමු.
1: හරි. ඉතින් ඔන්න වෙනද වගේම ඔයාලට අදත් පුළුවන් අපිට WhatsApp message එකක් දාන්න 0711 95 95 95. ආයිමත් මං කියන්නම් 0711 95 95 95 කියන අපේ සුපරදු WhatsApp අංකයට ඔයාලගේ පැති වැස්ස කොහොමද, අද ඔයාලගේ දවස ගත වෙන්නේ කොහොමද, අද ඔයාලගේ plans මොනවද කියලා අපිත් එක්ක ඔන්න share කරගන්න ඔයාලටත් පුළුවන්. කසුණියක් කි දැන් එහෙම කියනකොටම ඔන්න අපිට ගොඩක් messages නම් ඔන්න WhatsApp පැත්තට එනවා. කොළඹ විශාක විද්‍යාලේ 3 වසරින් අපේ සඳිනා නංගි දාලා තියෙනවා ඉර මාමා එබිකම් කරනකොට ආදරේ අරන් ගෙදර එන ඔයාලට ලස්සන දවසක් වෙන්න කියලා. ඉතින් ඔයාටත් සේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පැංචි.
0: ඉර මාමට ඉක්මනට එන්න කියලා කියමු නේද පැංචි? අපේ ඉර මාමට අද ගොඩාක් ආදරේ.
1: ගොඩාක්.

0: ආදරේ ආදරේ ආදරේ නිසාම තමයි වැස්සත් පෑවුවත් මේ කොහේ හිටියත් මොනම කරත් අපි එන්නේ ඔයාගේ ළඟට හැමෝ දෑසනක්ම ලස්සන කරන්න හොඳම මෝනින් වයිබ් එක අරගෙන. ඉතින් මේ වයිබ් එක තමයි ඔයා දවස තිස්සේම අරගෙන යන්න ඕනි. අපි ඔයාට මෙහෙම තෑග්ගක් විදිහට දෙනවනේ නෝ වීනා නේද? දැන් මෙහෙම කිව්වට හැමෝටම පේන්නේ නැහැ. ඉතින් එතකොට ඒ තෑග්ග ඔයා ලස්සනට අරගෙන යන්න ඕනි. අතින් අත දෙන්න ඕනනේ.
1: මේ මං දැන් මේ මං හරි ආසයි මේ කසනයාගේ මගේ නම කියන විදියට නුවීනා. ඒ මගේ නම දැන් හැමෝම කියන අන්කොමන් නමක් කියලා, ගොඩක් අයට නැහැ කියලා. ඉතින් කසනියක් තමයි මගේ නම ලස්සනටම කිව්වේ. ඇත්තටමනේ
0: ඒකනේ ආනේ. ඉතින් දැන් ඕන අපේ WhatsApp එකට අපිට බර්ත්ඩේ විෂස් එනවා. අපි ඒව ඉස්සරහට කියනවා. ඔයා අපිට එවන්න. අපි තව ටිකකින් බර්ත්ඩේ විෂස් ගැන කියනවා. අද කවුද බර්ත්ඩේස් සමරන්නේ කියලා. ඒ වගේම දැන් අපි කියවන්නේ නුවීනා 0711 95 95 95 අපේ WhatsApp නම්බර් එකට ඉස්කෝලවල තියෙන විශේෂතා එවන්න කියලා.
1: ඉතින් ඔන්න දැන් එතකොට අපිට මෙසේජස් එනවා. සහ කසුනියක්ගේ ආරංචි වෙන විදියට අද ගොඩක් ස්කූල්ස් වල මේ ප්‍රිෆෙක්ට් බැජින් සෙරමනීස්, ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සව එහෙම තියන්න ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් දැන් බලන්නකො හොඳටම වැස්සනේ. දැන් අද අපේ ස්කෝලෙත් ස්පෝර්ට්ස් මීට් තියන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ
0: ගම්පහ රත්නාවලියේ.
1: ඉතින් දැන් වැස්සනේ. දැන් ඊයේ රෑ අපේ යාළුවෝ මුළු රෑම ස්කෝලේ ඉඳලා හවුසස් හැදුවා. ගොඩක් මහන්සි වුණා. ෆොටෝස් එහෙම දාලා තිබුණා. එතකොට දැන් වැස්ස චුට්ටක් අඩු වෙලා තියෙනවානේ. එතකොට චුට්ටක් දැන් එයාලගේ මහන්සිය දැන් එයාලට සම්පූර්ණ දුක හිතනවත් ඇති යන්නේ මුළු රෑම මහන්සිය නිසා. ඉතින් අපි ආයි ආදරෙන් වැස්සට කියමු චුට්ට අඩු වෙලා ගිහිල්ලා අපිට ඉරමාවව ගෙනත් දෙන්න කියලා.
0: අර මං කිව්වා වගේ කියන්න ඕන
1: චුට්ටක්. ඔ කසුණියක් දන්නවනේ හරි ආදරෙන් කියලා එහෙම ගෙන්න ගන්න හැටි.
0: ඉතින් මේ දැන් ඔහොම කියනකොට Facebook live එකට එන්න කියලා මම කියනවා ඉක්මනටම. නැත film Facebook live එකට ඇවිල්ලා බලන්නකෝ අත නාවලින් ආපු රන්මැණික කවුද කියලා. අපියාගේ නම කියමුද?
1: හරි. ඉතින් කසුණියා කියන්න අද නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ අපිත් එකතු වෙලා ඉන්නවා නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ 6 වසර ඉගෙන ගන්න සකුණි උත්තරා ජයසිංහ නංගි බබා.
0: සකුණි ආසයිද ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න?
2: ඔව්.
0: හා දැන් ඒකට තමයි වැඩ ටික කරගෙන යන්නේ නේද? දැන් ඔයා හපනෙක් වුණාම ඔයාට ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න පුළුවන් නේ. ලීඩර්ෂිප් ක්වොලිටීස් තියෙන්න ඕන නේද? හා අපි බලමුකෝ ඉස්සරහට. දැන් ඔන්න මේ ප්‍රිෆෙක්ට් ෂිප් එක ගැන කිව්ව නිසා නොවේන අද දවසේ කම්බුස්සාවල අහලා තියෙනවද? කම්බුස්සාවල කියලා
1: හරිම අන්කොමන් නේද ඒ නම.
0: කම්බුස්සාවල ඉස්කෝලයක්. හරි. මේ දකුණු පළාතේ අපි ප්‍රින්සිපල්ව සම්බන්ධ කරගත්තා ඉස්කෝලේ ගැන විස්තරත් එක්කම අද වෙන විශේෂතා ගැන කියන්න කියලා. ඇවිත් ඉන්නවා අයිබෝවන් විදුහල්පතිතුමනි.
3: උදෑසනක් වේවා සියලු දෙනාටම. නෙට් FM LP ස්ටුඩියෝ තුලින් ශ්‍රී ලංකාවේ මුතු ඇටි ගම්බද පාසලක් පිළිබඳ ලොවක් දැනුවත් කරනට ලැබීම වාසනාවක් කොට සලකනවා. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංගල කලාපේ බෙලියතු කොට්ටාසේ පිහිටා ඇති කම්බුස්සාවල මහාවිද්‍යාලය අතිදක්ෂ දරුවන් 80ක් පමණ සිටින ශ්‍රමණීය පාසලක්. ඉතින් විදුහල්පතිවරිය වශයෙන් මට ඉතා ආඩම්බරෙන් කියන්න පුළුවන් මේ දක්ෂ දරුවන් පිරිස ශිෂ්‍ය සාධනීය මට්ටමින් ඉතා ඉහළ තලයකට ගෙන යා හැකි බව. එමෙන්ම විදුහල්පතිවරියක් විදියට උදෑසන විකාශනය වන ඇල්ෆි ස්ටුඩියෝ වැඩසටහන ඉතාමත්ම වැදගත් වැඩසටහනක් විදියට සෑමදාම සවන් දෙන වැඩසටහන. ශ්‍රී ලංකාවේ සැඟුණු දක්ෂ දරුවන් ලොවට හඳුන්වා දෙන එකම වැඩසටහන විදියට තමයි LP ස්ටුඩියෝ වැඩසටහන මම දකිමි. සිසුනයෝ අභිසේ 2026 නායකයින් බිහි කරන මේ මහා මංගල්‍යය තුලින් කම්බුස්සාවල මහාවිද්‍යාලය තුල නායකාන්කුර මතු කර රටට දායාද කරන දක්වන වෑයමක් විදියට මම අද දවස දකිනවා. අද දිනේ කම්බුස්සාවල මහාවිද්‍යාලයට ඉතා සුවිශේෂී දිනයක් වන්නේ 2026 වර්ෂයට නායකාන්කුර රටට දායාද කිරීමට අප ඉතා අලංකාර උත්සවයක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ මංගල්‍යයේදී මගේ පාසලේ නියෝජ්‍ය විදුහල්පති ගෝණදෙනී මංගල හිමියන් මෙන්ම ඉතා දක්ෂ ආචාර මණ්ඩලයක් සිටින මගේ ඇදුරු මඩුල්ල, ඒ වගේම දරුදැරියන් සහ දෙමාපියන් මං ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. කම්බුස්සාවල මහාවිද්‍යාලයේ දරු පැටවුන් ඉතාමත් දක්ෂයි කියන්නේ ඔවුන් නාට්‍යවලට, නැටුම්වලට, නිවේදනයට, ඉංග්‍රීසි හැකියාවන්ට කතික මෙන්ම බොහෝ විෂය දක්ෂතාවලින් පිරිපුන් දරු පිරිසක්. ඉතින් මේ දරුවන්ගේ ශිෂ්‍ය සාධන මට්ටම 75 ඉක්මවලා තියෙනවා. මේ දක්ෂ දරුවන්ටත් ඇදුරු මඩුල්ලටත් සියලු දෙනාටත් ශිෂ්‍යනායක උත්සවය සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්ය ලැබෙන කියලා ඇල්ෆා ස්ටුඩියෝ තුලින් මම ප්‍රාර්ථනා කරනවා.
0: බලන්න නුවිනා කොහොමද මේ විදුහල්පතිතුමියගේ එනර්ජි එක?
1: ජවය.
0: දැන් ඉන්නේ ඉස්කෝලේ ළමයි 80යි. හරි. 80 දෙනයි ඉන්නේ. ඒ වගේම ටීචර්ස්ලා ඉන්නේ 20 දෙනයි. හා ඒ හැම ළමෙකුටම ඒ 80 දෙනාටම මොකක් හරි හැකියාවක් තියෙනව නෝවීනා. එක්ක රඟපාන්න පුළුවන්, එක්ක නටන්න පුළුවන්, එක්ක ඉංග්‍රීසි භාෂාවට ලොකු හැකියාවක් තියෙනව, හොඳට ඉගෙන ගන්න පුළුවන්, ඒ වගේ මොනවා හරි දක්ෂතාවයක් තියෙනව. ඉතින් මෙන්න මේ වගේ විදුහල්පතිවරු බලන්නක කරන කැපවීම, මේ ටීචර්ස්ලා කොච්චර උනන්දුවක් දක්වනවද, කොච්චර කැපවීමක් කරනවද අපේ රටේ දරුවෝ වෙනුවෙන්. මේ 80 දෙනා අපි ඉදිරිය ගැන හිතුවොත් මේ ඉස්සරහ ජෙනරේෂන් එකනේ නේද? ජෙනරේෂන් එක. එතකොට ඉදිරිය ගැන හිතුවොත් කොච්චර ලස්සනයිද. අපි ගෞරව කරනවා කම්බුස්සාවල මහාවිද්‍යාලයේ විදුහල්පතිනි ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට. ඊඑස් හේමමාලි ගුරුතුමියේ කතා කරේ විදුහල්පතිතුමිය. අපි හරි ආදරේ. ඉතින් හැම ගුරුවරයෙක්ම මම දන්නවා ගොඩාක් මේ වගේ ලොකු කැපවීමක් කරනවා අපේ දරුවෝ වෙනුවෙන්. ඒ නිසා අපි ඉස්සරහට සකුණිකෙන් අහමු එයාගේ ස්කෝලෙන් ලැබෙන සපෝට් එක කොයි වගේද කියලා.
1: ඉතින් දැන් කසුණියක් කී ඔන්න ගුරුවරු අපේ ටීචර්ස්ලා ගැන කියනකොට මටත් දෙයක් කියන්න හිතුණා. අපේ ටීචර්ස්ලා හැම වෙලාවෙම අපිට උගන්වන්නේ ආලගේ හොඳ දේවල්, අපිට විශේෂ දැනුමද, හොඳ පුරුදුද, මේ හැමදේම අපිට දෙන්නේ. එයාලා හැම වෙලෙම දකින්න කැමති අපි එයාලට වඩා හැම වෙලාවෙම පොඩ්ඩක් හරි අඩියක් හරි ඉදිරියෙන් ඉන්නවාට. ඉතින් අන්න ඒ නිසාම මේ වෙලාවේ කම්බුස්සාවල විද්‍යාලයේ ආදරණීය ගුරුවරු වගේම අපේ මුළු මහත් ලංකාවෙම අපේ ආදරණීය අපිට චූටි බබාලට ගුරු හරුකම් ලබා දෙනේ ටීචර්ස්ලා හැමෝම මේ වෙලාවෙ ඉතින් ආදරෙන් මතක් කරනවා නේද කසුණියක්?
0: එහෙම කියනකොට වැස්ස ඔයා හිතලා බලන්න අද කොහොමද සාරිහෙ මැඳගෙන මේ වැස්ස යනකොට අපේ ටීචර්ස්ලා. අපේ චුටි දෝනිලා යුනිෆෝම් එක ඇඳගෙන අර ලස්සන සුදු ගවම ඇඳගෙන මේ බලන්නකෝ දැන් සකුණිගේ ලස්සන නේද බ්ලේසර් එක දාලා ස්මාර්ට් එකට ඇවිත් ඉන්නවාද. ඉතින් ඔක්කොම කරගෙන මේ වැස්ස යනකොට බලන්නකෝ වැස්සේ කරන කැපවීම. ඒ නිසා වැස්ස තව හිතන්න ඔයා.

0: ZFM Alpha Studio with Cosmi and Lehansa. FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM. ಮಾರಾಂತಿಕ ಡೆಂಗು ಮತ್ತು ಆರಕ್ಷಾವಟ ಪೆಂಗಿರಿ ಅಡಂಗು ಸಿದ್ಧಾಲೇಪ ಮೊಸವೇ ಸ್ಪ್ರೇ ಸಿಯಟ ಸಿಯಕ್ ಸ್ವಾಭಾವಿಕಾಯಿ ಸಮಟ ಹಿತಕರಾಯಿ ಸಿದ್ಧಾಲೇಪ ಮೊಸವೇ ಸ್ಪ್ರೇ ಮಧುರುವನ್ ಪಲವಾಹರಣ ವಿಶೇಷಜ್ಞ
1: ಮಾತರ ಫ್ರೀಲೆನ್ ಹಾಲ್ ಮೆಸು ರಸ ಸೋಯಾಮೇಟ್ ಕಣ್ಣ ಕಣ್ಣ ಆಸಹಿತನ ರಸೆಯನ್ ಸಹ ಗುಣೇನ್ ಇಹಲ ಮಾತರ ಫ್ರೀಲೆನ್ ಹಾಲ್ ಮೆಸು ರಸ ಸೋಯಾಮೇಟ್ ಒಬ್ಬ ತದಮ ರಸ ಬಲನ್ನ
2: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10
3: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36 36 ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
4: ඒ ඇබිලිටිය උන්ගේ අමාරුවක් ආවා පිළිගත්තා මට වේදනාව අඩු වුණේ නැහැ මට දැනගන්න ලැබුණා මේ කොරන කළ ආයුධ මා බිහිත් කරලා ආවි බිහිත් කරනවා කියලා සංස්කෘතිය ගියා වීරතුරු මාත්‍ය මුණගැහෙන්න මම වාර හතරක් වෙනකල් බිහිත් ගත්තා මාත්‍ය තුනක වගේ කාලයක් රෝගී තත්ත්වය සුව වුණා
3: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940 තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
5: නේත්‍රාලෝක වෙසක්
3: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
5: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
3: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
5: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
3: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
5: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
3: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
5: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
3: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
6: බැති බරදායකත්වය
5: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
7: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්
3: ඔව් මන් දන්නවා ට්‍රැවල් නෙට්
7: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672
6: FM 95 FM 94.8 Net FM
0: Net FM Alpha Studio with Cosmi and Lehansa.

0: කොහොමදේ වචන?
1: දැස මගේ පින්වන්තයිලු.
0: ඒකනේ පින්වන්ත කරගන්න ඕනිඉතිං. ලස්සන ඇස් දෙකක් දේල තියෙන්නේ ලස්සනට බලන්න.
1: ලස්සන දේවල් බලන්න.
0: හරියටම හරි. මෙහෙමයි දැන් ලස්සන දේවල්ම පේන්න නෑනේ අපිට. තෝර බේරගෙන අපිට සිද්ධ වෙනව ඇරර ඒක හරියට බැලන්ස් කරගන්න මැනේජ් කරගන්න.
1: අපි අල්ෆ ස්ටඩියෝකින් හැම දාම වගේ කියන දෙයක් නෑර බැලන්ස් කරනවා කියන එක මැනේජ් කරනවා කියන එක. එතකොට දැන් අර අකි කිව වගේම දැන් හැම දාම අපිට ලයි් එකේ වුණ අරමි හැපි දේවල්ම සිද්ධ වෙන්නේ නැහැනේ. එතකොට ලස්සන දේවල්ම දකින්න හම්බෙන්නේත් නැහැනේ. ඉතින් ඒ කොයි විදියට කොයි දේවල් ආවත් ඒ දේවල් විදිහා පොසිටිව් විදියට බලලා ඒ හැම අවස්ථාවකම තියෙන හොඳ දෙයක් අපි අරගෙන ඒ හැම අවස්ථාවක්ම ලස්සනට මැනේජ් කරගන්න ඕනියමනේ.
0: ඔව් අපි ප්‍රසන්ටේෂන් එකක් බලමු ද අපේ සකුණිගේ. නාවල ජනාධිපති බාලිකානේ. නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ සකුණි. සකුණි ඔන්න නොවීනා අක්කත් එක කරන්න බලන්න. කෝ ප්‍රසන්ටේෂන් එකක් අපි කරලා පෙන්නමු අහගෙන ඉන්න හැමෝටම. ස්ටාර්ට් කරන්න. අර ෆේස්බුක් ලයිව් එකේ කරේ ඒක.
2: අයිබෝවන් අද අපි එකතු වෙලා ඉන්නේ නෙට් FM ආයතනයේ වැඩසටහනකට.
1: ඔව් ඉතින් ඔන්න ගුඩ් මෝර්නින් හැමෝටම. ගුඩ් මෝර්නින් නංගි බබා. අදත් ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක. ඉතින් ඔන්න ඒ කටහඬ ඇහුනේ අද අපිත් එක්ක අපේ ස්ටුඩියෝ එක ලස්සන කරන්න ඇවිල්ලා ඉන්න නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ 6 වසර ඉගෙන ගන්න අපේ සකුණි නංගි බබා.
0: සකුණි අපි සින්දුව අහමු සකුණිගේ.
1: හා
0: හා ඒක කියන්නකෝ.
1: ටැලන්ට්ස් තියෙනවනේ නේද? දැන් එකම එකකට යන්නත් බෑනේ. හරි එහෙනම් ඔන්න දැන් අපි ඒ විදියට ප්‍රෝග්‍රෑම් එකක් පටන් අරගෙන අපේ නංගි බබාට පුළුවන් සින්දු කියන්න. අපේ කසුණියකගේ රන්මැණිකට සින්දු කියන්නත් පුළුවන්. හරි එහෙනම් අපි ලස්සන සින්දුවක් කියමු.

0: වැඩ හොඳින් කරන හොඳළමයෙක්ලු මම පාරං වැඩ හොඳින් කරන හොඳළමයෙක්ලු.
1: ඒක නම් පේනවා හරි අහිංසක ළමයෙක් කියලා. තාම චූටී නිතින් නේද? තාම ට්‍රේන් වෙනවා නේ, අත්දැකීම් ඉගෙන ගන්නවා. දැන් අදත් එයාට ලැබුණ හොඳ අත්දැකීමක් නේ එෆ්එම් ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා. එහෙනම් දෝනි ඉදිරියටම යන්න, ජීවිතේ ලස්සනම වෙන්න කියලා අපි විශ් කරනවා. ස්තුතියි.
2: ඉතින් ඔන්න වැස්ස ගැන කියන්න කිව්වා නේද? සමහර පැතිවලට වැස්ස තදයි, ගොඩක් පැතිවලට වැස්ස තදයි. ඉතින් කසුණියක් අපේ රියදුරු මාමල මතක් කළා. ඒ විතරක් නෙමෙයි, අපි වහන් ඉන්න හැමෝම අදලියට පාලියට යනවා නම්, ඉස්කෝලේ යනවා නම් පරිස්සමින් යන්න, ඔෆිස් යන නන්දල මාමල පරිස්සමින් ගිහිල්ලා එන්න. ඔයාලගේ ගෙදර ඉන්න හැමෝම ඔයාලයි ගෙදර ඉන්න කම්මඟ බලාගෙන ඉන්නවා. ඉතින් එයාල වෙනුවෙන් පරිස්සම් වෙන්න. ඉතින් අද අපිත් එක්ක මෙසේජස් ගොඩක් ආවා. ඒ හැමදේටම
1: ඒ අතර බර්ත්ඩේ විශේෂුත් තියෙනවා කියන්න. කොත්මලේ ජනාධිපති විද්‍යාලයේ ශෂිනී සඳනිම, එක් මහින්ද විද්‍යාලය, මහින්ද විද්‍යාලයේ පැල්මඩල විනුක පබසර අද උපන්දිනය සමරනවා කොත්මලෙන්. එතකොට පැල්මඩුල්ලෙන්, ඒ වගේම බලංගොඩ මෛත්‍රී විද්‍යාලයෙන් විනුක සේනාරත්න සමරනවාද 17 වෙනි උපන්දිනය. ඉතින් මේ හැමෝටම අපි සුබ උපන්දිනයක් වේවා කියලා කියාගෙන මද යනවා. මම කසුනි.
2: මම නොවේ නයිතින් සතටින් පරිස්සමෙන් ඉන්න දවස ඔයාගෙම කරගන්න හොඳේ.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. Travel Net.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
2: අයිබෝවන්, රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමග මම සමීර බණ්ඩාර වේරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
2: බස්නාහිර සබරගමුව සහ වයඹට මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසේ. කිරිඳි වැලට මිලිමීටර 312ක වැස්සක්. කැලණි, කළු, අත්තනගලු සහ මහවයේ ජලමට්ටම් ඉහළට. ජනපති ලේකම්දුරේ වෙනසක් ගෙන ගියක්. විෂමද්‍රව්‍ය උදුරට එරෙහි රටම එකට ජාතික මෙහෙයුම අලුත් වැඩක.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net Weather News.

0: බස්නාහිර සබරගමු සහ වයම් පළාත්වල ඇතම ස්ථානවලට අද දිනේ මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වල ඇතම ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කලකුණු විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.
1: නිරිතදිග මෞසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතිනවා. ඒ අනුව දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන්න පුළුවන්. අද දවසේදී විශේෂයෙන්ම බස්නාහිර, සබරගම සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි තවදුරටත් ඇති වේවි. ඒ අතරින් විශේෂයෙන්ම බස්නාහිර, සබරගම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි ඇති වේ හැකි අතර ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසිවර කිහිපයකුත්, ඌව පළාතේත් මඩකලපුව සම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකින් පවන පසුව වැසිහෝ ගිගුරුන් සහිත වැසිත් ඇතිවිය හැකි. විශේෂම ගිගුරුන් සහිත වැසි පවතින අවස්ථාවල ඇතිවිය හැකි. තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවිය හැකි. අනතුරුවම කරගෙන අවශ්‍ය පියවර ගන්න ලෙස ජනතාවට මතක් කර සිටිනවා. ඊට අමතරව මධ්‍යම කඩුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල, ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර 35ක් පමණ වන අරමක තද සුළං පැවතිය හැකි. ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
0: මේ අතර අද උදෑසන 6:00 අවසන් වූ පැය 22 තුළ මිලිමීටර 312ක වැඩිම වර්ෂාපතනය කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වූ බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පරකඩුව ප්‍රදේශයෙන් මිලිමීටර 299ක් සහ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර 272ක වර්ෂාපතනයක් වාර්තා වූ බවයි මීට නොබ වේලාවකට පෙර net news කළ විමසීමකදී කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර කැලණි කලුමෙන්ම අත්තනගලෝයේ සහ මහවොයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.ඒ. සූර්යබණ්ඩාර මහතා,
2: ඊයේ රාත්‍රියේ සිට ඇදහැරෙන වර්ෂාපතනයත් එක්ක විශේෂයෙන්ම ගංගාතුරුණි කීපයක අධික වර්ෂාපතනයක් දක්නට ලැබෙනවා. ඒ අනුව කැලණිගඟ, කළුගඟ, අතනගලුවේ සහ මහවය ගංගාවල ගංගාතුරුණිවල විශේෂයෙන්ම මිලිමීටර 200ත් 300ත් අතර වර්ෂාපතනයක් ඇතැම් ස්ථානවල ලැබිලා තියෙනවා. ඒ වගේ මේ වන විටත් වර්ෂාපතනය ලැබෙමින් පවතිනවා. මේ නිසා අතනගලුවේ විශේෂයෙන්ම සුළුගඟ උතුර තත්ත්වය දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ අනුව දුනමලේ මිනුම් මධ්‍යස්ථානයේ මේ විට මිලිමීටර 200 ඉක්මවා වර්ෂාපතනයක් අපිට දකින්නට තියෙනවා. වගේම ඉහළ ද්‍රෝණිය ඇතැම් ස්ථානවල මිලිමීටර 250ට වඩා වැඩි වර්ෂාපතනයක් දකින්නට තියෙනවා. මේ නිසා විශේෂයෙන්ම ගම්පහ, කටාන, වත්තල වැනි ප්‍රදේශවල පහත්ින් කැලණි යටවීමේ අවධානම තියෙනවා. ඒ වගේම කැලණිගඟ ඉහළ ද්‍රෝණියේ අවිසාවේල්ල, කිතුල්ගල, ඒ වගේම හාන්වැල්ල ප්‍රදේශයේ මිලිමීටර 200කට ආසන්න වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඒ වගේම තවමත් වර්ෂාපතන ලැබීමෙන් පවතිනවා. මේ නිසා ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ දක්වා ගම් වතුර තත්ත්වය දක්වා වර්ධනය වී නැතත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන කාරණාව ඉල්ලීමක් කරනවා. ඒ වගේම කළුගඟේ රත්නපුර සහ නිරියැල්ල ඒ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර 200ත්, ඇතැම් ස්ථානවල මිලිමීටර 100ත්, 150ත් අතර වර්ෂාපතනයන් ඉහළ ද්‍රෝණී දකින්නට තියෙනවා. මේ නිසා රත්නපුර සහ ඒ ආසන්නයේ ප්‍රදේශවල ඇතැම් විට තව දුරටත් වර්ෂාපතන ලැබීම සමග ගම් වතුර තත්ත්වය දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පඩල්ගම මහවොයේ මිලිමීටර 300කට ආසන්න වර්ෂාපතනයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ අනුව බඩල්ගම, ගිරිඋල්ල සහ බඩල්ගමයින් පහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ජල මට්ටම් වැඩිවීමේ අවධානම තියෙනවා. මේ සම්බන්ධයෙන් උත් අවධානය යොමු කරන්න.
0: දැන් net news කනින් කොනින් නසුණු කතා විශේෂාංගය.
3: කනින් කොනින් ඇසුණු කතා. කනින් කොනින් ඇසුණු කතා. අදත් දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කතා කණින් කොණින් ඇසෙනු කතා. පහුගිය 19 වනද, ඒ කියන්නේ අර ජාතික රණවිරු සැමරුම් උත්සවයේ තිබිච්ච දවසේ, හදිසි කැබිනට් රැස්වීමක් ගන්න තීරණයක් කරන් තියෙනවා. හැබැයි මේක තියන් තීරණය කළ තියෙන්නේ පාර්ලිමේන්තුවේ. මොනවා වුණත් මේක කැබිනට් රැස්වීමක් විදිහට නෙමෙයි අන්තිමට තිබිලා තියෙන්නේ. ඒකට හේතුව අගමැතිවරිය ඉඳලත් නැහැ, නලින් දැමතුමා ඉඳලත් නැහැ. මේ වගේ කීප දෙනෙක්ම මේකට සම්බන්ධ වෙලා ඉඳලා නැහැ. පස්සේ අන්තිමට මේක නිකම්ම නිකන් සාකච්ඡාවක් විදිහට තිබිලා ඉවර වෙලා තියෙනවා කියලා තමයි දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කට්ටිය කතා වෙන්නේ. මේකට ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වෙලා තිබෙන්නේ ඩොලරයේ ඉහළ යාම පිළිබඳව. ඩොලරයේ ඉස්සරහ සතිය මොන වගේ වෙයිද කියන එක පිළිබඳව මේකේ වැඩි වශයෙන් කතා කළා කියලා තමයි වාර්තා වන්නේ. කොහොම හරි මේකල කරන්න පුළුවන් දේවල්, මොන වගේ දේවල්ද අපිට මේකන බලක්ව ගන්න කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්, මොන වගේ සහනද, මොන වගේ වැඩ පිළිවෙලද කරන්න පුළුවන් කියන එක පිළිබඳව මේක ඇතුලේ කට්ටිය කතා වුණා කියලා තමයි වාර්තා වන්නේ. ඩොලර 150 160 70 80 දක්වා යයිද මේ වගේ දේවල් කතා වුණත් කියලාත් වැඩිදුරටත් වාර්තා වෙනවා. අමරිකාවේ ඉන්න ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ එම තනතුර නිල අස්වීමට තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එම තනතුරට පත් කරන්න යන්නේ කවුද? එම තනතුරට පත් කරන්න යන්නේ වර්තමාන ජනාධිපති ලේකම්වරයා කියලා තමයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. එතකොට කවුද ජනාධිපති ලේකම්? ඔව්, ජනාධිපති ලේකම්වරයා විදිහට ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ වෙද්දී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා විදිහට තමයි කටයුතු කරන්නේ. ඒ වගේම ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙක් විදිහටත් කටයුතු කරනවා කියලා තිරේ පිටපස්සේ දේශපාලන වේදිකාවේ කතා වෙනවා. අමරිකාවේ ඉන්න ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහට එම තනතුර අහිමිවීමත් එක්ක ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීම සම්බන්ධවත් සාකච්ඡාවක් තිබිලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉල්ලීමක් ඔෆර් එකක් ගිහිලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. කොහොම හරි ඒක මහින්ද සමරසිංහ ප්‍රතික්ෂේප කළා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ දවස්වල වර්තමාන දේශපාලන තත්ත්වයේ වගේම ඩොලර එකට වෙලා තියෙන දේවල් පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වෙච්ච සාකච්ඡාවකදී ඒකේදී පක්ෂ කට්ටිය එකතු වෙලා කරන ලද සාකච්ඡාවකදී වැඩිදුරටත් කතා වෙලා තියෙනවා. සාකච්ඡා පටන් ගලන් තියෙන එතන හිටපු කෙනෙක් ගිහිල්ලා අහලා තිනවා මේ ඔබතුමාව මුණ ගැහෙන AKD ආවද? AKD විතරක් නෙමෙයි, ඉතින් තව ඉතින් දේශපාලඥයෝ කීප දෙනෙක්ම ආවා කියලා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා බොහොම සැහැල්ලුවෙන් උත්තර දීලා තිනවා. මේ අතරතුරේදී වර්තමාන දේශපාලන තත්ත්වයේ වගේම ආණ්ඩුවේ යාන්ත්‍රණය සම්බන්ධව මේකෙදි කතා වෙලා තියෙනවා. මේකට ආපු කට්ටිය කියලා තියෙන්නේ මේ ආණ්ඩුවේ යාන්ත්‍රණය අරගෙන යන්නේ මැනේජ්මන්ට් එක අරගෙන යන්නේ පිටින් කට්ටිය හොයමින් ඉන්නවා කියලා වාර්තාත් වෙනවා කියලා තමයි මේකෙදි කියලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඉතින් තනතුරු වලට දාන්නේ පක්ෂ අනුමත කළොත් විතරයි. මෙයාට මෙයා කට්ටිය අරයා කට්ටිය ඒ වගේ කියලා අපිට කැමති කැමති අය දාන්න බෑ. හැබැයි ඉතින් ජනාධිපතිවරයාට යායි කට්ටිය නැත්තම් මේක දුවා ගන්නත් බෑ කියලා තමයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා උත්තර දීලා තියෙන්නේ. ඩොලර එක අස්ප ගණන් විදිහට ඉහළ යන එක සම්බන්ධව මෙතනදි කට්ටිය කතා වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා hina වෙලා උත්තර දීලා තියෙන්නේ මගේ නම් හිතේ ජනාධිපතිවරයා ටියුෂන් අරගෙන තියෙන්නේ ගෝඨාභයගෙන් දන්නේ නැහැ කියලා. දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කතා සමග යලිත් මුණ ගැහෙමු කණින් කොණින් ඇසුණු කතා සමග.
4: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
0: Net News කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ Net News YouTube නාලිකාවේ දේතුලත්. විෂම ද්‍රව්‍ය උදුර මුලින් උපුටා දැමීමේ රටම එකට ජාතක මෙහෙයුමට සමගාමීව විෂම ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජූනි 26 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම සමුළුව මත්ද්‍රව්‍යයන් සභාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. ඒ මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. විෂම ද්‍රව්‍ය භාවිතයෙන් තරුණ පරපුර මුදා ගැනීම සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මෙරට තරුණ පරපුරෙහි විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් තාරුණ්‍ය ඒකරාශි කර ගැනීම මෙහි අරමුණ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. විෂමද්‍රව්‍ය උදුරට ගොදුරු වීම හේතුවෙන් මෙරට තරුණ පරපුර විශාල වශයෙන් සමාජ ආර්ථික සහ සෞඛ්‍ය බිඳ වැටීම් වලට ලක්වීම පවතින බවින් මේ සඳහා බොහෝ ලෙස ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 20 35 අතර වයසේ පසුවන තරුණ ප්‍රජාව බවත් සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන බවයි ජනාධිපති මාධ්‍යංශයේ වැඩිදුරටත් පැවසුවේ.
5: Net News.
0: Net News නිමාව. දවස මැද වාර්තා කරන්නේ 10:12ට. එතෙක් පෑන් පෑය මේ පෙයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩිදුරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
5: Net News. ඔබ වෙත ගෙන ආවේ
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් එත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-376-716-1672.
8: FM 95 FM 94.8 Net FM.
9: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
10: නේත්‍රාලෝක වෙසක්.
9: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
10: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
9: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
10: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
9: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
10: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
9: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
10: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777667676 අංකය අමතන්න
9: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහොදා අපි ආයෙත් කූරගල යමු
6: බැති බරදායකත්වය
10: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
9: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
12: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
9: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
15: ක්‍රිස්ටිනා කෝටිං අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
14: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
13: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ හිතාගන්න පුළුවන්
16: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
14: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට ටියුන් වෙන්න
17: Brought to you by
18: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
19: Prime Kalura Abhimanavat Kaluterin Siyal Sapirin Nivasa Samuhayata Obat Ekathu Wenna Adama Katha Karanna 13:22 Prime Lands
20: Sadaharita Vivasayika Seenayata Adalak Sadakalika Ayojanayak
21: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
22: ඇසේම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
23: Net FM Algo Town
24: Good morning දැන් වෙලා 7:00

0: Death FM Algo Town.
1: Brought to you by Alutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanaramala Gane Mulakampula Kasagala Samuha Vyapari Vithin.
2: Milwa Box Barvel and Nama Ganakama Mimma Gahalati and Nisa Vishwasin Ganapula Ravatanad there Milwaika Lanka Ika
3: Lankama BYD Pradarshana Gari to Pivisa Rajasiva Kobe BYD Bahane Adamavan Karawagana වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
4: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
6: ප්‍රයිම් කලුරා අභිමානවත් කලුතරෙන් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න ප්‍රයිම් ලෑන්ඩ්ස්
7: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
8: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
9: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටික් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7178 WhatsApp කරන්න.
10: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
11: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112 200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: ඇසීම අටුත Channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777 77 76 10.

0: Good morning. Velavo de hatai vinadi hatai. Buongiorno.
1: Ah, buongiorno.
2: Buongiorno.
1: Buongiorno, buongiorno.
0: Me.
2: Buongiorno, elai inde.
0: Buongiorno. Da man kalpana kare hariyata kiyawi danne gahi gahi api katha karanne yada.
1: Ah, Italy patte giyada?
0: Italy patte. Ekrama passu.
1: Buongiorno kiyala kiyanne samanyen Italy bhashawenne neida?
0: Oh, oh, Italy bhashawen kiyanne.
1: E kiyana word ekak e patte thiyena ratawal wala okkoma niyan b akurin thamai patan.
0: Oh, api kiyuwe me French walinuth bonjour kiyanne kiyala.
1: Bonjour. I think ekama bhashawane me kadala kadala aave. Then කොළඹට වහිනවා.
0: කොළඹට වහිනවා හොඳටම.
1: කොළඹ සහ තදාසන්න බස්නාහිර වයඹ ඇතුළු ප්‍රදේශ වලට වහිනවා.
0: ඔව්.
1: උතුරු මැද සහ එතනින් එහා පැති වලට වහින්නේ නැහැ.
0: ඔව්.
1: ඉතින් ඒගොල්ලෝ ඇස් නැතුණාට අපි අහගෙන ඉන්නවානේ.
0: ඔව්.
1: නේද?
0: ඔව්.
1: මේ ඒක හින්දා ඔය පැත්තට වහිනවා.
2: වහිනවද?
1: වහිනවද? ඔව් අපි ඉන්න කොළඹ පැත්තට නම් වහිනවා.
0: හොඳටම වහිනවා.
1: ඔව් අපි වහින පැති කියන්නම් ඉතින් මේ කොළඹට වැස්ස නිසා දුම්රිය පමාවල් වෙලා තියෙනවා. කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියක් මං හිතන්නේ යම් කිසි ආකාරයක ආබාධයකට ලක් වෙලා තියෙනවා කියලා ආරංචි ගසක් කඩා වැටීමෙන් ඒකේ විස්තරේ ඇන්නේ අපේ ප්‍රවෘත්ති අංශය විසින්. කෙසේ හෝ මේ රේඩියෝ කරණය කරනකොට අවුව වැස්ස රෑ දාවල් එකයිනේ අපට එකම සිතින් නැවිත් ඉන්නේ අපි
0: සේවයට.
1: ඉතින් ඒකින්ද අපිට මොකද දැන් අනුරාධ අපි වහිනවා කියවට ආචි අනුරාධපුරේ කට්ටියට ඒක අදාළ නැහැනේ.
0: ඒගොල්ලන්ට
1: ඇල්ගෝ ටවුන් තමයි අනුරාධපුරේ ටවුන් එකේ කට්ටියට ඕනේ. දැන් මේ වහින කට්ටිය සාමාන්‍යයෙන් මේ වෙලාවට මේ මොකක් මේ කටේ දාගත්තොත් හොඳයි වගේ කියලා හිතෙන්නේ.
0: හොඳ තේ එකක්?
1: තේ එකක් කෝපි එකක්
0: නේ. කෝපි එකක්?
1: හැබැයි අයිස්ක්‍රීම් එකක් අමුයි කියලා කිව්වා. පිස්සුද කියලා හයිද නේද?
0: ඔව්.
1: ඒ පිස්සුවත් කල්ලා බලන්න. අදුටු ප්‍රස්තක්ෂයි මේ වහින වෙලාවක ෆ්‍රිජ් එකේ අයිස්ක්‍රීම් තියෙනවා නම් නැත්නම් ෆ්‍රිජ් එකේ අයිස්ක්‍රීම් නැත්නම් කීල්ස් එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් ගන්න පුළුවන්.
0: රයිට්.
1: අයිස්ක්‍රීම් මේ එකක් කාලා බලන්න. ඇත්තටම ඒකේ වෙනම එකක්
0: තියෙනවා.
1: ඒ සමහර අයට හෙම්බිරිස්සා හොඳටම තියෙනවා. අයිස්ක්‍රීම් කෑම හොඳ
0: වෙනවා. හොඳ වෙනවා. ඒක මම ට්‍රයි කරලා තියෙනවා.
1: ඒකනේ. ඒකට විද්‍යාත්මක හේතු ගණනාවකුත් තියෙනවා.
0: ඇත්තටම.
1: ඔව් ඒක දොස්තර මහත්තයෙක් කිව්වොත් හොඳයි. අපි වගේ කොන් දොස්තරලා කියන්න ගිහිල්ලා නිකන් නේද? අනම් මනම් කතා අහගන්න ඕනේ නැහැ. අයිස්ක්‍රීම් කියන්නේ එසේ මෙසේ කෑමක් නෙමෙයි. ඒකත් ක්‍රිස්තු පූර්ව 200ට විතර යනවා. දැන් ඊයේ අපි තේ ගැන කිව්වනේ. ඊයේ ජාත්‍යන්තර තේ දිනේ
2: හිටියා.
1: ක්‍රිස්තු පූර්ව 2737
0: රයිට්
1: ෂෙන් අධිරාජ්‍ය අර ගහක් යට ඉන්නකොට එයාගේ වතුර භාජනයට වැටිලා ඔය කතන්දර එක්ව තේ හැදිච්ච තේ කතාව කිව්වා. තේ අතීතේ කිව්වා. දැන් චීනෙන්නේ තේ ආවේ කවුරුත් නොදන්න කාරණය තමයි අයිස්ක්‍රීම් මාලේ චීනෙන්. අයිස්ක්‍රීම් හැදුවෙත් ලෝකෙ ක්‍රිස්තු පූර්ව 200 ඔය ස්වභාවික අයිස් අරගෙන ඒකට රසකාරක දාලා රෝස දියරයක් කියලා මුලින්ම අයිස්ක්‍රීම් හැදුවා කියලා හොයාගෙන තින්නේ චීන. චීනුන්ට ඕන එක එපා එක හැම කේල්මල මල්ලා තින්නේ බලනකොට ලෝකේ අලුත් නිෂ්පාදන වලින් 50% ඒ කියන්නේ ලෝකේ සංස්කෘතිය වෙනස් කරපු ලෝකේ යම්කිසි ආකාරයකට පිම්මක් ගත්ත දේවල් වලින් 50% උපත තියෙන්නේ බැලුවොත් චීනේ. අපි ගම්මුකෝ අහස් කූර.
0: ඔව්.
1: ඒ කියන්නේ වෙඩි බෙහෙත් ඔය අහස් කූර තමයි අවසානයේදී රොකට් එක මිසයිලේ දක්වා
2: යන්නේ.
1: පස්සපත්තු ගරහම ඉස්සරහට යන එකනේ සරලම කාරණේ.
2: ඔව්.
1: පස්සට ගින්දර තිබ්බම ඉස්සරහට යන එකම උපකරණේනේ.
0: දැන්
1: අපිට උනත් පස්සට ගින්දර තිබ්බේ
2: දුවනවානේ.
1: දුවනවානේ. ඒක ඉතින් ස්වභාවික කාරණයක්. ඉතින් ඕක චීනු තමයි හොයාගත්තේ. ඒ විතර නෙමෙයි කලිසම.
2: ඔව්.
1: නේද? මගේම කලිසම උගේ වගේ ඇඳන් ගියන් මේ කලිසම හොයාගත්තේ චීනේ. ඉතින් ගොඩක් දේවල් හාල් වල ඉඳලා ලෝකේ පරිහරණය කරන ගොඩක් දේවල් චීනේ. වෙන එකක් තියෙන දැන් අයිස්ක්‍රීම් එකත් චීනෙන් තමයි මේ හොයාගත්තේ චීනේ. හැබැයි ඒක රාජ්‍ය රහසක් විදියට තියාගෙන ඉඳලා තියෙනවා. ඒක කාලා තියෙන ටිකක් මේ වෙනම ලෙවල් එක කට්ටිය
2: ප්‍රභූ කට්ටිය
1: ඔව් ප්‍රභූ කට්ටිය ගත්ත ආහාරයක් විදිහට තියෙනවා අදටත් ලෝකේ රසවත්ම අයිස්ක්‍රීම් තියන්නේ රුසියාවට බොහොම කිට්ටු චීනට චීනේ මට දැන් ගංගා මතක නැහැ ගංගෙන් එහා පැත්තේ තියෙන රුසියාව
2: මායිමේනි
1: ඔව් ඔව් හර්බින් තමයි අවසානම මේ නගරය ලෝක සංගීත උත්සවය එතන තියෙනවා හරිම විචිත්‍රවත් උත්සවයක්
0: රයිට්
1: අන්න එතන තමයි ලෝකේ රසවත්ම අයිස්ක්‍රීම් තියෙන්නේ වාසනාවකට හෝ අවසනාවකට මට ඒක කන්න හම්බෙලා තියෙනවා මේ ඉතින් ඇත්තටම රසවත් අයිස්ක්‍රීම් ඉතින් චීනනේ හැදුවේ ඉතින් ඒගොල්ලෝ හැබැයි ලෝකේ පුරා ගියේ චීනෙට ගියානේ මාකෝ පොලෝ කියලා ඉතාලි හාදේ මේ එයා අර ඔයා කිව්වා වගේම ඉතාලියෙන් සුබ උදෑසනක් කිව්වේ කොහමද?
0: බොන්ජෝර්නෝ. ආ
1: බොන්ජෝර් කියලා කියන්නේ චීනුන්ට ඒක තේරුන්නේ නැහැ. මේ උන් නිහව් කියලා පිළිගන්නේ. මේ කොහරි මාකෝ පොලෝ මේ ඔය මධ්‍ය කාලීන යුගයේදී මාකෝ පොලෝ මන් දන්න විදිහට හිටියේ 13 වෙනි සියවසේ වගේනේ. මේ අපේ පොළොන්නරු යුගයේ තියෙනකොට. එයා චීනේ වගේ ඔය දෙහැම තැනම රවුම් ගහලා ඉතාලියට ගෙනාව චීනෙන් අයිස්ක්‍රීම් අන්න වැඩේ ලෝක පුරා ව්‍යාප්ත වෙන්න ගත්ත විදිහ
2: අර රහස
1: ඔව් ඔව් ඔව් වෙන එකක් තියා ප්‍රංශි කුමාරිකාවක් ජර්මනියට කසාද බදලා යනකොට විශේෂ කුක් කෙනෙක් එයා ගාව හිටිය අරගෙන ගියා අයිස්ක්‍රීම් මදන්න මොකද ඒ කුක් තමයිලු දන්නේ අයිස්ක්‍රීම් මදන්න
2: රෙසිපි එක තියන්නේ
1: ඔව් ඇන් කුමරිය මේ ප්‍රංශයෙන් ඉඳන් ජර්මනියට කසාද බදලා යනකොටත් මේ ඉතින් හිතන්න අයිස්ක්‍රීම් වලට කොච්චර ආසා අයිස්ක්‍රීම් වලට අකමැති කවුද හොඳටම පීනසේ තියෙන මිනිස්සුත් අයිස්ක්‍රීම් කන්න කැමතියි ඉතින් ඔහොම ඔහොම ගිහිල්ලා අවසානයේදී ඔය අයිස්ක්‍රීම් අපි දැන් ගොඩක් කන්නේ කෝන් එකක දාලානේ ඕක හැදුනෙත් හරි අපූර්ව විදිහකට
0: රයිට්
1: එතකන් අයිස්ක්‍රීම් දාලා දීලා තියෙන්නේ පිගම් වලට සහ බෝල් වලට හැන්දක් එක දීලා තියෙනවා 1904 ඇමරිකාවේ තිබිච්ච ලෝක ප්‍රදර්ශනයක අයිස්ක්‍රීම් කඩේක පිගම් ඉවර වුණා පිගම් ඉවරනෙන් පස්සේ මේගොල්ලෝ කඩදාසි ගොටුවල ගහලා අයිස්ක්‍රීම් දෙන්න ගත්තා අයිස්ක්‍රීම් තියෙනවා පිගම් ඉවරයි ඉතින් කඩදාසි ගොටුවල ගහලා ඉවරලා මේ අයිස්ක්‍රීම් දෙන්න ගත්තා මේක බලාගෙන හිටපු කෙනෙක් හිතුවා මේක හොඳ වෙළඳ උපක්‍රමයක් කියලා එයා බිස්කට් වලින් මේ ගොටු හදන්න
2: ගත්තා
1: අන්න එහෙම තමයි අයිස්ක්‍රීම් කෝන් එක හැදුනේ ඉතින් මේ වහින වෙලාවේ අපිට හිතෙන්නේ කෝපි එකක් තේ එකක් බොන්න තමයි ඒවත් බොන්න ඒ අතරතුර අපි මේ කියනවට මේ ලෙඩ හදාගත්තොත් අපි අනෙත් එකේ නුවාලා කිව්වා ඇල්කොටවුන් එකේ කිව්වා කියලා දොස්තර මහත්තයාට එහෙම කියන්න එපා. දොස්තර මහත්තයාට උනන් ගිහින් කියන්න හොඳ වහින වෙලාවක සීතල වෙලාවක අයිස්ක්‍රීම් එකක් කන්න කියලා. හැබැයි ඒකේ විද්‍යාත්මක හේතුවකුත් තියෙනවා. අපි ඒක සරලව අපිට පැහැදිලි කරන්න පුළුවන් කාරණේ තමයි සිරිපාද ගිහිල්ලා තියෙනවනම්. සිරිපාදේ වෙවුල වෙවුල වෙවුල වෙවුලනේ සමහරලාට අපි යන්නේ නේද? සමහරලාට රෑ දෙකොට හරියන යන්නේ. හැබැයි සිරිපාද යන 90%ක් දෙනා ඔය දෙනෙක් කී දෙනෙක් සිරිපාද ගිහිලා දිනනවා
0: මං ගින් නැහැ
1: ආ ඒක
2: තමයි ඒකනේ වෙලා තියෙන්නේ
0: අචි ගින් දිනනවද
1: අචි ගින් කීපාර ගින් දිනනවද
2: දෙපාරක්
1: ගින් දිනනවා
0: ඔය දෙන්නට බැරිද මම එක්කන් යන්න
1: අරේ තියන් යනවා යන්නේ මේ හැබැයි ආචි අම්මලත් කිසිම ප්‍රශ්නයක් නැතුව ගින් යනවනේ ඔව්
0: ඔව් ආ මං ෆිට් කෙල්ලෙක් මේ යන්නන්න බා
1: ඉතින් මම මේ කියන්න හැදුවේ කතන්දරේ සිරිපාදේ යන 90%ක් සීත ගඟුලට බහැලන යන්නේ නේද කොච්චර මේ මේ සීතලක ගියත් සීත ගඟුලට බහැල යන්නේ මොකද හැබැයි සීත ගඟුලට බහැලා එළියට එනකොට සීතල නැහැ ඒ මැජික් එක මොකද්ද අපිට උෂ්ණත්වය දැනෙන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන උෂ්ණත්වය වැඩි වුණාම බාහිර තියෙන එක සීතල අපිට දැනනවා වැඩි. හැබැයි සීතකම් වලට බැස්ස හැටිය යම්කිසි පමණකට අර උෂ්ණත්ව දෙක සමාන වෙනවා. සමාන වුණාන් පස්සේ සීතල සෙල්සියස් අංශක ගන්න එකයි. හැබැයි අපිට ඇඟට දැනෙන ගාන අඩු වෙනවා. අන්න සීතලේ අයිස්ක්‍රීම් එකක් කෑමත් වෙන්නේ ඔන්න ඔය සංසිද්ධියම තමයි. ඉතින් ඒකින්ද මේ අද අයිස්ක්‍රීම් වලට සම්බන්ධ දවසක් නෙමෙයි මට හිතුණා මේ සීතලේ වෙවුල වෙවුල ඉන්නකොට මට මේ වීදුරෙන් බලන් ඉන්නකොට හිතුණා මේ අනේ අයිස්ක්‍රීම් එකක් තිබ්බනම් කියලා ඊට පස්සේ අපේ සාරා ඉතාලි භාෂාවෙන් ගුඩ් මෝර්නින් කිව්වම හිතුණා අනේ ඉතාලියට අයිස්ක්‍රීම් ගෙනාවේ මාකෝ පොලෝනේ ඒ කතාවත් කියන්න ඕනේ කියලා තමයි අද ඇල්ගොටන් වල එකේ කිව්වේ ඉතින් කැමති කට්ටියට අපිටත් අයිස්ක්‍රීම් ඕන්නම් ඩිලිවර් කරන්න පුළුවන් අපිට සීතල දවුව දේවල් මෙදලා දාන්න අයිස්ක්‍රීම් આવොත් අපි ඇදලා හරිනවා
2: අපි ඉන්නේ බම්බල විදියේ මේ අද ලෝක අයිස්ක්‍රීම් දිනයක් නෙමෙයි
1: අද ලෝක අයිස්ක්‍රීම් දිනේ නෑ
2: එහෙම නුවා කියගෙන කට්ටිය අන්තිමට බලාපොරොත්තු වෙනවා අද ලෝක අයිස්ක්‍රීම්
1: දිනේ අද ලෝක අයිස්ක්‍රීම් දිනේ නෙමෙයි හැබැයි ලෝකේ පුරාම අපි වහගෙන ඉන්න කට්ටියට ඕනනම් අපිට අයිස්ක්‍රීම් මෙවන්න පුළුවන් එතකොට ඒක අපේ අයිස්ක්‍රීම් දිනේ වෙයි
2: අයිස්ක්‍රීම් දිනේ වෙනවා ඉතින් ඕක ගේ ඇතුළට ලා ගන්නත් එපා එළියට බහැලා තමයි අයිස්ක්‍රීම් එක
1: ගන්න
0: එන්න එන්න වර්ස් කරනවා
1: වැඩි දියන්නේ ලෝකේ සීත රටවල් හැම එකේම අයිස්ක්‍රීම් තියෙනවා වැඩියෙන්ම අයිස්ක්‍රීම් කන රට ෆින්ලන්තය හිතන්නකො ලෝකේ තියෙන සීතලම රටක් නේ මාස අවුරුද්දට මාස දෙකයි දෙකයි අවුව පායන්නේ ෆින්ලන්තය තමයි වැඩියෙන්ම අයිස්ක්‍රීම් කන රට ඒ කියන්නේ අයිස්ක්‍රීම් කියන්නේ පුදුමාකාර ආහාරයක් මම හිතන්නේ මේ උෂ්ණාධික රටවල් වලට වැඩියෙන් අයිස්ක්‍රීම් වීකනේ සීතල රටවල්
2: එහෙනම් ඉතින් කට්ටිය අයිස්ක්‍රීම් එකක් කන්න අයිස්ක්‍රීම් එකක් කන ගමන් අපි වහගෙන ඉන්න
0: අපිට කියන්න දේවල් ගොඩක් තියෙනවා වැස්ස තිබ්බට අපි ඒව ඔක්කොම මතක් කරනවා අපි මේ උදේ 7 වනට රෑ 7ට වගේ වෙලාවක අපි කරන්නේ එච්චරට කලුවරයි නේද
1: කොළඹ මේ බම්බල පිටියට අනිත් පැති වලට අපි බලමු කොහොමද
0: අනිත් පැත්තට අපේ නුවා වෙද ෆෝකස් එක අරගෙන එයි උදේ 7:18 යල්ගටම වෙලාව

0: FM Anu Paha Anu Hatrai Dasyama Ada Net FM Divaina Pura
1: Ude Hatai Vinad Visi Dekai Den
2: Sadatanika Vishwasya Sada Harita Visi Tung Vasrak Sada Nusiran Shaktiya Sada Akashaniya Pratilaba Sadatanika Vishwasya Samakin Sada Harita Plantations Limited Api Sada Abhimananiya Visi Tung Anavasava Mese Samaramu
3: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
4: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න. SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ.
6: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
7: Brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින් අමතන්න 0112200
8: Meltoli සෑම මොහොතක්ම රසවත් කරයි
9: තාත්ති ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම
10: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනෙවි
9: තාත්ති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ
10: ඉතින් දුව එයාව රපුන්සල්ව බේරගන්නනේ
9: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින්

0: Speed, budget, usage, lifestyle. Okkotuma set SLT Mobitel Home 4G connection. Hamathima set.
1: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
3: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ

0: Red FM. Algo Down. Nagari Kadaba.
1: උදේ 8යි විනාඩි 28යි ඇල්ගොටවම වෙලාව
2: මේක තමයි හොඳම වෙලාව
3: හොඳම වෙලාව මේ අපි චීනය ගැන කතා කරානේ
1: ඔව්
3: අයිස්ක්‍රීම් මුලින්ම හැදුවේ චීනය කියලා ඒගොල්ලෝ ඉතින් අයිස්ක්‍රීම් කියන්නේ ඇත්තටම පුදුමාකාර එක්තරා ආකාරයක කෑමක් නෙවෙයි අපි තේ ගැන
2: කිව්වා
3: තේත් අහම්බෙන් හරි හොයාගත්තත් ඒකත් පුදුමාකාර පානයක්
2: නේ. ඒ නැතුව බෑනේ දැන්.
1: නැතුව බෑනේ.
3: ඔහෝ ඒ වැඩේ තියෙන්නේ චීනෙට වැඩිය චීනේ හොයාගත්ත තේ වලින් ප්‍රයෝජනය ගන්න ශ්‍රී ලංකාවනේ.
2: ආ
3: නේද? ඒකම ශ්‍රී ලංකාව චීනෙන් සෑහෙන ප්‍රයෝජන අරගෙන තියෙනවා. මේ මං දැක්කා ඊයේ මේ චීනේ පිළිබඳව අර ආචාර්ය භාග්‍යාසන විරත්න ලිව්ව පොතක මේ අපේ හිටපු විදේශ ලේකම්තුමා මේ චීනේ යුද්ධ කාලේ කොහොමද අපේ වරායවල් දෙකක මේ ආයුධ ගබඩාවල් හදලා මේ අපිට යුද්ධෙට සහයෝගය දුන්නේ සමහර රටවල් කරාරිනකොට කියලා මේ ජයන්ත කොළඹගේ මහත්මයා මේ මං අහගෙන දේශනයක් කරනවා මේ ඉතින් ඊට පස්සේ එතුමා කිව්ව දෙයක් තමයි ඒ දැන් ඒ ආයුධ කම්පැනි ශරේකින් දැන් ඒගොල්ලන්ගේ කොළඹ ඒවා මේ ඔෆිස් හදලා නේ තියෙන්නේ ශරේකින් ඒවා කන්ස්ට්‍රක්ෂන් කම්පැනි බවට පත් වුණා කියලා ඊට පස්සේ අපේ රටේ සංවර්ධනයට ඒ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි විදිහට තමයි ඒගොල්ලෝ දායකත්වය ලබා දුන්නේ ඉතින් මේ ලංකාවේ එහෙම කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් හැටියට මම දන්නේ අර යුද්ධ කාලේ කිව්ව එක පැරිසි අතරින් කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් වෙච්ච කම්පැනියක්ද කියලා චයිනා හබ කියලා කියන්නේ මොකද චයිනා හබ කියන්නේ චීනයේ තියෙන දැවැන්තම සමාගමක්නේ ඉතින් අපේ හම්බන්තොට වරාය හදපු එක අපේ වරාය ජැටි හදපු එක විතරක් නෙමෙයි ඒගොල්ලෝ මුහුදු කොට කළා අපිට දූපතකුත් හදලා දුන්නා ඒකට මූලිකත්වයකත් ඒකේ ප්‍රධානම ඉංජිනේරුමය කාර්යය කරේ එක්තරා පැත්තකින් චයිනා හබ කෝපරේෂන් කියන සමාගම ඉතින් රටකට කෑල්ලක් එකතු කරලා දෙනවා කියලා කියන්නේ නේද? ඒක පැත්තකින් කඩාගෙන යන්න ගිය කෑල්ලක් බේරලා දෙන්න උදව් කරා.
2: උදව් කරා.
3: අනිත් කෙරෝලේ අපිට කෑල්ලක් හදා දුන්නා. ඒක ඇත්තටම එක්තරා ආකාරයකට විශ්මයජනක ඉංජිනේරුමය කාර්යයක්නේ. ඒ අපිට අලුතෙන් හදලා දුන්න භූමියේ මං හිතන්නේ ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක්ගේ සීනයක් තියෙනවා. අඩුම ගාන එක බලලා එන්නේ.
2: ඔව්.
3: බලන්න ගියාම බෝ වෙන ලෙඩක් තියෙනවා අනේ මේකේ පදිංචි වෙන්න
2: ඕන කොහොමද කියලා
3: ඉතින් ඒ ලෙඩේ සනීපකරන ප්‍රයිම් ලෑන්ඩ් සූදානම්
2: අනිවාර්යෙන් මිරින් මතක් කරන්න ඕන ප්‍රයිම් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක ගැන
1: දැන්
2: අපි දන්නවා මේ මොකක් ගැනද කිව්වේ කියලා අපි මේ කියන්නේ පෝට් සිටි එක ගැන
3: පෝට් සිටි එක ගැන ඕක ඉතින් ආයෙ අමුතුන්
2: කියන්නේ ආයෙ අහන්න දෙයක් නෙමෙයිනේ පෝට් සිටි එක කියන්නේ අපි නිතරම වට කියන දෙයක් තමයි අනාගතයේදී මේ ආසියානු ආර්ථිකයේ කේන්ද්‍ර ස්ථානයක් වෙන්න නියමිතව තියෙනවා සරව අහලා ඇති මේ මලක්කා සමුද්‍ර සන්ධිය පැසිෆික් සාගරය වගේ ඉන්දියානු සාගරය යා කරන තැන
1: ඒ
2: කියන්නේ මේ ලෝකයේ දැවැන්තම නිෂ්පාදකය මැනුෆැක්චරර් කවුද මේ වෙනකොට ඉන්න
1: චීනේ
2: චීන ආර්ථිකය ලෝකයට අරගෙන යන්නේ මේ සේදමාවත වැටලා තියෙන්නේ මේ ඉන්දියානු සාගරය හරහා ගිහිල්ලා මලක්කා සමුද්‍ර සන්ධියෙන් පැසිෆික් සාගරයට වැටෙන තැන.
3: අන්න අපි අර අයිස්ක්‍රීම් චීනෙන් ඉඳන් ගෙනාපු මාකෝ පෝලෝ ගියත් ඔය හන්දියෙන් තමයි.
2: ඔය බාරෙම තමයි.
3: ඒ හන්දියේ කඩයක් දාගෙන හිටියනම් අයිස්ක්‍රීම් කඩයක්. අන්න ගොඩ.
2: ගොඩම තමයි. ඉතින් එහෙම කඩ දාද්දි කල් වෙලා බලලා දාන්න ඕන. හරි වෙලාවට හරි විදියට දාන්න ඕන. ඉතින් එහෙම කරපු වැඩක් මේ අනාගත ලෝකයේ ඉරණම තීන්දුව වෙන ලෝකයේ ආර්ථික මරමස්ථානයක් බවට මේ කලාපය පත් වෙද්දි ඒ කියන්නේ සර මේ ලෝකේ ඉන්න ආර්ථික විශේෂඥයින් කියනවා මීළඟට ඊළඟට ඒ කියන්නේ මේ එන්න තියෙන අනාගතයේදී ඉන්දියානු සාගරයේ පාලනය කරන්නේ කවුද? එයා තමයි මේ ලෝකයේ පාලනය කරන්නේ කියලා. එතකොට හිතන්න පුළුවන් මොනතරම් වෙළඳාම් ප්‍රමාණයක් මොනතරම් නම් වාණිජ කටයුතු ප්‍රමාණයක් මේ ඉන්දියානු සාගරයේ හරහා එහෙම යන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ දේවල් එහෙම වෙද්දී නිකන් වෙන්නේ නැහෙනේ. ඔය ආර්ථික කටයුතු වලට අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා ලෝකයේ පුරා ඉන්න විශේෂඥ සමාගම්. ඒවා ඉන්න විශේෂඥව මේ සහභාගී වෙනවා වෘතිකේ ඉන්නනවා. ඒගොල්ලෝ ඒ ආසන්න තැනක ඉඳලා තමයි සාගරයේ කටයුතු මෙහෙවන්නේ. එහෙමනේ වැඩේ සිද්ධ වෙන්නේ. සාගරයේ මැද ඉන්න බෑනේ කට්ටිය ගියොත් ඉන්න බෑනේ. හැබැයි සාගරයේ සියලු කටයුතු මෙහෙවන්නේ ආසන්න භූමියක ඉඳලා. ඔයා හිතන්නේ අනාගතයේදී ආසන්න භූමිය මොකක් බවට පත් වෙයිද?
1: ශ්‍රී ලංකාව.
2: ලංකාව. ලංකාවට හැකියාව තියෙන අපි කියන පොටෙන්ෂල් එක කියලා. ඒ පොටෙන්ෂල් එක තියෙන වෙනමකුත් නිසා නෙමෙයි. පෝට් සිටි එක නිසා. ඉතින් ලංකාවේ ආර්ථිකයට ඩොලර් බිලියන ගණන් වටින ආයෝජන අරගෙන ඉන්න නියමිතයි. ඉතින් දැන් මේ විශේෂඥයෝ මේ වෘත්තිකයින් ආවට පස්සේ මේ ඉන්දියානු සාගරයේ කේන්ද්ර කරගෙන යන සමස්ත වෙළඳාම පාලනය කරද්දී ඒගොල්ලන්ට ඉන්න තැනක් ඕන. හරිද? ඒගොල්ලෝ නිකන් මේ ආවට ගියාට ඉන්න එන්නේ නැහැ නේ. ඒක ජාත්‍යන්තර ප්‍රමිතියේ තැනක් වෙන්න ඕන. ඒ කියන්නේ ලෝකයේ තියෙන උසස්ම ප්‍රමිතියෙන් හදපු තැනක් වෙන්න ඕන. ජීවත් වෙන්න උචිතම තැනක් වෙන්න ඕන. ඉතින් අන්න ඒක. ඒ කියන්නේ දැන් ඉන්වෙස්ටර්ස්ලා රට ඇතුළට එනවා. ඒන ඉන්වෙස්ටර්ස්ලා මේ ඉන්දියානු සාගරයේ කටයුතු පාලනය කරනවා. ඒ හරහා අපේ රටට මුදල් එනවා. අර එන ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ට් කරන මුදල් තියෙනවා. හැබැයි මේගොල්ලන් ආකර්ෂණය කරගන්න, මේගොල්ලන් ගෙන්නලා රදව ගන්න අපිට මොකක් හරි දෙයක් ඕනනේ.
1: තියෙන්න ඕනේ.
2: ඒ කියන්නේ අපිට නිකන් පෝට් සිටි එක පෙන්නලා ඒගොල්ලන් ගෙන්නලා ඉතින් මේ කූඩාරම් ගහන් ඉන්නද?
1: එහෙම
2: ඉන්න බෑනේ. ඒවා කේන්ද්‍ර කරගෙන, ඒවා ඉලක්ක කරගෙන දැවැන්ත ආයෝජන කරන්න ඕන. ඉතින් ඒ වගේ දුර දැකලා ආයෝජන කරන්න පුළුවන් දේශීය ව්‍යාපාරිකයෝ ඉන්නවා. එහෙම දේශීය ව්‍යාපාරයක් මැදිහත් වෙලා ඔන්න දැන් පෝට් සිටි එකේ තියෙන හොඳම තැන.
1: රයිට්.
2: හොඳම තැන. හරිද? අපි මේ කියන්නේ මරීනා බේ එක.
1: ඒ
2: කියන්නේ හරියටම ඉන්දියානු සාගරයට මූණලා කොනේම තියෙන්නේ.
1: රයිට්.
2: ආයේ එතන දැන් අරගෙන ඉවරයි. ආයේ වෙන කවුරුත් ඒක ගන්න එන්නෙත් නෑ, ගන්නත් බෑ.
1: ගන්න බෑ.
2: ඔව්. ඔව්. ඔයාට ඉතින් එතන ඒ අත්දැකීම ගන්න ඕන නම්, ඒ වගේ තැනක තියෙන අපාර්ට්මන්ට් එකක ජීවත් වෙන්න ඕන නම්, ඔයාගේ ජීවන ගමන ඉස්සරහට අරගෙන යන්න ඕන නම් මේ ලයිෆ් ස්ටයිල් එක.
1: රයිට්.
2: ඔයා එතන තමයි තෝරගන්න ඕන. ඉතින් මේ අපි කියන්නේ වෙන මොනාවක් ගැන නෙමෙයි. ප්‍රයිම් ගෲප් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. ප්‍රයිම් ගෲප් ලගේ මේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක තමයි පෝට් සිටි කොලම්බෝ කියලා කියන්නේ.
1: ඕකේ.
2: ඉතින් පෝට් සිටි කොලම්බෝ මේ ආසියානු කලාපයේ ලෑන්ඩ් මාර්ක් එකක් වෙන්න නියමිතව තියෙනවා.
1: රයිට්.
2: ඉතින් අපි කියවනේ මේ ලෝකයේ ඉන්න විශේෂඥයින්ට වෘත්තිකයින්ට ජීවත් වෙන්න පුළුවන් උචිත වටපිටාවක මේක හැදෙන්න කියලා. අන්න ඒ තැන දැන් ඔයාටත් වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: රයිට්.
2: ඔයාටත් අන්න ඒ වගේ තැනකින් ක්වොලිටි ලයි මේ ඔයාගේ ක්වොලිටි ලයිෆ් එක අරගෙන යන්න පුළුවන් විදිහට ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මතක් කරන්න ඕන මේක මේ මරීනා බේ එකේ අපි කිව්වනේ ආයේ එතන ඔයාට හම්බෙන්නේ නැහැ. මොකද ඒක අරගෙන ඉවරයි. දැන් එතන ඉදිකිරීම කටයුතු පටන් ගන්නවා. අන්න ඒ අපාර්ට්මන්ට් එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ලෝකේ ඉන්න වෘත්තිකයින් විශේෂඥයින් සෑහෙන ප්‍රමාණයක් මෙතනට එන්න නියමිතව තියෙනවා. ඉතින් විශේෂම කියන්නේ මේ ගොඩනැගිල්ල මේ ගෘහ නිර්මාණ ශිල්පයේ මේ ඉදිකිරීම කටයුතු වාස්තු විද්‍යාත්මක කටයුතු කවුද කරන්නේ කියලා ඒ තමයි P&T Singapore කියන සමාගම. P&T කියලා කියන්නේ අපි මෙතන කලින් කතා ගන්න චීනයේ ෂෙන්සෙන් නගරයේ නූතන ලෝකයේ සිලිකන් වැලී එක. සිලිකන් වැලී එක නිර්මාණය කරන්න ඒ නගරය අපි කියන්නේ ආකිටෙක්චර් එක. ඒ නගරයේ ගොඩනැගිලි රසක ආකිටෙක්චර් එක පවා නිර්මාණය කරපු සමාගම තමයි P&T Singapore කියලා කියන්නේ. ඉතින් මේ සමාගමම තමයි මේ අලුත්ම ප්‍රොජෙක්ට් එකේ ප්‍රයිම් මේ ප්‍රයිම් ලගේ පෝට් සිටි කලම්බ අලුත්ම ප්‍රොජෙක්ට් එකෙත් සියලුම අපි අර කියන්නේ මේ ඒ කියන්නේ සලසුම් කරණය, ඊට පස්සේ වාස්තු විද්‍යාත්මක කටයුතු ඒ ඔක්කොම කරන්නේ මේ කම්පැනි එකම තමයි. ඒකට හිතා ගන්න පුළුවන් මේක මොන ලෙවල් එකේ වැඩක්ද කියලා. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා මෙතනින් ඔයාගේ අපාර්ට්මන්ට් එක දැන් වෙන් කරගන්න. ඔයාට තියෙන්නේ කෝල් එකක් දෙන්න 0815 242 242 කියන නම්බරකට. 0815 242 242 කියන නම්බරකට. මොකද වැඩේ දැන් පටන් ගත්තා වුණාට ඒක බුක් වෙන එක, රිසර්ව් කරගන්න එක ඊටත් කලින් පටන් අරගෙන
1: තියෙනවා.
2: ඒක හිතා ගන්න පුළන්නේ කොච්චර වටනවද කියලා. මොකද සාරා දැන් ඒ බීම් කඩ ආයේ ඔයාට හම්බෙන්නේ නැහැ. මරිනා බේකේ අන්තිම කෙළවරේ තියෙන අර ඉන්දියානු සාගරයට මූණලා තියෙන ඒ බීම් කඩ ආයේ ඔයාට හම්බෙන්නේ
3: නැහැ. ගත්තොත් ගත්තා තමයි.
2: ගත්තොත් ගත්තා.
3: වෙන කවුරු හරි ගත්තොත් ඉතින් හුප්පේ තමයි.
2: පෝට් සිටි ගලම්බෝ එක ඒගොල්ලන්ගේ අලුත්ම රෙසිඩන්ට් ප්‍රොජෙක්ට් එක දැන් හැදෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසාම තමයි ඒ වටිනාකම දන්න නිසාම තමයි මේ වෙනකොටත් රිසර්වේෂන් පටන් ගන්න තියෙනවා, වෙන් කරගන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අපි ඔයාටත් මතක් කරනවා අනිවාර්යයෙන්ම මෙතනින් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න කියලා. ඉතින් මේ වැඩේ ප්‍රයිම් ඇන්ඩ් මෙල්වා කෝඩිනේට් වෙලා කරන වැඩ. දෙන්නම අපේ ඇල්ගෝ ටවුන් එකෙත් ඉන්නවා. ඒකෙන්ද අපිට ගොඩක් ආඩම්බරයි. ඉතින් මරිනා ෆ්‍රන්ට් එකේ තමයි මේක තියෙන්නේ. දැන් ඉස්සරහට ඔය මේ ලෝකේ වෙනස් වෙන විදිහ බලන් ඉන්න අයට, ලෝක වෙනස් වෙන විදිය ගැන අවබෝධයක් තියෙන අයට, ලෝකේ ආර්ථිකය ටික ටික කොතනටද ෂිෆ්ට් වෙන්නේ කියලා කල්පනාව තියෙන අයට, ව්‍යාපාරිකයන්ට විතරක් නෙමෙයි ඒ ක්වොලිටි ලයිෆ් එක බලාපොරොත්තු වෙන ඕනම කෙනෙක්ට දැන් පුළුවන්කම තියෙනවා පෝට් සිටි කොලම්බෝ එයාලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. අපි කියවනේ ලෝකයේ ඊළඟ ආර්ථිකයේ තීරකයා වෙන මේ චීනය කේන්ද්‍ර කරගෙන, චීනයේ පැත්තට යන ඒ සේද මාවත කේන්ද්‍ර කරගෙන තියෙන මේ ඉන්දියානු සාගරයට මුහුණලා ඉදිවන මේ කලාපේ ආසියාවේ ලෑන්ඩ් මාර්ක් එකක් බවට පත් වෙන්න නියමිත තැනක් තමයි පෝට් සිටි එක කියන්නේ. ඒ ලෑන්ඩ් මාර්ක් එකේ
3: පෝට් සිටි එකේ ඔය අපාර්ට්මන්ට් එකක් ගන්න ඉන්න අය අපි මේ කියන කතන්දර ඔක්කොම දන්නවා.
2: දන්නවා.
3: ඒගොල්ලන්ට නිකන් අපි කියන්න තියෙන ඇත්තටම අන්න පෝට් සිටි එකේ ප්‍රයිම් ලෑන්ඩ් ලා වැඩේ පටන් අරන් තියෙන්නේ. එච්චරයි.
2: එයාලා වැඩේ පටන් ගන්න
3: තියෙන්නේ. කතන්දරේ ඔක්කොම දන්නවා.
2: දන්නවා. පෝට් සිටි එක ඇයි මෙච්චර වැදගත් කියලා සහ මෙතෙන් ඇයි ඔයාලට අපාර්ට්මන්ට් එකක් ගන්න ඕනේ කියන එක.
1: ඉතින්
2: අපි ඔයාලට මතක් කරනවා. ගන්න කෝල් එකක් ඔයාලට පුළුවන් රිසර්ව් කරගන්න. ඔයාගේ තැන ඉක්මන් කරන්න ලිමිටඩ් ඔපචුනිටීස් ටිකක් තියෙන 0715 242 242 ට කෝල් එකක් දෙන්න 0715 242 242.
1: රයිට් ඕකේ. ඒ විදිහට වාට මොහොත ඉස්සරහා ජීවත් වෙන්න ඕන නම් මේ මට වාගේ හිම පොඩි අමාරුවක් තියෙනවා නම්
2: පෝට්
1: සිටි එකේ ඊට අපාර්ට්මන්ට් එකක් ගන්න ප්‍රයිම් ලාගේ. රයිට්. හරි දැන්
3: ඒක සද්ද හුන්නත් නැහැ
1: පොඩ්ඩක් අමාරුද මම අද
2: ඕහෝ එක එන්න ඕනේ.
1: ඕහෝ එක එන්න ඕනේ සතියේකට සැරයක්වත් මට.
3: ඒ සතියේකට සැරයක් නෙමෙයි දි හැමදාම දැන්
1: ඔව් දැන් ඒක තමයි.
3: පල්ලෙහාට බැස්සම
2: ඔව් ඕහෝ තමයි.
3: මම්බල පිටේ මූදායි නේ ඉන්නේ.
2: එහේ මූදායි මේ මූදායි දෙකක්ද?
1: එහේ මූදායි මේ මූදායි දෙකක්. පොඩ්ඩක් එකදව පස්සේ කියන්නම්. මං දැන් කියන්න හදපු කතාව මං දන්නවද? මං අද ආවේ ටොක් එකක. මේ වහිනවනේ හොඳටම. මේ ඒකේ මං දැන් වැඩි කතා කරන්නේ නැහැ මං ටොක් එකේදී. කැමති නැහැ මං පොඩ්ඩක් එකට. මේ
3: හැබැයි ලංකාවේ මේ ත්‍රිවිධ රත්න මිතුරෝ
2: අපේ සාරණේගේ
3: වගේ එනකොට
2: වැඩි කතාවට යන්න එපා.
3: කරන්න යන්න එපා. එයා ප්‍රෝග්‍රෑම් එක ගැන හිත හිත එන්නේ.
1: ඇත්තනම හිත හිත එන්නේ මම ෆෝන් එක බලන්නෙත් නෑ. මොකද හොඳ නැති දෙයක් නිසා ඒක උදේ පාන්දර කරන්නේ.
3: අනන්න හොඳයි.
1: ඒක නෙමෙයි ඒකනේ ඒක නෙමෙයි කියන්න ගියේ. කොහමරි ඒ අංකල්ට මේ ඒ අංකල් මගේ මොන හරි ඇහුණා.
3: ඇහුවා.
1: හරිද?
3: අයියා.
1: මේ ඇහුවා මට ඇහුන්නේ නැහැ සද්දෙත් එක්ක. හැබැයි මං එයාට ආයි කතා කරද්දි මට තේරෙනවා එයාට ඇහෙන්නේ නැහැ. මොකද ඉනාන්නේ වා මිමි.
3: ඔය එන්නේ කොහොමද ඉනාන්නේ?
1: ඒක තමයි. මේ
3: ආයිනා වෙවි නේ කියන්නේ. අපි මොකද කරන්න ඕනේ ඒකද?
1: ඒක දැන් පොඩක් ඉන්න හිනාවනවත් අන්න සාරා කියලා දැන් මං මගේ ඔළුවට කියා ගන්නවා.
3: කැම්පස් එකේදී ඔක් කියන්නේ කේල්ගන් යවරි කපා ගන්න කියලා නේද?
1: ඔව්.
2: අවුනේ අපිට ඉස්සලා මෙතෙන් දැන් මේ වැස්සට ඇහෙන්නේ නැහැ කියලා නේ. වැස්ස සද්දෙත්
3: එක්ක. හරි
1: හරි. උදේ මන් ටුක් එකක් ආවා. ඒ අංකල් එක මං කතා කරද්දි අයියා එක කතා කරද්දි එයාට ඇහුනේ නැහැ. හරිද? ඊට පස්සේ තමයි දැක්කේ එයා ඇත්තටම හියරින් එඩ් එකක් දාගෙන ඉන්නේ. ඒ උනාට හියරින් එඩ් එක දැම්මට වැඩකුත් නැහැ. ඒත් එයාට ඇහෙන්නේ නැහැ.
3: ඒකනේ.
1: ඒ කියන්නේ
3: හියරින් එඩ් එකක් දාලත් ඇහෙන්නේ
1: නැහැ.
3: ඔව්. හරි එකක් දාලා
1: නැහැ. හරි එකක් දාලා නැහැ. හරි.
3: එයාට ඉතින් ඇත්තටම අපි මේ කියන පණිවිඩය ඇහෙන්නෙත් නැහෙනි.
1: ආ.
3: ඇත්තනේ. දැන් මේ මනුස්සයාට ඇහුණා නම්
2: මේ
3: මනුස්සයා විෂන් කෑයකට යනවනේ.
2: යනවනේ.
3: ඉතින් හියරින් එඩ් දාලත් ඉතින් රේඩියෝ එක ඇහෙන්නෙත් නැහෙනි.
2: ඇහෙන්නේ
3: නැහැ. ඉතින් ඒකෙ හින්දා හැබැයි එයා වටේ ඉන්න කට්ටියට මේක ඇහෙනවනේ නේද?
1: ආ
3: ඒක හින්දා හියරින් එඩ් ඔහෙ දාගෙන ඉන්න කට්ටියවත් එක්කන් යන්න
2: අනිවාර්යෙන්ම
1: කොහෙන් ගත්ත
3: හියරින් නෑ පේනවනේ. ඒක හින්දා එක්කන් ගිහිල්ලා දැන් අද වැස්සේ අද කටිය කඩුත් එක්කනේ කට්ටිය
1: පුළුවන්
3: නම් කුඩයක් විතරනේ වැඩිපුර ඕනේ
2: ඕනේ වෙන්නේ නේ.
3: ඔව් ඒකත් එක්ක යන්න.
1: ඒක නිසා විෂන් කෑ හියරින් සොලියුෂන්ස් ලා ළඟ බැං තියෙනවා හොඳම ප්‍රමිතියේ හියරින් ඒඩ්ස්. ඒක නිසා ඒ වගේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයාගේ ගෙදර
3: මිනිහ කෙනෙක් ඉන්න තිබ්බනේ ඒන්ජල් කෙනෙක් වෙන්න බෑනේ ප්‍රෝග්‍රෑම් එකේ
1: නේද? ඒකනේ
3: ඒන්ජල් නම්බර ඊළඟ නාම වෙනද අයියගේ?
1: ඇත්තටම ඒන්ජල් කෙනෙක් වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉඳන් තා.
3: ආ මේ මොකක් හරි ඇප් එකකින්ද මේ
1: දැන්
3: මේ ආ ඒ ඇප් එකේ තියෙනවනේ අයියාගේ නම්බරේ
2: කන්ටැක්ට් එක බලා ගන්න පුළුවන්.
1: ඩීටේල්ස් තියෙනනේ. අපි කතා කරලා ඔව්
3: තුන් දෙනාම කතා කරලා කියමු.
1: ඒන්ජල්ස් තුනක් වෙමු.
3: ඔව් අපි තුන් දෙනා එක්කන් යන්නේ. අවංකම එක්කන් යනවා.
2: අන්න හරි.
1: හරි. අපි මේ මොකක් ගැනද අචී මෙච්චර මේ කියන්නේ?
2: ඔව් අපි වාඩි
3: වෙමු. හොඳට කන් ඇහෙන කට්ටිය දන්නවා මොකක්ද කියන්නේ
2: කියලා. ඉතින් විෂන් කියා හියරින් සොලියුෂන් ගැන තමයි අපි වට මේ විදිහට මතක් කරන්නේ. ඇත්තටම අපි මේ සාර ගොඩක් කලකට වගේපු කතාව හරි මේ ශ්‍රවණ ගැටලුව තියෙන අපි ගොඩක් කලකට අපිට එහෙම ගැටලුවක් තියෙනවා කියලා දන්නෙත් නැහැ.
1: දන්නේ
2: නැහැ. ඉතින් සමහරවිට අපි හියරින් ඒජ් භාවිත කරනවා. දැන් ඒව වුණත් ඒ මැෂින් එකක් නේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. ඒව කාලෙන් කාලෙට රීප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. කැලිබ්‍රේට් කරන්න ඕනේ නේ. අපේ ශ්‍රවණ මට්ටම අඩු වෙන්න ඊට සරිලන විදිහට මේක කැලිබ්‍රේට් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒක අපිට තනියම කරන්න බෑ. ඒකට යම් තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙක් ඕනේ. ඒ සම්බන්ධව විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් ඒක නිසා තමයි අපි වාට කියන්නේ විෂන් කෙයා හෙරින් සොලියුෂන් එකටම යන්න කියලා. දැන් ඔන්න සාරයි නුවයි මායි කරන්න යනවා වගේ ඔයාටත් පුළුවන්කම තියෙනවා හෙරින් ඒන්ජල් කෙනෙක් වෙන්න. අවුරුදු 50ට වැඩි ඕනම වැඩි හිටියෙක් ඔයාට පුළුවන්කම තියෙනවා එකගෙන යන්න විෂන් කෙයා හෙරින් සොලියුෂන් ශාඛාවකට. ඔයාට ළඟම තියෙන ශාඛාවට පුළුවන් ඔයාට එකගෙන යන්න. ඉතින් එහෙම එකගෙන ගියාට පස්සේ නොමිලේම හෙරින් ටෙස්ට් එකක් කරනවා. ලෝකයේ තියෙන දියුණුම තාක්ෂණයෙන් ඉහළම ප්‍රමිතියෙන් නොමිලේම හෙරින් ටෙස්ට් එකක් කරනවා. ඒ ටෙස්ට් එක කරලා ඉවර වෙලා හෙරින් ඒඩ් එකක් අවශ්‍ය නම් ඒකත් ලෝකයේ මේ වෙනකොට

0: දැම සාරට වුණා වගේ වාටම යන එන
1: හතර දෙනෙක් එක්කන් ගිහිල්ලා තියෙනවා මේ වීකෙන්ඩ් එකේ තව එක්කෙනෙක් එක්කන්
2: යනවා
1: හරි අහම්බෙන් ඊයේ නැත්තම් පෙරේදා මේ කෙනෙක්ව හම්බුණා මම යාට කිව්වා වීකෙන්ඩ් එකේ මම ඔයාව එක්කන් යනවා
0: කියලා එක්කන් යනවා කියලා
1: මේ මනුස්සයෝට අල්ලගන්න
0: අමාරුයි
1: මේ මම ලියලා දුන්නා යාට
0: මේ වැඩේ වෙන්නේ මෙහෙමයි
1: කිව්වට යාට තේරෙන්නේ නැහැ මේ එයා අර තම්මප්පයක් දැම්මා. ඒ කියන්නේ හරි කියන එක.
2: හරි
0: කියන
2: එක.
1: මම හිතනවා හරි කියලා මට එක්කන් ගන්න පුළුවන් වෙයි කියලා.
0: ඔව්. ඉතින් ඔයාලට පුළුවන් යන්න ඔයාලට ළඟම තියෙන විෂන් කියා හෙරින් ශාඛාවට ගිහිල්ලා ඔයාගේ ආදරණීය වැඩිහිටියන්ට ආදරණ කෙනෙක් වෙන්න ඕනේ. නොවා කිව්වා වගේ ඔයාට හම්බෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. එයාට ඒ උදව්ව අවශ්‍යයි කියලා දන්නවා නම් ඔයාලට පුළුවන් හෙරින් ඒන්ජල් කෙනෙක් වෙන්න එකගෙන යන්න ළඟම තියෙන විෂන් කියා හෙරින් ශාඛාවට නොමිලේම හෙරින් ටෙස්ට් එකක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: ඕකේ. ඒ වගේම මතක් කරන්න ඕනේ රාජ්‍ය සේවකයෙක් නම් ඔගොල්ලෝ මේ අහන් ඉන්න කවුරු හරි එහෙම නැත්නම් එහෙම කවුරු හරි දන්නවා නම් රාජ්‍ය සේවකයෙක්ව මේ පණිවිඩේ ඉක්මනට ගින් ඒගොල්ලන්ට කියන්න. මොකද දැන් BYD වෙතින් ඒගොල්ලන්ට ස්පෙෂල් චාන්ස් එකක් දීලා තියෙනවා. BYD එකක් ලේසින් ගෙදර අරගෙන යන්න.
0: ලේසින් අරගෙන යන්න පුළුවන්. අපි දැන් හැම වෙලේම කියනවානේ මේ චීන කියන්නේ අර බූවල්ෙක් වගේ තමන්ගේ හැම පැත්තටම තමන්ගේ ආර්ථික අඩු විහිදුවලා නිතියෙන්නේ. ඉතින් ඒ වගේම ඒගොල්ලෝ දුරබල්ල කරපු වැඩක් තමයි BYD කියලා කියන්නේ. ඒකින්ද ඔන්න EV vehicle එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නයි අපි හැම වෙලේම මතක් කරනවා build your dreams BYD ගැන. විශ්වාසය නැති කරගන්න එපා කියලා. බය වෙන කිසිම හේතුවක් නැහැ. වෙනකොට ලෝකයේ EV වෙළඳපොළවල් හැම එකම වගේ ආක්‍රමණය කරපු නමක් තමයි brand එකක් තමයි BYD කියලා කියන්නේ. ඉතින් අපේ රාජ්‍ය සේවකයින්ට ඔන්න පුළුවන්කම තියෙනවා මාසිකව රුපියල් 68000ක් ගෙවලා ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න. 68000ක වාරිකයක් ගෙවන්න තියෙන්නේ මාසිකව. ඒ විතරක් නෙමෙයි පළවෙනි සර්විස් පහම වාහනේ නොමිලේ හම්බ වෙනවා.
2: ඊට
0: පස්සේ ඔයාට ලංකාවේ අංක එකේ බැංකුකරු BOS එකත් එක්ක එකතු වෙලා පුළුවන්කම තියෙනවා ඕනනම් ලෝන් එකකට යන්න, ලෝන් ස්කීම් එකකට යන්න, මේ වාහනේ මිලදී ගන්න. ඒ වගේම තමයි ලංකාවේ දැවැන්තම රක්ෂණාවරණ සහකරු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක්ක ඔයාට රක්ෂණාවරණයකුත් මේ වාහනේට හම්බ වෙනවා.
2: එතනින්
0: වැඩි ඉවර වෙන්නෙත් නෑ. දැන් රෙජිස්ටර් කරගන්න එපා වාහනේ. ඒ වැඩ ටිකත් නොමිලේම කරලා දෙනවා. ඒ වගේම තමයි හෝම් චාර්ජින් යුනිට් එකත්
2: අවශ්‍යම දේ
0: වාට නොමිලේම හම්බ වෙනවා. ඉතින් වාට පුළුවන් ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න. යන්න කලින් කෝල් එකක් දෙන්න 0112125125 නම්බරකට 0112125125ට.
2: රයිට්. ඒ විදිහට BYD එකක් ගන්නත් ඔයා ගාව කීයක් හරි සල්ලි ඉතුරු වෙලා තියෙන්න ඕනනේ. සල්ලි ඉතුරු කරන්න වගේම සල්ලි ඉන්වෙස්ට් කරන්නත් ඕනේ. අර හැමතිස්සෙම අපි කියුවේ අර එලන් මස්ගේ මොනාද
0: හරියාගේ වත්කම් කෑෂ් විදියට අතේ නැහැ
2: කියලා. ඒ කියන්නේ යාගේ කෑෂ් ෆ්ලෝ එක තියෙනවා. ඒ කියන්නේ එහෙම රවුමක් වගේ යනවා ඒක.
0: ඒ මෙහෙ ඉන්වෙස්ට් කරලා තියෙන දැන් තව ටික දවසකින් ලෝකේ පළවෙනි ට්‍රිලියන පතියා ඩොලර් වලින් ට්‍රිලියන පතිය බවට පත් වෙන්න එයා සූදානමින් ඉන්නවා. ඒත් ඉතින් ඔය කෑෂ් අතේ තියන් ඉඳලා නෙමෙයි. ඒවා හැම තැනම ඉන්වෙස්ට් කරලා
2: ඒ වගේ හොඳටම ඉන්වෙස්ට් කරන්න හොඳටම ඉන්වෙස්ට් කරන්න හොඳව ඉන්වෙස්ට් කරන්න තැනක් තමයි කසාගල ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. අපි හැමදාම උගලන්ට මතක් කරනවා අර ඉන්වෙස්ට් කරනකොට හැමතැනම ඉන්වෙස්ට් කරන්න බෑනේ. ආචී ෂුවර් නැති වෙනවා, අපිට විශ්වාසය නැති වෙනවා.
0: ට්‍රස්ට් එක කියන්නේ සෑහෙන
2: වැදගත්. සල්ලි එක්කනේ ගනුදෙනු කරන්නේ. ඒ නිසා තමයි අපි ඔයගලන්ට කියන්නේ කසාගල ළඟට යන්න. මොකද ඒගොල්ල ගාට ගියොත් ඔයාට වැරදින්න තියෙන ප්‍රවණතාවේ ආඩුයි වර්ධින්නේ.
0: ඔව්. ඒ කියන්නේ මේ සාරා කියෝ වගේ අතරම හොඳටම ඉන්වෙස්ට් කරා. හොඳට කරන්න පුළුවන් කියන්නේ තියෙන දේවල් ඉන්වෙස්ට් කරද්දි ආයේ ඉන්වෙස්ට්මන්ට් වලට අපි එහෙම ලෝභ වෙන්න හොඳ නැහැ. ගොඩක් වෙලාවට අපි ඉන්වෙස්ට්මන්ට් වලට සාමාන්‍යයෙන් ටිකක් සැකෙන් වගේ පොඩි ප්‍රමාණයක් දාලා එහෙමනේ බලන්නේ. එහෙම නෙමෙයි. ඔයාට හොඳට ඉන්වෙස්ට් කරන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි ඒකට හොඳට ඉන්වෙස්ට් කරන්න පුළුවන් විශ්වාසනීය තැනක් හම්බ වෙන්නත් ඕන. ඉතින් එහෙම තැනක් තමයි කසාගල ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. මේ වෙනකොට ඒගොල්ලන්ගේ වගාවන් ලංකා පුරාම තියෙන ඒ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන විදිහට තමයි ඒගොල්ලෝ මේ වගාවන් මේ වෙනකොට සිද්ධ කරමින් ඉන්නේ වගා ව්‍යාපෘතීන්. ඉතින් ඒ ව්‍යාපෘතීන් වල ඔයාට පුළුවන්කම තියෙනවා ආයෝජනය කරන්න. වගාව තියෙන මුදල ඔයාට පුළුවන් කෙලින්ම මේ වැඩේට ඉන්වෙස්ට් කරන්න. ඔයාට ආයෙ පැල අරගෙන යන්න, ඒව තවහන් දාන්න, ඒව පැල කරන්න, ඒව බලා ගන්න, ඒවට වතුර දාන්න, ඒ වැඩ මුකුත් නැහැ. ඔයාට තියෙනවාගේ මූල්‍යමය ආයෝජනය කරන්න විතරයි. ඉතින් ඒක නිසා අපි ඔයාලට මතක් කරනවා කසාගල ප්ලාන්ටේෂන් එක එකතු වෙලා මේ වගේ ආයෝජනයකට යන්න. මොකද මේක ටිකක් වෙනස් විදිහක ආයෝජනයක්. හැබැයි හැම වෙලේම අපි අර කියන දෙයක් තමයි වෙනස් විදිහ ආයෝජන ඇතුලේ ඔයාට ලොකු රෙවනියු එකක්, රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එකක්, පෙරලා ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් හැකියාව තියෙනවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava Oba Veta Gena Enne
2: Rapunzel Wage Man Nang Inne Mawa Bera Gana Kawuru Tenaka
3: Ape Daruwan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
4: උදේ 7:51 දැන්.
5: Excite ගන්න ලක් එක charge කරගන්න. Excite battery එක පිළිදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: Noinos අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel fiber කොන්දේසි අදාළ වේ.
7: Saheli, happily කියන්නකෝ ඔයාලගේ cashback කතාව.
8: Fabricator quotation එක Swiss Tech එකට WhatsApp කරා.
9: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation එකත් 076-780-7000ට WhatsApp කරන්න.
10: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම set connection එකක් ගෙනෙන්නේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම set SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම set.
12: අලුතෙන කාටමුමිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
13: වෙනස්ම රසයක් වෙනස්ම විදියට වෙජේ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
14: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
15: ප්‍රයිම් කලුරා අභිමානවත් කලුතරෙන් ස්විමින් පූල් ජිම් ඉන්ඩෝ ක්‍රිකට් කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් කලුරා අනුත්වන කලුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කලුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලුරා අදම කතා කරන්න 13:21ට ප්‍රයිම් ලෑන්ස්
16: Noinos අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel fiber කොන්දේසි අදාළ වේ.
17: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-13-3636
18: Meltol, Hisarathaya, Una, Semprathishyava, Angapatha Vedanava, Apahasudina Sadaha, Ikman Sahanaya, Meltol, Paracetamol Visheshayaki.
19: Paya gaanak drive kala, office eket busy unahama ena kondek ekkumata, mama Siddhalepa spray kala. Siddhalepa, parampara gananavaka vishwasaya dinu sahanaya.
1: අලුතෙන කාටමුමිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
16: Noinos අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel fiber කොන්දේසි අදාළ වේ.
8: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. Petrol සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක discount එකක්. KD Rice Motor Company Private Limited 077-406-4397.
3: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන්නය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන්නය අපි ගැන හිතන අපිටම හරියන තැන.
20: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10
21: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112-125-125 අමතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
22: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැවතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැවතින්ම සෙට්
23: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540
24: Algo

0: දෙහතයි විනාඩි 57යි අල්ගොට හවුමේ වෙලාව. දැන් අචි අපි ස්විස්ටෙක් ගැන කියලා කියලාම ඔයා දන්නවද මගේ TikTok එකේ ස්විස්ටෙක් සජෙස්ට් වෙනවා මට දැන්.
1: ඔයාට පේනවා
0: වීඩියෝස්. ඔව්.
1: ඇල්ගොරිතම් එකේ ඉද්දි ඇල්ගොරිතම්ස් හොඳට වැඩ කරනවා.
0: ඇල්ගොරිතම්ස් හොඳට වැඩ කරනවා. අපි එක දවසකුත් එක්ක කතා වුණා.
2: කතා වුණා විතර නෙමෙයි ඒකෙන් ප්‍රවේසම් වෙන්න කියලාත් කිව්වා.
0: කියලාත් කිව්වා.
2: ඔව් අපි දැන් කිව්වා ලෙඩ ගැන කතා වෙනවනේ.
0: ඔව්.
2: ඖෂධ ගැනත් නේද? ඖෂධ ගැන කතා වෙනවා නම් තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ඉතාමත් සංවේදී කාරණා කතා වෙනවා නම් පෞද්ගලික ජීවිතයේ දෙන්නේ තුන් දෙනෙක් විතර දැනගන්න ඕන ෘචිකත්වයන් ගැන කතා වෙනවා නම් කරුණා කරලා මේ ෆෝන් එක ඒරෝප්ලේන් මෝඩ් දාගන්න කියලා
1: ඉතින් මේ හැබැයි වට සොයිස් ටෙක් වගේ දේවල් පෙන්වන එකත් හොඳයි.
2: ඒ ඒ හොඳයි. ඒව ගැන කතා කරනකොට ඒරෝප්ලේන් මෝඩ් දාගන්න ඕනේ. මේ හැබැයි හරියට මේ ගේ හදාගත්තේ නැත්නම් ඒරෝප්ලේන් එකක්වත් හොයාගන්න බෑනේ.
1: හරි. දැන් මේ වැස්ස වෙලාවට මේ වගේ පොඩි මේ දේශගුණයක් කාලගුණයක් තියෙන වෙලාවට සාරා අපි කැමතින රපේ ගෙදරට වෙලා ඉන්න. එතකොට ගොඩාක් වෙලාවට මේ අලුත් පරපුරේ කට්ටියට තියෙනවා පොඩි හීනයක්. තමන්ගේ ඩ්‍රීම් හවුස් එක මේ වගේ වහින වෙලාවට අර කොරියන් මූවීස් වල තියෙන්නේ. ඔය පැරසයිට් බල්ලා තියෙනවා නම් පැරසයිට් මූවී එකේ තියෙනවා අන්න ඒ වගේ ලස්සන ගෙවල් ලොකු වීදුරු
0: තියෙන්නේ.
1: ඒ වීදුරුවෙන් බැලුවම හාත්පස පිටිපස්සේ අර ගෙවල් වල බෑක් යාඩ් එක වෙන්න පුළුවන් නැත්නම් ෆ්‍රන්ට් යාඩ් එක වෙන්න පුළුවන්. කොළ පාටට හරිත පැහැයෙන් හරිත වර්ණයෙන් තියෙනවා පේනවා. හරි ලස්සනයි. ඒකට තමයි මොඩර්න් විදිහට ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ නවීන විදිහට ජීවත් වෙනවා කියලා කියන්නේ අපි අන්න ඒකට. ඉතින් ඒ වගේ හීන අපේ මේ අලුත් පරම්පරාවේ තරුණ කට්ටියට තියෙනවා.
0: ඒ
1: වගේම තමයි මේ වෙනකොට වාට තියෙන ගේ සමායට වා රිනොවේට් කරගන්න, මේ විදිහට අලුත් කරගන්න.
0: නැත්නම්
1: වාගේ ව්‍යාපාරික ස්ථානයක්. දැන් මේ වාට තියෙන පොඩි රිසෝට් එකක්, හෝටල් එකක් වෙන්නත් පුළුවන්. වාට ඒ විදිහට රිනොවේට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය ඔක්කොම පිටිපස්සේ තියෙන රහස මොකක්ද දන්නවද? ඔය අර දැවැන්ත වීදුරු. අර අර හරිම සිම්පල් විදිහට අපිට පේන ෆ්‍රේම්. ඒවයේ රහස මොකක්ද දන්නවද?
0: මොකද්ද?
1: ඒ තමයි ස්විස් ටෙක් ඇලුමිනියම් කියලා කියන්නේ.
2: ඔව් අපි ස්විස් ටෙක් ඇලුමිනියම් නොදාපු තැනක් අද උදේ මට හම්බ වුණා.
1: ආහ්
2: මේ
1: නොදාපු තැන.
2: ඔව් ඇලුමිනියම් දාලා තියෙනවා. ඇලුමිනියම් වලින් වැඩ කරලා තියෙනවා. හැබැයි ස්විස් ටෙක් වලින් වැඩ කරලා නැහැ. ඒකෙන් දා අර බීඩින් අස්සෙන් වතුර ඇවිල්ලා මේ අපරාදේ ඒ වහලයට හිටියේ කියලා හිතන තරමටම වැඩේ සිද්ධ වෙලා තිබුණා.
1: ඒ කියන්නේ නිවැරදි ප්‍රමිතියෙන්
2: නැහැ. ඒ කියන්නේ අර අහුමුළු වලින් වතුර
1: එනවා. වතුර එනවා. හරියට.
2: ඉතින් කොන් තියාගන්න එපා.
1: අනිවාර්යයෙන්ම. ඔව්. ඔව්. ඉතින් ඒක නිසා තමයි අපි වාට කියන්නේ මේ ස්විස් ටෙක් ඇලුමිනියම් වලින්ම ඔයගේ අලුතෙන් හදන ගේ වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්, රිනොවේට් කරන තැනට වෙන්න පුළුවන්, ඕන කරන දේවල් ගන්න, ඇලුමිනියම් නිෂ්පාදන ගන්න කියලා. ඉතින් එහෙම ගත්තට පස්සේ වාට රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බෑක් එකක් දිනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක හරිම විශේෂයි. කරන්න තියෙන්නේ ඔයගේ ෆැබ්‍රිකේට් එක කතා කරලා ඔය අලුතෙන්ම හදන තැනට කොච්චර ස්විස් ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන ඕන වෙනවද කියලා හදාගන්න පොඩි කොටේෂන් එකක්. ඊට පස්සේ කොටේෂන් එක සාර මේ කියන නම්බෙකට ඔයාට WhatsApp කරන්න තමයි තියෙන්නේ.
0: රයිට්. 0765780000 කියන WhatsApp නම්බර එකට ඉක්මනට ඔයගොල්ලෝ ගන්න කොටේෂන් එක WhatsApp කරන්න.
1: ඔව් එහෙම WhatsApp කරාට පස්සේ ඒගොල්ලෝ ඒ වෙලේම ඔයාට verify කරලා reference ID එකක් එනවා. ඒ ID එක තියාගන්න, ඒ message එකේ විදිහටම තියාගන්න. ඊට පස්සේ ඔයාට තියෙන installment එක ඉවර කරලා දාන්න. ඒ කියන්නේ වැඩේ හදලා ඉවර කරලා දාන්න ස්විස් ටෙක් ඇලුමිනියම් දාන්න. ඊට පස්සේ ආයි ඔයාට පුළුවන් ස්විස් ටෙක් එකට දැනුවත් කරන්න අපේ වැඩේ ඉවරයි. ප්‍රොජෙක්ට් එක ඉවරයි කම්ප්ලීට් කරලා තියෙන්නේ.
0: රයිට්.
1: එතකොට ඒගොල්ලන්ගේ ටෙක්නිකල් ටීම් එකක් එනවා. ඒගොල්ලෝ ඇවිල්ලා වාගේ සයිට් එක ඔක්කොම බලලා, වාර කියපු විදිහටම කොටේෂන් එකේ විදිහටම වැඩේ කරලා තියෙනවද කියලා ඔක්කොම බලලා,
0: ඒව
1: වෙරිෆයි කරගෙන, ඒ ඔක්කොම තහවුරු කරගෙන වාට ඒ වෙලෙම කෑෂ් බෑක් එකක් දෙනවා රුපියල් මිලියන 2.5ක් උඩරේ මේකට යටත්ව. ලොකු වැඩ කරන්න ඕනේ නැහැ. පොඩි වැඩක් කරත් වාට මේ කෑෂ් බෑක් එක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. සියලුම සර්විස් ටෙක් නිෂ්පාදන වලට අවුරුදු 30ක වොරන්ටි එකක් වගේම ලයිෆ් ටයිම් ජීවිත කාලයේ පුරාවටම ආෆ්ටර් සේල් සර්විස් එකකුත් හම්බ වෙනවා.
0: රයිට්. ඕකේ. නිසා ඉක්මනට ස්විස් ටෙක් ඇලුමිනියම් දාපු කොටේෂන් එක යවන්න අපි කියපු WhatsApp නම්බර් එකට. මොකද ජුනි 30 වෙනකන් විතරයි මේ chance එක ගොලන්ට තියෙන්නේ. හරි. දැන් අචි අද අපේ DJ night එක තියෙනවා. DJ night එක නිකම් enjoy කරන්න බෑනේ. මොන හරි කන්න දේකුත් තියෙන්න බෑ නේද?
1: ඔව්. Friday night කියන්නේ
0: මේ. Friday night is happening නේ.
1: අනේ.
0: ඒක නිසා අපි කියනවා ඔයගලන්ට මතක් කරනවා විජේ noodles packet එකක් අරගෙන ගිහිල්ලා. හොඳට සැරට හදාගෙන
1: දැනෙන්න
0: DJ night එක අහන්න. විජේ noodles එකක් ළඟ තියාගෙන DJ night එක enjoy කරන්න.
1: ඔව් හැබැයි ඉතින් ඔය වැස්ස ගිහිල්ලා බඩු ගනිද්දී කල්පනාවෙන් ගන්න WP ලාංඡනයෙන් බලලා කලබලයටත් එක්ක ඔයාට පැටලෙන්න
2: පුළුවන්. WP වගේ පේනොත් ගන්න.
0: ගන්නවා.
1: ඔව් මොනා අරගෙන ඉද දන්නේ
2: නැහැ. ඔව් අර හොඳට කැපිලා පේනවා. තද්ද නිල් පාට. නිය අර මොනර නිල තියෙන්නේ. ඒක කහ පාටෙන් ගහලා තියෙන WP
0: කියලා.
1: WP කියලා. ඉතින්
0: WP කියලා yes.
1: ඒ වගේම තමයි දැන් මේ තියෙන කාලගුණික තේජගුණික தත්ත්වයත් එක්ක දැන් අපි අයිස්ක්‍රීම් කන්න කියලා තුදේ බාන්දරම
2: කිව්වා. ඔව් ආයෝජනා කරන්නේ. ඔව් මම හිතන්නේ අපි මේ අපේ අයිස්ක්‍රීම් අපි WhatsApp කරන්න කියලා කියුනේ දැන්ටත් කාලා දන්නේ නැහැ. 0711 95 95 95ට මේ වැස්ස දවසේ අයිස්ක්‍රීම් එකක් කාලා කොහොමද කියලා කියන්න කියලා අපි කිව්වනේ. අපේ අචීතාව පොඩ්ඩකින් Facebook post එක උද්දායි.
1: දාන්නම් අපි.
2: එතකොටත් කමෙන්ට් කරන්න.
0: හරි. මේ අයිස්ක්‍රීම් කන්න මතක් කරනවා වගේම අයිස්ක්‍රීම් කාලා ලෙඩ වුණොත් අපි ඒකටත් විසඳුමක් දෙනවා. මෙල්ඩෝල් කාඩය ළඟ තියාගන්න.
2: ඒ වගේ බොහොම සරල විසඳුමක්.
1: මෙල්ඩෝල් කාඩය ළඟ තියාගෙනම ඔයාලට පුළුවන් අයිස්ක්‍රීම් එකක් ගන්න. එහෙම තමයි. ඔප්ෂන් තියෙනවානේ. ජීවිතේ විදිනක පස්සට දාන්න ගල් දාන්න එපා. අපරාධනේ.

0: இருட்டத்தோட ஒப்ப வித்தகின என்ன
1: எஸ் ஃபோர்ச்சூன் சாய்
2: அலுத்ம ரசகுண அபி வைப் எக்கட்ட செட் வெலா
3: கேமதிம வித்யாகட்ட ஓ நேம வெலாவக
4: மே ஃபோர்ச்சூன் சாய்
0: நெட் நியூஸ் மீ பை இருட்டத்தோட பேன் பை அலுத்வன அலுத் பை விமசுமா
5: ආයුබෝවන් මේ පේ රටතොට සමගින් මම සමීර. කටනායක ගුවන්තොටුපළවට ප්‍රදේශයට ඇදහැරෙන අධික වැස හේතුවෙන් ගුවන්තොටුපළ වෙත ගොඩබැස්වීමට පැමිණි ගුවන් යාන 9ක් ආපසු හරවා යවා තිබෙනවා. එම ගුවන් යාන මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවේ කොචින් සහ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපළ වෙත යොමු කර ඇති බවයි නෙට් නිවුස් කටනායක ගුවන්තොටුපළ වාර්තාකරු TKG කපිල පැවසුවේ.
6: අද අලුයම කතර රජයේ දෝහාසියට පැමිණි ගුවන් යාන දෙකක් එයා ඇරේබියා ගුවන් සේවයට ගුවන් යානයක් සහ එයා ඇරේබියා ගුවන් සේවයට සාජාසියට පැමිණි ගුවන් යාන දෙකක් සහ තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඒ වගේම ස්විස්ට පැමිණි ජතිරා ගුවන් යානයක් මත්සල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කීවරගෙන තිබෙනවා. ඊට අමතරව ඉන්දියාවේ කොචින් වෙත දුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයක් සහ ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයට ගුවන් යානයක් මේ වන විට කොචින් ගුවන් තොටුපළ වෙත යොමු කරා. එසේම ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපළ වෙත ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දියා ගුවන් සේවය යානය යළිත් යොමු කර තිබෙනවා. මේ වන විට කටුනායක ගුවන් තොටුපළ අවක ප්‍රදේශයට වැඩි වැසි ඇදහැලමින් පවතිනවා. මේ වන විට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යාන රාශියක් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට නොහැකිව ඉහළ අහසේ රඳවා සිටින ආකාරයක් අපිට දැනගන්නට ලැබෙන තවත් ගුවන් යාන කීපයක් මත්සල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට පියවර ගනිමින් සිටින බවයි තොරතුරු
5: මේ අතර හලාවත දුම්රිය ස්ථානයේ අසලදී මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. මෙලඟ නෙට් නිවුස් පෙරවරු 9ට.
0: නෙට් නිවුස් මේ පැය රටතොට.

0: උදේ 8 විනාඩි 13යි අල්ගටාම වෙලාව.
1: අපි තව මොහොතකින් ප්‍රදීප් කොඩිප්ලි මහත්තයව සම්බන්ධ කරගන්නවා. එතුමත් බොහොම කාර්යබහුලයි. ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ විශේෂයෙන් අපි අද දැන් net news වලට ඇහුවානේ. මේ ගුවන් යාන කීපයක් මත්තලට සහ ඉන්දියාවට හරෝල යවලා තියෙනවා. කරුණායකට මම දැන් කතා කරපුවාම ඉඳන් කිව්වා ගුවන් පතේ වතුර පෙරිලා කියලා. ඉතින් යන ෆ්ලයිට් වගේම යන්න තියෙන ෆ්ලයිට් උයි දෙකම ඩිලේ වෙලා කවුරු හරි ගෙදර එන්න ඉන්නවා නම් පිටරට ගිහිල්ලා මේ ටිකක් පරක්කුයි
0: ඉන්දියාව පැත්තට එහෙම ගිහින් තමයි එන්න
1: වෙන්නේ. ඒකම කෝච්චි පරක්කුයි වාහන පරක්කුයි මේ තියෙන කාලගුණ තත්ත්වේ හින්දා. මොකද දැන් ලංකාව එක පැත්තකට දැන් අනුරාධපුරය සහ එතනින් උඩ ප්‍රදේශයට තාම වැසි නැහැ. හැබැයි වලාකුළු බර අහසක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ බලන්න පුළුවන්නේ පැත්තේ කට්ටියත් එනකොට මොකද්ද මේ පමාව කියලා. මන්ද පමාව කියලා හිතන්නේ. ඔන්න ඕක තමයි කාරණය. අපි කාලගුණ විස්තර ඉක්මනින්ම ගෙනත් දෙන්නම්. කාලගුණය කොහොම වුණත් අපේ ජීවිතේ ඔය මොන අභියෝග ඔස්සේ වුණත් ගෙනියන්න බෑනේ නේද?
0: අනිවාර්යයෙන්ම. ඒක නිසා තමයි දැන් අපි දැන් වැස්සාවා කියලා අපේ අර නුවන්කව වගේ ඉස්සරහ ගැන හිතන්නතෝ ඉන්න බෑනේ. අපි ජොබ් එකක් කරන්න ඕන කී කී හිත හිටියනම් අපි ඒකට ගැළපෙන ජොබ් එකක් හොයා ගන්න
1: ඕනේ.
0: ජොබ් එක කර කර ඉන්න එක මාරු කරන්න ඕනේ කියලා හිතුවනම් ඒකත් ඒ විදිහට පියවර ගන්න ඕනේ
1: නේද? ඔව්. ඉතින් ඒකින්ද තමයි
0: තෙත බරිත
1: උදෑසනක සදාහරිත ගැන කියන්නේ.
0: රයිට්.
1: මොකද සදාහරිත එන්න නම් එවර්ග්‍රීන් වෙන්න නම් වැස්ස හොඳට තියෙන්න ඕනේ.
0: වැස්ස තියෙන්න ඕනේ අනිවාර්යයෙන්.
1: සදාහරිත වනාන්තර කියලා කියන්නේ මොනවද? සිංහරාජ වගේ ඒවා.
0: ඔව්.
1: නේද? ඒවා වැස්ස වනාන්තර රේන් ෆොරස්ට් නේ.
0: රයිට්. මේ ඇත්තටම කොහොමද ජීවිතේ තේමනේ නෝනේ හැමදාම පැවුවා
1: කියන්නේ. හැමදාම හරිත. ඒ කියන්නේ හැමදාම කොළපාට
0: වෙන්න වැස්ස තියෙන්න ඕනේ. වැස්ස තියෙන්න මොනාද අපේ එන්වාරන්මන්ට් එකට වැස්ස තියෙනවා කියනවා වගේ තමයි. ඔයාට හොඳ ජොබ් එකක් තියෙනවා
1: කියන්නේ. සල්ලි වැස්සක් තියෙන
0: එතකොට. දැන් ඉතින් සදාහරිතල ඔයාලට දීලා තියෙනවා ජොබ් ඔපචුනිටීස් ගොඩක්. ඔයා හිත හිත ඉන්නවා නම් ඩිග්‍රී එක ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්නවා නම් මම මොකද්ද කරන ජොබ් එක කියලා. එහෙම නැත්නම් ඉගෙන ගන්න ගමන් අමතර ආදායමක් හොයා ගන්න ඕනේ නම් ගෙදරට උදව්වක් කරන්න හරි තමන්ගේ වියදම් කමං බලා ගන්නවා කියලා හරි හිතන් හිතාගෙන ජොබ් එකක් හොයනවනම් සදාහරිතලා ගාවට යන්න. මොකද ඒගොල්ලෝ දැන් කාර්ය සහායක තනතුරේ ඉඳලා කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුරු දක්වා ලොකු රේන්ජ් එක ජොබ් ඔපචුනිටීස් ගොඩක් රෙඩි කරලා තියෙනවා. ඇයි සදාහරිත ළඟටම යන්න ඕනිනුවා අපි?
1: මෙහෙමනේ, අපි අපේ හැකියාවට ගැලපෙන රැකියාවක් ගන්නවා වගේම අපිට බොහොම සතුටින් දැන් අපේ ජීවිතේ හැම දෙයක්ම අපි කරන්නේ මොකටද?
0: සතුටින්නේ.
1: අපි පින්කම් කරන්නේ, සමහරලාට පව්කම් කරන්නේ සතුට
0: ලබන්නේ.
1: සතුටින් ඉන්නවා. නේද? ඒ කියන්නේ පින්කම් විතරක් නෙමෙයි
0: පව්කම් කරන්නේ. ඒ
1: කියන්නේ ඔය පින්කම් පින කියන එකේ තේරුම මොකද්ද? පිනායම. පිනායම කියන එකනේ පින කියලා අපි මේ සංස්කෘත වලින් කෙටි කරලා කියන්නේ. එතකොට ඒ අපි පින්කමක් කරාම අපිට සන්තුෂ්ටියක් ලැබෙනවා. සන්තුෂ්ටි පරමන් ධනන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව වන්නම් අපේ හවස් වෙනකොට අහගන්න පුළුවන් net fm එකේ. හැබැයි ජීවිතේ රැකියාව කරන තැන දැන් බලන්න අපි තුන්දෙනා කොච්චර ජොලියෙන්ද මේ ජොබ් එක කරන්නේ.
0: කරන්නේ හරි ආසාවෙන් කරනවා.
1: හැබැයි ලේසි පාසු වගකීමක් මේ මයික් එකක් ඔන් කරලා කතා කරන්නේ රටකට.
0: රටකට.
1: පැය තුනක් අපිට අවස්ථාව හම්බෙලා දෙනවා රටකට කතා කරන්න. රටේ ජනාධිපතිවරයාටවත් නැන්නේ අවස්ථාව. නේද?
0: ඒක ඇත්ත.
1: ඉතින් ඒකින්ද මේ කොච්චර බරාරුම් ජොබ් එකක් වුණත් බොහොම ජොලියෙන් සතුටින් කරන්න පුළුවන් මේ වර්ක් එන්වයරන්මන්ට් එකක්
0: තියෙනවා.
1: ඉතින් අපේ රටේ එන්වයරන්මන්ට් එක ගැන හිතන ප්‍රධාන ආයතනයක් වන සදාහරිත ඔයාගේ වර්ක් එන්වයරන්මන්ට් එක ඉතාමත් හොඳට හදලා දෙන හින්දා තමයි සදාහරිත එකේ රස්සාවකට එන්න කියලා කියන්නේ අපි.
0: රයිට්. විශේෂම දේ තමයි නෝවා දැන් රස්සාවක් කියුවාම ඊට පස්සේ අපිට හිතෙන දුර යන්න වේද දන්නේ. එහෙම ප්‍රශ්නක් තියෙනවානේ. සදාහරිතලා එක්ක ජොයින් වුණොත් ඔයාට එහෙම ප්‍රශ්න නැහැ.
1: ඔව් නෑ, ඇත්තටම සදාහරිතලා එක්ක ජොයින් වුණොත් ඔයාට රැකියාවෙන් දුර යන්න පුළුවන්.
0: රැකියාවෙන් දුර යන්න පුළුවන්. ගෙදර ළඟ ඉඳන් යන්න පුළුවන්. මොකද ලංකාව වටේම සදාහරිත ඔෆිස් තියෙනවා, ඉංගලන්ගේ ශාඛාවන් තියෙනවා. ඒ නිසා ඔයාගේ නගරෙම ඉඳන්, ඔයාගේ ගමේම ඉඳන් ඔයාට වැඩට යන්න chance එක තියෙනවා. එතකොට ඔයාට මේක part time කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් full time කරන්නත් පුළුවන්. ඒ නිසා ඔයාගේ CV එක WhatsApp කරන්න 0746 441 1648 කියන number එකට 0746 441 1648. එහෙම නැත්නම් CV එකේ යවන formal විදිහක් තියෙනවානේ අපි හැමෝම careers@sadaharita.com කියන ඊමේල් එකට ඊමේල් එකක් යවන්න ඔයාගේ CV එක. වෙනද අචී තමයි මේ ඊමේල් එක මතක් කරන්නේ. අද මම මතක් කරනවා spellings එක careers@sadaharita.com. හරි, ඒ විදිහට සදාහරිත එකට ගිහිල්ලා ඔයාලා දිනුන උනොත් කාටද නෝ ආඩම්බර?
1: අන්න අපිටම නේ ආඩම්බර නේද?
0: අපිටම තමයි ආඩම්බර.
1: අපි අල්ගොටවුන් එකේ කියලා තමයි ඔයා සදාහරිත එකේ ජොබ් එක ගත්ත කියලා. ඔයා අඩුම ගානේ අපේ නිකන් හරි මොක් කියන්නේ අදාළම නැති පෝස්ට් එකකට හරි කමෙන්ට් එකක් දාන්නේ නේද?
0: ඔව්. එතකොට අපිට කොහෙන් හරි පෙනේ.
1: පෙනේනේ.
0: ඒකනේ. එතකොට අපිත් සතුටින්, ඔයාත් සතුටින්. ඒ වගේ අනිත් අයව සතුටු කරන්න තව ඔප්ෂන් එකක් තියෙනවා. විෂන් කියා හියරින් සොලියුෂන්ස් ලා ලංග. ඒකට
1: අර ලොකු පිනක් නේ අපි කිව්වේ. ඔව්. පිනකින් ඔබට සන්තුෂ්ටියක් ලැබෙන්නේ
0: ඒකෙන්. ඔව්. ඒ කියන්නේ ආත්ම තෘප්තියක් ලැබෙනවා මේ විදිහට කාට හරි උදව් කරොත්. දැන් මේ මම ඇත්තටම හිත හිත ඉන්නේ මේ අපරාධේ මට උදේ වෙන වෙලාවක නම් මං අර අංකල්ව නෙමෙයි අයියා.
1: නෑ අපි අපි අයියාව කොහොම හරි කන්ටැක්ට් කරගන්නවා.
0: අයියාව එක්කන් යනවා කියලා මේ විෂන් කියා හියරින් සොලියුෂන්ස් එකට. මොකද දන්නවද ඒගොල්ලෝ දැන් ඕගොල්ලන්ට නොමිලේ හියරින් ටෙස්ට් එකක් කරන්න chance එකක් දීලා තියෙනවා. ඒක නිසා වාගේ gedara අවුරුදු 50ට වඩා වැඩි වැඩිහිටියෙක් ඉන්නවනම් එහෙම නැත්නම් එහා gedara වෙන්න පුළුවන්, වාගේ ගුරුවරයෙක් වෙන්න පුළුවන්, ඔයා දන්න දුරින් නෑ කෙනෙක් වෙන්න පුළුවන්. 50ට වැඩි නම් එක්කන් යන vision care hearing solutions එකට ඒගොල්ලන්ට ටෙස්ට් එක නොමිලේ කරලා දෙනවා. එයා ඔයාගේ ටෙස්ට් එකත් කරගන්න පුළුවන් වාට. ඒ වගේම තමයි එතන තව පොඩි ට්විස්ට් එකකුත් තියෙනවා අර ටෙස්ට් එක කරන අතර බලන් ඉන්න කට්ටිය.
2: ඔව් ඒ කියන්නේ මේ සාරා දැන් ලගේ තියෙනවානේ විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවන් ලංකාව පුරාම තියෙනවා, යාපනෙත් තියෙනවා, ඊනොච්චේත්
0: තියෙනවා.
2: එතකොට ඉතින් අහන්න එපා අපේ ගෙවල් ගාව ඒ ගම්පහ මීග මුව ඒ පැතිවල ගාල් තියෙනවද කියලා.
0: 36ක් තියෙනවා ශාඛා.
2: ඔව් ශාඛා 36ක් තියෙනවා ලංකාව පුරාම.
1: ඉතින් ඔය ඕනම ශාඛාවකට වැඩිය ළඟයිනේ ඔය කංග හැන්නේ නැති එක.
2: ඔව්
1: අන්න ඒක හන් දෙක තියෙන්නේ වාගේ මුණ දෙපැත්තේනේ.
2: දෙපැත්තේනේ.
1: දැන් බලන්න මේ ඔය ස්වභාව ධර්මයේ කොච්චර මේ අපූර්ව නිර්මාණකරුවෙක්ද කියලා. එයා අපිව නිර්මාණය කරනකොටම දැනගත්තනේ මේ කන්නඩි කියලා දෙයක් හොයාගන්නවා කියලා. ඔව්. ඒකනේ ඇස් දෙක දෙපැත්තේ කන් දෙක තිබ්බේ.
2: නැත්තම්
1: කන්නඩි දාන්නේ කොහොමද?
2: ඔව්.
1: ඇයි නාවෙන්නේ?
0: නේ නේ හරියට.
1: හරියට. මම හොයාගෙනින් බලන්න.
0: හරියට. ඒක ආත්‍ය විශිෂ්ටයි සර්.
1: ඒ කියන්නේ කන්නඩි කියලා උපකරණයක් මිනිස්සු කවදාහරි නිපදවනවා කියලා දැනගත්තා. නැත්තම් ඔයගොල්ලෝ කන්නඩි දායි. හා කන් දෙක තිබුණ නැත්තම් දෙපැත්තේ.
0: ඔව්. ඒ
2: තමයි. ඔව්.
0: හරි දැන් මොකද අචි
2: හරි දැන් මම කතා කරේ ඔයාලට කොහොමද මේ දැන් එක්කගෙන යන කට්ටිය ඉන්නවා නියරින් ඇන්ජල්ස්ලා
0: ට්විස්ට් එක ගැන කිව්වේ
2: අන්න හරි ඉතින් ඕගොල්ලෝ දැන් ওই විදිහට ගියාට පස්සෙ ඔයාලට ළඟම තියෙන බ්‍රාන්ච් එකට ඒ බ්‍රාන්චස් වල තියෙනවා ලස්සන බෑක්ඩ්‍රොප් ඒ බෑක්ඩ්‍රොප් බෑක්ග්‍රවුන්ඩ් එකේ තියලා ඔයාලට පුළුවන් සෙල්ෆීස් ගන්න ඔයාලට තනියම ගන්නත් පුළුවන් නැත්නම් ඔයා එක්කගෙන ගියා අම්මා තාත්තා එක්ක වෙන්න පුළුවන් ඒ ආදරණීය වැඩිහිටි කවුරු හරි කෙනා එක්ක වෙන්න පුළුවන් ඔයාලට පුළුවන් ෆොටෝ එකක් ගන්න අරගෙන ඔයාලට තියෙන ඔයාගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් තියෙනවානේ Facebook එක තියෙනවා Instagram එක තියෙනවා ඒවයි කෙලින්ම අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ හරිද අප්ලෝඩ් කරලා නිකන් ඉන්නපාව ටැග් කරන්න ඕන විෂන් කියා හියරින් සොලියුෂන් ඒගොල්ලන්ගේ ශාඛාව ඒගොල්ලන්ගේ ශාඛාව නෙමෙයි ඒගොල්ලන්ගේ මේ ඔෆිෂියල් page එක හරිද එතකොට ඒ ඔක්කොම ශාඛාව වලට එක page එක තමයි තියෙන්නේ ශාඛාවෙන් ශාඛාවට page නෑ හරිද ඒකින්ද මේ
0: අර ඔව් එක page එකයි තියෙන්නේ
2: ඔෆිෂියල් profile එක තියෙනවානේ ඒක වල ටැග් කරගන්න පුළුවන් ටැග් කරාට පස්සේ ඔයා EV bike එකක් win කරන්න පුළුවන් game එකකට ඇතුල් වෙනවා ඉතින් එක වැඩිහිටි එක්කෙනෙක් එක්කගෙන ගියොත් ඔයාට එක chance එකයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් එක්කගෙන ගියොත් ඒකගෙන යන පිරිසට සරිලන විදියට ට එන්ට්‍රීස් හම්බ වෙනවා මේ ගේම් එකට. ඉතින් ඒ වගේ පොඩි chance එකකුත් තියෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි ඔයාගේ ඇතුළු ඔයාගේ ආදරණීය වැඩිහිටියන්ගේ ඔය ශ්‍රවණ තත්වයන් පරීක්ෂා කරගන්න එක ලෝකයේ තියෙන ඉහළම. වෙනකොට තියෙන දියුණුම තාක්ෂණයෙන් තමයි Vision Care Hearing Solution එයාලගේ hearing test එක කරන්නේ.
0: රයිට්. මතක් කරන්න ඕන අචි මේ ෆොටෝ එක ගහලා අපිට එවන්න එපා. ඔයගොල්ලන්ගේ social media වල දාලා
2: අපිට දාන්න. අපිට උඩට සතුටු ඉතින් අපි කියන දේ අහලා
1: පොඩි අපිට ජොලියක් යන්න දාන්න. බයිසිකලේ දිනා ගන්න ඕන නම් ඒගොල්ලෝ.
0: ඔයාලට electric bike එක දිනන්නේ ඒ තරඟෙට එන්ටර් වෙන්න පුළුවන්. ඔයාලගේ social media වල එන්ටර් කළා.
2: ඒ කියන්නේ මෙහෙමයි. සරලවම මෙච්චරයි. ඔයාලට තියෙනවනේ Facebook account එක. ඔයාලට තියෙනවා එතන Instagram account එක. ඕගොයා photos දානවනේ. අන්න ඒ වගේ ඔයා vision care hearing solution ශාඛාවට ගිහිල්ලා ගත්ත photo එකත් upload කරන්න.
0: upload
2: කරලා tag කරන්න පුළුවන් නේ @ කියලා ගහුවට පස්සේ vision care hearing solution නේද යටින් එයි page list එක පෙන්නයි. එතකොට ඔයාලට අදාළ එක tag කරන්න පුළුවන්. tag කරලා post කරාට පස්සේ අන්න එතකොට ඔයාලට පුළුවන් මේ EV බයික් එක වින් කරන්න.
0: රයිට්. අපි සින්දුවක් අහලා එන්න හදන්නේ.
2: හැබැයි
0: මතක් කරන්න ඕන අද Friday night අපේ DJ night එක තියෙනවා.
1: මතක් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අන්න අපේ Facebook post එක දාලා තියෙනවා ආචි.
0: ඔව්.
1: මේ වැස්සෙත් අයිස්ක්‍රීම් කාපු අද්දකීම කනාය ඉන්නවනම් comment කරන්න කියලා නේද?
2: අනිවාර්යෙන්ම මේ අපේ වාහන
1: ඉදලා 0711 95 95 95. අහහ. 0711 95 95ට එහෙම අයිස්ක්‍රීම් කාපු අත්දැකීම් තියෙනව නම්
2: WhatsApp කරන්න.
1: අපිට WhatsApp කරන්නත් කියලා කිව්වා.
2: ඔව් අපිට WhatsApp කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් යන්න අපේ official net fm Facebook page එකට දාලා දෙනවා post එකක්. අපි කියපු එක අහලා අයිස්ක්‍රීම් කන අය.
1: කන අය.
2: ඒ නැතත් පුරුද්දක් විදිහට අයිස්ක්‍රීම් කන අය ඉන්නව නම් වැස්සලාට.
1: අපිට ওই අත්දැකීම් ලියන්න ඒකම කාට හරි හිතනවා නම් මේ තුන්දෙනාට මේ වැස්සේ අයිස්ක්‍රීම් කමන්න ඕනේ අපි කියන.
2: ඒකත් ලියන්න.
1: ඒකත් ලියන්න අපි අහන්න ඒක කොහොමද කරන්නේ
2: කියලා. ලියලා අපිට
1: කෝල් දෙන්න. අයිස්ක්‍රීම් ඕනේ.
0: ඒකත් එක්තරා ආකාරයක පිනක්.
1: ඔව්. අනිවාර්යෙන්. මහා ඵල මහා අනර්ග සම්පත් දෙන පිනක්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udayatai Vinadi 27 dan
2: Langkamba BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
1: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික 3-5 මාත්‍රුව විජය මස්කරි 3-5 කුඩු.
3: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
4: මෙල්ඩෝල්.
3: හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ක්‍රයිම් කලෝරා. අපේ මානවත් කළුතරින් ස්විමින් පූල්, ජිම්, ඉන්ඩෝ ක්‍රිකට්, කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වන්න. ක්‍රයිම් කලෝරා. අලුත් වෙන කළුතරින් අපේ මානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන්. ප්‍රයිම් කලෝරා. අතම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්.
5: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
7: BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න.
8: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-376-716-3672
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් දෙනින SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
10: කොන්දේසි

0: උදේ 8යි විනාඩි 39යි ඇල්ගොටාව මේ වෙලාව.
1: ඔව් මේ දැන් අපි ඔයාට කලින් මතක් කරපු දෙයක් තිබ්බනේ.
0: ඔව්.
1: ඒ අපේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක ගැන. කොහෙද මේ ප්‍රොජෙක්ට් එක අපි තියනවා කියලා කිව්වේ?
0: පෝට් සිටි වල.
1: පෝට් සිටි වල තමයි තියනවා කියලා කිව්වේ. පෝට් සිටි කලම්බෝ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන.
0: රයිට්.
1: ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ. දැන් ඒ එකක්නේ. දැන් ඒකක්. දැන් එතන concept එක වෙන එක. දැන් අපි කිව්වා ලෝකයේ දවන්ත ව්‍යාපාරිකයන් අන්තිමට එන්න බලාපොරොත්තු වෙන තැන. පෝට්ස් එක කියලා කියන්නේ අනාගතයේදී මේ ආසියානු කලාපයේ කේන්ද්‍රස්ථානයක්. එතකොට මේක තනියම ගොඩනගන්න බෑ. මේකේ නම අයට නවතින්න තැන් තියෙන්න ඕනේ. යටිතල පහසුකම් තියෙන්න ඕනේ. අපි කියනවා infrastructure එක තියෙන්න ඕන. ඒ දේවල් ගොඩනගන්න තමයි මේ විදියට ප්‍රයිම් ලා මේ වගේ projects අරගෙන යන්නේ. ඉතින් ඒ වගේ project එක ඔන්න ඔයාටත් දැන් කොටසක් වෙන් වෙලා තියෙනවා. ඒක ඒ පොඩි බිස්නස් වයිබ් එක. හරි දැන් අපි හැමෝටම ගිහිල්ලා ඔතන පදිංචි වෙන්න බෑ නිසාර. ඒකනේ ඇත්ත කතාව. මොකද අපි කිව්වා limited opportunities. එතකොට මේ limited opportunities ටික ඉවරුණාට පස්සේ ඒ කියන්නේ ඔයාට options නැද්ද? ඔයාට ඒ කියන්නේ එතකොට මොකද ඔයාට කියලා ගෙයක්? ඔයාට කියලා apartment එකක් එතකොට නැද්ද?
0: ගන්න බැරිද?
1: ගන්න බැරිද? ඒ කියන්නේ මේ quality ජීවිතයක් අරගෙන යන්න. බලාපොරොත්තු වෙන සිහින දකින dream life එක අරගෙන යන්න. quality life එක අරගෙන යන්න.
0: ඔයාට
1: තැනක් නැද්ද කියන සැකේ එන්න පුළුවන්. පොඩි බයක් නේ. ඇත්තටම මේ වෙනකොට ලෝකේ දියුණු වෙමින් පවතින රටවල් වලට වගේම දියුණු වෙලා තියෙන රටවල් වලට.
0: රයිට්.
1: ඒ ජපානය වෙන්න පුළුවන්. ස්පාඤ්ඤය වගේ රටවල් ඊට පස්සේ ඉන්දියාව වගේ රටවල් ඊට පස්සේ ඇමරිකාව වගේ රටවල් ගත්තත් ඒගොල්ලන්ට ලොකුවටම තියෙන ප්‍රශ්නේ තමයි මේ නිවාස කියන එක.
0: ඔව්.
1: ඒ කියන්නේ ජනගහනයට ගැළපෙන විදිහට නිවාස නැති එක.
0: රයිට්.
1: ඒක නිසාම තමයි ඒගොල්ලෝ ඔය ෆ්ලැට්ස් වලට එහෙම ගිහිල්ලා තියෙන. හැබැයි ඒකත් දැන් එන්නෙන්න සාර්ථක නැහැ. මේ ඩෙන්සිටි එක වැඩි දරා ගන්න බෑ සමහර නගරවලට. ඒකින් හින්දා ලෝකයේ මේ විශේෂඥයින් කියනවා ඔය ටවුන් ප්ලෑනින් ඊට පස්සේ නගර සැලසුම් කරනේ වගේ වැඩ කරද්දී මේ හැමදේම ටවුන් එකට ගෙනල්ලා අතාරින්න එපා. ගවර්න්මන්ට් ඔෆිස් ටික, රජයේ කාර්යාල ටික ඔක්කොම ගෙනල්ලා ටවුන් එකට අතාරිනවා. ප්‍රධාන නගරවලට. ලංකාව නම් කොළඹ. යාපනයේ ඉඳන්ද ඊට පස්සේ ලංකාවේ ඕන කෙළවරක ඉඳන් වැඩක් කරගන්න නම් අපි එන්න ඕන කොළඹට.
0: කොළඹට.
1: අන්න ප්‍රශ්නය. ඒ වගේම තමයි ලංකාවේ හොඳම පාසල් ටික ගත්තොත් අපි ගෙනල්ලා ඔක්කොම ගෙනල්ලා ප්ලේස් කරනවා කොළඹට. එහෙම ඒක සාර්ථක නැහැ. ලෝකේ විශේෂඥයන් කියන්නේ ඒක කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඕනම දෙයක තියෙනවා යන්න පුළුවන් උපරිම සීමාවක්. ඒ සීමාව ඉවරුණාට පස්සේ අපි දැනගන්න ඕන හරියට ප්ලෑන් කරනවා නම්, හරි විෂන් එකක් තියෙන කට්ටියක් නම් අපි දැනගන්න ඕන එතනින් පොඩ්ඩක් එළියට ගෙනියන්න මේ කොන්සෙප්ට් එක. අන්න ඒක ඒ විෂන් එකත් එක්ක වැඩ කරන කට්ටියක් තමයි අපේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා කියලා කියන්නේ. ඉතින් ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලාගේ ප්‍රොජෙක්ට් එක අර විදිහට කලම්බ වල වෙද්දි ඔන්න දැන් ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා එයාලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක කලූරා අරගෙන එනවා. කොළඹින් පොඩ්ඩක් එළියට.
0: එළියට.
1: ඔයද කළුතරට කළුතරට අරගෙන එනවා. ඉතින් රුපියල් මිලියන 19.5 ඉඳලා ඉහළට. ඔයාලට දැන් පුළුවන්කම තියෙනවා ආගේ બ્લોක් එක වෙන් කරගන්න. දැන් අරක අපාර්ට්මන්ට් කන්සෙප්ට් එකට ගියාට මේක එහෙම නෙමෙයි තියෙන්නේ. මේක ගලින් ඔයාට ඔයාගෙම කියලා සම්පූර්ණ ගෙයක්. තනි ඉඩමක තනි ගෙයක්. සිංගල් ස්ටෝරීස් තියෙනවා, ඩබල් ස්ටෝරීස් දෙනවා. ඒ කියන්නේ ඔයාට තට්ටු දෙකේ නැත්තම් එක තනි තට්ටුවේ ගෙවල් වලට වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් රුපියල් මිලියන 19.5 තව එකපාර ගෙවන්න ඕනේ නැහැ සාරා. ඒ කියන්නේ ඔයාට තියෙනවා අවුරුදු 3ක කාලයක්. ඒ අවුරුදු 3 ඇතුළත ඔයාට මේක ටිකෙන් ටික ටිකෙන් ටික ගෙවල ඉවර කරන්න පුළුවන්. වාරික වශයෙන් ගෙවල ඉවර කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් කලුර ගැන කතා කරද්දී තව වැදගත් දේවල් ගොඩාක් තියෙනවානේ. ඒ කියන්නේ මේ කලුර ප්‍රොජෙක්ට් එක ඇතුලේ. ඒ කියන්නේ නිකම්ම ගෙයක් විතරක් නෙමෙයි හම්බ වෙනවා. මම හිතන්නේ සාරා දන්නවා මේ ටික. නිතරම මොකද වෙබ්සයිට් එක පැත්තේ එහෙම ගිහිල්ලා වැඩේ ගැන අප්ඩේට් එකේ ඉන්න අපි සාරා. අන්න ඒකයි. ඊටත් අපි පොඩ්ඩක් මතක් කරමු සාරා.
0: ඔව් අපිට තියෙනවා 1 story houses, 2 story houses. එතකොට මේකේ තියෙනවා type A to F. අජේ හරිද? කියන්නේ එක එක විදිහේ બ્લોක් එක එක එක විදිහට වෙනස් වෙනවා. A to F. ඔයාලට බලලා ඔයාලට ඕන ඔප්ෂන් එකක් තෝරගන්න පුළුවන්. එතන මේ 190ට කියලා කියන 195ක් නේද? ලක්ෂ 195ක් නේද? ඒ කියන්නේ අර බේසික් ලෙවල් එක. එතන ඉඳන් උඩට තියෙන්නේ. ඔයාලට ඊට වඩා වියදම් කරන්න පුළුවන් නම් ඊට වඩා ලොකු ඔප්ෂන් එකකට යන්න පුළුවන්. ඔයාගේ ගෙදර ඊට වඩා සමාජිකයෝ ඉන්නා නම් ඔයාලට ගැලපෙන ඔප්ෂන් එකක් ඔයාලට තෝරගන්නත් පුළුවන්.
1: හරියටම හරි. ඉතින් කළුතර නගරයට මිනිත්තු 5ක දුර, විනාඩි 5ක දුර. ඊට පස්සේ නාගොඩ රෝහලට මීටර 800යි, දොඩන්ගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10යි. අපි කිව්වනේ දැන් මේ කොළඹ කේන්ද්‍ර කරගෙන හැමදේම කරන්න බෑ. ඊළඟට මේ කොළඹ නගරය කියන එක එක්ස්පෑන්ඩ් වෙනවා. ඕක යනවා එක පැත්තකින් ගම්පහ පැත්තට යනවා. අනිත් පැත්තෙන් කළුතර පැත්තට යනවා. එතකොට කොළඹ හා සමාන වටිනාකමක් ඔන්න ඔය නගරවලටත් හැදෙනවා.
0: සමහර
1: විට අනාගතයේදී සමස්ත බස්නාහිර පළාතම සාරා තනි නගරයක් මෙගා සිටි එකක් වෙන්න
0: පුළුවන්.
1: එහෙම අපි කාලයක් ඒව ගැන සිහින දැක්කා. ඉතින් මේ යන ගමනත් එක්ක මේ ආර්ථික ගමනත් එක්ක ලෝකයේ ආර්ථිකය හැසිරෙන විදිහට අපිට ඒ වගේ තැනකට යන්න පුළුවන් වෙයි. එතකොට ඔය රුපියල් මිලියන 19.5කට කළුතර කළුර වලින් ගන්න ඔයාගේ બ્લોක් එක ඊට වඩා දහස් ගුණයකින් වටිනාකම වැඩි වෙනවා. ඉතින් කළුතර කියන්නේ දැනටමත් ඒ විදිහට, ඒ කියන්නේ නවීන ලෝකයට ගැලපෙන විදිහට, මේ තියෙන ආර්ථික තත්ත්වයට ගැලපෙන විදිහට, සංචාරක කර්මාන්තයට ගැලපෙන විදිහට දියුණු වෙන නගරයක්. ඉතින් අපි මතක් කරනවා අනිවාර්යෙන්ම වාට පුළුවන් කළුතර වලින් ඔයාගේ ඔයාගේ අපාර්ට්මන්ට් එක නෙමෙයි, ඔයාගේ බ්ලොක් එක.
0: බ්ලොක් එක.
1: අපාර්ට්මන්ට් එක නෙමෙයි මෙතන තියෙන බ්ලොක් එක. يعني ඒකත් කියන්න ඕනේ, නැත්නම් කට්ටිය පටල ගන්නවනේ මේ අපාර්ට්මන්ට් එකක්ද කියලා. නෑ, සම්පූර්ණ ඉඩමක් සහ තනි නිවසක් වාට හම්බ වෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් 13:22 hotline එකට කෝල් එකක් දෙන්න, 13:22 මේ කෝල් එකක් දෙනවා වගේම තමයි www.primelands.lk එයාලගේ සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා මේකේ අදාළ ඔය මොඩල්ස් ටික, ඊට පස්සේ animated images ටිකක් තියෙනවා, ඒ අදාළ විස්තර ඕන දෙයක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ chatbots ලා ඉන්නවා, AI assistant ලා ඉන්නවා, එයාලගෙන් ප්‍රශ්න අහලා වැඩිදුර දේවල් දැනුවත් වෙන්නත් පුළුවන්කම තියෙනවා.
0: දැනත් පුළුවන්. අපි මේක මෙච්චර කියන්නේ, අපි දැන් මේ සතියේ මුල මං හිතන්නේ කිව්වා 7000 ගානයි මේක දිහා බලාගෙන ඉන්නේ කියලා. හැබැයි මේ වෙද්දි 8000 ගානක් බලාගෙන ඉන්නවා ඇති. මේ කියන්නේ මේක ඉක්මනට යනවා.
1: ඔව්, මේක ඉක්මනින් යනවා. ඉතින් ඒ වගේම තමයි අපිට තව තියෙනවා නේද මතක් කරන්න දේවල් පොඩ්ඩක් කියමු බලන්න.
0: අපි මතක් කරන්න ඕනේ LB ලගනත්.
1: හරි, LB finance ගැන අපි ඔයාලට මතක් කරන්න ඕනේ. දැන් ওই විදිහට හොඳ ආයෝජන වලට යද්දී අපි ඉස්සරත් කිව්වා කලිනුත් වාර කියපු දෙයක් තමයි gedarak කියලා කියන්නේ ඔයාටම කියලා ඒක ආයෝජනයක්. හැබැයි ඒ ආයෝජනයට එකපාර යන්න බෑ. වාගාව හොඳ ඉතුරුක් තියෙනවා. ජීවිතේ හම්බ කරන දේවල් මහන්සෙලා කොහොම හරි ගොඩනගා ගන්න දේවල් හරි තැන්වල ඔයා සේව් කරන්න ඕන. හරි තැන්වල ඉතුරු කරලා තියන්න ඕන. ඉතින් ඒක නිසා තමයි LB Premier Saving ගැන අපි ඔයාට මතක් කරන්නේ. 107 පොලි අනුපාතයට ඔන්නාට saving account එකක් පටන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් 107ක් වගේ පොලියක් saving account එකකට හම්බෙනවා කියන එක පුදුමයක්. ඒක නිසා තමයි LB Saving පුදුම හත කියලා අපි මේකට කියන්නේ. බොහොම පොඩි ડોකියුමන්ට්ස් ප්‍රමාණයකින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ account එක start කරන්න, open කරන්න. ඒ වගේම තමයි ඔයා කොච්චර withdrawals කරත් interest rate එක අඩු වෙන්නේ නැහැ. 107ම තමයි. කොච්චර අඩු කරත් 107ම තමයි ඔයාට charge වෙන්නේ. ඉතින් ඒක ලොකු වාසියක්. සාමාන්‍ය මොකද අපි withdrawal කරන්න interest rate එක එහෙම වෙනවා. අපි fluctuate වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන තව දෙයක් තියෙනවා. ඒකත් හරිම important. ඒ තමයි
0: කසාගල සුපර් මාකට් එක. මොකද
2: දැන් ඉස්සෙල්ලා අපි යන්නේ නෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැත්තට.
1: එහෙනම් ඒ පැත්තට ගියේ
2: ඔව් අපේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා ප්‍රදීප් කොඩිපිලි මහත්මයා අපිත් එක්ක ඉන්නවා. මේ රටේ මේ වෙලාවේ අපිට ආරංචි ගුවන් යාන හතක් කටුනායකින් හරවලා මත්තලට සහ ඉන්දියාවට යවුවා කියලා. ඉතින් ප්‍රදීප්ගෙන් අහමු මේ වෙනකොට රටේ තියෙන කාලගුණ තත්ත්වයට වැඩිය ආපදා තත්ත්වය ගැන යමක් වාර්තා වෙනවා කියලා. ආයිබන් ප්‍රදීප්.
3: ආයිබන්.
2: ඔව්, ඔබට වාර්තා වෙන විදිහට කොයි ආකාරයෙන්ද මේ කාලගුණ තත්ත්වයන් මත ඇති වෙලා තියෙන සිද්ධීන් බලපෑම?
3: ඔව්, අද පාන්දර ඉඳලා ලොකු වර්ෂාපතනය, මම හිතන්නේ මිනිමෙල 200ක්ම වර්ෂාපතනයෙන් වැහලා තියෙනවා රත්පුර දිස්ත්‍රික්කයට. ඉවත් වීමේ නිවේදනයෙන් රත්නපුර සහ කෑගල දිස්ත්‍රික්කවලට ලබා දීලා තියෙන ස්ථාන කිහිපයකට අපි දැන්ට මේ මිනිමිට කටයුතු කරනවා. මේ ජනතාවට නායම් බහුල ප්‍රදේශවල අධි අවධානම් කරාපුර ඉන්න ජනතාව ඉවත් කිරීම සඳහා. ඊට අමතරව ගංගා ජල මට්ටම් වල රත්නපුර දිස්ත්‍රික්කයේ කළුගඟ ප්‍රදේශයේ යම් මාර්ග කීපයක් යටපිය තිබ තමයි වාර්තා වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් අනිකුත් ගංගාවල දැනට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පවතින වැසි සහිත තත්ත්වයේ තාමත්ම අධික තීව්‍ර වැසි සහිත තත්ත්වයක් තමයි මේ වෙනකොට ඇති වෙලා තියෙන්නේ. මේ වෙන විට කලුණු වාර්තාව අනුව තවදුරටත් වැසි සහිත තත්ත්වයන් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ වෙන විට
2: කොයි කොයි කොයි පළාත් වලටද බලාපොරොත්තු
3: වෙන්නේ? ගොඩක් වෙලාවට කෑගල්ල රතුපුර තමයි,
2: ඒ කියන්නේ සබර්ගමු පළාත.
3: සබර්ගමු පළාත තමයි එකම කලුතර දිස්ත්‍රික්කයේ, කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ දිස්ත්‍රික්ක මාර්ග කීපයකට කරලා තියෙනවා අතුරු මාර්ග ඇතුළුව. ඒ එරෙන්න අනිකුත් ගංගාවල ජලපොත පහළ ප්‍රදේශයට වර්ෂාපතන ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි රතනපුර දිස්ත්‍රික්කයේ පමණක් ඉහළ ජලධාරා ප්‍රදේශවල වර්ෂාපතන ලැබිලා තියෙනවා. මචන් මේ පිළිබඳව කළුගඟේ ජල මට්ටමේ වැඩි වීම වේපීමක් වෙන්න පුළුවන්. ඉතින් වාරි මාර්ග දෙපාර්තමේන්තුව එක්ක අපි නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා. හැබැයි තවමත් අනුතුරුදායක නිවේදනයක් නිකුත් කළ නැහැ. හැබැයි අපි මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසු වෙමු.
2: ඔව්, විශේෂයෙන් ප්‍රදීප් මං හිතන්නේ අපි මතක් කරන්න ඕනේ දැනටමත් මේ අනුතුරුදායක ප්‍රදේශයන් නම් කරලා තියෙනවානේ. භූවිද්‍යායකෙන් වෙන්න පුළුවන්, ඔබතුමන්ලගේ ආයතනෙ වෙන්න පුළුවන්, මේ තැන්වල ඉන්න එපා කියලා විශේෂයෙන් ඔය දිට්ඨා කාරණෙත් එක්ක නම් කරපු තැන් තියෙනවා. ඒ අයට විශේෂයෙන්ම කියන්න ඕනේ නේද, අනුතුරුදායක නිවේදන නිකුත් කරනකන් ඉන්න එපා. ඔබට අනුතුරුදායක නිවේදන මීට කලින් මාස ගානකට කලින් හරි දැනුම් දීලා තිනවනම් වහම ඉවත් වෙන්න කියලා.
3: ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මොකද හේතුව සාමාන්‍යයෙන් අපි කියලා තියෙන අධි අවධානම් කලාපවල ඉන්න ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා. මොකද හේතුව මේ නිවාස හදලා තියෙන වසර ගණනාවකට ඉස්සෙල්ලා එතකොට ඒ පිළිබඳ යම් කිසි නීතිමය අවසරයක් අරගෙන නැතුව හදලා තියෙන ප්‍රමාණයකුත් තියෙනවා. එතකොට මේ ණයම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වෙන්න ඕනේ. මොකද හේතුව අපි සීලම ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා වගකීම් මේ බැඳිලා ඉන්නවා. ඉතින් මේ ණයම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද හේතුව අවට පරිසරය එකපාරට ණයම්ක් ඇති වෙන්නේ නැහැ. ඇලවිලා ලයික් කණු ඇලවිලා

0: සාමාන්‍යයෙන් ලංකාව කියලා කියන්නේ ඝර්ම කලාපීය රටක්. වර්ෂාපතනයේ තියෙන තීව්‍රතාවයන් වෙනස්කම් කාලගුණික වෙනස්කම් එක්ක ඉතාමත් ක්ෂණිකව තියෙන පුළුවන් රටක්. ඉතින් මම හිතන්නේ ඒක ඔබ කියපු කාරණාවකට මයිකද වෙනවා. පඳු පාමුල හෝ ගංගා දෙපස හෝ හැම තැනම ඉන්න ජනතාව මේ පවතින අහිතකර කාලගුණික තත්ත්වය එක්ක දැඩි අවධානයෙන් පසුවීම සහ අපදාකල්මක මධ්‍යස්ථානයෙන් ලබා දෙන නිවේදනය පිළිබඳ අවධානය සහ ප්‍රතිචාර දැක්වීම ඔත අවධානය යොමු කරලා වැඩක් නැහැ ප්‍රතිචාර දක්වන්නේ නැත්තම්
1: මේක ප්‍රවෘත්තියක් විතරක් විදියට අහන් ඉන්න එපා රේඩියෝ එක ගැන නිවුස් එකක් තොරතුරක් මේ පැත්තේ මෙහෙම වෙනවනේ කියලා එහෙම හිතන්න එපා ඔබත් මේකේ හවුල් කරුවෙක් කියලා හිතුවන හරිනේ ප්‍රදීප්
0: හරියටම හරි මොකද හේතුව අපේ ගෙදරට ආපදාව තට්ටු කරනකන් ඉන්න එපා අල්ලපු ගෙදරට ආපදාව තට්ටු කරනකන් ඉන්න අපි හැම වෙලේම ඉන්න නමුත් අපේ ගෙදරට ආපදාව තට්ටු කරනකන් ඉන්න බෝද හේතුව අවධානයෙන් පසු වෙන්න මොකද ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය පරිදි ඒකට අපි දෙන නිවේදනයන්ට ප්‍රතිචාර දැක්වීම ඉතාමත් වැදගත් වෙනවා
1: ඔව් ඒකම මේ ඔබ වරක් අපිත් එක්ක වැඩසටහනට සම්බන්ධ වෙලා කිව්වා ආපදා මල්ල සූදානම් කරගන්න ඔබේ අවශ්‍ය ලිපිලේඛන සහ විශේෂ රෝගාබාධ තියෙනවා නම් ඖෂධ පිළිබඳව තුන්ඩු තියෙනවා නම් අර අපි ඉඳන් කෝ ගෙදර ලෑස්ති කරලා තියන්න කියලා මල්ලක් ඒක පිළිබඳවත් මේ වෙලාවේ මම හිතන්නේ ප්‍රදීප් අපි මතක් කරන්න ඕනේ
0: අනිවාර්යයෙන් මතක් කරගන්න ඔබට ආපදා මල්ල කියලා කියන ඉතාමත් වැදගත් දෙයක් මොකද මමත් එක ලෑස්ති කරලා තියෙනවා මොකද මමත් සුනාමි දහුවෙත්ත සහ අද දුන් සුනාමි නිවේදනයක් ආවත් මමත් ගෙදරින් යන්න ඕන පුද්ගලෙක් හැබැයි ඒක අපි ලෑස්ති කරලා තියෙනවා මොකද හේතුව මේ අත්‍යවශ්‍ය ලියකියවිලි සහ අත්‍යවශ්‍ය දේවල් එහෙම ලබා ළඟ තබා ගැනීම සහ ක්ෂණිකව අරන් යන්න පුළුවන් ඇත්තටම පුළුවන් නම් මං හිතන්නේ දැන් ගොඩක් වෙලාවට ඔය කැලණිකගේ දෙපස් ජනතාව ගොඩක් වෙලාවට හිතනවා ඊට වඩා එහායින් කියන ටෙලිවිෂන් සරෝමේ ඔක්කොම ෆ්‍රී චොක්කම උඩලා දෙන්න එහෙම ක්‍රමයක් නෙමෙයි තමන්ගේ බඩු බහන්න අපිට ලබා දෙන්න කවදාහරි දවසක
1: ඔව් කවදාහරි ටීවී එකක් ගන්න පුළුවන්
0: හැබැයි ජීවිතේම බෑ ඒ නිසා අත්‍යවශ්‍ය දේවල් ටික රැකගන්න දරුවන්ගේ අධ්‍යාපන ලියකියවිලි තමන්ගේ බෙහෙත් තුන්ඩු ටික ඔප්පු දරපු ටික ඒ සියලු දේවල් ටික එක පහළුමකට පහලා
1: හරි ප්‍රදීප් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට අලුත් මං හිතන්නේ අලුත් තත්වයන් අපිට විටින් විට ප්‍රදීප් මතක් කරලා දෙයි. ඉතින් ඒ අවස්ථාවලදී ඒ විශේෂ අවස්ථාවලදී අපි ඔබව සම්බන්ධ කරගන්නවා. ඉතින් ඔබටත් බොහොම කාර්යබහුල අවස්ථාවක්. ඔබ බොහෝ දෙනෙක් හිතන්නේ මේ ප්‍රදීප් කොඩිපිලි මහත්මයා මාධ්‍යට නිවේදනය දෙන්න තමයි ඉන්නේ කියලා. මොකද ඒ කටහඬ ඇහෙන හින්දා. හැබැයි ඔහුට ආපදා කල්පනා කරන මධ්‍යස්ථානයේ ඊට වැඩිය ලොකු මෙහෙයුමක් තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි යලිත් ප්‍රදීප් කොඩිපිලි මහත්මයාට අපිත් එක්ක සම්බන්ධ වුණාට.
2: හරි. ඉතින් කට්ටියට කියන්නේ පරිස්සමෙන් ඉන්න කියන එක තමයි. ඔය ලැබෙන නිවේදන ගැන ඒව ගැන කල්පනාවෙන් ඉන්න රතු නිවේදන අපි මිට කලින් කියලා දීලා දෙනවා.
1: රතු නිවේදන. දැන් රටේ ජනතාව ඒ පිළිබඳව අවබෝධය නම් ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැන් අපි ගිනි පෙනෙල්ලෙන් බැට කාලා ඉන්නේ. ඉතින් කලාමැදිරි එළියන් එළිවලටත් බය වෙන්න ඕනේ. මොකද මේ දැන් ටොකු යන මේ ළඟ ළඟම කෙවුව දේවල් ගොඩක් තියෙනවානේ. ඉතින් එහෙම කියලත් අහන්න නැත්තම් අනේ මන්ද ඉතින් ඒගොල්ලන්ට මේ ඔබට හිතෙන සිතුවිල්ල මුදාහරින්නේ ඇති.
2: ඒ කියන්නේ එහෙම අර කොච්චර කිව්වත් සමහරලාට පොඩ්ඩක් ඔන්නෝ ඉඳලා බලමු.
1: ඉඳලා බලමු කියලා හිතනවානේ.
2: එහෙම හිතනවා ඉතින් එහෙම වෙන්න එපා. ඔයාගේ පරිස්සම තමයි අපිටත් වැදගත්.
3: ඔයා
2: පරිස්සම් වෙලා හිටියොත් තමයි අපිටත් ඇල්ගෝ ටවුන් කරන්න
1: පුළුවන්. අපේ අපි කැමති නෑ මේ කාලගුණ තත්ත්වයේ ආපදා තත්ත්වයේ හින්දා අපේ එක ශ්‍රාවකෙක්වත් එක ලිස්න කෙනෙක්වත් හෙට උදේ ඇල්ගෝ ටවුන් එක අහන්න නැති වෙනවට
2: සීරීමක්වත් වෙනවට අපි කැමති නැහැ. ඉතින් මතක් කරන්න ඕන දේ තමයි ඊළඟට තව දෙයක් තියෙනවා. දැන් මේ වැස්සත් එක්ක ඔය ගෙදරට ඕන කරන දේවල් කනබුනේ දේවල් ටික ඉක්මනින් ලං කරගන්න පොඩ්ඩක් කට්ටිය බලනවනේ. ඉතින් එහෙමයි කියලා මං කියන්නේ ඔය හිස් කරන්න යන්න එපා.
3: හිස් කරන්න යන්න එපා.
2: යන්න කලබල නැතුව ඔයාට ළඟම තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ඇති තරම් සප්ලයි එක තියෙනවා. බය වෙන්න එපා. එහෙම මේ නැති වෙන්නේ නැහැ. මේ වෙලාවේ ඔයාට ඕන කරන දේවල් වෙලද පොලේ මිලට වඩා සෑහෙන අඩුවෙන් නියම ප්‍රමිතියෙන් ගන්න පුළුවන් තරක් තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් එක. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගම්පල තියෙනවා, නාරම්බල තියෙනවා, ගණේමුල්ල තියෙනවා, ඊට පස්සේ මාතලේ තියෙනවා, ඒ වගේම තමයි අතුරුගිරිය තියෙනවා. ඉතින් තැන් 6ක තියෙනවා. මේ තැන් 6ටම ගිහිල්ලා ඔයාට පුළුවන්කම තියෙනවා මේ ඕන දේවල් මිලදී ගන්න. ඉතින් පරිස්සමෙන් ඉන්න ගමන් ඕන දේවල් ටික ගන්න යන්න ළඟම තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් එක.

0: Net FM DJ Night Adoran Naveta.
1: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
5: උදේ 8 විනාඩි 52යි දැන්
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
6: Yes, fortune soy.
7: Alutma rasaguna api vibe ekata set vela.
8: Kamathima vidiyakata oonama velawaka me fortune soy.
9: Prime Kalura. Abemanavat kaluterin. Swimming pool, gym, indoor cricket, kids play area samagin. Siyal sapirin nivasa samuhayata obath ekathu wenna. Prime Kalura. Anutwana kaluterin abemanavat jeevana ratawak. රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලූරා අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්

0: ආයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එක මලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින්ග් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
6: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන, සෙවණකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවණකල ආයුර්වේද. 0747 31 33 540.
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ.
8: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
10: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
11: මෙල්වා එක ලංකාවේ එක.
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
13: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. petrol සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක discount එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
14: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බෑක් කතාව.
15: මිලියන 2.5ක් දක්වා කැෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 717 WhatsApp කරන්න.
16: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
17: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. Speed, budget, usage, lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
18: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
19: නේත්‍රාලෝක වෙසක්.

වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගලයමෝ.

0: උදේ 8 විනාඩි 57යි අල්ගොටවම වෙලාව. දැන් මේ වැස්සේ මැද
1: සාර මේ වැස්ස සීතලත් එක්ක අපිට නිකන් රස්නෙට මොන හරි තිබ්බනම් කන්න.
0: මේ
1: වෙලාවත් මරුනේ දැන් කීයද වෙලාව 8:57 9 වීගෙන ඉන්නේ. 9:10 කියලා කියන්නේ ඔෆිස් එකේ වුණත් ඔය වැඩ කරන ගමන් නැත්තම් ගෙදර වුණත් පොඩ්ඩක් පොඩි බ්‍රේක් එකක් ගන්න හිතන වෙලාවනේ.
0: වෙලාව.
1: ඉතින් සමහර වෙලාවට දැන් කට්ටිය ඔෆිස් එකට එන්නේ දැන් තමයි මේ වැස්සත් එක්ක බ්‍රේක් ගන්න වෙලාව නැහැ. කොහොමද දැන් 9 වෙද්දි කට්ටිය එන්නේ. ඉතින් එහෙම වෙලාවක පොඩ්ඩක් නිකන් රස්නෙට මොන හරි නිකන් හිතන නූඩල්ස් එකක් වගේ නියම ක්වොලිටි එකේ නියම රහින් අපේ සාමාන්‍යයෙන් රාමෙන් කන්න කැමති. අන්න ඒ වගේ රහක් එන ඒ වගේ පොඩි අපිට නිකන් වයිබ් එකක් එන නැද්ද මුකුත් ඔයා දන්න.
0: මම දන්නවා මම දන්නවා. ඔය මුළුතැන්ගේ දේවල් ඉතින් මම දන්නවා.
1: ඔව් කිචන් එකේ ඉන්න ගෑල්ලවෙන්නේ.
0: ගෑල්ලවෙන්නේ විජේ නූඩල්ස් තමයි ඇටි. ඒ කියන්නේ හරි පදමට රසට ගන්න ඕන නම් විජේ නූඩල්ස් තමයි ඔයගොල්ලෝ ගන්න ඕනේ.
1: අර දුම්දාදා.
0: ඔව්.
1: රස්නේ.
0: රස්නේ.
1: සැරට.
0: සැරට. පොඩි ලීක්ස් කැරට් මික්ස් එකක් එහෙමත් දාලා එහෙම ඕන නම් ඔයගොල්ලන්ට. දැන් මේ මට
1: කඩේ. දැන් ඉතින් කට්ටියට. දැන් ගෙදර ඉන්න කට්ටියට ඉතින් තුන් හිතකවත් මෙච්චර වෙලාවක් කර මේ නූඩල්ස් එකක් ගන්න හිතේ තිබ්බේ නැත්තම් හැබැයි අපි දන්නවා මේ කිව්වට පස්සේ සාරා කියපු විදියට ඔයාට ආසාව වෙනවා. ඒකෙන් අපි ඔයාලට මතක් කරනවා යන්න දැම්ම කියලා ළඟම තියෙන ඕනම තැනකට ගිහිල්ලා. ඒ කියන්නේ සුපර් මාකට්ස් වල විතරක් නෙමෙයි. විජේ ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ අවුරුදු 30ක් පුරාවට අපිත් එක්ක ඉන්න නමක්. දශක 3ක් පුරාවට ඔයාලට ළඟම තියෙන ඕනම සිල්ලර කඩේකින් ඔයාලට පුළුවන්කම තියෙනවා විජේ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් මේ අපි කතා කරේ විජේ ප්‍රොඩක්ට්ස් ගැන WP ලාන්චනෙත් එක්ක. තව දෙයක් තියෙනවා. ඒ තමයි විජේ ප්‍රොඩක්ට් ගන්න පුළුවන් තැන.
0: ගන්න පුළුවන් තැනක්.
1: ඔව් ඒ තැන තමයි කීල්ස් එක කියලා කියන්නේ. ඉතින් යන්න ඔයාලට ළඟම තියෙන කීල්ස් එකට. දැන් විජේ ප්‍රොඩක්ට්ස් විතරක් නෙමෙයි කීල්ස් නිෂ්පාදන තියෙනවා. කීල්ස් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් ඒ නූඩල්ස් ගැන අපි කිව්වේ කීල්ස් ලගේ දැන් වෙන වෙන දේවල් ගොඩාක් තියෙනවා. බිස්කට් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ නයිමරි සෝස් එක තියෙනවා. නූඩල්ස් වලට හොඳටම ගැලපෙනවා. ඊට පස්සේ බිස්කට් විතරක් නෙමෙයි ස්පයිසස් තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන දැන් මේ එඩිබල් දේවල් කන බොන දේවල් විතරක් නෙමෙයි තව විවිධ නිෂ්පාදන ගොඩාක් තියෙනවා. බේබි ඩයපර්ස් වගේ දේවල් තියෙනවා. garbage bag තියෙනවා. මේ ඔක්කොම kills product විදියට එන්නේ. kills නිෂ්පාදන විදියට. ඉතින් වෙළඳ පොලේ තියෙන සාමාන්‍ය product එකක් එක්ක ගත්තට පස්සේ kills නිෂ්පාදන 10%ක් මිලෙන් නඩුයි.
0: ඒකෙන්
1: අපි වට මතක් කරනවා යන්න ළඟම තියෙන kills එකට ගිහිල්ලා ඔයාට ඕන කරන දේවල් අරගන්න කියලා kills product වලින්ම
0: kills නම බලලා ගන්න.
1: ඔව් 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකින්ද කල්පනාවෙන් ගන්න ඕනේ ඔක්කොම.
0: ඔව්.

0: දේ ලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: උදේ 9:00 විනාඩි 2යි දැන්.

0: හැබැයි රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Net News මේ පැය රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සම
4: අයිබෝන් මේ පේ රටතුට සමගින් මම සමීර.
5: Net Weather News.
4: රටපුර බොහෝ ප්‍රදේශවල තවදුරටත් මහවැසිය දෙහැලමින් පවතින වේනුව තැන් ප්‍රදේශවල මාර්ගයන්ද ජලයෙන් යටවී ඇති බවයි Net News වාර්තාකරුවන් පැවසුවේ. අවිසාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ දැන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා Net News මාණ්ඩලික වාර්තාකරු අනුරංග ඩිල්ෂාන් සමග. අයබෝන් අනුරංග.
6: ඇතරම මේ වෙන විටත් දැඩි ලෙස වර්ෂාව ඇදහැරෙනවා. කැලණිගම ගඟේ ජලමට්ටම ඉහළමත් සමග පුවක්පිටිය අවිස්සාවේල්ල රන්වල ඇස්වත්ත ප්‍රධාන මාර්ගය 122 නැත්තම් හයිලෙවල් මාර්ගය මේකට ජලයෙන් යට වෙලා තිබෙනවා. මේ විටත් ක්‍රමක්‍රමයෙන් වතුර ජලය මට්ටම වැඩිවීමක් තමයි දක්නට තිබෙන්නේ. ඒ වගේම ප්‍රධාන මාර්ගයේ සියලුම අවිස්සාවේල්ල ඩිපෝවෙන් ගමන් ගන්න සියලුම බස් රටත් මේ වෙනකොට දාවන ඉවත් කරලා තිබෙනවා. මොකද කොළඹ මාර්ගයේ ප්‍රධාන වශයෙන් යටවීම නිසා, ජලමට්ටම යටවීම නිසා. ඒ වගේම මතක් කරන්න ඕනේ ගමනාගමනයේ ගමන කරන්න එපා කියලා තමයි කියන්නේ මාර්ගයේ අපට තියෙන වෙළඳසල් වල. මොකද දොරවල් ඒ වගේම යම්කිසි දේවල් පීඩනයට ලක් වෙනවා ජලය මට්ටමින් ගමන් කරන රථවාහන වල තිබෙන පීඩන මට්ටම නිසා. ඒ නිසා සියලුම වෙළඳසල් හිමියන් ඒ වගේම ප්‍රදේශවාසීන් මතක් කරන්නේ ඒ හරහා ගමන් කිරීමෙන් වළකින්න කියලා වේලාවෙන් සුළු දෙනා මතක් කරනවා. මොකද ජලය පීඩනයට ලක් වෙලා දොරවල් එහෙම ගැලවීමට උත්සාහ වෙනවා. ඒ නිසා ඒකත් අපි වේලාවෙන් ශිෂ්‍ය මතක් කරනවා. මේ වෙන විට අවිස්සාවේල්ල පුවක්පිටිය තල්දුව ඒ වගේම රත්නපුර ප්‍රධාන මාර්ගයක් ජලයෙන් යම් කිසි මට්ටමක යටවී ඇති ප්‍රමාණය දක්නට පුළුවන් වෙන්නේ. Net News වෙනින් මම අනුරංග දිලසාන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට.
4: ස්තුතියි අනුරංග. මෙලඟ Net News පෙරවරු 10ට.
0: Net News මේ පැය රටතොට.

0: උදේ 9 විනාඩි 11යි අල්ගටෝම වෙලාව. දැන් අපි කිව්වනේ මේ වැස්සේ. අපි වැස්ස ගැන එක එක විහිළු කර කර හිටියට.
1: ඔව්. ඒක පොඩට විහිළුවක් නෙමෙයි වැස්ස කියලා කියන්නේ. නෑ ඇත්තටම දැන් අපි උදේ පටන් ගනිද්දී වාට පොඩ්ඩක් අයිස්ක්‍රීම් එකක් කීම කාලා. නෑ නිකන් එළියට බහලා ඇවිදලා.
0: පොඩ ජොලියේ ඉන්න කිව්වා.
1: වැස්ස උරන ගමක් නෑ පොඩ්ඩක් අර එළියට බහලා ඇවිදලා ගල වැස්සෙ තෙමෙන ගමන්. වැස්සෙ තෙමෙන ආසයත් ඉන්නවනේ
0: එහෙම. මාත් ආසයි.
1: අහිමද? ඒ කියන්නේ තෙමෙන ගමන් නටන්න.
0: ඔව්.
1: අර ෆිල්ම් වල වගේ.
0: ඔව් නෑ.
1: වා සිනමැටික් ජීවිතයක් කර කර.
0: නෑ ඉතරටම මේ මේ මොනවාද? ආ. ෆැන්ටසි නැහැ අර එනට අර පොඩ්ඩක් මඩ වතුර පනින්න එහෙම පටක ආසයි.
1: ආ එහෙම එහෙම කියන්න.
0: අර චොරස් ගාලේ යනවා.
1: මේ දැන් ඔය මේ අපි වහගෙන යන කට්ටිය ඉන්නවනම් අපි drive කරන ගමන් අහන කට්ටිය ඉන්නවනේ. ඕගොල්ලෝ කාරේ යද්දි ඔය නෝනලා මහත්තුරු නේ ඔකුල කාර් එකක් එහෙම අරගෙන නෝනලා මහත්තුරු වගේ යනවනේ ලස්සනට. යද්දි ඔය පාර යන කට්ටිය ගැන බොහොම සැලකිල්ලෙන් යන්න ඕන. ඒ කියන්නේ ඔය දැන් අපේ සාර පයින්න කැමති කිව්ව වගේ වලවත් ඊට වඩා ලොකු වලවත් සමහර ඒවා මරියානා අගාධේ වගේ. ඒ කියන්නේ වැටුනොත් හොයන්න වෙන්නේ නැහැ.
0: හොයන්න වෙන්නේ නැහැ.
1: මේ වගේ වලවල් තියෙනවා. ඒ වගේ වතුර පිරලා තියෙනවා. ඉතින් බොහොම කල්පනාන් යන්න. මොකද දැන් පාර යන කට්ටිය ඉන්නවනේ. පුංචි දරුවෝ යනවා අපි. ඊට පස්සේ අපි දන්නවා අම්මලා තාත්තලා යනවා. වැඩට යන කට්ටිය ඉන්නවා මේ වෙලාවේ. ඉස්කෝලේ ඉවරලා යන දරුවෝ ඉන්න පුළුවන් දවල් වෙද්දි. ඉතින් මේ මඩ වතුර ඒගොල්ලන්ට විසික් වෙන්නේ නැති වෙන්න. හරි කල්පනා. ඒක හරි පොඩි දෙයක්. ඒ කියන්නේ අර act of kindness කියලා කියනවානේ අපි. පොඩි පොඩි දේවල්. හරිම චූටි දේවල්. මේ වගේ වෙලාවක අපිට ලොකු වටිනාකම් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි වාට කියන්නේ පොඩි දෙයක්. පොඩි දෙයකින් පටන් ගන්න. ඒකෙන් වෙන අපි කියන්නේ අර සේවය. ඒකෙන් අපිට ලැබෙන තෘප්තිය මිල කරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ වාහනයක් පද්දුනොත් කල්පනාවෙන් යන්න දෙපැත්තේ කවුද ඉන්නේ? පේමන්ට් එකේ කවුද ඇවිදගෙන යන්නේ? මේ එක පාර ගලවගෙන යන්න එපා. අර පැත්තේ දෙපැත්තේ ඔක්කොම නෑවිලා යන්න.
0: නෑවිලා යනවා.
1: ඔව්. හරි කල්පනාවෙන් යන්න. ඉතින් අපි
0: වාහනේ සමහරවිට මේ ඒගොල්ලෝ ඉන්ටර්විව් එකකට යනවා.
1: ඒගොල්ලන්ගේ ජීවිතේ මේ වැදගත්ම අවස්ථාවකට සහභාගී වෙන්න යනවා වෙන්න පුළුවන්.
0: පුළුවන්.
1: yes. ඇත්තටම සාරා කිව්වා වගේ ඉන්ටර්විව් එකකට වෙන්න පුළුවන්. නේ පළවෙනි හිතන්න පුළුවන් දැන් මේ වගේ වෙලාවකෙන් සාමාන්‍යයෙන් 10ට ඉන්ටර්විව්.
0: ඔව්.
1: කෝල් කරලා තියෙනවා. පුංචි කොල්ලෙක් කෙල්ලෙක් පාර අයිනෙන් යනවා. අර සුදු පාට ෂර්ට් එක ඇදලා. නේ ඊට පස්සේ ඒක මේ යට කරගෙන අර ට්‍රවුසර්ස් ඇදලා කළු පාට. එහෙම අමාරුවෙන් වැස්සෙන් බේරිලා යද්දී ඔයා ඔය විදිහට හයියෙන් ගිහිල්ලා ඔය වතුර ටික මඩ වතුර ටික යාගේ ඇඟට වැදුනොත් ඒක එන අවුල්නේ. ඒ කියන්නේ අපි දන්නේත් නැහැ සමහරවල්. ඒකින්ද කල්පනාවෙන් යන්න ඕන. ඉතින් දැන් වාහනවල කාර්වල එන අය විතරක් නෙමෙයි බස් රථරිය දුරු මහත්තුරු මේ වෙලාවේ අපි වාහගෙන යනවා. ඒගොල්ලන්ට පේන්නේත් නැහැ නේ. ඒගොල්ලෝ එන උඩින් යනනේ.
0: උඩින් යන්නේ යට ඉන්න චූටි අය පේන්නේ.
1: පේන්නේ නැහැ. ඒකින්ද ඔයගොල්ලොත් කල්පනාවෙන් යන්න. පාර යන අයත් කල්පනාවෙන් යන්න කියලා ඔයගොල්ලොත් දැන් අපි ඔය ගෙදර අහන් ඉන්න ගමන් එළියට බහින්න බලාපොරොත්තු වෙනවා නම් කල්පනාවෙන් යන්න එන්න කියලා මතක් කරනවා. ඉතින් අර අපි කිව්වනේ මේ act of kindness කියලා පොඩි act එකක් ඇති ලොකු අපිට මේ හිතන්න නැති විදිහට ප්‍රතිලාභ අරගෙන ඉන්න. ඉතින් ඒක නිසා තමයි අපි ඔයර මතක් කරන්නේ LB Finance ගැන. ඒගොල්ලන්ගේ LB Premier Saving එක 100%ක මේ පොලි අනුපාතයකට පොලියකට ඔයාලට දැන් saving account එකක් පටන් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ලෝකේ investment ගැන කතා කරද්දී සාරා saving කියලා කියන්නේ පළවෙනි දේනේ. ඒ කියන්නේ අපි පරිභෝජනය කරලා ඉතුරු වෙන කොටස තමයි අපි save
0: කරගන්නේ.
1: ඒ save කරන කොටස වැඩි වෙන්න තමයි investment වැඩි වෙන්නේ. Investment කරන්න නම් ඉස්සෙල්ලා අපි save කරගෙන ඉන්න ඕනේ. ඒකින්දර සේව් කියන්නේ අර ලොකු ඉන්වෙස්ට්මන්ට් වල. මාට ලෝන් මස්ක්ලා වගේ ලොකු වැඩ කරන්න යන පාරක පොඩි ආරම්භය වෙන්න පුළුවන්. ආක්ට් ඔෆ් කයින්ඩ්නස් වගේ තමයි. චූටි තැනකින් පටන් අරගෙන ලොකු දේවල් වලින් තමයි ඉවර වෙන්නේ. ඒකින්ද අපි ඔයාලට මතක් කරනවා LB Finance එක එකතු වෙලා 107 පොලි අනුපාතයකට ඔයාලට පුළුවන් ඔයාගේ සේවින් account එක දැන් ඕපන් කරන්න. ලොකු ડોකියුමන්ට්ස් ප්‍රමාණයක් ඕනේ වෙන්නේ නැහැ. හරිම පොඩි ප්‍රමාණයක් ඕනේ වෙන්නේ. ඉක්මනින් ගිහිල්ලා ඔයාලට ඉක්මනින් මේක පටන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විශේෂත්වයක් තියෙනවා. දැන් මේකේ withdrawals ඔයාලට limitless කරන්න පුළුවන්.
0: Unlimited.
1: ඒ කියන්නේ limit එකක් නැහැ. ඔයාලට කෙලින්ම ඕන වෙලාවක ඔයාගේ මේ දාපු මුදල් ටික ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද ATM කාඩ් එකක් තියෙනින්ද ඔයාලට නිතරම transaction වලට ගන්න පුළුවන්. එහෙම ගත්ත කියලාවත් අර 107 පොලිය අඩු වෙන්නේ නැහැ. 107 හතම තමයි තියෙන ගාන්ට් එක ඇප්ලයි වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන්කම තියෙනවා ඉක්මනින් ඔයාගේ payments ටික කරන්න බොහොම පහසුවෙන් කරන්න. ඒ වගේම තමයි LB SIM app එක ගැන අපි මතක් කරන්න ඕන. LB SIM app එකේ තියෙන විශේෂත්වය තමයි මේ මේක digital app එකක්, digital platform එකක්. මේ app එක download කරගෙන ඔයාගේ account එකට link කරගත්තට පස්සේ ඔයාට digitally ඔයාගේ ඕනම transaction එකක්, ඕනම payment එකක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකත් හරිම විශේෂයි. ඒක සාරක දවසක් කිව්වා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ওই විදිහට ඔන්ලයින් platform එකක් through payments කරද්දී 125ක් විතර. 125ක් නෙමෙයි රුපියල් 25ක්. රුපියල් 25ක් විතර සාමාන්‍යයෙන් කැපෙනවා. ඔය දෙන payment එකෙන් 25ක් කැපෙනවා service charge එක විදිහට.
0: yes.
1: ඉතින් එහෙම එකක් apply වෙන්නෙත් නෑ මේකේ. ඒ කියන්නේ නොමිලේම ඔයාට වාගේ ඕන තැනකට මේ transfer කරගන්න පුළුවන් වාගේ මුදල්. ඉතින් ඒකත් ලොකු වාසියක්. ඒකින්ද මේක පොඩි දෙයක් වෙන්න පුළුවන්. අර ලොකු ඉන්වෙස්ට්මන්ට් මැද සේවින් account එකක් කියන්නේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ පොඩි දේ සෑහෙන්න අපිට වටිනවා. ඉතින් ඒක මතක් කරන්නත් ඕනේ. ඉතින් ඒ විදිහට LB ගැන මතක් කරද්දී අපි BYD ගැනත් ඔයාලට මතක් කරන්න ඕන.
0: BYD ගැන මතක් කරන්න.
1: විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට තමයි මේ මතක් කිරීම. ඔන්න රාජ්‍ය සේවකයන්ට පුළුවන්කම තියෙනවා BYD එකක් වාය කරගන්න. ඔයාලට කරන්න තියෙන්නේ මාසෙකට රුපියල් 68000ක් ගෙවන්න විතරයි. මාසෙකට රුපියල් 68000ක් ගෙවලා ඔයාලට පුළුවන්කම තියෙනවා BYD එකක් ගෙදර අරගෙන යන්න. දැන් 68000 විතරකුත් නෙමෙයි, තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔයාට නොමිලේ සර්විසස් පහක් හම්බ වෙනවා. පළවෙනි සර්විසස් පහ නොමිලේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ අංක එකේ බැංක කෙනෙක් වෙන BOC එක එකතු වෙලා ඔයාට පුළුවන්කම තියෙනවා ලෝන් ස්කීම් එකක් ඕපන් කරගන්න. මේ වැඩේට වාහනය ගන්න එක පාර සල්ලි නැත්තම් ඔයාට පුළුවන්කම තියෙනවා BOC එකත් එකතුලා වැඩේ කරන්න. ඒකට BYD එකත් ඔයාට උදව් වෙනවා. ඒ වගේමයි ලංකාවේ අංක එකේ රක්ෂණාවරණ පහසුකම් සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක එකතු වෙලා ඔයාට පුළුවන්කම තියෙනවා රක්ෂණාවරණයකුත් මේ වාහනේට ලබා ගන්න. ඉතින් බැංකින් ලෝන් එක, ඊට පස්සේ රක්ෂණාවරණ පහසුකම, ඒ විතරක් නෙමෙයි පළවෙනි සර්විසස් පහ නොමිලේ හම්බෙනවා. රෙජිස්ට්‍රේෂන් එකත් ඔයාට නොමිලේ කරගන්න පුළුවන්. ඒ ඉවරත් නෑ, හෝම් චාර්ජින් යුනිට් එකත් ඔයාට නොමිලේම හම්බ වෙනවා. ඉතින් මේ ඔක්කොම BYD ගෙන් හම්බ වෙන්නේ. වැඩි විස්තර දැනගන්න ඔන්න රාජ්‍ය සේවකයන්ට පුළුවන් කෝල් එකක් දෙන්න 011-125-125 නම්බරයකට. 011-125-125 නම්බරයකට.
0: රයිට්, ඕකේ. ඇචි අපිට න්ියුස් එකක් ඇවිල්ලා තියෙනවා. අපි මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තට ආයෙමු.
2: FM 95.8 Net FM Divaina Pura.
3: ඇසු දුටු ගමන් Online News.
4: ඇදහෙල්න මහවැසි හේතුවෙන් හලාවත මහ රෝහලේද කොටසක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ අනුවම රෝහලේ වාට්ටු තුනක නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් වෙනත් වාට්ටුවකට මාරු කිරීමටයි රෝහල් බලධාරීන් කටයුතු කළේ. ඇදහෙල්න මහවැසි හේතුවෙන් හලාවත සහ වට ප්‍රදේශවල සිදු බලපෑමේ නවතම තොරතුරු net news වාර්තාකරු ජූඩ් සමන්තගෙන්.
5: ජල වැසෙන යාම නිසා හලාවත මහ රෝහලේ වාට්ටු තුනක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා තියෙනවා. එම නිසා එම වාට්ටුවල සිටි රෝගීන්ව වෙනත් වාට්ටුවලට යොමු කළ බව තමයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය දිනේෂ් කොග්ගල මහතා සඳහන් කළේ. ඊයේ රාත්‍රියේ සිට දරන්පස වැසි ඇදහැරෙන හලාවත ප්‍රදේශයට මේ නිසා ස්ථාන කිහිපයකම ගස් කඩා වැටලා තියෙනවා. විශේෂයෙන්ම හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ගල හිටිය ප්‍රදේශයේදී ගසක් කඩා වැටලා තියෙනවා. මේ නිසා එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම හිටලා තිබෙනවා. මාර්ගයේ ගමන් ගන්න වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරන ලෙස මාදම් පොලිසිය කියවක් කළා. ඒ වගේමයි මැදගොඩ
4: ප්‍රදේශයක්
3: ජලින්

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Meltol Hisaratya Una Sempratishava Angapata Vedanava Apahasudina Sadaha Ikman Sahanaya Meltol Paracetamol Visheshayaki
1: Happily Kiyannako Oyalage Cashback Kathawa
2: Million 2000ක් දක්වා Cashback ලබා ගන්න ඔබේ Swisstick Aluminum Quotation එකත් 076 780 7 WhatsApp කරන්න
3: සදාතනික විශ්වාසයක් සදා හරිත 23 වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ශනීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත Plantations Limited අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු
4: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද ලොතරැයි අක්වත් ඇදුනද මේ Kiehl's Products නේ හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
5: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්
6: මේ හඳුන් කුරු වලටත් standards තියෙනවද
7: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට standards ඕනෙමනේ
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
9: එක එක දේවල් වලට සිත් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
10: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ යුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10
11: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112-125-125 අමතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
12: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා
13: සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි
12: ඔයත් වහලෙට වශී වෙන්න Finishing වහලක් නම් color up තමයි
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
15: ආණ්ඩු ජගත් කාල ඉරාන්රු කොත් මාරවද යවවා එක පරික්ෂණ තියෙනකෝ බෑන්ඩ්ලෝ දෙක ආයන්දු පරික්ෂණ කරලා ඔපරේෂන් එක කරනවා කිව්වා සෙට්ටෙන්ටේ මං අහනවා එවන සමලබන්ද මාර්ක ගැන කිව්වා විස්තර ඉන්න බෙන්ජට පස්සකාවන් ගත්ත දැන් හොඳයි මාන්සිය නැ පොඩිකල් ටිකක් නැ සම්බුළු ගලේම නැද්ද ඉන්නකම හොඳයි දැන්
14: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940
16: Novinus Adivegayak Supirima Sabandiyawak SLT Mobitel Fiber within then unlimited package rasak 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita Supirima unlimited wenasath vindinna SLT Mobitel Fiber kondesi adalave
17: K

0: Red FM. Algo Town. Nagari Kadabaha.
1: උදේ 9 විනාඩි 29යි. ඇල්ගොටාමේ වෙලාව අචීමම් 29යි කියද්දි තප්පර 39යි වුණා.
2: තප්පර 39යි. ටයිමින් ටයිමින්.
1: ටයිමින්.
2: ඒ ටයිමින් ආයේ ලෙසටම තියෙන දණ.
1: ලෙසටම තියෙන දණ.
2: හරි මේ දැන් මේ මොනවද දන්නවද මේ මේ මේ වැස්ස වෙලාවට. දැන් සමහර වෙලාවට වා නිකන් පොරවගෙන නිදි ඇති.
1: ඔව්.
2: එහෙම නිදියන එක එක්තරා විදියකින්
3: පොරවක් කරන් නිදියන්නේ. බස් කපනවද?
2: පොරවගෙන.
3: ආ ඒක ගොරව. ඔව් අර.
2: අපිට දැන් සමහරලාට හිතන එහෙම කෙනෙක් නිදිනම් ඒක මේ වාසනාව කියලා නෑ. ඒ කියන්නේ තමන්ට කරන්න දෙයක් නැතුවට කට්ටිය මේ වෙලාවේ නිදියගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අපි දැන් දන්නවා මම
3: මේ අනේ අනේ මම ඔක ඩිස්ටර්බ් කරනවා.
2: ඔව් කියන්න.
3: මේ අයිස්ක්‍රීම් කන කට්ටිය ගොඩක් ඉන්නවා ඈ.
2: ආ මැසේජ් දාලා
3: තරහ වෙනවා. මේවා කිව්වේ නැත්තම් මේ බලන්නකො
2: මොකද කියලා තියෙන්නේ?
3: දී දෙනෙක් ඉන්නවද කියලා. සෑහෙන්ඩ අයිස්ක්‍රීම් ගෑවා කියලා එපු කට්ටිය ඉන්නවා. නම් කියන්න කිව්වොත් එහෙම සෑහෙන්ඩ මේ අරක් වෙනවා මේ
2: අපිට එවනවා කියලා නැද්ද කවුරු?
3: ABC
2: ABC ද නම.
1: කටාන පැත්තෙන් මැසේජ් දාලා
3: තියෙනවා. ඔයා දැස්ලවස් අයිස්ක්‍රීම් කෑවොත් හියරින් ටෙස්ට් කරගන්න වෙයි. කියලා GSS.
2: කන් අගුල් වෙටලා.
3: ඒක තමයි. එහෙම කට්ටියකුත් ඉන්න තව එහෙම මැස්සේ අයිස්ක්‍රීම් කාපු කට්ටිය කන්න බලාපොරොත්තු වෙන කට්ටිය මේ අපිට 0711 95 95 95ට SMS එකක් දාන්න. ඒකම අපේ net fm facebook එකට ගිහිල්ලා තියෙනවා බැනර් එකක් අයිස්ක්‍රීම් කෑම ගැන. ඒක පල්ලෙන් කමෙන්ට් කරන්න.
2: ඒක පල්ලෙන් කමෙන්ට් කරන්නත් පුළුවන්කම ඔන්න තියෙනවා. ඉතින් අයිස්ක්‍රීම් කන ගමන් දැන් තමන්ගේ ඉස්සරහා වෘත්තීය ජීවිතය ගැන වා හිතනවන්නම් අයිස්ක්‍රීම් කන්න උනත් ඉතින් සල්ලි දෙන්න බෑ. ඒ කියන්නේ හිතන හිතන අයිස්ක්‍රීම් කන්න බෑ සල්ලි නැත්නම්.
3: නැත්නම් ඒ දන්සල් වලින් විතරයි කන්නේ.
2: දන්සල් වලින් තමයි වෙදක් එකට තමයි කන්න වෙන්නේ අයිස්ක්‍රීම්. ඉතින් ඔන්න ඔයාලට මතක් කරනවා මේ සදාහරිත ප්ලාන්ටේෂන් ජොබ් ඔපචුනිටීස්. ඔයාලට රැකී අවස්ථාවන් සෑහෙන ප්‍රමාණයක් අරගෙන අවිල්ල තියෙනවා. සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර දක්වාම ඒ කියන්නේ ආයතනයේ ඉහළම පෙළ දක්වා ඔන්න ඔයාලට අයදුම් කරන්න පුළුවන් රැකී අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා තමයි සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් ඔයාලට අයදුම් කරන්න ලොකු රේන්ජ් එක තනතුරු ප්‍රමාණයක් තියන්නේ මේ සදාහරිත ප්ලාන්ටේෂන් එකේ. ඉතින් විශේෂත්වය තමයි ඉහළම වැටුප් මේ ෆීල්ඩ් එකේ හම්බෙන ඉහළම වැටුප් දිරිදීමනාවන් ඊට පස්සේ අතිකාල දීමනාවන් බෝනස් කමිෂන් ඊට පස්සේ විදේශ සංචාර ඊට පස්සේ විදේශ ශිෂ්‍යත්ව මේ හැමදේම ඔයාට හම්බ වෙනවා. ඉතින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා නම් ගෙදර ඉඳගෙන කෙනෙක් තාමත් ඔයාගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන ඔයාගේ කුසලතාවයට ගැලපෙන රැකියාවක් ලැබුණේ නැත්නම් ඔයා උපාධිධාරියෙක් නම් උපාධියක් අරගෙන මේ වෙනකොට කරන රැකියාව ගැන ඔයාට තෘප්තියක් නැත්නම් ඒ වගේම ඔයා විශ්වවිද්‍යාලයක නම් මේ වෙලාවේ ඉගෙන ගන්න ගමන් දැන් එක ලෙක්චර් එකක් ඉවර වෙලා ඇවිල්ලා ඔන්න කැන්ටින් එකට වෙලා ඉන්න ගමන් අපි වාගෙන ඉන්නවා නම් පාර්ට් ටයිම් ජොබ් එකක් ගැන වාගේ තියෙනවා නම් පොඩි කල්පනාවක් ඒත් ඔයාට ඔන්න chance එක තියෙනවා සදාහරිත ප්ලාන්ටේෂන් ගාව. ඒ කියන්නේ අර්ධකාලීන රැකියා පූර්ණකාලීන රැකියා මේ ඕන එකට ඔයාට අයදුම් කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඔයාගේ CV එක දාන්න ඕනේ කොහෙද සාරා?
1: careers@sadaharita.com.
2: අන්න හරියට careers@sadaharita.com com කියන මේල් එකට ඊමේල් ලිපිනේට වඩ පුළුවන්කම තියෙනවා. වගේ CV එක යවන්න. එහෙමත් නැත්නම් නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එකටත් WhatsApp කරන්න පුළුවන්. 0776 441 1648 0746 441 1648 කියන නම්බර් එකට කෙලින්ම ඔයාට WhatsApp කරන්න පුළුවන් ඔයාගේ CV එක ડોකියුමන්ට් එකක් විදියට.
1: රයිට්. අචේ කිව්ව තරම් අර කාටවත් හොඳට කියන්න බෑ. මං කලින් පැය ඔය ස්පෙලිං කතාව කරා.
2: වැඩේ හරි ගියේ නැද්ද?
1: හරි ගියේ නැහැ. ඔයා තරම් ඉන්නේ නැහැ. ගැම් මාචි මොනවාද?
2: මං ඒ තරම් CV දාලා තියෙනවා. හරි. ඒ තරම් දකින දකින ඊමේල්ස් වලට CV දාලා
1: තියෙනවා. මේ වන්ද නම්බර්ස්, ඊමේල්ස් මොකද්ද මේක කියලා.
2: අන්තර මෙහෙන් තමයි reply එකක් ආවේ. මේට එන්න උනා.
1: මේට එන්න උනා. හරි අපි දැන් අය අයිස්ක්‍රීම් ගැන හදාගෙන ආනි ආචි. මේ වැස්සේ මහරා 11ට විතර කිතුල් පැණි දාගෙන අයිස්ක්‍රීම් කෑවලු
3: ඊයේ. මේ මේ මේ අපිට කමෙන්ට් කරලා තිනවා. මේ එක්කෙනෙක් අයිස්ක්‍රීම් කාලා කූල් බීලා ගඟේ නාලා දැන් ඉන්නවලු.
2: තාම ඉන්නවා.
3: ඔව් තාම ඉන්නවා.
1: එක්කෙනෙක් එහෙම ඉන්නවා. අපේ WhatsApp එක පැත්තේ එක්කෙනෙක් ඉන්නවා. රාය 11ට විතර කිතුල් පැණි දාගෙන අයිස්ක්‍රීම් කෑවලු ඊයේ. උදේ බලද්දි හැමිරිසාව හැදිලාලු. හොඳම එක මගේ නම ගම කියන්න එපා. එහෙම වුණොත් අම්මගෙන් ගුටි කන්න තමයි වෙන්නේ.
3: අම්මගහයි බැට් එකෙන් කියනවා.
2: එහෙම කට්ටිය ඉන්නවා මේ එක්ස්ට්‍රීම් කන්ඩිෂන්ස් වල ජීවත් වෙන්න පුළුවන් අය. ඒ කියන්නේ අධික උණුසුම, අධික තාපය, ඊට පස්සේ අනිපැතෙන් අධික සීතල. ඒ වගේ වෙලාවක අයිස්ක්‍රීම් කන්න බෑ. දැන් කොරෑ 11ට විතර අයිස්ක්‍රීම් එකක් කාලා වැස්සේ නාලා තෙමිලා කූල් බීලා.
3: ඔව් මේ වන්න මේ මේ ලියලා දෙන්නේ මරු එක්කෙනෙක්. Good health eco product. ඒ කියන්නේ එයාගේ නමටම ගැලවෙනවා. මම මහවැස්සෙත් අයිස්ක්‍රීම් කාලා දවසට දෙවරක් හොඳටම නාලා කූල් වතුර බෝතල් 4ක් 5ක් බීලා හෙම්බිරිස්සාවක් කැස්සක් නැතුව වැස්සට තෙමිතෙමි බයිසිකල් පැදලා ජොලියේ ඉන්නේ අපේ අය වැස්ස කියලා නෑ. මෙහෙට උන්කක් රස්නේ දැනුත් වහින ගමන්
2: වැස්සුනාට රස්නේ.
3: ඔව් ඔව්
2: ඔව් එහෙම වෙන්න පුළුවන් ඉතින්.
1: රයිට්.
2: හරි ඉතින් කට්ටිය කමෙන්ට්ස් දාලා තියෙනවා මේ වැතර ඇවිල්ලා වාගේ net fm අපේ Facebook page එකේ උඩින්ම
3: අම්බලංගොඩ
2: අම්බලංගොඩනේ. ඔව් වෝල් පෝස්ට් එකේ තියෙනවා.
3: Good health eco products කියලා දාලා තින්නේ.
2: Good health එක බලා ගන්න පුළුවන්.
1: Good health eco products කියන්නේ මේ අපේ නිත්‍ය සමාජිකයා.
2: ඔව් නේ අපි නිතරම කමෙන්ට් කරනවා reply කරනවා. ඔව්. ඉතින් ඒ විදිහට ඔන්න වටත් පුළුවන් net fm Facebook page එක පැත්තේ ගිහිල්ලා වාගේ comment එක එකතු කරන්න මේ වැස්සේ ice cream කාලා වාගත්තු අත්දැකීම් ගැන. එහෙම නැත්නම් 0715 95 95 95 අපේ WhatsApp එකටත් වාට පුළුවන් message එකක් විදිහට එවන්න වාගේ අත්දැකීම.
1: Right.
2: අපි ඊට පස්සේ වාගේ අත්දැකීම රටටම යන්න කියන්න.
1: රටටම කියන්න. Right. Okay. අම්මා ගැන කිව්වා මදක්ුණේ අපේ ගෙදර අම්මත් මේ පොඩි රිනොවේෂන් ටිකක් කරගෙන යනවා ගෙදර. මේ එයා
2: කියනවා වයින් කරලා
1: මං කොහොමද අයින් කළා වගේ තමයි දැන් වැඩි හරියක් මෙහෙ
2: මේක රිනොවේෂන්
1: ඒක එක පාට් එකක් දැන් මං නැති ඉඳ ඉතුරු පාට් එකට යන්න හදන්නේ. ඒකට යා මේ ඇලුමිනියම් ෆ්‍රේම්ස් වලින් තමයි වැඩක් කරන්න හදන්නේ. හරිද? ඔය ස්ලයිඩින් ඩෝස් වගේක් දාන්න මට කියනවා මේ උදේ පාන්දර හැම රටටම ස්විස්ටෙක් ගැන කියන මට කියනවා මේ අර ස්විස්ටෙක් කියලා එකක් තියෙනවා මේ ඒක කැෂ්බැක් එකකුත් දෙනවලු ඒකින් දාමු කියලා. මම කොහෙන්ද ඇහුනේ රේඩියෝ එකේ.
2: එනයිද අපෙන් තමයි.
1: අපේ මගේ කටහඬෙන් අහගෙන ඉඳලා මටම කියනවා
3: මේ කියනවා කියන්නකෝ
2: නර කලිසම් වගේ තමයි. හරි ඉතින් ඔන්නවට පුළුවන්කම තියෙනවා ස්විස් ටෙක් නිෂ්පාදන ස්විස් ටෙක් ඇලුමිනියම් එක.
1: රයිට්.
2: ඔය ගෙදර වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් නවීකරණය කරගන්න. ඉතින් අර මොඩර්න් ලුක් එක මොඩර්න් නිමාවක් නවීන නිමාවක් ඔයා බලාපොරොත්තු වෙනවා නම් දැනට ලෝකයේ තියෙන හොඳම ඔප්ෂන් එක තමයි ඇලුමිනියම් කියලා කියන්නේ.
1: රයිට්.
2: ඉතින් ඇලුමිනියම් කියලත් ඔය ආවට ගියාට හැමතැනින්ම ගන්න එපා. එහෙම දැන් ජනෙල් දොරවල් ගන්න පුළුවන් තැන් තියෙනවා. හරිද? ඒගොල්ලෝ ගෙනල්ලා මාර මාර ඒවත්
1: දෙන්නේ.
2: හැබැයි ඒ වගකීමක් නෑ. ඒ කියන්නේ වගකීම කියන කාරණාව ඊපස් කොච්චර කාලයක් වොරන්ටි එකක් තියනවද? ඊට පස්සේ ආෆ්ටර් සේල් සර්විස් එක. ඒ කියන්නේ මේවා හයි කරලා ගියාට පස්සේ සාරම් මොකද මොනා හරි වෙන්න පුළුවන්.
1: ඒ
2: වගේ වුණොත් ඒ වගේ වගකීම ගන්න කවුද? අන්න ඒ වගේ හැමදේම බල්ලා තමයි අපි නිෂ්පාදනය තෝරගන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි ස්විස් ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන ගැන වට මතක් කරන්නේ. දැන් ඔන්න ඔයාලට කරන්න තියෙන්නේ ඔයගෙ ගෙදර වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන් අලුතෙන් හදනවා නම් ඔයාගේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා හදාගන්න පොඩි කොටේෂන් එක.
1: ඒ
2: කියන්නේ මගේ අලුත්ම ඉදිකිරීමට මෙච්චර ස්විස් ටෙක් ඇලුමිනියම් ජනෙල් දොරවල් උලුහව ප්‍රමාණයක්
1: යනවා.
2: කොටේෂන් එක හදාගන්න. ඊට පස්සේ කොටේෂන් එක ඩොකියුමන්ට් එකක් විදිහට හදාගන්න PDF එකක් කරලා කැලිම WhatsApp කරන්න. අපි මේ කියන නම්බර් එකට
1: WhatsApp කරන්න ඕන නම්බර් එක තමයි 0 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7 6 7
2: ඒගොල්ලෝ ඒක වෙරිෆයි කරගනි. ඒකේ වටිනාකම අනුව වාට කොච්චර කැෂ් බෑක් එකක් ලැබෙනවද කියලාත් ඒගොල්ලෝ තහවුරු කරලා දෙයි.
1: රයිට්.
2: ඊට පස්සේ වාර තියෙන්නේ වැඩේ කරගෙන යන්න.
1: වැඩේ කරගෙන ෆිනිෂ් කරන්න.
2: සකසංකා මුකුත් නෑ, බය වෙන්න කිසිම හේතුවක් නෑ. එකතු වෙලා වැඩේ පටන් ගන්න. බසුන් නෑ මාත්‍යටත් කියන්න මෙන්න මේ විදිහට වැඩේ ඉවර වෙන්න ඕනේ කියලා. එයා වැඩේ ඉවර කරනවානේ. වැඩේ ඉවර කරාට පස්සේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් වුණාට පස්සේ ආයෙ කෝල් එකක් ගන්න ස්විස් ටෙක්ලට. අර නම්බර් එකටම කෝල් එකක් ගන්න. අරගෙන යන වැඩේ ඉවරයි. මොන කොටේෂන් එකේ විදිහට මම වැඩේ කරා. ඊට පස්සේ ඒගොල්ලන් කට්ටියක් එනවා බලන්න. ටෙක්නිකල් ටීම් එකක් වාගේ සයිට් එකට ඇවිල්ලා වාගේ ගෙදර හදපු තැනට වෙන්න පුළුවන්. වාගේ ඔෆිස් එක හදපු තැනට වෙන්න පුළුවන් ඇවිල්ලා බලනවා. බලලා කොටේෂන් එකේ විදිහටම වැඩේ වෙලා තියෙනවා නම් ඒ වෙලේම වාට කැෂ් බෑක් එකක් හම්බ වෙනවා. ඔය වියදම් කරපු ඒ වියදමට සරලන විදිහට කැෂ් බෑක් එකක් හම්බ වෙනවා රුපියල් මිලියන 2.5ක් දක්වා උපරිම එකට යටත්. ඒ වගේම තමයි අවුරුදු 30ක් පුරාවට අවුරුදු 30ක වොරන්ටි එකක් වාට හම්බ වෙනවා මේ සියලු ස්විස් ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන වෙනුවෙන්. ඒ වගේම තමයි ඒ සියලු නිෂ්පාදන වලට ජීවිත කාලය පුරාවටම ආෆ්ටර් සේල් සර්විස් එකකුත් හම්බ වෙනවා. වගකීම උපරිමයි.
1: වගකීම උපරිමයි. මතක කරන්න ඕන ආචි ක්ලාසස් තුනකට තියෙනවා. කියන්නේ රේන්ජ් තුනකට තියෙනවා. මොන විදිහ බජට් එකකට හිටියත් ඔයාගේ බජට් එකට ගැලපෙන ඔප්ෂන් එකක් ඒගොල්ලෝ ගාලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාට මේක දාන්න කලින් බලන්න යන්න ඕන නම් යන්න පුළුවන් නාරහෙන් පිට නාවල් රෝඩ් එකේ තියෙන ස්විස් ටෙක් ඩිසයින් ස්ටුඩියෝ එකට. එතනට ගිහිල්ලා පොඩ්ඩක් රවුමක් අහලා මොන වගේද මොනවාගේ ඩිසයින්ස්ද තියෙන්නේ කියලා බලලම වැඩේට අත ගන්න පුළුවන්.
2: දැන් අපි අපි මේ කිව්වට තාම වාට අදහසක් නැති වෙන්න පුළුවන් ඔය ගෙදර වෙනස් කරන්න අලුත් කරන්න එතනට යන්න. ඔය නවලට ගිහලා පොඩ්ඩක් බලන්නකො ඒ ඩිසයින් ස්ටුඩියෝ එකේ ඇවිදලා. ඊට පස්සේ වාට අදහස් ගලාගෙන ඉන්න
1: පටන් ගලාගෙන ඒ මුළු ගෙදරම ස්විච් එක කරන්න හිතේ
2: ඒකට. ඒක අනිවාර්යෙන්ම.
1: හරි. අචී මතක් කරන්න ඕනි. අද ඩීජේ නයිට් එක තියෙනවා.
2: ආ ඔව්. දැන් අසා තරහ වෙනවා.
1: තරහ වෙනවා ඒකනේ.
2: දැන් මේක අපිට කියලා තිබ්බාද මතක් කරන්න කියලා. මොකද අද මේ ඩීජේ නයිට් එක හරිම ස්පෙෂල්. ස්පෙෂල් වෙන්න ප්‍රධාන හේතුව තමයි අද
3: දෙන්නේ. ඩබලක්.
2: ඩබලක් එනවා. මේල් ඇන් ෆීමේල් ඩීජේ කෙනෙක් කොන්න පළවෙනි වතාවට එකට ප්ලේ කරනවා.
1: ඔකේ.
2: කොල්ලෙකුයි කෙල්ලෙකුයි.
1: දෙන්නම නේද. තමයි ඉතින් වැඩයි දන්නවනේ.
2: ආ බලමුද?
1: බලමුද?
2: බලමු.
1: බලමු.
2: හරි. ඔක්කොත් දාලා බලමු.
1: රෑ නමේට අපි දෙන්නම ලයිව් එකට ජොයින් වෙමු.
2: හරි. ෂුවර්. හරි. අපේ net fm facebook page එකේ ලයිව් ස්ට්‍රීමින් එක යනවා.
1: ඔය
2: බලමු වැඩේ කවුද හරියටම කරන්නේ කියලා.
1: ඔකේ.
2: ඩීජේ රමේෂ්ද? නැත්නම් මේ ඩීජේ DLY කියලා අපිට එවලද?
1: DLY.
2: හරි. DLY. DLY. ඩීජේ ඩ්ලී.
1: ඩ්ලී.
2: කියලා තමයි ලෝයාට කියන්න ඕනේ.
1: රයිට්.
2: ඉතින් මේක එක එක විදිහට අසා ප්‍රොනවුන්ස් කරා.
1: ඔකේ.
2: අදරයටත් ඒ විදිහට මේක එක එක විදිහට මේ නම කියයි. ඉතින් ඒකත් ඔයාලට අහගන්න පුළුවන්. FM 94.5 ගානෝ පහේ මේ පැත්තට එන්න. ඒ වගේම අපේ Facebook live එකත් රෑ 9:00 දන් 12 වෙනකන් බලාගෙන ඉන්න.

0: FM Anupaha Anuhatrai Dashama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannan Inne Mawa Bera Gana Kawuru Tenaka
2: Ape Daruwan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේනාමේ 43යි දැන්
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: මෙල්වා බොක්ස් බාර වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
6: මෙල්වා එක ලංකාවේ එක
7: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කේස් නිෂ්පාදන

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදේම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමදේම සෙට්.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
3: ඉගෙනුමට හොඳ මාත්‍රල Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
4: අක්මා විතල් Fatty Liver. බය වෙන්න එපා. සෙවනගල Liver Boosting Capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: Music 3, 2, 1, let's go! Friday, fun day.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේ 9 විනාඩි 50යි දැන්.
4: ඒ ඉරිදා ගිය ඉරිදා වාඩි නොවන්න. සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න. දසදහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න. NLB ජයහා දරවිදහනිය ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
5: රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
6: ලංකම්බ BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
7: අනුත්තන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
8: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540 අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
10: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
9: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
10: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මග පාදා ගන්න
9: මෙහෙවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ
10: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නිට්ටිෆෙමුසේ සජීවීව
9: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව
10: නේත්‍රාලෝක

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Athuragiriya Mulleriyawa Narambala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasayen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: Langamba BYD pradarshanagarayata pivisa rajya sevaka obe BYD wahanaya adama wen karawa ganna වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
7: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: ප්‍රයිම් කලුරා, අභිමානවත් කලුතරෙන් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස්
10: සදාහරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: හැපිලි කියන්නකො ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
12: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-718 WhatsApp කරන්න.
13: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
15: ඇසීම අටත channel 10ක් සහ AI තාක්ෂණ යුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777776710.
1: FM Algo

0: උදේ 9 විනාඩි 55යි දැන් අල්ගොතාම වෙලාව අපි යන්නයි හදන්නේ මගේ ජනි ඇවිල්ලා ඉන්නවා දොරගාව
1: ඔහුනේ ඒ කියන්නේ අපි අද සිකුරාදානේ
0: සිකුරාදානේ
1: ඊට පස්සේ ආයි අපි එන්නේ සතියන්තෙනුත්
0: පස්සේ
1: සතුදා
0: දවස් දෙකක් අපි නැතු ඉන්න වෙනවා ඔයගලන්ට
2: කාලු දන්නේ නැහැ නේද ඕගොල්ලෝ
1: කවුද සතියේ මැදට සෙනසුරාදා දිද කියලා දවස් දෙකක්
2: දාගෙන
1: දැන් කරන්න දෙයක් නැහැ ඉතින් නෑ එහෙම දෙයක් ඕනේ එහෙම නිතරම આવුත්
0: අගයක් නැහැ
2: කොරා සෙනසුරාදා දිද වගේ වීකෙන්ඩ් එකක් අඟහරුවාද පස්සේ වගේ දාන්නද
0: ඔව්
1: සවුන්ඩ් අඟහරුවාද සෙනසුරාද
2: මම මහදැන මුත්තගේ ගෝලියොරොත් හිටියන්නේ
0: ආ පේනවා හොඳට
1: හරි දැන් ඔය මහදැන මුත්තගේ උපදෙස් අරගෙන වැඩ කරනවා වගේ ඔය ගෙවල් හදද්දි මේ පෑසුම් වැඩ කරද්දි වැල්ඩින් වැඩ කරද්දි එහෙම ආවට ගියාට කරන්න එපා. ඊට පස්සේ ඒවයෙත් ආයේ වාටම තමයි තින් දුක් විඳින්න සිද්ධ වෙන්නේ. මොකද ඔය පාස්සන තැන් දැන් සාමාන්‍යයෙන් ගෙවල් වල අපිට මේ හිතන වෙලාවට කඩලා හදන්න පුළුවන් තැන් නෙමෙයි අපි පාස්සන්නේ. පෑසුම් කටයුතු සිද්ධ වෙන තැන් එහෙම අපි කරන්නේ ශක්තිමත්ව කාලාන්තරයක් පවතින බලාපොරොත්තු වෙයි. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩෙම දාන්න කියලා. වෙලද පොලේ මේ වෙනකොට SLS සහතිකයත් එක්ක හම්බෙන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩය තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඒ වගේම තමයි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව එක එක පෑසුම් වැඩේට ගැළපෙන සයිසස් තියෙනවානේ මේ කූරේ. ඒ කූර ඒ ඕන සයිස් එකෙන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙන අවශ්‍යතාවයට අනුව. ආයේ මේ අවුට් ඔෆ් ස්ටොක් ගිහිල්ලා හරි එහෙම සයිසස් නැහැ හරි ඒ කතා අහන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ ඕන මිදි කිරීමක් කරද්දී ඒ පෑසුම් කටයුතු ශක්තිමත්ව කාලාන්තරයක් පවතින කරන්න නම් අනිවාර්යයෙන්ම මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩෙම දාන්න කියලා අපි ඔයාට මතක් කරනවා.
0: රයිට් ඒ දෙක මතක් කරන්න ඕනේ කීල්ස් එකට යන්න කීල්ස් එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් ගන්න කියලා කියන්න හැදුවේ. දැන් එහෙම කියන්න බෑ තත්ත්වය බරපතල එක එක කෙනා මැසේජ් දානවා අයිස්ක්‍රීම් කාලා ලෙඩ වුණා කියලා.
1: ලෙඩ වෙලා? ඔව්. ඒක නම් අපි දන්නේ
0: නෑ. මේ අපි කියලා කාලා නෙමෙයි ඊ රෑ වැස්සේ කාලා අද උදේ වෙද්දි කට්ටි හිමිරිසාව හැදිලාලු.
1: ඒක නෙදින් කලින්නේ.
0: කලින්
1: අපි කියන්න කලින් එහෙම බෑ ඉතින්.
0: ඒ ඔට්ටු නෑ. ඊට පස්සේ ලෙඩ වුණා පොඩ්ඩක් මොන හරි බලන්න.
1: ඔව් එහෙනම් අන්න අපිට වග කීම වෙනවා.
0: වග කීම වෙනවා.
1: ඔයාලා මේ කලින් ඉක්මන් වෙලා ඊ රෑම කන්න පටන් ගන්න. රෑ කන්න හොඳ නෑ අපි ඒකයි උදේ. මොකද උදේ දැන් ටික ටික ඉර පායගෙන එන වෙලාව. දැන් පොඩ්ඩක් මේ වෙලාවෙදී උදේ කෑවට ප්‍රශ්නයක් නෑ. අර ඉර එළිය ටිකක් වැටිලා ඒකේ බලපෑම ටිකක්
0: අඩු වෙනවා. අඩු වෙලා යනවා.
1: රෑ එහෙම බෑ. ඉන්න අපි ඒක බාර ගන්න නෑ. very sorry.
0: very sorry වගේ කීම් බාර ගන්න බෑ ඒක.
1: ඕනවා මේ කන්න කියපු කෙනා රද්දත්.
2: හරියට මම මේ දැන් මේ අයිස්ක්‍රීම් එක ඕඩර් කරා.
1: ආ ඕඩර් කළා.
0: ඔව්. හරි. ඉතින් කීල්ස් එකට යන්න අයිස්ක්‍රීම් විතරක් නෙමෙයි ඔයාලට ඕනම දෙයක් ගන්න පුළුවන් කීල්ස් එකට ගියොත්. මොකද දැන් කීල්ස් බ්‍රෑන්ඩ් එකකින් ප්‍රොඩක්ට්ස් එනවා 360කට වඩා.
1: ක්ලීනින්
0: ඔව් 360කට වඩා වැඩි ප්‍රමාණයක්. ක්ලීනින් ඉඳන් කන බොන දේවල් වල ඉඳන් බීම ජාති සැනිටරි ප්‍රොඩක්ට්ස් ගාබේජ් බෑග් එකේ ඉඳලා.
1: කීල්ස් ප්‍රොඩක්ට්ස් පොඩි අයිට පොඩි
0: බබාලට බේබීස්ලට ඔය ඔක්කොම කීල්ස් එකකින් ගන්න පුළුවන්. විශේෂත්වය තමයි අචිනුවා සාමාන්‍ය ප්‍රොඩක්ට් එකකට වඩා 10%ක් කීල්ස් ප්‍රොඩක්ට් එක අඩුයි.
1: ප්‍රයිස් එක අඩුයි නේ.
0: ප්‍රයිස් එක අඩුයි. එතකොට ඔය බල්ක් ඕඩර් එකක් දාදි කියන්නේ සතියකටම නැත්නම් මාසෙකටම බඩු ගනිද්දි වඩ ලොකු ආසියක් දෙනවා ලොකු ඩිස්කවුන්ට් එකක් හම් වෙනවා. ඒ නිසා යන්නේ කීල්ස් එකට සල්ලි ඉතුරු කරගන්න අපි හැමදාම එක විදි කියන කීල්ස් එකට යන එකත් එක්තරා විදියක්.
1: ඔව් ඒ කියන්නේ සල්ලි ඉතුරු කරගෙන ක්වොලිටි දේවල් ගන්න
0: නම්
1: ඔයා යන්න ඕන තැන තමයි කීල්ස් එක කියලා කියන්නේ. හැබැයි ගිහිල්ලත් ඔයා ගන්න ඕන කීල්ස් ප්‍රොඩක්ට් කියලා අමතක කරන්න එපා. 360කට වැඩි ප්‍රමාණයක් ප්‍රොඩක්ට්ස් දැන් තියෙනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක ආයෙ මතක් කරනවා අද සිකුරාදා අද රෑ 9ට හරියටම අපි DJ නයිට් එක අරගෙන DJ ආසයනවා. අද දෙන්නෙක් එනවා. DJ අපි නම් කියන්න ඕනේ නැහැනේ. මේ නම් කියන්න ගිහිල්ලා ආයෙ තව ප්‍රශ්න
2: එනවා. අද දෙන්නෙක් එනවා.
1: අද දෙන්නෙක් එනවා.
2: ඒගොල්ලෝ DJ කරනවා.
1: ඒගොල්ලෝ DJ කරනවා. ඕලන් කියන්නේ නටන්න.
0: නටන්න අපි කිව්ව විදිහට අවශ්‍ය දේවල් ටික ළඟට තියාගෙන DJ එකට සෙට් වෙන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි දෙන්නෙක් එනවා.
1: ඔව් අපේ DJ රමේෂ් එනවා. එක්කම තමයි DJ ඩ්ලී එනවා. ඩ්ලි
0: yes ඩ්ලි
1: මම හිතන්නේ රෑ වෙද්දි වෙනස් වෙන්න පුළුවන්. අපි කියන්නේ යන්නේ DJ ඩ්ලි කරන්න දෙන්නේ. ඔව් ඔයගොල්ලෝ මොනා කිව්වොත් එහෙනම් හරි FM 97.8 95 අපි වාගෙන ඉන්න. අද රෑටත් අපේ DJ නයිට් එක ගහන්න. ඊට පස්සේ අපේ NFM Facebook page එකෙන් live stream එක බලන්නත් පුළුවන්කම තියෙනවා.
0: right
1: එහෙනම් කට්ටිය ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න. මේ සතියන්තේ මේ වැස්සත් එක්ක අපි දුන්නනේ උපදෙස් ටික.
2: ඔය උපදෙස් අනුව ඉන්න. අද දවස අපි ඔක්කොටම අමතක වෙච්ච දවසක්. යන්න අන්තිම මොහොතකට කලින් හරි මතක් කරන්න ඕනේ. අද ඇවිල්ලා මේ 22 මීට අවුරුදු ගානකට කලින් නම් මේ 22 කියන්නේ ලංකාවේ නිවාඩු දවසක්. හේතුව තමයි 1972 මේ 22 තමයි අපි පූර්ණ නිදහසත් කරගත්තේ ජනරජයක් බවට පත් උනේ. ඉතින් ඒ ජනරජයේ ඉන්න මිනිස්සුන්ට යන්න ඉස්සෙල්ල හරි අපි පූර්ණ නිදහස ලබා ගත්ත මැයි 22 මතක් කරලා යන එක හොඳයි.
1: ඔව් 1972 මැයි 22 ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වෙනවා. ඉතින් ජනරජ දිනය අර එහෙම අපි සමරන්න පුළුවන් දවසක් අද.
2: ඔව්
1: මතක් කරගෙන
2: අපි එහෙනම් ඒක රයිට් එකක් දාලාම සමරන්න යන්නේ.
1: සමරන්න යන්නේ. එහෙනම් අපි
2: අදට පූර්ණ නිදහස සම්මුණා කියන්නේ නටන්න හේතුවක් නෙමෙයි.
1: නටන්න හේතුවන්නේ අනිවාර්යයෙන්ම. එහෙනම් අපි අදට සමු ගන්නවා මම ආචින් අපි ඉන්නවා ඉන්නවා.
0: මම සාරා කියලා කියන්නේ. හරි අපි යන්නේද?
1: හරි යන් ඉතින් යන් යන් දැන් ඉවරයි.

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: යම එන හැම තැන එනිටම් ෆෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලා ඉන්න ඒ ගැන දැනුවත් වස කල කිරි ෆන් එක පිරි එල කිරි කිරි
2: ගුඩ් මෝර්නින් වෙලාව දේ 10:00 විනාඩි

0: නැත් නිවුස් මේ පැය රටතට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news me pay ratatata pain pay alutwana alut pay vipassuma
4: net weather news
5: net weather news
6: aibowan me pay ratatata samagin mama samira පවතින අධික වෙස්ස ඇත කාලගුණ තත්ත්වයත් සමග නායා මන්ත්‍ර රැංකවීම යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පියවරගෙන තිබෙනවා. එය අනුව හෙට පසුර 6 දක්වා නායා මන්ත්‍ර රැංකවීම නිවේදනය වළංගු බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පැවසුවේ. එය අර්ථයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය සඳහා තුන්වන මට්ටමේ එනම් ඉවත්වන්න යන නායා මන්ත්‍ර රැංකවීම තවදුරටත් බලාත්මකයි. දෙවන මට්ටමේ මන්ත්‍ර රැංකවීම වන අවධානයෙන් සිටින්න යන මන්ත්‍ර රැංකවීම තවදුරටත් බලාත්මක වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සීතා වක පාදුක්ක ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල කළුතර දිස්ත්‍රික්කයේ ඉංග්‍රිය සහ බුලත් සිංහල කෑගල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල කුරුවිට සහ අයගම ප්‍රදේශ සඳහායි. එමෙන්ම පළමු මට්ටමේ විමසිලිමත් වන්න අනතුරු රැඟවීම කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තොට නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලේගොඩ නිවිතිගල සහ කලවහන යන ප්‍රදේශ සඳහා බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පැවසුවේ. මේලගනෙත් නිවුස් පෙරවරු 11ට
0: net news me pay ratatata
7: net fm දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
8: අතුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
9: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250

0: 하다 하다 온난다 하야벨라
1: 바울 피팅 하울레아한 자니 에크 대두누 마버트 대두누

గుడ్ మార్నింగ్. සුබ සීතල වැසිබර උදෑසන කතමයි. අපි දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. දැන් අද ලංකාවේ හැම පැත්තකටම වගේ හොඳටම වහිනවා. ඉතින් සමහර විට අද තමන්ගේ වෙනද කරන වැඩ කටයුතු ටික, වෙනද කරන රාජකාරී ටික ඒ විදිහටම කරන්නේ නැතුව පොඩ්ඩක් ප්ලෑන් ටික වෙනස් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. නැත්තම් සමහර විට කොච්චර වැස්සත් අපි වැඩ කරන්න ඕනිනේ කියලා, අපි හම්බ කරොත් අපි කනවනේ කියලා අදත් වැස්ස වැඩ කරන කට්ටියත් ඉන්නවා වෙන්න පුළුවන්. කොහොමත් වැස්ස අස්සේ කිසිම පාලුවක් ඔයාට දැනෙන්නේ නැති වෙන්න, ඔය හීතල නැති වෙලා යන්න හොඳ සින්දු ටිකක් අරගෙන තමයි අද ආවේ දවල් එක වෙනකන් ඔයත් එක්ක දේදුණු මාවතෙන් ඉන්න බලාගෙන. ඉතින් අද මැයි මාසේ 22 වෙනිදා සිකුරාද දවස. සිකුරාද කිව්වට පස්සේ අපි සතියේ ආස කරනම දවස තමයි සිකුරාද දවස. ඉතින් ඒ සතුටත් එක්ක තමයි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික අපි අරන් ගන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි, ලංකාවේ ප්‍රදේශ කිහිපයකට මේ වෙනකොට නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් දැනුවත්ව ඉන්න නිතරම net fm සමග, ඒ වගේම තමයි අපේ net news facebook පිටුව හරහා ඔබව දැනුවත් කරනවා. ඒක හන්ද ඒ ගැනත් දැනුවත්ව ඉන්න අතරේ තමයි අපි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික මේ විදිහට ආරම්භ කරන්න හදන්නේ. කෝල් එකක් දෙන්න අපිට 0112-55-33-63. නැත්නම් ඉතින් WhatsApp message එකක් දාන්න 0711-95-95-95. අද වැස්ස කියලා බලන්නේ නෑ, ඔයාලට පොඩි සර්ප්‍රයිස් එකක් දෙනවා. දැන් දන්නවනේ මං සිකුරාද දවස් වලට එක එක සර්ප්‍රයිස් ඔයාලට දෙනවා කියලා. අද දවල් 12න් පස්සේ විශේෂ අමුත්තෙක් දේදුණු මාවතත් එක්ක එකතු වෙන්න සූදානම් ඉන්නවා. ඒ ගැනත් ඔයාලට මතක් කරන ගමන් තමයි දේදුණු මාවතේ වැඩ පටන් ගන්න. යන්න අපේ net fm facebook fan page එක පැත්තට. ගියාට පස්සේ ඔයාලට chance එක මම දීලා තිනවා guess කරන්න කවුද අද ඔයාව බලන්න එන අමුත්තා කියලා. ඒකනම් මතක කරන ගමන් අපි දේදුණු මාවත පටන් ගමු. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

FM Anupaha, FM Anuhatrai Dashma Atta, Net FM.

දැන් ඉතින් සිකුරාද කිව්ව ගමන් මතක් වෙන්නේ සතියන්තයට වඩා net fm dj night. දැන් අද දවසේ අද රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් වෙලාව ඔයා මේ වෙනකොටත් වින් කරලා ඉවරයි කියලා මම දන්නවා. net fm dj night අහන්න. මොකද ලංකාවේ පළවෙනි වතාවට වෙන වැඩක්. අද දවසේ අපේ අසා සූදානම් කරගෙන ඉන්නවා අයා වෙනුවෙන් අද රෑ 9 ඉඳන් net fm dj night එකෙන් දෙන්න. අදරේ නවයේ ඉඳන් net fm dj night එකේ හරියටම කිව්ව DJs ලා දෙද දෙන්නෙක් ප්ලේ කරනවා. එකෙක් ෆීමේල් ආටිස්ට් කෙනෙක්, අනික කෙනා මේල් ආටිස්ට් කෙනෙක්. මේ දෙන්නෙක් මෙහෙම ලංකාවේ පළවෙනි වතාවට තමයි perform කරන්නේ. ඉතින් ඔයාලට හොඳ experience එකක් ගන්න තියෙන අවස්ථාවක්. හරියටම කිව්වොත් එහෙම DJ රමේෂ් එක්ක DJ ඩිලී තමයි අද දවසේ ඔයා වෙනුවෙන් DJ night එකේ අරගෙන එන්නේ. ඉතින් අදරේ නවයේ ඉඳන් වෙලාව වෙන් කරලා තියාගන්න. තව අඩමු කොඩමු වෙනනම් මේ දේවල් ඔක්කොම ලෑස්ති කරලා තියාගන්න. අද මොකද කාලගුණයත් හොඳ අතකට අපිට ඒ වගේ රාත්‍රි වෙනුවෙන් හොඳ විදිහට අපිට හැදිලා තියෙනවා. රයිට්, ඒකන මතක් කරන ගමන් අපි කියන්න හදන්නේ ඔයාට කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ගැන. කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න ඔයාට හම්බ වෙන හොඳම අත්වැලනේ. දැන් ඉතින් ගෙදර හදන වැඩේ ඔයා පස්සට කල් දාලා තියෙන සමහර විට සල්ලි ප්‍රශ්න හන්දනම් ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තරේ තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. ඔයාට ගෙදරක් හදාගන්න සාමාන්‍ය මට්ටමේ කාමර දෙකක් තියෙන ගෙයක් හදාගන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එක යන්නේ ඔයාට රුපියල් 150,000ක් වගේ මුදලක් විතරයි. වෙන තැනකින් හදුවොත් එහෙම ඕක 160,000-170,000 පණිනවා අනිවාර්යෙන්. ඊට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒක හන්දා කැදැල් එන්ටර්ප්‍රයිසස් එක්ක මේ අවස්ථාව ලැබෙනවා වගේම තමයි විශේෂම දේ වෙන්නේ අවුරුදු 10ක් යනකම් ඔයාට මේ මිල ගෙවලා ඉවර කරන අවස්ථාව කැදැල් එන්ටර්ප්‍රයිසස් ලබා දීලා තියෙනවා. ඒක හන්දා සල්ලි ප්‍රශ්නයක් හන්දා ඔයා ගේ හදනක පස්සට දාලා තියෙනවා නම් ගේ හදන වැඩේ අමතක කරලා හීනයක් විතරක් කරලා ඉන්නවා නම් අදම කෝල් එකක් දෙන්න කැදැල් එන්ටර්ප්‍රයිසස් එකට. අර මං කිව්වා වගේ කාමර දෙකක් තියෙන ගෙයක් විතරක් නෙවෙයි, ඔයාට ඕනි නම් මාලිගාවක් හදන්න. මාලිගාව හදන වැඩේරුණත් ඔට්ටුයි අපේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස්. දැන්ම කෝල් එකක් දෙන්න 0744-390-32-50ට. එහෙම නැත්නම් 0744-390-32-51ට. ගෙයක් හදාගත්තට පස්සේ ඒ සතුට ඉක්මනින්ම නැති වෙන්න පුළුවන් සමහර විට. ඔයාට නැත්නම් ඔයා ආදරය කරන කෙනෙකුට, අම්මට තාත්තට අචියම්මට සීයට අඳුරන කෙනෙකුට උනත් ලෙඩක් තියෙනවා කියලා දැනගත්තොත් ඉන්නේ එකත් සුව කරන්න බැරි විදිහේ කිඩ්නි වල මොකක් හරි ප්‍රශ්නයක්, ඊට පස්සේ කැන්සර් එකක්, ඊට පස්සේ හાર્ට් එකේ මොකක් හරි ප්‍රොබ්ලම් එකක්, ඔය වගේ ප්‍රශ්න ඔයාට දැනගන්න ලැබුණොත් එහෙම ඔයා සෑහෙන මානසිකව වැටෙනවනේ. එහෙම වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා යන්න ඕනි හොඳම තැන තමයි මේ මතක් කරන්න හදන. ඒ තමයි සෙවණගල කිරේබ්බන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැති. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ඉන්නවා දෙවි කෙනෙක් වගේ ඔයාට පිහිට වෙන්න බලාගෙන. ඔය සුව කරන්න බෑ කියලා අතහැරලා දාන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව තියෙනවා. එතුමා ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒක හන්ද බය නැතුව විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔයාට ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, වකුගඩු රෝග, දියවැඩියාව, මේ වගේ ලෙඩක් තියෙනවා නම් සෙවණගල කිරිබන් ආරබෝගහාන්දිය ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න කියලා 0777-370-940. එහෙම නැත්නම් 0773-273-540 කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම තමයි වෙලාවක් වෙන් කරගන්නත් ඔයාට පුළුවන්. සඳුදා, අඟහරුවාදා, පෝය දවස් හැරෙන්න ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් සෙවණගල කිරිබන් ආරබෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර විවෘතයි. සින්දුවට යන්න කලින් ටට්ටට්ටක් ගාලා කට්ටියක් එකතු කරගන්නවා. මොකද WhatsApp messages පිරීලා තියෙන හන්දා. Good morning Jani, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න පරිස්සමට දේදුණු මහවතේ අපිවත් එක් කරගෙන යන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපේ දමිත්. දමිත් මැසේජ් එක දාලා කියනවා අශාන්ත, චරිත්, අනුර, චතුර, ලක්ෂිත, ඊට පස්සේ ක්‍රිෂාන්ත, රෝෂාන්, ලාලිත්, අසංක මේ හැමෝම සින්දුවකට එකතු කරගන්න කියලා. ඊළඟට යන්න හදන්නේ ටට්ටට්ටක් ගාලා කොණ්ඩේ කපා ගන්න. මන් නෙවෙයි මෙතෙන්ට යන්නේ, ගෑල් ළමයි. දන්නවනේ ඉතින් තැන රිකිල්ල ගස්කඩ, ඊට පස්සේ මයිලපිටිය, මේ තැන් දෙකේම තියෙන සැලොන් දිනේශ්‍රී. එතන ඉඳන් ඉතින් අපේ කට්ටිය මැසේජ් එකක් දාලා තිනවා මට. සංදීපනී නංගී ඉන්නවා, නුවන්තිකා නංගී ඉන්නවා, ඊට පස්සේ අපේ ශාමා විජේසිංහ අක්කා ඉන්නවා. මේ හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊළඟට ගුඩ් මෝර්නින්, අද මගේ සින්දුව දෙනවද? අනුරාධපුර ඉඳන් සඳලි තමයි එහෙම අහලා තියෙන්නේ. මම අද උත්සාහ කරනවා ඇයිල්ලන සින්දුව දෙන්න. ඊට පස්සේ ඔයාට හැමෝගෙම සින්දු දෙන්න පුළුවන්, අපේ සින්දු තමයි දෙන්නේ නැති. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා දිනවා අපේ අකුරැස්ස යෂු. ඔයා ඉල්ලන සින්දුවත් මම අද දෙන්න උත්සාහ කරනවා අනිවාර්යයෙන්ම. තරහ කරගන්නේ නැහැ මම, මේ සින්දුවටත් ඔයාව එකතු කරගන්නවා, ඉල්ලන සින්දුවත් දෙනවා. අපිත් ඉන්නවා අහංගම පාංචාලියේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා අපේ ඉරේෂා, නිලන්ති, ඒ වගේම තමයි බොස්සාමානන්ද අයියා එකතු කරගන්න කියලා දිස්නක්කා. ඒගොල්ලෝ හරියටම අපි වහගෙන ඉන්නේ නිර්මාණි ගාමන්ට් එකේ ඉඳන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 10යි විනාඩි 25යි.
4: සදාතනික විශ්වාසයක්, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
5: Excite ගන්න ලක්කක charge කරගන්න. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේදී පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තයා කියලා. ඒකේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේ.
7: කතා කරන්න 0777 300 940.
9: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585. අලුතැන කඩම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලි අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0711-892-1767 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න? අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු. කවදත් අලුත්
1: කාගෙත් නෙත් මේ වයිෆ්
2: මොකද හස්බන්ඩ්?
1: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
2: අයියේ
1: රිස්ක් එක වැඩිනේ.
2: ඒ කිව්වේ?
1: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
2: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
3: පාවල් ප්‍රශ්න නැතුව අහන්න.

සිංදු අහන්න යන්න හදන්නේ. හැබැයි ඊට කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. ගොඩ දෙනෙක් අපිට කෝල් කරා, WhatsApp messages මේ වෙනකොට පිරීලා තියෙනවා. මං ඒ අතරේ මතක් කරන්න ඕනේ, අද දවල් 12න් පස්සේ වට සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා දේදුරු මාවතෙන්. මොකද අද කෙනෙක් වෙක් කරන් එනවා. ඒක නම් කවුද කියලා දැම්ම කියන්න නැතුව ඉන්නම්. ඔයාලට ගෙස් කරන්න පුළුවන් අපේ net fm facebook fan page එකට යන්න. අපේ page එක follow කරන්න මතක ඇතුව ඊට පස්සේ ඒවා comment එකක් දාන්න. ඒක නම් මතක් කරන ගමන් මං යනවා උණන්විටිය වෙතර ගිහිල්ලේ. උණන්විටිය පාලම ගාව කිව්ව ගමන් මතක් වෙන්නේ අපේ ත්‍රිවිල් පාකේ ඉන්න සුදු බේබි ටැක්සි අනුරයියානේ. අද අනුරයියට ස්පෙෂල් දවසක්. මොකද අනුරයියගේ එකම දුව අපේ කසුන්දාගේ 21 වෙනි උපන්දිනය තමයි අද. කසුන්දා සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම සුබපතනවා ඔයාලට. අම්මා, ඒ වගේම තමයි තාත්තා, සංජය අයියා, ඊට පස්සේ යාළුවා ඔයාගේ තුරුමි, ඒ හැමෝම වගේම තමයි අම්මගේ තාත්තගේ පවුල්වල හැමෝමත් ඔයාට සුබපතන්න එකතු වෙනවා. වගේම net fm team එකේ අපි හැමෝමත් සුබපතනවා අපේ කසුන්තට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා. ඊළඟට යන්න හදන්නේ නැවට ගොඩ වෙන්න. නැවට කියන්නේ ඉතින් ටයිටැනික් නැවට. ටයිටැනික් තියෙන දැන් යටියන්තොටනේ. අර ඇට්ලාන්ටික් සාගරේ ගිලිච් එක නෙවෙයි ටයිටැනික් දැන් තියෙන්නේ යටියන්තොට. යටියන්තොට ටයිටැනික් සැලුන් එකේ මේ වෙලාවේ සද්දෙට වහගෙන ඉන්නවලු, හොඳටම වහිනවලු, කූල් එකේ ඉන්න ගමන් හොඳ සින්දුවක් දෙන්න කියලා තමයි අපේ තුෂාර බෝයි කතා කරලා කිව්වේ. කතා කරලා කිව්වා මේ ටිරෝන්, ඊට පස්සේ කමල්, ඊට පස්සේ අපේ රොහාන්, ඊට පස්සේ තව නවා කියලා නමක් කිව්වා. තව එක නමක් කිව්වේ මට නම හරියට ඇහුන්නේ නැහැ. කොහොම හරි ඔගොල්ලෝ හැමෝම ටයිටැනික් සැලුන් එකේ මේ වෙලාවේ ඉන්නෝනේ කට්ටියම. ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම මම මේ සින්දුවට එකතු කරගන්නවා. සින්දුවට යන්න කලින් WhatsApp එක පැත්තටක් ගාලා බලන්නම් පොඩ්ඩක් ඉන්න. Good morning Jani, සුබ සීතල දවසක් ඔයාට. අදත් ඉන්නවා ඉතින් අපි පිටපැද්දේ දැන් අපිට message එක දාලා තින්න අපේ සුජිත්, තිලිනි නංගී එයි තමයි ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. තංගල් ඉඳන් අපේ අප්සරාත් message එකක් දාලා තින්න. එයත් සින්දුවක් ඉල්ලලා දෙනවා. මම දෙන්න උත්සාහ කරන්න. අපේ අප්සරාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊළඟට අපේ ගම්පොල ප්‍රියදර්ශනී අක්කත් මෙසේජ් එකක් දාලා තියෙනවා. මෙන්න අම්පාරට හොඳටම පායනවලු. වැස්ස පොඩ්ඩක් එවන්නද අම්පාර පැත්තට? අම්පාර පරණ ගාමන්ට හන්දී අපේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරල අයියා තමයි මෙසේජ් එක දාලා දීන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. හරිම ඉරිසියයි ඕගලන්ට වහින්න තියෙක ගැන. සුබ උදෑසනක් වේවා. අපිටත් සින්දුවක් දෙන්න. ඊජී අනුර පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් තමයි අපිට මෙසේජ් එක දාලා දෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නව අනුරයව. ඊට පස්සේ මාබිම ඇලුකොම් ඇලුමිනියම් එකේ දුමින්ද, මනෝජ්, කවිෂ්ක, විනෝද්, සඳරුවන්, සමන්ත මේ ඔක්කොම සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. දාලා තියෙන්නේ කවුද කියලා බලාගන්න විදිහක්. සඳරුවන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම. අපි මේ හන්න යන සින්දුවට

මායාවි පායාවි පමාවි හරි පමාවෙන නැතුව ඔයාට මතක් කරන්න හදන්නේ විශේෂ දෙයක් ගැන. ඒ තමයි ෆ්‍රීලන් වෙතින් ඇවිල්ලා තියෙන තෑගි දිනන්න ලැබිලා තියෙන අවස්ථාව ගැන. දැන් ෆ්‍රීලන් සෝයා මීට් නම් ඔයාගේ ගෙදරට අරගෙන ඉන්නේ. ඔයාට අවස්ථාව තියෙනවා මාසෙකට ඇති වෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු බඩු මල්ලක් ඔයාගෙම කරගන්න. කරන්න තියෙන්නේ ෆ්‍රීලන් සෝයා මීට් හිස් දවටන තුනක් තැපැල් පැටිය පහ මාතර කියන ලිපිනේට අදම යවන එක විතරයි. ජූනි මාසේ 30 වෙනිදාට කලින් ඔයා මේ දේවල් කළොතින් ඔයාට අවස්ථාව හම්බ වෙනවා මාසෙකට ඇති වෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු වටිනා කියන බඩු මල්ලක් ඔයාගෙම කරගන්න. දන්නවනේ ඉතින් ෆ්‍රීලන් සෝයා මීට් කිව්වට පස්සේ දැල්ලෝ රසයෙන් කොකුල් මාස් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන දන්නවනේ තින්දෙන්. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ වැස්ස කාලෙත් එක්ක වවන්න කියාපු කාලේ. එහෙම වවන්න කියාපු කාලේ ඔයාගේ ඉඩමෙත් වගාවක් කරලා සල්ලි හොයාගන්න තීරණයක් ඔයාටත් ගන්න පුළුවන් නම් ඒ වෙලෙම ඔයා කතා කරන්න ඕනි තැනක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. මොකද ඔයාට වගාවට අවශ්‍ය කරන උපදෙස් විතරක් දීලා නතර වෙන්නේ නැතුව ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පොහොර වර්ග ටික ඊට පස්සේ කෘෂි උපකරණ ටික මේ හැමදේම ලබා දෙන්නත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නවා. දැන්ම කෝල් එකක් ගන්නකො 01 1 437 12 50 01 1 437 12 50 නම්බරයකට කෝල් එකක් දීලා ඔයාට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක ගැන වැඩි විස්තර දැනගන්න වගේම තමයි මේ වැඩපිළිවෙල කොහොමද වෙන්නේ කියන එකත් ඔයාට දැනගන්න පුළුවන්. සින්දුවට යන්න කලින් මම ටග් ගාලා කෝල් කරපු කට්ටියක් එකතු කරගන්නවද WhatsApp කරපු කට්ටියක් එකතු කරගන්නවද කියලා කල්පනා කරේ. බිබිල පැත්තට යමුද? බිබිලෙන් නිලන්දි කතා කරා කියන්න ඉරිසියයි. මොකද බිබිල පැත්තට හොඳටම අවුවයිලු මේ වෙලාවේ. වහින්නේ නැහැලු ඒගොල්ලන්ට. මහත්තයා නිමල් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපේ ලහිරු පුතා, ඊට පස්සේ පොඩි පුතා හේෂාන්, එයා ඉන්නේ නොගේගොඩ, හේෂාන් එයාවත් එකතු කරගන්න කියලා කිව්වා. මහරගමට යමු. මහරගමට වහින්න නැතුව වහින්න ඕනි තැනකට කියලා කියන්න බෑ. මහරගමින්දන් අපේ චාන්දනී කතා කරා. හස්බන්ඩ් එකතු කරගන්න කියලා කිව්වා. හස්බන්ඩ්ගේ නම ඉතින් සමන්. ඊට පස්සේ ලොකු පුතා හසිත, පොඩි පුතා ජනීෂ. බලන්න ජනීෂගේ නමේ ලස්සන නේද? ඊට පස්සේ දුවින අනුෂිකා. මේ හැමෝමයි මහරගම ඉඳන් අපි වහගෙන ඉන්න කට්ටිය. ඊට පස්සේ දික්වැල්ලේ, ගම්පොළ අහන හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට චාන්දනියක් කතා කරලා කිව්වේ. ගල්කේ ගල්ලේ මල්කිත් අපිට කතා කරා. ගාල්ලේ ගෝණපුරේ ඉඳන් අපි වහගෙන ඉන්න මල්කි, ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. තව කෝල් කරපු කට්ටිය ඉන්නවා. ඊට කලින් මම WhatsApp එක පැත්තට හැරෙන්නම්. හරිද? දේදුණු මාවත අපිත් අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන අම්පාර ගල්කන්ද පාරේ ඉඳන් අපි වහගෙන ඉන්න මානවඩු වයිෆ් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ දුව දරණී, ඊට පස්සේ සුජීවා, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට යන්න හදන්නේ මහරගමට. ආයෙත් පාරක් මහරගම ඉඳන් දුලානි මැසේජ් එකක් දාලා තිනවා. දුලානි, ඔයාවත් මේ සින්දුවට මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දේදුරු මාවතට අපිවත් එකතු කරගන්න. දුම්බර ඉඳන් ලලිත් ප්‍රියංකර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒගොල්ලන්ට හොඳටම වහිනවලු. පරිස්සමට ඉන්න ඕනි. ඉතින් දුම්බර කියලා කියන්නේ කඳු කර පැති. හොඳට පරිස්සමෙන් ඉන්න. හයි ජනී, අපිට නම් හොඳටම වහිනවා. ඒකක් බොන ගමන් මේ මැසේජ් එක දැම්මේ. අපිට මැසේජ් එක දාලා තියෙන්නේ දිස්නා, කාන්ති, උඳුලා, ප්‍රියන්ති, ලලිතා, සුජිතා, ඊට පස්සේ සුජීවා. සෙට් එකම එකතු කරගන්න කියලා. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. මේ ඇවිල්ලා ගාල්ලේ ගිනි මෑල්ල ගහ මැට්ස් ක්ලෝතින් ආයතනයේ සෙට් එක තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නම්. අන්තිමට සින්දුවට යන්න කලින් මං යනවා බෝකුන්දර 10:90 පැත්තට ගිහිල්ලා ඉන්න. මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මధుවන්ත සෙට් එකත් මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: ඉදරෙල්ල වගේ මන්නං ඉන්න මව බේරගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: වෙලවදැන් 10:45.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013036.
1: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
3: අලුතැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712-892-1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
8: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
9: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනුවල්
8: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
9: Tickets myTickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
3: හොඳම දේ අඩුම මිලට තිප ව්‍යාප්ත ශක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
10: Music 3, 2, 1, let's go. Friday fun day.

0: to beat mix winner
1: unlimited radio fun eka atishaya prathama vatavata venasma dj sangramayak net fm dj night with dj ramesh and dj dili fun ekata set wenna tag dinanna net fm dj night other ran novelta
0: Brought to you by
2: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසි ගෝබේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 077 44 45 195
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
4: මේ හස්බන්ඩ්
5: මොකද වයිෆ්
4: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
5: අහහ
4: මොකද කරන්නේ ඔයා?
5: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
4: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
1: Paul prashna netu ahanna jani ek de dunu mavata
5: වැස්ස හඳ ගොඩක් පැතිවලට මේ සින්දුව ඕනි කියලා කට්ටිය මැසේජ් කරලා තිබුණා. ඉතින් ඒ සින්දුව දෙන්න තමයි හදන්නේ. මේ ඇවිල්ලා අසන්නන්ගේ ඉල්ලීම. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි විෂන් කෑ නවතම ශාඛාව දැන් කඩුවෙල නගරයේදී විවෘත වෙලා තියෙනවා කියලා. දැන් ඔයාටත් ගියාට පස්සේ විෂන් කෑ කඩුවෙල තියෙන ශාඛාවට ඔයාට ගුණාත්මක තත්ත්වයේ අක්ෂි සේවාවන් හැම දෙයක්ම ඉදරින් කරගන්න අවස්ථාව තියෙනවා. දැන් ඉතින් කඩුවෙලවට ඉන්න ඔයාට විෂන් කෑ වෙන ශාඛාවන් හොය හොය එහෙම එහෙ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කඩුවෙලටම ශාඛාවක් ඇවිල්ලා තියෙන අන්ද. උසස්ම තත්ත්වයේ ඇස්කන්නාඩි අවකන්නාඩි සිවිකාච මිලදී ගන්නව නම් තියෙන

හොඳම තැන තමයි විෂන්කයා. විෂන්කයා කඩුවෙල ශාඛාව තියෙන තැන මම මතක් කළොත් මෙහෙම හරියටම නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනේ තමයි විෂන්කයා කඩුවෙල ශාඛාව විවෘත වෙලා තියෙන්නේ. ඒකනත් මතක් කරන ගමන් තමයි අපි සින්දුවට යන්න හදන්නේ. මේ සින්දුවත් අහලා තව සින්දුවකුත් අහලා අපි ඊළඟ පැයේ කැලිම හම්බ වෙමු. ඒ අතරේ වාට බලුවා මේ පැත්තට කෝල් එකක් ගන්න 01 1 2 55 33 63ට නැත්නම් අපිට WhatsApp message එකක් දාන්න 01 711 95 95 95ට. අද දවල් 12න් පස්සේ සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා මං කිව්වනේ. අද ආරාධිතය එක්කෙනා. හරියටම කිව්වොත් නිකන් ඩබලක් එක්ක ඉන්නකොට මරු කෙනෙක් තමයි එන්නේ. 12න් පස්සේ කියන්නම් හරියටම කවුද කියලා. අහගෙන ඉන්නකො Facebook live එකකුත් එනවා දවල් 12න් පස්සේ මම.

0: கேணி ஏக்க தேதுனுமாவத
1: FM அனுபா FM 104.8 net FM
2: net FM தேதுனுமாவத ඔබ වෙත ගෙන එන්නේ
3: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
2: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250
5: මුදලාලි
6: අනෝනා
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200 කුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
7: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත උටාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
6: විජේ දාන්න ඔක්කොටම
7: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
5: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහු වෙමු
8: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
9: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077
12: අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
13: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත ධනනිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
14: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
15: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
16: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
15: සන්ධි සෝයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සන්ධි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සන්ධි සෝය උදා කර ගන්න 0810 397 399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සන්ධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න
17: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama dana anytime set when a flavor delakiri padamak. Wela inne gena danuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
19: Velawu de 11.

0: නැත් නිවුස් මේ පැය රටතට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news me pay ratatata pain pay alutwana alut pay vipassuma
4: aibon me pay ratatata samagin mama bahashini කාසල් රී සහ මවුසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් පතිත වූ බව එම ජලාශ බහර ඉංජිනේරුවරුන් පවසනවා. ඒ අනුව මවුසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ දිනේ මිලිමීටර් 27ක් සහ කාසල් රී ජලපෝෂක ප්‍රදේශවලට මිලිමීටර් 31.5ක වර්ෂාපතනයක් පතිත වූ බවයි එම ජලාශ බහර ඉංජිනේරුවරුන් කියා සිටියේ. පවතින වර්ෂාවත් සමග එම ජලාශවල පහත වැටී තිබූ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා. මේ අතර බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනේ මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යනිරත කාලුගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ. දවස මැද වාර්තාකරණය 10:12ට.
5: නැතෆෙම් දේදුනු මාවත ඔබ වෙත ගෙන එන්නේ
6: අතුනු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
7: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
8: ජනි එක දේ දුනු මාවත.

0: දහයයි නෙවෙයි වෙලාව 11ත් පහ වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ තුනු මාවත. දේ තුනු

වැසි බර දවස් කියන ඒවත් අපි ආශිර්වාදයක් විදිහට පිළිගන්න ඕන. හැම දෙයකම සතුටක් හොයන්න ඕන. දැන් අපි මේ තියෙන ප්‍රශ්න අරවා මේව එක්ක සල්ලි වියදම් කර නිකන් නුවර එළිය ගිහිල්ලා අරගන්න මේ ෆීලින් එක කොහොමද? නිකන් උදේ පාන්දර හැරෙනකොට කොළඹ ඉඳන් නැත්තම් ඔයා ඉන්න ගමේ ඉඳන් නිකන් නුවර එළිය ගියා වගේ පොඩි කූල් ගතියක් ඔයාට දැනෙන්න ගන්නකොට කොහොමද? ඉතින් ඒ කියන්නේ අමුතුවෙන් නුවර එළිය යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ ඉතින් පොසිටිව් විදියට හැමදේම දකින්නත් පුළුවන් වෙන්න කියලා කියන ගමන් තමයි දේදුරු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. මොකද වෙලාව 11යි විනාඩි 9. මේ වෙලාවෙත් ඉතින් එක දිගට සින්දු අහන්න පුළුවන්. හරිම සීතල කාලගුණයක් තියෙන්නේ. මම දන්නවා සමහර පැතිවලට නම් හැබැයි වහින්නේ නැහැ ලොම්පාර පැත්තෙන් කතා කරලා කිව්වා. ඊට පස්සේ බිබිලින් අපිට කතා කරලා කිව්වා ඒගොල්ලන්ට වහින්නේ නැහැ කියලා. කැමති නම් අපිට පුළුවන් වැස්ස පොඩ්ඩක් ඕගලන්ට එවන්න. හරි, කොහොම හරි මේ වැතර කෝල් කරන්න 0112 55 33 63. ඊට පස්සේ WhatsApp message එකක් දාන්න අපිට 0711 95 95 95. කොලේ සද්ද ඇහෙනකොට දන්නව නේද මං කෝල් කරපු කට්ටියගේ නම් කියන්න හදන්නේ? ගල් අක්මීමනට යන්න හදන්නේ අපේ සුපුරුදු හිතවතිය ගල් අක්මීමන ලක්ෂ්මී අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් ලක්ෂ්මී ඔයාව එකතු කරගන්නවා. ඊළඟට මම යන්න හදන්නේ කඩවතට ගිහිල්ලා ඉන්න. කඩවත ඉඳන් ලක්මාලි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. කොහෙ හරි ගිහිල්ලා ගිහිල්ලා දැන් තමයි ඇවිල්ලා දේදුළු මාවතට සෙට් වෙලා තියෙන්නේ. ලක්මාලි ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඔයා වැඩ කරන තැන ඉන්න හැමෝමයි. ඊට පස්සේ නාරම්මල ඉඳන් අපේ කිත්සිරි කතා කරා. කිත්සිරි කතා කරලා කිව්වා රූපසිරි ජයසිරි අයියල මල්ලිල හැමෝම එකතු කරගන්න කියලා. ඊට පස්සේ අපි යමු ගාල්ල කොට්ටව ගම පැත්තට ගිහිල්ලා ඉන්න. ගාල්ල කොට්ටව ගම ඉඳන් අපේ දයාරත්න අයියා කතා කරා. කතා කරලා කිව්වා වයිෆ් රාණී. ඊට පස්සේ පොද්දල ඉන්නවනේ පද්ම මිස් ඉන්නවා, ධම්මික ඉන්නවා. ඊට පස්සේ කුරුදු හැතැම් ඉන්නවා, ඥානරත්නයි, චතුරිකයි, චන්ද්‍රිකයි. ඊට පස්සේ අක්කනගෝ දෙන්න, දයාවති, ලීලාවති. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කලවානේ සිට අපිට පුෂ්ප කතා කරා. හොඳටම වහිනවලු ඒගොල්ලන්ට. සිංහරාජ හැම කෙට්ටුවිනේ. එතකොට ඉතින් කොහොමත් වහිනවා තමයි. හස්බන්ඩ් ඉන්නවා ප්‍රියන්ත. ඊට පස්සේ ලොකු දුව චූලනි, පොඩි දුව අචෙනි. මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. WhatsApp එක පැත්ත බැලුවොත් ඉතින් එහෙම මෙසේජ් ගොඩාක් තියෙනවා. අපේ තින්නවෝ SK1 සෙට් එක කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. කොමුදු රේණුකා මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගම්පොළ උමගිරි උයනේ ඉඳන් අපේ ඉන්දික සංජීව මෙසේජ් එකක් දාලා තිනවා. එයාගේ දුවල දෙන්න දුලීෂා සහ මනීෂා එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මකුල්වලුවේ රංජිත් දිසානායක අයියා ඉන්නවා. හයි ජනියෝ, කොහමද? අදත් සද්දටම දේදුරු මාවත අහගෙන ඉන්නේ. වත්තේගම මඩවල ප්‍රියන්ත සැලෝන් එකේ අපේ ප්‍රියන්ත අයියා තමයි මැසේජ් එක දාන්නේ. ඇල්කඩුවේ ඉන්නව දුව ගිම්හානි සෙව්වන්දි, වයිෆ් ඉන්නව මල්ලිකා. ඒ වගේම තමයි හැමෝම එකතු කරගන්න කියනවා. ඊට පස්සේ දැන් අපිට කෝල් එකකුත් දුන්නනේ අපේ ලක්මාලි. මැසේජ් එකකුත් දාලා තියෙනවා. මේ ලක්මාලි ඔයාව එකතු කරගන්න දැන් මේ නම් ටික දාලා තියෙන හන්දා. කුමාරි මිස්, දුල්මි, ගයාන් මල්ලි, දුව තිනුලි, මේ හැමෝම එකතු කරගන්නවා ගොඩාක් ආදරෙන්. හයි, මම කුඹුක් ගැටේ ඉඳන් සදෙව්. ලොකු අම්මා කුමාරි, ඒ වගේම තමයි අම්මා කුසුම්, තාත්තා සමන්. අයියේ ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි අපිට මැසේජ් එකේ දාලේවල තියෙන්නේ. තව ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝම ඉස්සරහදී මං අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. ඒ අතරේ මතක් කරන්න ඕනේ අද දවල් 12න් පස්සේ අපි එනවා Facebook live එකක්. එන්නේ තනියම නෙවෙයි, විශේෂ කෙනෙක් අද මාත් එක්ක දවල් 12න් පස්සේ ඔයත් එක්ක කතා කරන්න එකතු වෙනවා. ඒ හරියටම කවුද කියලා කිව්වොතින් එහෙම 12න් පස්සේ දේවල් කියන්න. දැනට මන් නිකන් කියන්නම්කෝ, ඩබලක් එක්ක ඉන්න මරු කෙනෙක් තමයි එන්නේ. Facebook එක පැත්තේ, YouTube එක පැත්තේ ගියාම උගලු දන්න කෙනෙක්. මං මේ අගේ කරන්න කියන්නේ නැත්තේ. යන්න අපේ Facebook fan page එකට. අපේ page එකත් follow කරන ගමන් මං අද post එකක් දාලා තිනු එන කෙනා අඳුර ගන්න කියලා. බලන්නකෝ ගිහිල්ලා අඳුර ගන්න පුළුවන්ද කියලා.

0: සෙවනගල කෙරේබන් ආර බෝගහහන් දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ඔයා වෙනුවෙන් අදවසේ විවෘතයි කියන කතන්දරය මතක් කරන්න ඕනි වාට. මොකක් හරි සුව කරන්න බෑ කියලා හිතන විදිහ ලෙඩක් තියෙනවා නම් ඔයාට නෙවෙයි ඔයා දන්න කියන කෙනෙකුට හරි අනිවාර්යයෙන්ම යොමු කරන්න ඕනි තැන තමයි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර කියලා කියන්නේ. මොකද එතන ඉන්නවා දෙවියෙක් වගේ ඔයාට පිහිට වෙන්න පුළුවන් කමල් බන්දුල වීරප්පේරම වෙද මහත්තයා. එතුමගේ ප්‍රතිකාර ගැන අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැනේ. සමහර රෝගියෝ එතනට යන්නේ ජීවිතය ගැනවත් හරියට විශ්වාසයක් නැතුව ඇවිද ගන්න බැරුව රෝද පුටුවෙන්. හැබැයි එතනට ගිහිල්ලා හරියට ප්‍රතිකාර ටික කරාට පස්සේ වැඩි කාලයක් යන කලින් අර තමන් කලින් හිටියා වගේ බොහොම හොඳින් නිරෝගීව ඇවිදගෙන එන මට්ටමට සුවපත් වෙන්න ඒ හට් කට්ටියට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන නිතර දෙවිල net fm අහන ඔයාලට අහන්න හම්බ වෙනවනේ. වැඩි විස්තර දැනගන්න වගේම තමයි වෙලාවක් වෙන් කරගන්න කෝල් එකක් දෙන්න 0777 300 940 0773 273 540. ඒ වගේම තමයි මතක තියාගන්න ඕනි දෙයක් තමයි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර සඳුදා අඟහරුවාදා පෝය දවස් හැර ඉතිරි හැම දවසක්ම හොයා වෙනුවෙන් විවෘතයි කියන කාරණේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන මතක් කරන්න ඕනි. දැන් ඉතින් ඩිලෙක්ටර් නිෂ්පාදන කිව්වට පස්සේ කවුද නොදන්නේ? බොහොම රස බීම එකක් තමයි ඩිලෙක්ටර් කියලා කියන්නේ. දැන් ඉතින් හැමෝම ඉල්ල හොය හොය ඉල්ලල අරගන්න ඩිලෙක්ටර් නිෂ්පාදන තාමත් ඔයාගේ කඩේ නැත්තම් අන්න ඒක විශාල ප්‍රශ්නයක්. දැන් ඔයාගේ කඩේටත් ඩිලෙක්ටර් නිෂ්පාදන අලෙවි හිමිකාරීත්වයේ ලබා ගන්න නම් ඔයා කතා කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. අර හැමෝම හොයාගෙන එන දෙයක් කඩේ තියෙනකොට කඩේත් බිස්නස් වැඩි වෙනවනේ. ඔය ඉතින් බිස්නස් ට්‍රික්ස් හැමෝම කියලා දෙන්නේ නැහැ, මම තමයි ඔයාලට කියලා දෙන්නේ. කතා කරන්නකෝ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 0111 437 1250 0111 437 1250 තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න ඕනේ. මැසේජස් ගොඩාක් තියෙනවා WhatsApp එකේ. මට හිතාගන්න බෑ කොහොමද මේ ටික කියලා ඉවර කරගන්න කියලා. මහනුවර පැත්තට යන්න හදන්නේ. මහනුවර අම්පිටියේ ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලකයි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ආදිත්‍ය පුතත් ඉන්නවලු. ඊළඟට චාමර ස්ටෝස් පනාපිටියේ කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජා. දැන් ඉතින් චාමර ස්ටෝස් කියනකොට මට අහන්න තියෙන්නේ ඩිලෙක්ට නිෂ්පාදන තියෙනවද විකුණන්න ඕගලගේ කඩේ? නැත්නම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරලා අනිවාර්යෙන් අද ඉඳන්ම විකුණන්න පටන් ගන්න. අලෙවි හිමිකාරීත්වයේ ලබා ගන්න වගේ බිස්නස් එක වැඩි වෙන්නත් හේතුවක් ඒක. Hi, good morning, Jani. අදත් සද්දෙටම දේදුණු මාවත අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න. රසංක තමයි අපිට බදුල්ලේ මීගහ කෙවුල ඉඳන් මැසේජ් එක දාලා තියෙන්නේ. වසන්ත මල්ලි පොඩි නංගි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සුබ දවසක් වේවා ජනි. අපිට තදටම වහිනවා. ගම්පහ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හරියටම කිව්වොතින් එහෙම ගම්පහ ඉඳන් අපිට මැසේජ් එක දාන්නේ ජයන්ත. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.
1: එක දිනක පල්ලෙක ජනියා අජ හැකල් ෆිර උඩ ජනියා.
0: දැක්කනේ මං ගැන ඉන්දියාවෙත් සින්දු කියලා දෙනවා.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: වේලාව දැන් 11:26 යි.
3: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: සදාතනික විශ්වාසයක් සදා හරිත 23 වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ශනීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
2: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට ඇදදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777-3940.
6: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
7: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
5: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්.
8: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
6: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
9: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය හනා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
6: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
8: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
5: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
6: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
10: Brought to you by
5: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
11: Prime Kalura Abhimanavat Kaluterin Sial Sapirin Nivasa Samuhayata Obath Ekathu Wenna Adama Katha Karanna 13:22 Prime Lands
12: Sada Harita Vivasayaka Sineeta Adalak Sada Kalika Ayojanayak
13: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
14: ඇසේම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777-76-76-10.
15: Net FM Algo Town.
16: මේ හස්බන්ඩ්
17: මොකද වයිෆ්?
16: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
17: හරි.
16: ඒකට මමයි තව ගෑල් ළමයි කියු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
17: වෙන කාටද වයිෆ්? ඔයාට.
16: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
18: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
19: මෙහිරි පානේ පදමට ගහලා මම නම් එහෙම දේවල් දන්නේ. සින්දු අහන්න යන්න කලින් දැන් මේ සින්දුවට ගැළපෙන දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ. මේ මතක් කරන්න හදන්නේ Net FM DJ Night ගැන. අද රෑ 9 ඉඳන් 12 වෙනකන් කියලා කියන්නේ කෙලීම ඉතින් හැපනින් තමයි. අද Net FM DJ Night එකේ අපේ අසා විශේෂ දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නෝ. ලංකාවේ පළවෙනි වතාවට නිකන් DJ Night එකක් ඇටෑක් එකක් විදිහට තමයි යන්නේ. දෙන්නෙක් එනවා මෙතන ෆීමේල් ආටිස්ට් කෙනෙක් වගේම තමයි මේල් ආටිස්ට් කෙනෙක් එනවා. එක්කෙනෙක් තමයි අපේ DJ රමේෂ්, ඊට පස්සේ අපේ DJ ඩිලි, මේ දෙන්න තමයි එන්නේ ලංකා වින්න සුපිරි වැඩෝ දෙන්නෙක්. ඉතින් ආයි කතා දෙකක් නැ. මේ චාන්ස් එක නම් මිස් කරගන්න එපා. අද රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් වෙලාව වෙන් කරගන්න. ඊට පස්සේ අඩුම කොඩුම ටික සෙට් කරගන්න. අද DJ නයිට් එක කියලා කියන්නේ ඉතින් වෙනස්ම දෙයක් බව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි. වැස්ස නිසා අදත් නිවාඩු ජනී අයියේ ඔයාව අහගෙන ඉන්නවා ආදරෙන්. එහෙම අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද මේ පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න අපේ නෙතු බබා. නෙතු බබා කියනවා අයියේ ඔයාවයි එයාවයි ඊට පස්සේ එයාගේ අම්මවයි net fm ටීම් එකේ හැමෝමයි එකතු කරගන්න කියලා ලස්සන සින්දුවකට මන්නම් දන්නේ නැමේ ඉස්කෝලේ යන්නේ නැතුව මේ ළමයි ඉගෙන ගන්න එක කොහොමද කියලා. ඊට පස්සේ සුජානි චන්දිමා අපේ මොරටුවේ ඉඳන් අහගෙන ඉන්නවා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපිටත් හොඳටම වහිනවා ලස්සන සින්දුවකට අපිවත් ඔබා ගන්න එකතු කරගන්න නේ යව ඔබා ගන්න කියලා කියන ගෝණියකට ඔබනවා වගේ යටියන්තොට ඉඳන් සුජීව මදුරංග තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් අයියේ මම රුවන්තිකා බුත්තල මැක් ගාමන්ට් එකේ ඉඳන් තමයි අපි අහගෙන ඉන්නේ. සඳමාලි මිස් වයි ලාලනි වයි ඉන්ද්‍රානි වයි වත්සලා වයි සියු ශ්‍රියානි වයි සුජානි වයි ඉමාලි වයි හැමෝම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා ඉවලා තියෙනවා. ඔන්න අපිවත් එකතු කරගන්න ගාල්ලේ සුජී විජේනායක මැසේජ් එකක් දාලා තිනවා. සුජී විජේනායක ඔයාව එකතු කරගන්නම්. ඊළඟට අපිට මැසේජ් එකක් දාලා තිනවා කඩු ගන්නා විදං ලාල්. අදත් නෙතහන ගමන් ඉන්නවලු. ලස්සන සින්දුවකට වයිෆ් කාන්ති වයි සුදුදුව ෂනෝෂි වයි ලස්සන නමක් නේ ෂනෝෂිට තියෙන්නේ. එකතු කරගන්න කියලා තිනවා. අපි ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. එනං ඉතින් සින්දුව අහන අතරේ මතක තියාගන්න අද රෑ 9ට net fm dj night

දැන් මේ ඇවිල්ලා තියෙන වෙසක් මාසෙනේ. මේ වෙසක් පොහොය නිමිත්තෙන් නෙතෙෆෙම් අපි සංවිධානය කරන නේත්‍රාලෝක වෙසක් පින්කම් මාලාව මෙවර පැවැත්වෙන්නේ කූරගල පින්බිමේ කියලා දැන්වා මේ වෙනකොටත් දන්නවනේ. නේත්‍රාලෝක වෙසක් ඵලාපයත් ක්‍රියාත්මක වෙනවා කූරගල පින්බිමේදී. ඉතින් වාඩ මතක් කරන්න ඕනි, අපි කාලයක් තිස්සේ එකතු වෙලා ගොඩනගපු කූරගල පින්බිමට ආයෙත් පාරක් මේ වෙසක් එකට යන්න අපිට අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඉතින් නේත්‍රාලෝක වෙසක් පින්කම් මාලාවත් එකතු වෙන්න කියන ආරාධනාව ඔයාලට කරනවා. උදෑසන ඉඳන් පින්කම් මාලාව ආරම්භ වෙනවා වගේම තමයි ඔයාට පුළුවන් ඒ උත්තම ධාතුන් වහන්සේලා වෙනුවෙන් බුද්ධ පූජා පවත්වන්නට අවස්ථාව උදා කරගන්න 0777 66 76 76 කියන නම්බර එකෙන් රංජිත්ට කතා කරලා වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන්. මේ පාර වෙසක් පොහොයට ආයෙත් කූරගල යන්න ආරාධනා කරන ගමන් ඔයාට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන ගැන. දැන් ෆ්‍රීලන් නිෂ්පාදන වලට අලුතින්ම එකතු වුණු සමාජිකයා තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ. ගෙදර හදන කෑම වේල වේවා, ඔයාගේ කඩේ හදන කෑම වේල වේවා, රසින් රසවත් කරගන්න ගමන් පොඩි සර්ප්‍රයිස් එකක් කනායට දෙන්න පුළුවන් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක. මොකද අර අපි හැමදාම කන්න ආස කරන ඉන්දියාවේ රහට මසාලා රහට ඔයාට කෑම වේල හදාගන්න චාන්ස් එක දෙනවා ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. පාට තුනකින් එනවා. ඒ පාට තුනෙන් එන්නේ ඇයි දන්නවද? ග්‍රීන් කරි මසාල එක තියෙන්නේ එළවලු ජාතිවලට. එළවලු ජාතිවලට රස වෙනස් කරනකොට ඒක ඒ විදිහට වෙන්නවා. මාළු ජාතිවලට රෙඩ් කරි මසාල තියෙනවා, බ්ලැක් කරි මසාල තියෙනවා, මස් ජාති මොනවා හරි හදනවා. මස් ජාති කියලා කිව්වට අර මං හැම වෙලේම ඔයාලට මතක් කරනවා වගේ පොඩි ටිප් එකක් දෙන්නම්. පොලොස් කරියක් හදනකොට, හතු මාළුවක් ඊට පස්සේ හදනකොට අනිවාර්යෙන් නිකන් මෂ්රූම් එකට එකතු කරලා බලන්නකෝ. මේ රෙඩ් කරි මසාල නෙවෙයි බ්ලැක් කරි මසාල වැකට් එක. ඒ රස වෙනම රහක් එනවා. මතක් කරන කොටත් කටට කෙලවුණා. හරි, කොහොම හරි සින්දුවට යන්න කලින් මම ටග් ගාලා මතක් කරන්න හදන්නේ අපිට WhatsApp එකෙන් මෙසේජ් කරලා තියෙන කට්ටියක්ව. සරච්චන්ද්‍ර ඩයස්සයි අපේ ගලේ කඩේ රයිගම ඉඳන් මෙසේජ් එකක් දාලා තිනවා. මීගමෝ ටවුන් එකේ ඔරලෝසු කණුව ගාව ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ කට්ටියත් අපි වහගෙන ඉන්නවා. අද ගෙදර කට්ටියම මම වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා රත්නපුරේ හෙට්ටි කන්දේ නිරෝෂක්ක. ඉන්නවා බබාල තුන්දෙනා, යනුකි, ජනුක, දිනුක, ඊට පස්සේ හස්බන්ඩ් සමන්. මේ හැමෝම ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. ජනී අයියේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න රාගම ඉඳන් අපේ රෝසිනංගි මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා කියනවා පොළොන්නරුව ජයන්තිපුරේ ඉන්න චතුරංග. එයාගේ යාළුවෝ දෙන්න උදේනි අක්කා, නිමන්ත අයියා හැමෝමත් එකතු කරගන්න කියලා කියනවා. දැන් ඉතින් දන්නවනේ පොළොන්නරුව ජයන්තිපුරේ ඉන්න චතුරංග වෙන කාගේවත් නෙමෙයි, අපේ රාගම රෝසිගේ විතරයි.

0: වෙලාවදැන් 11යි විනාඩි 45යි.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපට වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540
9: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
10: ආලෝක වෙසක්.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු. කවදත් අලුත් කාගෙත්
1: නෙත්. මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්?
1: වාගතින් වැරද්දක් වෙනවා. හා. ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා.
2: හා.
1: කවුද මුලින්ම සමාව ගන්න?
2: මම ගන්නවා.
1: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
2: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
1: වැරද්දෝනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
3: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝපිල් ඔරු මලමුල්ලන් පොගුම්.
4: පාවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: වෙලාව දැන් 11:48. අපි එක දිගට සින්දු දෙකක් අහලා ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ හම්බ වෙන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි, විෂන්ගේ නවතම ශාඛාව දැන් කඩුවෙල නගරයේදී විවෘත වෙලා තියෙනවා කියන කාරණේ. දැන් ඔයාට උසස්ම තත්වයේ අක්ෂි සේවාවන් ලබා ගන්න කඩුවෙල තියෙන විෂන්ගේ ශාඛාවටත් ගිහිල්ලා පුළුවන් කියන කතාව මතක් කරන්න ඕනි. හරියටම කිව්වොත් නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනේ. ඔයගොල්ලෝ කවුරුත් දන්න පාරේ යනකොට එනකොට පේන තැනක තමයි විෂන්ගේ නවතම ශාඛාව විවෘත වෙලා තියෙන්නේ. උසස්ම තත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවි කාච මේ දේවල් මිලදී ගන්නව නම් අනිවාර්යයෙන්ම විෂන් කෙයා එකටම තමයි යන්න ඕනේ. මොකද අපි ඇස් වලට අපි හොඳම දේ ලබා දෙන්න ඕනේ. ඒ හින්දා විෂන් කෙයා ශාඛාවට යන්න. කඩුවෙල ශාඛාව දැන් ඔයා වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කඩුවෙල නගරයේදී. ඒකටත් මතක් කරන ගමන් තමයි අපි ඊළඟ පැයට යන්න හදන්නේ. මතක් කරන්න ඕනේ ඊළඟ පැයේ සර්ප්‍රයිස් එකක් තියෙනවා ඔයා වෙනුවෙන්. අද දවසේදී විශේෂ ආරාධිතයෙක් එනවා ප්‍රවෘත්ති හල. එහෙම හිමීට අපි ඒ ගැන කතා කරමු. කවුද කියන කාරණේ මම කියන්නේ නැහැ. ඒක සර්ප්‍රයිස් එකක් නේ. ඒක ඒ විදිහට තියාගන්න ඕනි. අර නිකන් ඔයාට ගෙස් කරගන්න නිකන් හිතාගන්න බැරි වෙන පොඩි ටිප් එකක් දුන්නොත් එහෙම. ඩබලක් එක්ක ඉන්නකොට මරු කොල්ලෙක් තමයි අද දේදුරු මාවතේ දවල් 12න් පස්සේ මේ පැත්තට එන්නේ. Facebook live එකකුත් එනවා. අපි ඒක හන්ද ඒ පැත්තත් බලන්න පුළුවන්. ඩබල් එක වෙනකන් දිගටම අහගෙන ඉන්නකෝ.

FM Anupaha, FM Anuhadrai Dashma Ata, Net FM. Chani ek de dunuma.

0: FM Anupaha, FM Aduhadrai Tashuma Ada, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
5: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
3: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: එක එක දේවල් වලට සීට් වෙලා ඉන්න අයට හැමදේම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමදේම සෙට්.
2: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-3131-540.
3: Music 3, 2, 1, let's go. Friday, fun day

0: अनलिमिटेड रेडियो फन्ने का अतिशय प्रथम वतावट विनस्म डीजे संग्रामयाक नेट एफएम डीजे नाइट विद डीजे रमेश एंड डीजे बिली फन्ने का तो सेट वेन्ना टैगी दिनान्ना नेट एफएम डीजे नाइट अदर रैन नवेटा
1: Brought to you by
0: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසි ගෝබේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 077 44 45 195
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: Hey yo යම එන හැමතැන anytime set වෙන flavor delikiri padamak වෙලයි
0: සුබ දහවලක වෙලාව දවල් 12:00

0: Net News. Net daval dolaha. Oba veta gena enne.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-076-716-3672.
4: අයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතොට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් දොළහා. මම සචිනි සේලවර්ධන ප්‍රවති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: මේ වෙනකම් දවස
4: මහ වැස්ස තවදුරටත් කැලණි කළු ඇතුළු ගංගා කිහිපයක පහත් බිම් රසකට බලපෑම්. හලවත මහරෝහලී කොටසක් ජලයෙන් යටවේ. ඩොලර් අර්බුදයේ හමුවේ සර්වපාක්ෂික හමුවක් කැඳවන ලෙස විපක්ෂීන් නිල්ලීමක්. ඉබෝලා ගැන අනිසිබිය එපා සෞඛ්‍ය අංශවලින් පැහැදිලි කිරීමක්. ICC නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවට හයවන තැන.
0: නෙත් දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය. Net Weather News. Net Weather News.
4: ඒ දිනේ සිට දැහැලෙන මහවැසි හේතුවෙන් මේ වන විට ප්‍රදේශ රසකට බලපෑම එල්ල වී තිබෙනවා. ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බවයි Net News වාර්තාකරුවන් පැවසුවේ. එමෙන්ම ඇතැම් මාර්ගවල ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා. ඒ මාර්ග ජලයෙන් යටවීම සහ මාර්ග මතට ගස් කඩා වැටීම හේතුවෙන්. ඇදහෙරෙන මහවැසි හේතුවෙන් හලවත මහ රෝහලේද කොටසක් ජලයෙන් යට වී තිබෙනවා. එනුව එම රෝහලේ වාට්ටු තුනක නිවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් වෙනත් වාට්ටු වෙත යොමු කිරීමටයි රෝහල් බලධාරීන් කටයුතු කර ඇත්තේ. ඒ පිළිබඳ තොරතුරු Net News වාර්තාකරු ජූඩ් සමන්තගෙන්.
5: ජලයේ වැසෙන යාම නිසා හලවත මහරුවලේ වාට්ටු තුනක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා තියෙනවා. එම නිසා එම වාට්ටුවල සිටි රෝගීන්ව වෙනත් වාට්ටුවලට යොමු කළ බව තමයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය දිනේෂ් කොග්ගල මහතා සඳහන් කළේ. ඊයේ රාත්‍රියේ සිට දරන්පස වැසිය ඇදහැරෙන හලවත ප්‍රදේශයට මේ නිසා ස්ථාන කිහිපයකම ගස් කඩා වැටලා තියෙනවා. විශේෂයෙන්ම හලවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ගල හිටිය ප්‍රදේශයේදී ගස් කඩා වැටලා තියෙනවා. මේ නිසා එම මාර්ගයේ ගමනාගමන සම්පූර්ණයෙන්ම හිටලා තිබෙනවා. මාර්ගයේ ගමන් ගන්න වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරන ලෙස මාදම් පොලිසිය කියවක් කළා. ඒ වගේම මේ මැද
4: කෑගල්ල මාර්ගය දෙහිඔවිට ප්‍රදේශයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල වී ඇති බවයි Net News වාර්තාකරු නිහාල් සිරි ගම්ලත් පැවසුවේ.
6: මා මේ මොහොතේ රැඳී සිටින්නේ ආවිස්සාවෙල්ල කෑගල්ල මාර්ගයේ දෙහිඔවිට තිබෙන ප්‍රදේශයේ. මේ වන විට කෑගල්ල ආවිස්සාවෙල්ල මාර්ගයේ ජලයෙන් යටවී තිබෙනවා. ගමනාගමනයට බාධාක් ඇති තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි සඳහන් කරු මේ වන විට තල්දුව ප්‍රදේශයේ මදක් ජලයෙන් යටවී තිබෙනවා. ඒ වගේම තමයි සීතාවක ගඟ සහ ගුරුගොඩ ඔය ඇහැලේගොඩ ඔය ගැලීම නිසා ආවිස්සාවෙල්ල පුවක්පිටිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි සඳහන් කළ යුතුයි කොළඹ හැටරන් මාර්ගය පාවිච්චි කරන සේදුරු මහතුන්ට විශේෂයෙන් අපි සඳහන් කළ මේ වන විට වර්ෂාව ඇදහැලීම නිසා ගමනාගමනයට බාධා ඇති වෙන්න පුළුවන් නිසා ඉතාමත් ප්‍රවේශයෙන් කොළඹ හැටරන් මාර්ගයේ ධාවනය කටයුතු සිදු කරන්න. ඒ වගේම තමයි මේ වන විට රාජකාරී කටයුතු සඳහා යමින් නිමිති පිසි සියලු බස් අත මග දෙහිඔවිට ප්‍රදේශයේ නවතා තිබෙන අයුරුත් අපිට දැකගන්න හැකියාව ලැබෙනවා. මේ විටත් වර්ෂාව ඇදහැලෙනවා. ඒ වගේමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට අධ්‍යාපන කලාපයේ පාසල් කීපයක්ම කලාප අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි මේ වන විට බස අත බැබුවා. ඒ තමයි ඔවුන්ගේ ජලයෙන් අවට ප්‍රදේශවල යටවීම සහ නායාමකින් බාධා වුණ එක් විද්‍යාලයක් අවිශ්වාසයක් නිසා ඒ වගේම එහි බාධාවක් ඇති නිසා දරුවන් පාසල් ඉවත් කරන ලැබුවා. ඒ වගේමයි මේ වෙනද විදුහල්පති උපදෙස් ලබා දී තිබෙනවා සියලුම දෙහිවල අධ්‍යාපන කලාපයේ ජලය ගැලීමෙන් සිදුවෙන බාධා ඇති වෙන පෙර පාසල් බස අද මා දරුවන් නිවස වලට යවන ලෙස කලාප අධ්‍යක්ෂක එච්.එල්. හරිචන්ද මහතා දැනුම් දුන්න බවත් අප වෙත පැවසුවා. මේ වෙනටත් කෑගල් දිස්ත්‍රික්කයේ යටි අන්තර රුවන්මැල්ල දරණියගල ඒ වගේම අවිස්සාවෙල්ල ප්‍රදේශයේ වෙනටත් පරසාව ඇදහැල
4: පැවති අධික වැස හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කටයුතු වලට බාධා එල්ල වුණා. ඒ පිළිබඳ තොරතුරු කටුනායක ගුවන්තොටුපළ Net News වාර්තාකරු TKG කපිලගෙන්.
7: කටුනායක ගුවන්තොටුපළ අවට ප්‍රදේශයේ අද අලුයම් කාලයේ පැවති අයහ කාලගුණික තත්ත්වය මේ වන විට මදක් සමනය වී තිබෙනවා. මෙම අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා පටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා නමයක් ආපසු වෙනත් විකල්ප ගුවන්තොටුපළවල වෙත හරවා යැවීමට කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් පියවරගෙන තිබුණා. ඒ අතරින් හයක් මත්තල ගුවන්තොටුපළ වෙත, ඉන්ද්‍රියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපළ වෙත එක් ගුවන් යානයක් සහ කොචින් ගුවන්තොටුපළ වෙත තවත් ගුවන් යානා දෙකක් හරවා යවා තිබුණා. මේ සියලුම ගුවන් යානා අද උදෑසන 8 වන විට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව කටුනායක ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළා. මේ වන විට වැසි බර අහස වළාකුලින් පිරුණු කාලගුණය තිබෙන්නේ කෙසේ වෙතත් කටුනායක ගුවන්තොටුපළ ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි මේ වන විට සිදු කරමින් තිබෙනවා. මම TKG කපිල නෙට් නිවුස් වෙනුවෙන් කටුනායක සිට.
4: කාසල් රී සහ මෞසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලටද සලකිය යුතු වර්ෂාපතනයක් පතිත වූ බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. පවතින වර්ෂාවත් සමග එම ජලාශවල පහත වැටී තිබූ ජලමට්ටම ඉහළ යමින් පවතින බවද ඔවුන් කියා සිටියා. මේ අතර කළු සහ කැලණිගඟේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් එම ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජීවත් වන ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ ඉංජිනේරු LA සූර්යබණ්ඩාර මහතා.
8: කළුගඟේ ජලමට්ටම රත්නපුර ප්‍රදේශයේ ඉහළ යෑම හේතුවෙන් විශේෂයෙන්ම සුළුවන් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව රත්නපුරය සහ ඒ ආසන්නයේ කළුගඟ ආසන්නයේ පීටි පහත් බිම්වල ප්‍රදේශවල ජනතාවට මේ ගම් වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම තමයි තියෙන්නේ. ඒ මේ වෙන විටත් ඇතැම් ස්ථාන යට වෙලා තියෙන්නේ. ඊයේ රාත්‍රියේ තමයි මිලිමීටර් 100ත් 150ත් අතර වර්ෂාපතනයක් ඇතැම් ස්ථානවල සහ අධි තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනයන් ඒ ප්‍රදේශයේ ඉහළ ද්‍රෝණිය ඇති වුණා. ඒ වගේම කැලණිගඟෙත් මේ වෙන විට ජලමට්ටම ඉහළ යමින් තියෙනවා. විශේෂයෙන් ඊයේ දිනේ ආවිස්සාවේල්ල ප්‍රදේශයේ අපේ ග්ලෙන් කෝස් මිනුම් මධ්‍යස්ථානයේ මිලිමීටර් 300කට ආසන්න වර්ෂාපතනයකුත් ඒ ප්‍රදේශයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ආසන්න ප්‍රදේශවලත් ලැබිලා තිබුණා. ඒ වගේම හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ මිලිමීටර් 200 ඉක්මවල වර්ෂාපතනයක් තිබුණා. ඒකත් එම නිසා කැලණිගඟේ ජලමට්ටම ඉහළ ගිය සුළුගම් වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම තියෙනවා. ඒ නිසා ආවිස්සාවේල්ල හංවැල්ල සහ ඒ වගේම නාගලගම වීදිය ඒ අතර පරාසයේ ඉන්න බොහෝ පහත්
4: අත්තනගල ඔය සහ මහ ඔය ජලමට්ටම්ද ඉහළ ගොස් වෙනවා.
8: අත්තනගලුවය ගම්පහ සහ එයින් පහළ ප්‍රදේශවල ජලමට්ටම් ඉහළ ගොස් තියෙනවා. විශේෂයෙන්ම දූනමලේ අපගේ මිනුම් මධ්‍යස්ථානයේ ජලමට්ටම මේ වෙනුවට සුළුවන් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. ඒ අනුව ගම්පහ සහ එයින් පහළ කටාන වත්තල ජයලවැනි ප්‍රදේශවල පහද්දින් තවදුරටත් යටවීම හැකියාව තියෙනවා. අනිකුත් ගංගාවල් ගත්තොත් විශේෂයෙන්ම මහඔය ඉහළ ප්‍රදේශයේ මිලිමීටර් 300කට ආසන්න වර්ෂාපතනයක් තිබුණා. නමුත් මේ දක්වා ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීම නැතත් අද පවතින කාලගුණික තත්ත්වයන් සමග වර්ෂාපතනය ලැබීමේ පුරෝකථනයන් තමයි තියෙන්නේ. මේ විනෝඩ වර්ෂාපතනයේ සුළු අඩුවීමක් තිබුණත් ඉදිරියේදී වර්ෂාපතනය ලැබෙන්න පුළුවන්. ඒ නිසා විශේෂම මේ ගංගා ද්‍රෝණි හතර සිලිබඳ සැලකිලිමත් විය යුතුයි. ගංගා නිල්වලා ගඟ සහ නිකුත් තෙත් කලාපේ තියෙන ගංගාවල් ද්‍රෝණි සබරගම පළාතෙත් ඇතැම් ස්ථානවල වර්ෂාපතනය ලැබීමේ පුරෝකථනයන් තමයි තියෙන්නේ. ඒක නිසා මේ පිළිබඳ ඉතාමත්ම සැලකිලිමත් වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
4: මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.
9: මේ වැසි සහිත කාලගුණ තත්ත්වය අපි ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කරනවා. දිවයින හරහා නිරිත දිග මෝසම මෙවරට ස්ථාපිත වෙමින් පවතිනවා. මේ නිසා දිවයින හරහා නිරිත දිගෙන් හමන නැත්නම් බටහිරින් හමන ඉතා හොඳ සුළං ප්‍රවාහයක් තියෙන ජල වාෂ්ප සහිත මේ තත්ත්වයේ බලපෑම තමයි මේ ඊයේ රාත්‍රියේ සිට පවතින තද වැසි ස්වභාවය. ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා ගත්තොත් විශේෂයෙන් දිවයිනේ බස්නාහිර සබරගමුව සහ වයිම පළාත්වල ඉතා තද වැසි අපිට වාර්තා වෙනවා. ගම්පහ සහ කෑගල් වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 300 ඉක්ම වූ ඉතා තද වැසි මෙවරට වාර්තා වෙනවා. ඒ වගේ මේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ ඉදිරිපැයි කිහිපයකට තවදුරටත් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් බස්නාහිර සබරගමුව ඒ වගේම වයඹ පළාත්වල සහ ඊට අමතරව මහනුවර නුවරඑළිය සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දවස පුරා වාගේ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ඇතම් ස්ථල මිලිමීටර් 150 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තවදුරටත් පවතිනවා. මේ නිසා විශේෂයෙන් මේ ගංගා නිම්නාශ්‍රිතව ඒ වගේම පහත් බිම්වල ජීවත් වන ජනතාව සහ ඒ වගේම නායම් අනතුරු සහිත ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරන්න කියන එක මතක් කරන්න කැමතියි.
4: නිරිත දිග මෝසම විටින් විට සක්‍රිය විය හැකි බැවින් දිවයිනේ නිරිත දිග කොටසට තද වැසි අපේක්ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවා.
9: මේ දවස්වල මෞසම විටින් විට සක්‍රීය වීමේ හැකියාව තියෙන හැමෝම අපිට තදවසි අපේක්ෂා කරන්න පුළුවන් විශේෂයෙන් අස්නායිර සබරගමුව මධ්‍යම වයඹ පළාත් වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඒ වගේම දිවෙන හරහා හමන විටින් විට තරමක තද සුළං තියෙන විශේෂයෙන් උතුරු උතුරු මැද වයඹ පළාත් ඒ වගේම මධ්‍යම කඳු කරේ බටහිර බෑවුම් ප්‍රදේශ ආශ්‍රිත සහ ඒ වගේම දකුණු පළාතේ හමන 60 කිලෝමීටර 30-40 තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන මේ නිසා විශේෂයෙන් ගස් කඩා වැටීම් වගේ තත්ත්වයන් නැති වීමේ හැකියාව තියෙන නිසා විශේෂයෙන් ජනතාව මේ සම්බන්ධව තවදා කටයුතු කරන්න කියන මතක්
7: කරනවා.
9: මේ වැසි සහිත කාලුම් තත්ත්වය ඇත්තටම දැන් මේ වට පැවති තද වැසි සහිත කාලුම් තත්ත්වයේ තරමක අඩුවීමක් තියෙනවා. කෙසේ නමුත් දිවෙන හරහා හොඳ නිරත දිග මෝසම් සුළං ප්‍රවාහයක් පවතින නිසා වගේම හොඳ ජලවාස් ප්‍රමාණයක් තියෙන නිසා මේ වැසි සහිත කාලුම් තත්ත්වය අපි ඉදිරි දින කීපෙත් තවදුරටත් අපේක්ෂා කරනවා. තද වැසි දැපීමේ සම්බන්ධව තරමක අඩුවකින් පැවතියත් දිවෙන නිරත දිග කොටසේ වැසි සහිත කාලුම් තත්ත්වයක් තවදුරටත් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා.
4: පවතින තදවැස හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා.
10: ඒ අනුව කෑගල දිස්ත්‍රික්කයේ දැරණේගල රුවන්වැල්ල සහ දෙහිවිටෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අයගම කොරුවිට සහ ඇහැලිවිටෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිකර 3 යටතේ ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කරන ලබන අතර මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්කන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කම්පා දිස්ත්‍රික්කයේ අත්තනගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් කතර දිස්ත්‍රික්කයේ හොරණ බුලස්සිංහල ඉංගිරිය සහ පාලින්ද නුවරෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල කිරියැල්ල ඇලපාත කලවාන් සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිකර 2 යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කරන ලබන අතර ඒ සමගම ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ දියුලපිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කල්තර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කෑගල දිස්ත්‍රික්කයේ බුලත්කොහොම පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් නුවර එළියේ දිස්ත්‍රික්කයේ අවකම කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අධිකර 1 යටතේ විමසිලිමත් බව සිටින නිවේදනය ක්‍රියාත්මක වන අතර මෙම නිවේදන දිරේදී පවතින වර්ෂාපතන සමග වෙනස් වී හැකියි.
4: මීට පෙර නායෑමේ අවධානම් ලක්ෂණ මත වූ ප්‍රදේශවල ජනතාවද පවතින වැසි තත්වයේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
10: දිවයිනේ කඳු ආශ්‍රිත අනුකූල ප්‍රදේශවල අන්තරමග වර්ෂාවක් පවතිනවා. ඒ සම්බන්ධව ජනතාව සැලකිලිමත් වේ යුතුයි. ඒ වගේම පසුගිය අවුරුද්දවල ඇතිවුණු අධික වර්ෂාපතයන් සමග පහළ වෙලා තියෙන නායම් ලක්ෂණ ඔබ නිරීක්ෂණයක සිටිය යුතුයි. මොකද මේ ලැබෙන වර්ෂාපතයන් සමග එම ලක්ෂණ පහළ වෙති ස්ථාන නැවත සක්‍රීය වීමේ අවධානමක් පවතිනවා. ඒ නිසා ඒ සම්බන්ධ සැලකිලිමත් වෙලා අවශ්‍ය වූ ආරක්ෂිත ස්ථාන කරා යාම ඉල්ලා සිටිනවා. ඒ වගේම මාර්ග භාවිතා කරන්න මාර්ග දෙපස වෙල්දම් කටයුතු කරන උදේ මේ සම්බන්ධ සැලකිලිමත් වේ. විශේෂයෙන්ම පස් කණ්ඩි කඩාවැටීම් නායමේ ලක්ෂණ ඇති හැකේ නිසා ඒ සම්බන්ධව ජනතාව සැලකිලිමත් වේ. ඒ වගේම තමන්ගේ නිවාසාවට පවතින තත්ත්වයන් සම්බන්ධව මේ වන විට ජනතාව බොහොම ඒ සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. ඒ දැනුවත් කිරීමෙන් ලබාගත දැනුම පාවිච්චි කරලා යම් ආකාර නායමේ නිරීක්ෂණක ඔබ නිරීක්ෂණ උද්දේම ඒ සම්බන්ධව ප්‍රදේශයේ ග්‍රාමාධිපති මහතා දැනුවත් කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරලා ඒ වගේම දිස්ත්‍රික්ක පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ අධිකාරිය දිස්ත්‍රික් කාර්යාලය දැනුවත් කරලා අවශ්‍ය උපදෙස් ලබාගෙන ආරක්ෂිත ස්ථානයක් කරා යන්න. ඒ සම්බන්ධව යම් ආකාරයක නිරීක්ෂණක ඔබ දුටු හොත්තේම ඒ සම්බන්ධව අපදා ක්‍රමනාන මධ්‍යස්ථානයේ 1117 කියන නම්බරයට කතා කරන්න ඒ සම්බන්ධ අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්න ඉල්ලා සිටිනවා.
4: රුපියලට සාපේක්ෂව ඩොලරේ යගේ සීග්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් මතුවෙති ගැටලුකාරී තත්ත්වයේ හමුවේ සර්වපාක්ෂික හමුවක් කැඳවෙන ලෙස විපක්ෂය අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. අද පාර්ලිමේන්තුවේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානිකේ රාසමාණිකම් මහතා විසින්. ඒ පිළිබඳ තොරතුරු එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් මාඩලික වාර්තාකරු චිරන් ජීවන්ත ධර්මසේනගෙන්. අයිබෝන් චිරන්.
11: අයිබෝන් සචිනි, ඔබ සඳහන් කරපු ආකාරයටම අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වුණා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් වාචික ප්‍රශ්න විමසීමේ කලින් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කෙන් රාසමාණික්කම් මන්ත්‍රීතුමා ස්ථාවර නියෝග 23(2) යටතේ ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්නයක් විමසා සිටියා. එෙහිදී මන්ත්‍රීවරයා අවධානය යොමු කළේ රට හමුවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳවයි. මේ තත්ත්වය සම්බන්ධයෙන් මේ පවතින තත්ත්වයන් විසඳුම යෝජනා කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙස මන්ත්‍රීවරයා මෙහිදී ආණ්ඩුවට යෝජනා කර සිටියා. මේ ප්‍රකාශ වෙනින් පිළිතුරු ලබා දුන්නේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතායි. එෙහිදී අමාත්‍යවරයා අවධානය කර සිටියේ පවතින තත්ත්වය යටතේ ආර්ථිකමය කාරණා හැකිලීමට ආණ්ඩුව කිසිසේත් බලාපොරොත්තු නොවන බවයි. විශේෂයෙන් බොහෝ දෙනා කතාවාර ලක් කරන වාහන ආනයනය සම්බන්ධයෙනුත් මෙහිදී අමාත්‍යවරයා සිය අවධානය යොමු කළා. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඩොලරය ඉහළ ගියද වාහන ආනයනය නතර කිරීමට ආණ්ඩුව කිසිසේත් බලාපොරොත්තු නොවන බවයි. මේ පවතින ඩොලරයේ ඉහළ යාම ඉතාමත් කෙටි කාලයකින් සමනය කර ගැනීමට හැකිවන බව තමයි අමාත්‍යවරයා විශ්වාස කළේ. මේ වන විට පාර්ලිමේන්තුවේ සිට මියගිය මන්ත්‍රීවරුන්ගේ ශෝක යෝජනා පාර්ලිමේන්තුවේදී සංවාදකින් තිබෙනවා. අප සූදානම් ඒ පිළිබඳ තොරතුරු සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා ඔබ වෙත ගෙනීමට සූති සචිනි අවස්ථාව ලබා දුන්නාට.
4: ස්තුතියි චිනාන්. එබෝලා වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම ඉතා අඩු අවධානමක පවතින බව සෞඛ්‍යංශ පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් සමගද සාකච්ඡා කරමින් මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේ මහතා පැවසුවේ.
12: ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකනුව බැලුවාම ඉතාම අඩු අවධානමක් තමයි ශ්‍රී ලංකාවට තියෙන්නේ මේ රෝගය ව්‍යාප්ත වීම සඳහා සහ බලපෑම සඳහා. එසේ වුණත් මේ සම්බන්ධව අදාළ සියලුම පාර්ශ්වික මූලික කරගෙන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරල්තුමාගේ ප්‍රධානත්වයෙන් අපි රැස්වීමක් තිබුණා. එහිදී යම් කාරණා ගැන විශේෂ සැලකිල්ලක් ගත්තා. පළවෙනි දේ තමයි ගුවන්තොටුපළ ආශ්‍රිතව නිරෝධානයකේ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එහි තියෙන ආවේශන ශක්තිමත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම යම් කිසි විදිහක සැකසිත රෝගියෙක් වාර්තා වුණොත් ඒකට සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා බෝවන රෝග විද්‍යායතනය අපි සකස් කරලා තියෙනවා. රෝග හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් විසින් ඒ අවශ්‍ය දේවල් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධ අපි නිරන්තරයෙන්ම ගෝලීය තත්ත්වය අපි නිරීක්ෂණය කරනවා දිනපතාම. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය සමගත් අපි නිරන්තරයෙන්ම මේ සම්බන්ධව හුමාරු කර ගන්නවා අදහස් නිසා මේ අවස්ථාවේදී අපිට කියන්න තියෙන්නේ මේ ගැන කිසිම අනියත බියක් ඇති විය යුතු නැහැ.
4: අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම යාවත්කාලීන කර තිබෙනවා. එනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමවල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබෙන අතර ඔවුන් ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 119ක්. දෙවන ස්ථානයේ දකුණු අප්‍රිකාව පසුවන්නේ ප්‍රසාද ලකුණු 104ක් ලබා ගනිමින්. මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීමවල සිවන ස්ථානයේ පසු වූ ඉන්දියාව ප්‍රසාද ලකුණු 104ක් ලබාගෙන ඉදිරියට පැමිණ ඇත්තේ තෙවන ස්ථානය දක්වායි. තෙවන ස්ථානයේ පසු වූ එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 102ක් ලබා ගනිමින් සිවන ස්ථානයේ දක්වා පසුබැස තිබීම විශේෂත්වයක්. එමෙන්ම නවසීලන්තයේ ශ්‍රේණිගත කිරීමවලට අනුව පසුන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 86ක් ලබා ගනිමින් රැඳී සිටින්නේ 6වන ස්ථානයේ. ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර 7වන ස්ථානයේ රැඳී සිටියා. බංග්ලාදේශ කණ්ඩායම 7වන ස්ථානයේ පසුවන අතර පාකිස්තානයේ එම ලැයිස්තුවේ පසුවන්නේ 8වන ස්ථානයේයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2026 වසරේ පළමු කාර්තුව තුළ සේතිහාසයේ ඉහළම මෙහෙයුම් ලාභය සහ ශුද්ධ ඉපියුම් වාර්තා කරමින් සුවිශේෂී මූල්‍ය වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. 2025 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙවර ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සමුච්චිතම ආදායම 10.6%කින් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව මෙවර වාර්තා වී ඇති සමුච්චිත ආදායම රුපියල් බිලියන 36.8ක් බවත් එම සමාගම සඳහන් කළා. අන්තර්ජාල හෙවත් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් පැවති ඉහළ ඉල්ලුම මෙම වාර්තාගත වර්ධනයට ප්‍රධානතම හේතු වේ තිබෙනවා. මෙයටතේ සමූහයේ බදු පසුලාභයේද පසුගිය වසරට සාපේක්ෂව 53.3%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.1ක් ලෙසයි සටහන් ව ඇත්තේ. සන්නිවේදන ජාලය පුළුල් කිරීමේදී පවතින සාර්ව ආර්ථික අභියෝග මත එවුවද පාරිභෝගික විශ්වාසය රැකගැනීමෙන් ජාල පද්ධති ප්‍රශස්ත මට්ටමකින් සංවර්ධනය කිරීමට පීවර ගන්නා බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම අවධාරණය කරනවා. මේ අතර මෙරට ඩිජිටල් පරිවර්තනයේ සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරමින් SLT මොබිටෙල් CF5G ජාලය පොදු ජනසාව සඳහා විවෘත කිරීමටද කටයුතු කර තිබුණා. මෙමගින් අධ්‍යාපන සෞඛ්‍ය සහ ව්‍යාපාරික ඇතුළු ප්‍රධාන ශ්‍රේෂ්ඨ රැසක දියුණුව උදෙසා ඉහළ වේගිකින් යුතු සේවාවක් හිමිවන අතර නාගරික මෙන්ම ග්‍රාමීය ජනතාවටද නව ඩිජිටල් ආර්ථික අවස්ථා උදා කර දීමට මින් මඟ පෑදෙන බවයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ වැඩිදුරටත් පැවසුවේ. net දවල් 12 නිමව මේලගනෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එතෙක් පෑන් පෑ මේ පෑ රටතොට බලාපොරොත්තු වන්න වැඩිතොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk වෙබ් අඩවියට
0: net දවල් 12 ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3872
3: නැත්තෆෙම් දේදුනු මාවත ඔබ වෙත ගෙන එන්නේ
13: අතුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
3: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540
2: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250

0: දහයයි නෙවෙයි වෙලාව 12ත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ තුනු මාවත. දේ තුනු මා

0: වෙලාවදවල් 12යි විනාඩි 25යි දේදුරු මාවතේ තුන්වෙනි පැයට අවසාන පැයට අපි ඇවිල්ලා තියෙන්නේ. මම ඔයාලට අර අද උදේ ඉඳම මතක් කරපු දේ තමයි අද දවල් 12න් පස්සේ දේදුරු මාවත කියලා කියන්නේ වෙනස්ම විදිහේ වැඩක් වෙනවා කියලා. මොකද අද තරුවක් පායලා තියෙනවා මෙතෙන්ට. තරුවක් කියලා කිව්ව කියන්නේ කියන්නේ දැක්ක ගමන් hina යන කෙනෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙන මොකුත් හන්ද නෙවෙයි. ඒගොල්ලෝ කරලා තියෙන කන්ටෙන්ට්ස් එක කරලා තියෙන වැඩත් එක්ක අපි හැමෝම ලේ පිරිසුදු වෙන්න දායක වෙච්ච කෙනෙක් තමයි ඇවිල්ලා තින්නේ. බොරුවට ඉතින් නිකන් ගියේ ඉන්න ඕනේ නැහැ. හැමෝම දන්නවා අපේ මරු ඩබලක් ජෝඩුවේ හරියටම කිව්වොත් අපේ චමත්.
1: ආයුබෝවේවා.
0: කටහඬ ඇහෙනකොටම ඉතින් දන්නවනේ.
1: දන්න.
0: වැස්සත් අරගෙනම ආවනේ.
1: වැස්ස ආවනේ මාත් එක්ක. මාව අරගෙන වැස්සා.
0: ඔයාව අරගෙන මේ හොන්නන්තරටත් වහිනවද?
1: වහිනවා අම්මා. එහෙත් හරි වැස්ස මෙහෙත් එම වෙන්න.
0: ඉතින් මොකද වෙන්නේ අයියෝ මේ දවස් ටිකේ?
1: ඔන්න ඔහි ඉන්නවා ඉතින්. ෂේප් එකේ රට ලෝකෙට විහිළුවක්
0: වෙලා.
1: රට හිනස් ඉන්නවා.
0: දැන් යාළුවා රට ගියානේ.
1: ගියා.
0: දැන් අලුතෙන් කන්ටෙන්ට්ස් මොනා හරි හදලාද ගියේ කොහොමද?
1: නෑ ඇත්තටම හදලා කියන්නේ අපි කරපු ඔක්කොම ටික දැම්මා. ඔව් දැම්මා. ඉතින් දැන් ආපහු ඉතින් සුපුරුදු පදේ දෙපැත්තේ සිට රංගන ඉදිරිපත් කරගෙන ඉන්නවා.
0: එහෙම කොහොමදයි? ඒ කියන්නේ නිකන් ලංකාවේ ඔයා ලංකාවේ ඉඳන් කරනවා. පිළියන්දල හොන්නන්තර. ඊට පස්සේ අරයා නිව්සීලන්ඩ් ඉඳන් කරනවා.
1: ක්‍රයිස්ට් චර්ච්
0: ඉඳන් කොහොමද වැඩේ ගලපගන්නේ ඔයගොල්ලෝ?
1: අර තියෙන පොඩි නිකන් මේව එකක් තියෙනවා. මේ ගස් දෙකක් තියෙනවා. ඒක තමයි පිළියන්දල සහ හොන්නන්තර යා කරන්නේ. බිත්ති දෙකක් තියෙනවා. එහෙම
0: එක වගේ බිත්ති දෙකක් ගස් දෙකක් වැඩේ මේවා කරගෙන
1: ඒ ආකරණ තැන් ටිකක් තියෙනවා. අප කාට හරි නිව්සීලන්ඩ් යන්න ඕන නම් ඔච්චර අමාරු නෑ.
0: හොන්නන්තරට එන්න
1: දෙන්න. අපේ ගෙදර එන්න කිසි ප්‍රශ්නයක් නෑ. ටග්ගල යවනවා ක්‍රයිස්ට් චර්ච් වලට.
0: මේ ඉතින් මං අහන්න හැදුවේ ඉතින් මේ දවස්වල වැඩ කටයුතු ගැන කතා කරා. මේ කොහොමද ඉතින් ෆීල්ඩ් එකට එන්නේ ඔයගොල්ලෝ දැන් මේ දැන් ඔයා කොහොමත් හඬ කැවීම් වල හිටියා ඔයගොල්ලෝ. මේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පටන් ගත්තේ ඒක පාර්ට්.
1: ඕක මෙහෙමයි. අපි හඬ කැවීම් වල ඉන්න කාලෙත් අපිට උවමනාව තිබ්බ මෙතනට එන්න. ඔයා කියන්නේ ඔය කන්ටෙන්ට් කරනවා කියන වැඩේ ඇත්තටම අපි පටන් ගත්ත ඉස්කෝලේ යන කාලේ. ඔව් ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුලින්ම එක කන්ටෙන්ට් එකක් කරා. දැනටත් YouTube එකේ මගේ channel එකේ තියෙනවා. ඒක ගිහින් බැලුවත් හොයාගන්න පුළුවන් වෙයි. 49cc කියලා. මේ 2012 වගේ දාපු එකක්. මේ ඉතින් එච්චර තමයි. ඒක අපිට කරන්න ඕනේ නැහැ දිකට හරහට. ඉතින් අය අපි ඊට පස්සේ ඩබින් වලට එනවා. වැඩත් එක්ක හිර වෙනවා. ඒවත් එක්ක අපි දෙනට ඇත්ත මේක කරන් යන්න ඕනේ නැහැ. සහ ඒ කාලේ අර ලොකු පීක් එකක් නැහැනේ. මේ කන්ටෙන්ට් කරනවා කියන වැඩේට ලොකු මෙව් එකක් නැහැනේ. ඉතින් ඒකත් එක්ක ඉතින් ඒ කාලේ ඒ කරපු දේ කරන්න ඕනේ නැහැ. හැබැයි අපි අර පොඩ්ඩ ඉතින් අපි TikTok අනම් මනම් ඉතින් මුලින්ම තිබ්බේ ඩබ් ස්මෑෂ් වල එකේව කරා. එහෙනම් මේම කර ආවා. ලොකුවටම ට්‍රයි කරේ නැහැ. ලොකුවටම ට්‍රයි කරේ. අපි හරියටම කරේ හොඳ කන්ටෙන්ට් එකක් කියලා කරේ. මම හිතන්නේ 2023
0: කොරෝනා වලින් පස්සේ
1: අපි ඩබින් වැඩත් පොඩ්ඩක් අපි නවත්තලා ඩබින් පොඩ්ඩක් ඉවර කරලා Apple vs iPhone කියලා කන්ටෙන්ට් එකක් ඔය දිලිපි මායි දෙන්නත් එක ෂූට් කරලා නිකමට
0: දැම්මා.
1: දිව්වා කියන්නේ දිවිල්ලක් තාම දුවන.
0: ඒ දුවපු දෙවිල්ල තාම දුවනවා. දැන් තව කතා කරන දේවල් ගොඩක් තියෙනවා. දැන් අපි රේඩියෝ එකේ කතා කරනවා වගේම තව පොඩි වෙලාවකින් Facebook live එකකුත් ඇවිල්ලා ඒ පැත්තේ ඉන්න කට්ටියටත් රස කතා ගොඩක් කියන්න ලෑස්ති. ඉතින් මේ හැමදේම මතක් කරන ගමන් අපි සින්දුවකට යමු. සින්දුවට යන අතරේ මතක තියාගන්න ඕනේ එන්න අපේ Net FM Facebook fan page එකට. අපි දැන් Facebook live වෙනවා. හරියටම මේ මරු ඩබලේ අපේ මරු චමත් එක්ක
1: මරු තඩියක් සමග
0: මරු තඩියක් එයාම ගියා ගන්නවා.
1: ඉතින් මම මහතයි නිත ඇත්ත කතාව. 10 ඉලක්කම් දෙක වගේ නේ. ඒක 10 යරුව එක මම බින්දු.
0: හරි එහෙනම් මොකද වෙන්නේ කියලා බලන්න දැන් මෙන්න Net FM Facebook fan page එකට.

0: ஜனி ஏக்க தேதுனு மாவத தேதுனு மாவத
1: හරි දැන් දේතුරු මාවත හගනින් අතරේ චමත් අය පොඩ්ඩක් එහා පැත්තෙන් තියලා මම ඔයාලට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන වෙතින් එන සෝයාමීට් ගැන. මොකද ෆ්‍රීලන් සෝයාමීට් කියලා කියන්නේ කිසිම බයක් සැකක් නැතුව ගෙදර ඉන්න පුංචි දරුවෙකුට උනත් කෑමට දෙන්න පුළුවන් දෙයක්. අර ලංකාවේ අපේම ගොවියන්ගෙන් අරගන්න ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන ෆ්‍රීලන් සෝයාමීට් දැන් රස වර්ග 13කින් ඔයාලට අරගන්න පුළුවන් කියන කතාව මතක් කරන්න ඕන. හරියටම කිව්වොතින් එහෙම තෑගි දිනන්නත් අවස්ථාවක් ෆ්‍රීලන් වෙතින් ඔයාලට ලබා දීලා තියෙනවා. දැන් ෆ්‍රීලන් සෝයා මීට් හිස් දවටන තුනක් තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිණයට යවුවොතින් ජුනි මාසේ 30 වෙනිදාට කලින් ඔයාට අවස්ථාව තියෙනවා මාසෙකටම ඇති වෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් ඔයාගෙම කරගන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ එන්න අපේ Net FM Facebook fan page එකට. අපි Facebook live ඇවිල්ලා ඉන්නේ. මෙතන හරි හරි සෙල්ලම් වෙනවා. ඒ දේවල් බලන්න එන්න Net FM Facebook fan page එකට.

0: FM Anupaha, FM Anuhadrai Tashuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: Music
0: 3 2 1 let's go. Friday Fun Day.

0: ஹிந்தி ரீமிக்ஸ் ரீமேக்
1: வசர விசயாத்துக்கு விசுவாசனியத்துவ சமக ரசையை சம்பிரதாயை எக்கட்டு முசுக்கோட்ட லோகட்டம் ரசை பெதின சுசி கோபேக்கர்ஸ் தன் வசவத் ஆஹார பான கேட்டரிங் சேவாவ சமக விமசியும் பிந்து ஹெத்தாத்தாய் 47 45 எக்கசிய அனுபா
2: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250
1: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක EFI තාක්ෂණය petrol සුවඳටත් දුවනවා ඔයා පදින්න අපි ගෙවනවා වාරික 3ක් ලක්ෂයක discount එකක් KD Rice Motor Company Private Limited 077 406 43 97
3: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
4: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
5: අපමණ පිනකට මග පාදනා මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
6: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
5: මැතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරගල රජ මහා විහාරස්ථානයේදී
6: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපිරිමේය සැපයකට මග පාදා ගන්න.
5: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.
6: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නිත්‍යෆෙම් මොස්සේ සජීවීව.
5: සමකාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.

0: වෙසක් පොහෝ දා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
4: මේ හස්බන්ඩ්
5: මොකද වයිෆ්
4: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
5: දන්නව.
4: මොකද්ද?
5: මගේ ඔළුව.
4: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
6: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත

0: හරි අපි දේදුරුමාවතේ ඉන්නේ. අපි දේදුරුමාවතේ ඉන්න අතරේ අපි අපේ චමත් අයියා දැවිල්ලා තියෙනවා. අර මරු කියලා වචනේ කිව්ව ගමන් දැන් මතක් වෙන්නේ මූණු දෙකක්. ඒ මූණු දෙකෙන් අර ටික මහතර තියෙන මූණ තමයි අද මෙතෙන්ට ඇවිල්ලා. මයන්. ආ මයත් මරු එකේ මයන්න තමයි අද ඇවිල්ලා තින්නේ. මහතත් එක්ක එක ගැලපෙනවා. මේ කට්ටිය ගොඩ දෙනෙක් Facebook live බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ ගොඩ දෙනෙක් කියලා තියෙන දෙයක් තමයි සින්දුවක් කියන්න
1: කියලා. දැන් මේ සින්දුව කල්පනා කරන ගමන් මොනවද කිය
0: කියන්නේ. මේ මං දැන් අපේ Facebook live එකේ ඉන්නකොට නම් ඇහුවා. ඔයා මේ මියුසික් ප්‍රොඩක්ෂන් පැත්ත කරගෙන යනවනේ. මේ දවස්වල කොහොමද වැඩ කටයුතු වෙන්නේ?
1: මේ දවස්වල වැඩ කටයුතු කියන්නේ දැන් මගේ සින්දුවක් මම හල් කරපු සින්දුවක් මියුසික් කරපු සින්දුවක් දැන් අන්න ඊයේ පෙරේදා රිලීස් වුණා.
0: ඔයාර කෙනෙක්ව හෙව්වා.
1: ආව
0: හම්බුණා.
1: මේ දැනුම් මෙසේජ් එකක් දාලා තියෙනවා වීඩියෝ එකයි දාන්න ඕන කියලා. ඉතින් මේ එහෙම තමයි. ඉතින් ඒක කරගෙන තව ඉතින් සින්දු දෙක තුනක්ම දැනට හැදිලා තියෙනවා වාගෙට.
0: ඒක ඉස්සරහදී ඒවනෙත් FM එකෙන් අහන්න පුළුවන්.
1: ඒකට ඒ වගේම ළඟදීම මරු ඩබලක් එකෙනුත් ලස්සන සින්දුවක් එන්න නියමිතයි.
0: අපි ඒක නෝහල දෙන්න කියන එක.
1: ඔව් දැනටත් අපි ඒක plan කරගෙන යන ගමයි හදාගෙන යන ගමන් තියෙන්නේ. මොකද
0: මං හිතන්නේ ඒක පළවෙනි පාරට කිව්වේ මාධ්‍යයට.
1: ඕ ඒ වගේ තමයි. එන්න නියමිතයි. ඉතින් සහිතින් දැන් කවුරුත් ඉතින් දන්නවනේ. ඉතින් අපි දෙන්න මේ මියුසික් වැඩේත් ඉන්නවා කියන එක
0: කියලා
1: අනිවාර්යෙන් සින්දුවක් දෙකක් එළියට එන්න එපා. ඉතින් අපි ඉතින් එහෙම එනවා. සහ මේ අපි දැන් කොහොමත් අපි සින්දුවක් කරා අර දිට්ඨ සුලි ගුණාටුවෙන් පස්සේ එකක් මරු ඩබලක්යෙන් අපි එකක් සින්දුවක් දැම්මා පොඩි එකක්. මේ එහෙම ඉතින් යන්නේ. ඉතින් එහෙම තමයි සාමාන්‍ය ජීවිතේ ගත වෙන්නේ.
0: දැන් මේ ඇහුවම කිව්වේ එයා වැඩිපුරම හින්දි සින්දු වලට තමයි ආස කියලා.
1: ඔව්.
0: ඒ කියන්නේ මේක අර රේඩියෝ එක අහන කට්ටිය ඉන්නේ අපි Facebook live එකේ බලාගෙන ඉන්න කට්ටියට අපි ගොඩාක් දේවල් කිව්වා.
1: ඔව්.
0: ඒගොල්ලන්ට කියපු දේවල් අතර තමයි මේ හින්දි සින්දු වලට කැමති කතාව කිව්වේ. මොනකින්
1: සින්දු මෙහෙමයි.
0: ආ
1: සින්දු කියන්නේ මම සාමාන්‍ය ගොඩක්ම ඇහෙන්නේ අත්‍තරම හින්දි තමයි. ගොඩාක් හින්දි සින්දු ඇහෙනවා. ඉතින් ඒක අර මං කියන්නේ දිලිප් ටමටයි අර එකම ලෙඩක් එක වගේ ලෙඩක් තියෙන එක රෝගයක්ද මන්ද බෝ වෙන ලෙඩක්ද දන්නේ නැහැ. ඒ දවස්වල අපි දෙන්නටම පිස්සුව තිබ්බා. අපි දෙන්නත් එක තරංගෙට සින්දු ඩවුන්ලෝඩ් කරන්න ඒ දවස්වල හොය හොය බලනවා. ඉතින් ඒ වගේම අර හින්දි සින්දු වගේම දැන් අනිත් භාෂාවල ඒවත් අහනවා. ඉතින් ඉංග්‍රීසි කොරියන් ඕන එකක් අහනවා. මම වැඩිපුරම ඇහෙන හින්දි තමයි. ඉතින් පොඩි කියන්න ඕනේ නැහැ ඉතින්.
0: හරි. ඔයා සින්දුව තෝරගන්නක මම ටග් ගාලා අපේ ලයිව් එක බලාගෙන ඉන්න කට්ටියක් කියාගෙන යන්නම්. ඉෂාරා කරුණාරත්න හයි ජනි. මේ අයියාගේ වයිෆුත් ලස්සනට සින්දු කියනවනේ.
1: ඕනේ කියනවනේ.
0: කියලා දාලා තිනවා අපේ ගාමිණී සබරනායක ඉන්නවා. ඊට පස්සේ කාටුන් එකක කොටසක් ඩබ් කරලා පෙන්නන්නකෝ කියලා දිනවා. බලලා නැහැ. ඒ කියන්නේ ලයිව් එක.
1: නරකලා නැහැ. ඔව් නරකලා. නෝටියා.
0: නිපුනි සිරිවිරත්න ඉන්නවා. ඊට පස්සේ ලලිත් ප්‍රියංකර අපේ දුම්බර ඉඳන් අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි මේ WhatsApp එකෙත් ගොඩ දෙනෙක් අපිට මැසේජ් කරලා තිනවා. දැන් අද ඉතින් වැඩි අවස්ථාව දෙන්නේ අපේ චමත් අයියාට හන්දා. වැඩි අවස්ථාව යාට දෙනවා හෙට තමයි. නැත්නම් අනිද්දර WhatsApp එකට මැසේජ් කරලා තින කට්ටිය නම් ටික අනිවාර්යෙන් කියනවා. මේ සින්දුවක් මොකද කරගන්නේ අපි හොයාගත්තද?
1: සින්දුව හරි මේක ඇතුළට ගොඩක් වේගවත් ඉන්ටර්නෙට්. ඒක තමයි වැඩේ තියෙන්නේ.
0: හරි මේ ඒ අතර වාට මතක් කරන්න ඕනි සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන ඔයාට දැන් අර සුව කරන්න බෑ කියන රෝග තියෙන්නේ. දිය වැඩියා වෙන්න පුළුවන්, කැන්සර් එකක් වෙන්න පුළුවන්. මේ වගේ ඕනි රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්නවාට අවස්ථාව තියෙනවා සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගියොත්. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ඉන්නවා දෙවියෙක් වගේ. ඔයාට ප්‍රතිකාර කරන්න බලාගෙන ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරප්පෙනු වෙද මහත්තයා කියලා කියන්නේ. සඳුදා අඟහරුවාද පොය දවස් හැර ඉතිරි හැම දවසක්ම සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ඔයා වෙනුවෙන් විවෘතයි කියලා මතක් කරන්න ඕනි. දැන් ඉතින් අපි යන්න හදන්නේ සින්දුවක් අහන්න. රයිට්. අපි හැමදාම දැකලා තියෙන විහිළු කරනවා තමයි සින්දු කියනවා. වැඩිය දැකලා
1: නැහැ නේද?
0: ඔව් ඒක

0: මොහොතක් නතර උනේ.
1: ඒ හිමිරි සාව කැදල තියෙන එක තමයි මම යාර කලින්ම කිව්ව හින්දි සින්දුවක් කියන්න අමාරු පොඩ්ඩක්
2: අමාරු කියන
1: එක හොඳ නැහැ කියලා.
2: නෑ හැබැයි ඒ කියන්නේ දැන් අපි බලාගෙන ඉන්න කට්ටිය ලෝක මහමිරක් වගේ කියලා අපි දන්නවා. ඉතින් බොහොම ස්තුතියි ඉල්ලීම පිළිගත්තට ඔක්කොටම කලින්.
1: කලින් කියන්න එපා අප්ප බලාගෙන ඉනවනේ මේ මම කියන්නේ නැහැ නේ උන් ගෙදරින් එනකොට මේවා.
2: එහෙම තමයි පුදුම කිරීම තියෙන්න ඕනේනේ. හරි අපිත් එහෙනම් යමු සින්දුවක් අහන්න. ඒ අතරේ Facebook live එක තියෙනවා ඒකනත් මතක් කරනවා එන්න. Net FM අපේ Facebook fan page එකට

0: සමුගෙන යන්න වෙලාව කෙටුවටම ඇවිල්ලා තියෙන දැන් 12 විනාඩි 51යි වෙලාව. යන්න කලින් මට මේ ආරංචි වුණා ඕගොල්ලන් දෙන ලොකු අර්බුදයක් ගැන. දැන් අරහි දිලිප් අයියා ඉන්නේ නිව්සීලන්ඩ් වල, ඔයා ඉන්නේ ලංකාවේ. දැන් ඔය දෙන්නට ෆෝන් ගන්නකොට ඊට පස්සේ මයික් ගන්නකොට එකම જાතියෙන් බඩු ගන්න ඕන.
1: මම්මා ශ්‍රී මම දෙක දෙක සියල්ලම දෙක දෙක ගන්න ඕන සීන් එකක් තියෙනවා.
0: වැඩිපුර වියදම් කරන්නේ දිලිප් අයියාද?
1: නෑ, ඉතින් දෙන්නම එක සමානව
0: ඉතින්. දෙන්නම එක සමානව.
1: මංගාව ලයිට්ස් කොහමද තියෙන්නේ?
0: ඒ විදිහටම
1: ඒ වගේම දිලිප් ලගත් තියෙනවා. අර දැන් එහෙ සම දැන් මෙහෙ තියනවට වඩා ඇත්තටම එහෙම හොඳ ක්වොලිටි බඩු තියෙනවා නේ ඉතින්. සමහරලාට එහෙ එක ලයිට් එකකට මට මෙහෙ ලයිට් දෙකක් ඕන වෙනවා. ඒ වගේ ඒවා තියෙනවා ඉතින්. ඒ ප්‍රමාණය ගන්න. ඉතින් ෆෝන් උනත් එහෙම තමයි. දැන් දිලිප් ළඟ තියෙන්නේ ෆෝන් එකම තමයි මල් ළඟ තියෙන්නේ, මයික් එකම තමයි මල් ළඟ තියෙන්නේ. ඉතින් ඔක්කොම මේ දෙක දෙක දෙක දෙක අපි ළඟ තියෙනවා.
0: හරි, දැන් අද මේ කතා කරපු කතාබහට අමතරව තව ගොඩක් කතාබහ මේ සතියේ සීන් එකෙන් අපි Net FM YouTube නාලිකාවෙන් ඔයාලට පෙන්වන්න සූදානම් ඉන්නවා. ඒක හන්ද Net FM YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ ඉරිදා දවල් 12ට චමත් හසරංග එක්ක තමයි අපි ප්‍රෝග්‍රෑම් එක අරගෙන ඉන්නේ. ඉතින් ඒකනත් මතක් කරන ගමන් අපි දේදුණු මාවතෙන් සමුගන්න හදන්නේ. ගින්දර හැන්දෑව අරගෙන ගින්දර කෙල්ල ඇවිල්ලා ඉන්නවා මැදිරියට. භාෂිත මැදිරිය බාර දීලා යන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් යන්න කලින්
1: ඕ
0: වැඩ ගොඩාක් අස්සේ මේ වෙලාවේ අපිව බලන්න දේදුණු මාවතට ආවට බොහොම ස්තුතියි කියලා කියනවා අපි දේදුණු මාවතේ ෆෑන්ස්ලා ඔක්කොම එක්ක.
1: ඔව්, ඉතින් මට චමත් අයියා කතා කරා. ඉතින් පොඩ්ඩක් මෙහෙම සෙට්ටෙන් ඉතින් හම්බුණාට thank you. Net FM එකට ගොඩක් ස්තුතියි.
0: හරි, එහෙනම් අපි ගිහිල්ලා එන්න. අපි ආයේ දේදුරු මාවතෙන් හම්බ වෙන්නේ ලබන සඳුදා උදේ 10ට. ඊට කලින් අපි හම්බ වෙනවා හෙලෝ හෙලෝ සතියන්තේ මේ ඉරිදා දවල් 12ට. ගිහින් එන්නම්.

0: Anupaha FM anu hatarai tashuma ata Net FM.
1: Net FM deedunu mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 011 437 1250 දඹදිව වන්දනාවේදී ජීතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011 862 863 376 716 1672
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
5: අක්මා වෙතෙල් ෆැටි ලිවර් බයවෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සුල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 317 540
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
1: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
1: tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
7: හොඳම දේ අඩුම විලට තික ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්
1: සංසාරයක් කියන්නෙම කතන්දර ගුඩක එකතුවක් ඒ කතන්දර තුල ඔබේ ජීවිතයක් තියෙවි හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
8: ඔවුන් මදොරට හරනු ඇත
9: ඔවුන් මණ්ඩපයට කඩා වැදී යකඩ ගුගුරු වලින් පහර දෙනවා සුගා උඩම් පිරනනවා
1: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්
6: net fm සංසාර කතන්දර
1: සෙනසුරාද උදේ 8ට අහමු නේද තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහැයෙන් සමරන්නට
6: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
6: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
6: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
6: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
6: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
1: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
6: බැති බරදායකත්වය සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: Hey yo, yana yana hamadana anytime set when the flavor delicate පාදමක් වෙලයින ඒ ගැන දැනුවලේ වස කල කිරි ෆන්න එක පිරි එල කිරි කිරි
12: හයි වෙලවිකයි

0: பேய் ரட்டத்தோட ஒப்ப வித்தகின என்னே
1: எஸ் ஃபோர்ச்சூன் சாய்
2: அலுத் மரசுகுண அபி வைப் எக்கட்டு செட் வெலா
3: கேமதிம வித்தியாக்கட்ட ஓ நேம வெலாவக்க மே ஃபோர்ச்சூன் சாய்
0: நெட் லீவ்ஸ் மீ பேய் ரட்டத்தோட பேயன் பேய் அலுத்வன அலுத் பேய் விமசுமா
4: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනී. ඩුබයි සිට මෙරටට පිටුවහල් කළ පාතාල කලී සමාජිකයන් 21 දෙනෙකු අද දිවයිනට රැගෙනු ලැබුවා. ඒ පිළිබඳ තොරතුරු මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රැඳී සිටින net news වාර්තාකරු TKG කපිලගෙන්.
5: ශ්‍රී ලංකාව තුළ විවිධ වැරදිවලට ගොදුරු වී සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු ඔවුන්ගේ ආරක්ෂාව පතා එක්සත් අරාබි එමිරාජ්‍ය වෙත පසුබිහි දපලා ගොස් තිබුණා. එහිදී ඔවුන් මැතකරතික මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින යුදමය වාතාවරණය හමුවේ භාවිතා කරන ඩ්‍රෝන් සහ මිසයිල් අඩංගු විවිධ යුදෝපකරණවල ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන තිබෙනවා. ඒවා ඔවුන්ගේ ජංගම දුරකථනවල තිබී එක්සත් අරාබි එමිරාජ්‍යයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවටගෙන පසු මේ පිළිබඳ වැඩිපුර විමර්ශන පවත්වා ඔවුන් සිර ගත කර තිබෙනවා. මෙව 21 දෙනා අද උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත ඒවා තිබුණා. ඔවුන් ෂාජාන් නුවර සිට එයා ඇරේබියා ගුවන් සේවයේ ගුවන් යාන දෙක කෙනෙක් ඒවා තිබුණේ. නමුත් මේ ගුවන් යාන දෙක කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්වීමට නොහැකි වී තිබුණා. ඒ වන විට කටුනායක ගුවන්තොටුපළවට පැවති අයහපත් වැසි සහිත කාලගුණක තත්ත්වය නිසා මේ ගුවන් යාන මත්තල වෙත යොමු කළා. මත්තලෙන් අද උදෑසන 8ට පමණ මේ ගුවන් යාන දෙක කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා. එහි සිටි මෙම විශේෂ දින මේ වන විට ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙල්ලහරෙන් විසින් අත්අඩංගුවට ගොඩගෙන ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගනිමින් තිබෙනවා. තවත් පැය කිහිපයකට පසුව ඔවුන් අදාළ පොලිස් ස්ථාන වෙත බාර දීමට නියමිතයි. මම TKG කපිල කටුනායක ගුවන්තොටුපළ සිට net news වෙනුවෙන්.
4: මීළඟ net news පස්සර දෙකට.
0: net news මේ පැය රටතට.
6: ඉන්දර හැන්දෑව
7: brought to you by
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
9: ෆෙම්ස් ඇයෙක් ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
10: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
12: FM 95

0: Handava with Bashi.
1: Hi, good afternoon. Dawalikai vinadi pahai vilama. Mey avilla rattu hinassana payithuna patang gatte. Ohelata jaliyak denna. අදත් ඉතින් පැය තුනක් ගිරිය කඩාගෙන උම දීගෙන කෑ ගහගෙන ඉන්නලා ඇස්සේ. එහෙනම් ඉතින් ඔහෙලා මගේ කච කච අහගෙන ලස්සන සින්දු ටිකකුත් අහගෙන ජොලිමු. හරිද? අද නම් උදේ ඉඳලා මෙහෙට නම් වැස්ස. හරිද? මම හිතනවා ලංකාවේ ගොඩක් පැතිවලට අද දවසම වගේ වැස්ස. ඉතින් ඒ නිසා වැස්සම වුණත් උදේ මැහැරිලා වැඩට ඇවිල්ලා කොම කොම හරි වැඩ කරගෙන යන ධෛර්යවන්තමගේ කොල්ල කෙල්ලෝ කෝටුම උතුරම් හරියන්න ප්‍රාර්ථනා කරගෙන අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. හරිද? අදත් කෝල් එකක් දෙමු 0112255333 ඒ වගේම තමයි WhatsApp එකේ chat එකට set වෙන 0711 95 95 95 අපි ලගේ WhatsApp number එකේ ඒ වගේම තමයි අද ගින්දර හන්දාව Facebook post එක. මේක කියපු ගමන් ඕගොල්ලෝ හෙන සීරියස් වෙලා උත්තර දාන්න යන්න එපා. පොඩි ජලි ජලි ටිකක් දාන්න. ආසාවෙන් ඔෆිස් එන්න නම් තියෙන්න ඕනි දේවල් මොනවාද? ආසාවෙන් ඔෆිස් එන්න නම් තියෙන්න ඕනි දේවල් මොනවාද? මට නම් තියෙන්න ඕනි දේ මම පස්සේ කියන්න. ඒ ඇසි මන් දැක්ක මේ චරිත් නානායක් හරිගි කමෙන්ට් එක. හරිද? එයා කියනවා වෙලාවට තේ එකක් තියෙන්න ඕනෙලා. අද තමයි භාෂ්‍යෝ තේ බොන්න හොඳ කාලගුණේ කියලා කියනවා. උදේ නැගිටපු ගමන් හොඳ තේ එකක් බෙව්වා කිරි තේ එකක්. දැන් ටිකකට කලින් හොඳ කෝපි එකක් බෙව්වා. ඊට පස්සේ හතරට එළියට ගිහිල්ලා ආයෙත් එකක් හරි කෝපි එකක් හරි බොනෝ. ඕ පුළුවන් තව ඉඩ තියෙනවා වැඩේ. Okay, come go mahari oglanto ore mu idekin hite ino come lanto ma sindu ak dedicate karanna chance ekata eno e atherimu matak karanna oni ada amathuma rayaki ada friday night ek chill karaganna renovinda 12 wenna kamwalage party ekata tune karanna fm 95.8 ape lage dj night ek අද සුපිරි වැඩකාරයෝ දෙන්නෙක් අපි ගෙන්නනවා. එකන ගැල්ල මේ කලිත එක්කන පිරිමිලමේ මේක ඇවිල්ලා නියම බැටල් එකක් හරිද? මේක අහන්න වගේ මොගලන්ට බලන්න පුළුවන් එතෙම් ඔෆිෂියල් ෆේස්බුක් ෆෑන් පේජ් එක තම ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් ලයික් එකක් දාලා ෆලෝ පාරක් දාලා තියාගන්න. අද ෆේස්බුක් ලයිව් එක බලන්නත් ජොයින් වෙන්න හරිද? ඉතින් ඒ නිසා අමුතු විදිහේ ඩීජේ නයිට් එකක් අරගෙන එන්න ඔක්කොම වැඩලා කැටයුතු ලෑස්ති කරලා තියෙන හින්දා ඒකටත් ඔයගලන්ට ජොයින් වෙන්න ආරාධනා කරන අතරේ අපි ලගේ ගින්දර හන්දෑව මෙන්න මෙහෙම පටන් ගන්නවා. මං ඔහෙලගේ ගිනිදෙයියා වාශී.

0: Net FM DJ Night Adoran Noveta.
1: FM Anupahen Anu Hatarai Dashamaten Kindara Handava Vidbashi.
2: දවල් එකයි විනාඩි විස්සේ හයයි වෙලාව. මේ අහන්නකෝ, මන් දන්නවා පීරියඩ්ස් කියලා කියනවට ගුඩ්ඩම ගොඩාක අමාරු වේදනාකාරී දවස් කියලා. ඒක මාරුම මාර අමාරුම එක්ස්පීරියන්ස් එකක් නේද? හැබැයි ඉතින් කොච්චර අකමැති වුණත් අපිට ඕකට ගෑන් ළමයි වුණාම මුණ දෙන්නම වෙනවා. අන්න ඒ නිසා තමයි මං කියන්නේ වාට එකට ඉන්න සපෝටිව් පාර්ට්නර් පුරුද්දට ළඟ තියාගන්න කියලා. එහෙම කෙනෙක් ඉන්නවනම් අපි හැමෝම ඔබ දරන්න පුළුවන් ගානට වෙළඳපළට එන්නේ ෆෙම්ස් ඇය විතරමයි. ෂාස් බී ලී ක්‍රෙනේ නෑ ඇඳගෙන ඉන්නත් හරිම පහසුයි. ඒ වගේම තමයි ගෙවන ගානට උපරිම සාධාරණයි. එසලෙස අයසෝ තත්ව සහතික දෙකත් එක්ක මේන ෆෙම්ස් ඇය නම කියලා නම බලලා අට ඕනම ෆාමසි එකකින් ග්‍රොසරි ෂොප් එකකින් ඒ වගේම සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්කම තියෙනවා. මතකයිනේ ෆෙම්ස් ඇය නම කියලා නම බලලම අරගන්න. සුබ දවසක් භාෂී අපි කටාන කොංගස් හඳි අරෝෂ් ටේලර්සෙක ප්‍රසන්න ධම්මික ශවෝන් තාරුක බෙවෝ නරෝෂ් කටියම එකතු කරගන්න කියලා කියන ඕකේ ආදරෙන් එකතු කරගමයි. හයි අක්ක, අද නම් ගින්දර හඳ වහන්න වෙන්නේ නෑ. ඔයාගේ ෆොටෝ එකක් එවන්නකෝ. හබොයි එවන්න බලන්නම් හොඳේ. අව අව රම්පුතේ කොමද? මෙහෙත් හරි වැස්ස ඔහෙත් හෙම වෙන්ට නැතුව නැතුව. හැබැයි මන්න මාර ආසයි මේ ක්ලයිමට් එකට. වැස්සෙන් කාටවත් කඩදරයක් වෙන්න නැත්තම් කොච්චර වැස්සත් කමක් නෑ නැද්ද? දැරණීගල් පල්ලි බාගි නිලු ගවර්මන්ට් එකේ බොස් නිලු කකගේ බර්ත්ඩේ කාදලු. උදේ නම් කේක් කැල්ල කෑවලු. හවසෙදි චූම්පන් අයගේ බනිස් එකක් එහෙම අරන් දුන්නොත් ඇතිලු. එයා හරිම හොඳයි. ෆෝන් නැතන් හිත උන්නු වෙලා යනවල. ඔන්න බලන්නකො අපිට බනිස් හරි ජෑම්පන් හරි අරන් දෙන එක නම් දෙනවමලු. එහෙමද? එහෙම ඕනෙත් නෑනේ නිලු කකේ උදේ කේක් දුන්නනේ. මොකෝ ඔයා බාරයක් වෙලා නෑනේ වැඩ කරන කටියට උදේ හවා මොනා හරි දෙනවා කියලා නේද? අපි නිලු අක්කට ලස්සන විශ්කක් දෙමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday නිලු අක්ක. අනිවාර්යයෙන් හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන. නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා දෙකම දෙකක් ආදරෙන් විශ් කරනවා. උතුරන්න හරියන්න ඕනි මහතයෝ, ජය වේවා. ඔන්න හිකවන්න හිතුනතින් පාන් රාත්තලක් කරන් දෙන්න පැත්තට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: පුංචි බ්‍රේක් එකක් වෙලාව එකයි විනාඩි 32යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
6: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙනකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහු වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහතුන වඩන අපේ රස විජේ.
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
8: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
9: Music 3, 2, 1, let's go! Friday, fun day.

0: Unlimited Radio Fun එක අතිශය ප්‍රථම වතාවට වෙනස්ම DJ සංග්‍රාමයක් Net FM DJ Night with DJ Ramesh and DJ Billy. Fun එකට සෙට් වෙන්න tag දිනන්න Net FM DJ Night other brand novelty. වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසි ගෝබේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 0774445195 නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: කින්දර හැන්දෑව
2: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
0: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774604397.
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
6: Oh my God, this is original.
7: නැතු
8: මේක අපිලගේ කිඳර හැන්දෑව bro.

දවල්ලකයි විනාඩි 36යි ගින්දර හඳව වහන වෙලාව. අපි අනිත් අව ලස්සන සින්දිකා කහන කොටුම කලින් කෝල් කරපු කට්ටියක් ඉන්නව එකතු කරගන්න. රිකෙල් ලගස්කඩ අරුණ අයියා කතා කළා. හරිද? කොල්ලට වහින්නින් ඈ ඌ. එයාට වහින්න නෑලු. හරිද? රිකෙල් ලගස්කඩට වහින්නින් නෑලු. ඊට පස්සේ තව මොනාද ගොඩාක් ජාති කිව්වා. හැබැයි මට මතක නෑ. මොකද මේක කට ඇරියොත් කියන්නේ මහු ඌන් නැති කතා. ඕලුවට දාගෙන බෑනේ. කොහොම හරි ඔහෙ ඉල්ලපු සින්දු දෙකින් එකක් දෙන්න බලන්නම්. හරිද? එයා මගෙන් අහනවා සුමිහිරිපානේ ගහමුද කියලා. මං කෝ ඔයා කරගන්න එකක් කරගන්න මං ඕවට කැමති නෑ කියලා. රඹුක්කන කාන්තියක කතා කළා. හරිද? එයා කියනවා රඹුක්කන පොලේ හැමෝමයි. රඹුක්කනින් ගින්දර හඳවහන ඔක්කොමයි එකතු කරගෙන සින්දු ටිකක් අහමුයි කියලා. නීටල් ෂෝප් ලීටල් ෂෝප් වගේම රඹුක්කන පොලේ මගේ සිසිරයි ඇතලු මුදලාලි මහතුරු නෝනලා කෝටම උතු රන්න වහිනවා කියලා මන් දන්නවා. මම ප්‍රාර්ථනා කරන උතු රන්න හරියන්න කියලා. ජය වේවා බිස්නස් අරු වේවා. හොඳේ දෙකම දෙකක් ආදරෙන් ඔක්කොම එකතු කරගන්නවා. ඊගාවට අපි යමු ෆේස්බුක් එක පැත්තට. අද මං අහලා තියෙන්නේ ආසාවෙන් වැඩ කරන්න ඔෆිස් එකක තියෙන්න ඕනි දේවල් මොනවාද? ආසාවෙන් වැඩ කරන්න ඔෆිස් එකක තියෙන්න ඕනි දේවල් මොනවාද? මනං ඔල්රෙඩි ඔගලන්ට කියලා තියෙන්නේ මට මොනවද ඕනි කියලා. හැබැයි මට නැත්ත මේවා. ජනේලෙ ළඟ මේසෙකුත් තියෙනවා. හොඳට ලස්සනට මූදාත් පේනවා. ඕන වෙලාවට තේ කෝපි ඔක්කොමත් තියෙනවා. හොඳ ආතල් යාළුවෝ සෙට් එකකුත් ඉන්නවා. නැත්තේ මොටිවේෂන් එකක් විතරයි. ඔයා කැමති නම් මගේ මොටිවේෂන් එක වෙලා මගේ ඉස්සරහ ටේබල් එකේ වාඩි වෙන්න කමෙන්ට් එකක් දාලා කියන්න. හරි, ෆේස්බුක් එකකින් මම මෙන්න මේ කටිය ආදරෙන් එකතු කරගන්නවා. හෑ, මෙන්න අපේ ලක්ෂිකාගමගේ මට හාට් රියැක්ට් කළා. ආදරෙන් එකතු කරගන්නවායි. ඊගාවට නිරෝෂල් වෙසෙව, නිමල් නිමල්, සරත් චන්ද්‍ර ඩයස්, අක්මල් අහමි. ඊගාවට චූඩි චූඩි ලක්ෂති රෝෂණ උදයන්ගිනේතු මිශ්‍රයනි නදී ශෛෂාරා කරුණාරත්න. ඊට පස්සේ චරිත නායක ජිබි ශාන්ත, කඹුරු පිටියේ මාලා කමලනි දිසානායක, රමණි සුමේදා, පැතුම් සංජය, දුමින්ද ප්‍රසන්න, ලලිත් ප්‍රියංකර, ඉන්දිකරුව, ඇඩ්මින් කෝරිත, සුසන්ත උදයකුමාර ඔක්කොම ලම ෆේස්බුක් එකෙන් එකතු කරගන්නවා. ජය වේවා. ඊගවට දුවල යමු. කොන් කරන්න බෑනි වට්ස්ඇප් එකේ ඉන මගේ කොල්ලෝ කෙල්ලෝ ටික. ඒ කට්ටියවත් දාගමු. සුදු බෝලේ එක පාරක්වත් අපේ කෝල් සාංශ කරන්නකෝ. දුකයි දුකයි දුකයි. හිතලා කරන්නේ මේ සේරෝම සුමක්කරේ කළ කෝල්ස් නුත් ආංශ කරනවා. වාසනාවන්තයාට චාන්ස් එක ලැබෙනවා. මල්ලෝ පිටි සුනිත් ග්‍රසරි කිනායින කාතරින් එකතු කරගන්න. ඔයාගේ අම්මවා ඒවාගමට පුතාතිසුන් හබි සුනිත් එවගේම ගාලෙ ගෙදර ඔක්කොමයි. ජය වේවා. Hi, good afternoon. Mage kannantote ihalagama bakery rasika kolla. Kumda kollo? Anandaya tika weda damma. Ane choriwat mahansiyat danenni paadare nekatu karaganna. Maldives wala sangeet malliwat matak kella thiyena. Igawata api nilo gamata ke patta. Helen pitiye hidaniyaka kelimadeli renuwaka mattamagudu sunil kadi ayyaka kattiyama ekatu karagannala sindu tika gahanna. Aadare nekatu karagannawa jaya wewa. Hi, bashinangyo gindara handawa saddata hagena inne. රසංක මේ ගහ කිවුල බදුල්ල වසන්ත මල්ලි ගාවට පොඩි නංගි නිලෝ අක්ක කටිය මේකත කරගන්න කියලා කියනවා. අනේ ඔබගෙන් කරන ආදරණීයෙල්ලෙමයි මෙව්වට කොමා දාන්න ෆුල් ස්ටොප් තියන්න. එව්ව හදලා තියන්නේ එව්වට තමයි. නැත්නම් මට මැසේජ් එක කියවද්දි කරදර සිද්ධ වෙනවා. කරුණාවෙන් සලකන්න අම්මා.

අපේ මේරකෙල් ලගස්කට අරුණයියා මට කෝල් කල් ඇහුවනේ භාෂ අපි අද සුමීරිපානේ පදමට ගහමුද කියලා. මංකිවනේ අනි මං හෝට කැමති නෑ කියලා. ඒකට ඔන්න උත්තරයක් දෙනවා සූරියවපු මුවන්තලෙස්ස ලියන අනච්චය යහරව. එයා කියනවා ඔයා කියන්නලු එයාට මොකටද විස්කි බ්‍රැන්ඩි අපි බොමු කොත්ත මල්ලෙල මේ ශෝක්කද ඔයවත් ආදරෙන් එකතු කරගන්න අපරාධික යන්න බෑ මට. මම වගේම චූට්ටක් විතර ට්‍රැක් තියෙන ලිස්නර්ස්ල ටිකක් දෙකක් ආදරය ඔගල කොටව ආදරෙන් එකතු කරගන්න. මේ අපේ ලියාන ගිහිල්ලන යනි ගෙදරින් සියව දාලු. ලියාන එන්නනේ දැන් ඔයා හැමදාම සියගේ කෝල් වලට ඩිස්ටර්බ් කරන වාගේ කටහඬ හොන්න නැති වුණාම මට හරි පාළුයි. කෝල් එකක් දෙන්න හොදේ වාගේ භාෂි බබා හොඳින්ද කියලා බලන්න. අපි අනහදන්නේ තව ලස්සන සින්දු ටිකක් අහන්න. කෝටුම කලියෙන් මම ඔයගලන්ට මතක් කරනවා මේ දවස්වල ස්කූටි එකක් ගන්නවා නයි. ඔයාට අත උඩින් ලබයි කේඩී රයිස් පෙට්‍රල් ස්කූටරයක් අරගන්න එක. අය අනම්මනන් නෑ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කට ඇරලා කියන්න පුළුවන් වෙන්න. අය හදලා තියෙනවා ටොප් ක්වාලිටි ස්කූටර් එක. මේක ඇවිල්ලා එක්ස්පෝර්ට් ක්වාලිටි ස්කූටර් එක. දැනටම යුරෝප් කන්ට්‍රීස් ගොඩක සුදු මහතුරු පදින ස්කූටරය. ඉතින් ඒ නිසා බය නැතුව අරගන්න. අනිත් එක තමයි පෙට්‍රල් ස්කූටරයක් ගන්න ඔයා මේ දවස්වල බය වෙන්න එපා. හේතුව මේ ස්කූටරේ නම් පෙට්‍රල් සුවඳට පවා දුවනවා. මොකද මේකට පාවිච්චි කළ තියෙන්නේ 125cc අධිබලත එන්ජින් එකක්. ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කළා තමයි හදලා තියෙන්නේ. ඒ හින්දා පෙට්‍රල් සුවඳට පවා දුවනවා මහතයෝ. ඒ හන්දෝ ඔයා බය නැතුව ගන්න. අනිත් කාරණාව තමයි මේ දවස්වල මේ ලීඩ 125 කියන පෙට්‍රල් ස්කූටර් එකට ලක්ෂක මිල අඩුවක් යනවා. හරිද? ලක්ෂක ඩිස්කවුන්ට් එකක් යනවා. සාමාන්‍ය මිල රුපියල් 796500යි. ඕකේ ලක්ෂයක් අඩු වුණාම රුපියල් 696500කට ඔයගලන්ට මේ ස්කූටිය ගන්න පුළුවන්. අනිත් එක ලීස් කරලා ගන්නවා නම් ලීසින් කම්පැනි එකට පළවෙනි මාස තුනේ වාරික 3ම ගෙවන්නේ KD Rice Motor Company Private Limited within. ලීසින් වාරික 3ම නිදහස් කරලා පළවෙනි මාස තුනේ ඔයාලා. ඉතින් ඒ නිසා ගවසන් වෙනකව විතරක් තියෙන මේ චාන්ස් එක ඉක්මනටම ඔයාගේ කරගන්න ඉක්මන.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල් එකයි විනාඩි 52යි වෙලාව. අපි මේ පැය අන්තිම සිංදු අහන යන තමයි හදන්නේ. මේක අහන්න කලින් මම ඔයාලට මතක් කරන සෙවනගල ආයුර්වේදයේ ගැන. දැන් මේ ටිකේම හිටපු හැටි වහිනවා, හිටපු හැටි පායනවා. එහෙම වුණාම හචෝස් හචෝස් ගෑවිල්ලේ හචින් යන්න ගන්නවා, කැස්සෙන්න ගන්නවා, ඇඟපතුරි දෙන්න ගන්නවා, උනයි උනයි වගේ හිතෙනවා. නැති ලෙඩක් නෑ ඉතින් ඔක්කොම ටික පැකේජ් එක පිටින් එන්න ගන්නවා නේද? අනේ හින්දා තමයි මම ඔයගලන්ට කියන්නේ පුරුද්දට ගෙදර තියාගන්නම ඕනි. සෙවනගල මදුකා කැස්සට පැනියා ෂොට් එක ගත්තා වැඩේ ඉවරයි. ඒ වගේම තමයි සෙවනගල මදුබේහ හරණී කැප්සියුල්ස් ගැන මතක් කරන්න ඕනි. අතුරු ආබාධ නැතුව ෂුගර් හොඳ කරගන්නව නම් නිට්ටාවටම ඔයාට සෙවනගල ආයුර්වේදේ නරගෙන එන මේ මදුමේහ හරණී කැප්සියුල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගෙදර තව තියාගන්න ඕනි එකක් තමයි සෙවනගල අසුමෝදගම් කියලා කියන්නේ. මේක ඇවිල්ලා 100% ස්වභාවික අසුමෝදගම් එකක්. කැමති කිසිම ඇපිටයිට් එකක් නැත්නම් බඩ පිපෙනව නම් බඩ රිදෙනව නම් බඩ අජීර්ණ ගතියයි නම් ඔයාට පුළුවන් සෙවනගල අසුමෝදගම් පාවිච්චි කරන්න. ඔය ඔක්කොම කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ තමයි නිෂ්පාදනය කරන්නේ. වැඩි විස්තර දැනගන්න කතා කරන්න පුළුවන් ඔයාට 0747 31 33 540ට 0747 31 33 540න් වැඩි විස්තර දැනගන්න. ඕකේ අපේයා කොහට දෙන්නේ හා WhatsApp එකට ගියමු. මෙන්න මේ කටි වේගතු කරගන්න ඕනි උම්ම කැටේ අදත් අපි ඔයාව හගෙන ඉන්නේ කියලා දෙනියාගේ මලියක කියනවා ආදරෙන් එකතු කරගන්න. යකලා අපිට නම් තද වැසි ගින්දරේ. ගින්දර වගේ සින්දුවකට එකතු කරගන්න කියලා යකල මුදා නායක වෙලද සංකීර්ණේ නුවර පාර යකලින් කියනවා ජය වේවා. හයි හයි දයකේ. සමන ඉලෙක්ට්‍රොනික්ස් අම්පාර. සදට අහනවාම. ඕ ප්‍රභෝ ආදරෙන් එකතු කරගන්නවා උතුරම්. ගින්දරිය වහිනෝ නේද? හැලිගුඩ චමින්ද මෝටර්ස් එකේ මැසේජ් එක යස් වහිනවා. චමින්ද රසිඳෝ, ඒ වගේම චාරිකා, රුවන්, තරුෂි, නැගිනන්ද ඔය කටිය මාදරෙන් එකතු කරගන්නවා ජය වේවා. ගම්පල ප්‍රියදර්ශනී අක්කා කොහොමද අනේ ඔවත් ආදරෙන් එකතු කරගන්න. ඒකනම් ස්වීට් ස්වීට් හුවක්ලෝ. අපිට දෙන්න ලස්සන සින්දුව ජයන්ත ගෝල්ඩ් ක්‍රේෂන්ස් ගම්පහ. ඔක්කොටම දෙකක් ආදරේ.

0: තැන කටුම මිලා කසාකල ග්‍රීන් සුපර් ශක මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට්. ඔබත් අදම රස බලන්න.
0: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0712 913 336.
2: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහොමද? ලොතරැයියක් වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
3: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
4: ඒ ඉරිදා ගිය ඉරිදා වාදිනවන්න Sunday bonus ගලපා ඈගි දිනන්න. දසදහසේ bonus වාසි ඇවිදින් ගන්න. NLB ජයහා දරනිදහනිය ලොතරැයි පත්මිලි දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: ආ පැටියෝ කොහොමද
3: සින්දුවක් අහනවද
4: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
3: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: ඇයෝ යන එන හැම තැන ඇනිටම් සෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලයින ඒ ගැන දැනුවත් වසකල කිරි ෆන් එක පිරි එල කිරි කිරි
7: හයි වෙලාව දෙකයි

0: නැත්නම් මේ පැය රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: නැත්නම් මේ පැය රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සුම
3: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනි. හැටන් දික්කොයි නගරයේ වෙළඳ සලක් තුළ ජීවත් වූ අඹුසම යුවලක් තිවුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්වැත්තේ 82 වරදී ඉස්කාලි මුතු සත්තිවේල් සහ 82 වරදී සගුන්තලා දේවි නැමැති ඔහුගේ බිරිඳ බවයි පොලිසිය පැවසුවේ. ඝාතනයට ලක් වූ අඹුසම යුවලගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින බවට අනාවරණ වී තිබෙනවා. ඝාතනයට ලක් වූ අඹුසම යුවල කාලයක් තිස්සේ එම වෙළඳසැල පවත්වාගෙන ගොස් ඇති අතර පසු කාලයකදී වෙළඳසැල වසා තමා ඔවුන් දෙදෙනා එහි ජීවත් වෙති බවයි හැටන් පොලිසිය පැවසුවේ. කිසියම් පුද්ගලයෙකු මෙම වෙළඳසැලට තුළට පිවිස එම අඹුසම යුවල ඝාතනය කර පලා ගියේද නැතහොත් මෙය පවුලේ ආරවුලක් මත සිදු වූ දෙයක්ද යන පිළිබඳව හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා. මිරරත් නිවුස් පස්වර තුනට.
0: Let's news. Me pay rotta thotta.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540
7: FM 95 94.8

හවසා දෙකයි විනාඩි පහයි වෙලාව. රට්ටු හිනස්සන දෙවිරි පැයත් පටන් ගන්නවා. ඔහෙල හිනා වෙලා ඉන්න ඉතින් මගේ ඔය මොනාහරි මූඩ කතාවක් අහලද? ඒ හින්දා මම මේ පයතන ටික කියන්නේ රට්ටු හිනස්සන පයතන කියලා. හොඳයි නේද? හරි එහෙනම් මේ පැයටත් කෝල් එකක් දෙලා WhatsApp එකේ chat එකට ඇවිල්ලා එහෙම නැත්නම් අපිලගේ ගින්දර හැන්දාව Facebook post එකට like එකක් දාලා comment එකක් දාලා ඕන විදිහකට මේ පැතට ඉන්න පුළුවන් සින්දුවක් කිල්ල ගන්න. හරිද? අද හරිම සන්තෝසයි. ගින්දර හැන්දාව පටන් අරගෙන අවුරුද්දකුත් ඉවර වෙලා ඔන්න පල්ලවිනි මතාවට. ඒ කාලේ මට හිටපු ළඟම හිතවතෙක් අපේ අබි කොල්ලගේ කටහඬ ඇහුවා. මං කිව්වනේ මෙහෙම ඉතින් ඔක්කොම වැඩ කළා කළා තමයි ෆෝන් එක ආන්ස කරන්නේ. එතකොට ඉතින් වාසනාවන්තයාගේ කෝල් එක ආන්ස වෙනවා කියලා. අද කොල්ල වාසනාවන්තයා. නිකමට වගේ ට්‍රයි කරලා බලවලු. කොමාරේ අද වුණ අපි ජීවිතේ පළවෙනි වතාවට කතා කළා. ආදරයේ ආදරින් එකතු කරගන්නවා. රියදුර දෑතර දෙවි විහිටයි යන තැනක පරිස්සමට යන්න උතු රන්න හරියන්න ඕනේ. හරිද කොලු? ඉගාවට දෙදියගල ගුණසේනාය කතා කළා. එහෙට පොඩි අර මල් වස්සක් වගේ එකක් වහිනවලු. හැබැයි කොමාරේ වැඩනම් කරගන්න විදිහක් නැහැලු. වැස් හයියෙන් වැස්සත් එකයි පොඩියට වැස්සත් එකයි වැඩක් කරගන්න බැරි නම් එච්චරයිනේ. හරි කමන්නේ ආදරෙන් එකතු කරගන්නවා පරිස්සමට ඉන්න. අපි යමු Facebook එක පැත්තට. ආසාවෙන් වැඩ කරන ඔෆිස් එකක තියෙන්න ඕනි මොනාද? ආසාවෙන් වැඩ කරන ඔෆිස් එකේ මොනාද තියෙන්න ඕනේ? මට නම් හොඳ ආලෝත් ඉන්නවා. ජනේලයක් අයිනේ හොඳ ලොකු ජනේලයක් අයිනේ හොඳට මුහුද පේන තැනක මේසකුත් තියෙනවා. මෝටිවේෂන් එකක් තමයි නැත්තේ. ඔයා කැමති නම් මගේ මෝටිවේෂන් එක වෙලා මගේ ඉස්සරහා මේසෙට එන්න. හරි අපේ ඇඩ්මින් කෝරිත මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දානවා. හරිද? එයා කියනවා ඔළුව කන්නති බොස් කෙනෙක්, කැරකෙන පුටුවක්, AC එකක්, අස්ථානගත නොවෙන පෑනක්, තව ඉතින් හොඳ පඩියක් තියෙන ඕනි ඔය ටික තේනවා නම් ඉතින් හරිලු. මෙහෙමයි මහත්තයෝ, කැරකින පුටුවක් දෙත හැකි. ඊගාවට මොනාද මේ එච්චරයි දෙන්න පුළුවන්. අනිත් ටික නම් ටිකක් අමාරුයි. මොකද බොස්ලා කොච්චර කෑවත් අපි ඔළුව කන්නතු ඒගොල්ලන්ට නිඳ යන්න පොඩි එහෙම එකක් තියෙනවා. හරියෝ. ඊගාවට අස්ථානගත වෙන්න ඇති පෑනක් කියලා කියන්නේ ඔයාට අර කලුනිග හොයනවටත් වඩා සැහෙන අමාරු දෙයක්. ඔයා ඔය පෑන නූලක ගැට ගහලා වෙල්ලෙල්ල ගත්තත් ඕක අස්ථානගත වෙනව නම් වෙනවම තමයි. හරිද? ඊගාවට ඉතින් හොඳ පඩියක්. ඒවා ඉතින් හීන විතරයි මහත්තයෝ. මෙහෙම කරන්න පුතා, ඔයා ලස්සන හීනයක් දැකලා නිදාගන්න. එතකොට හොඳ තැනක වැඩ කරා වගේ දැනෙයි. හරිද? ඊගාවට අපේ ආනන්ද අයියා, පොද්දෙනි කන්දේ ආනන්ද අයියා දාලා තිනව මෙහෙම කමෙන්ට් එකක්. මට නම් නිහතමානීව අපි වගේ කරන පාලකයෙක් ඉන්න ඕනේ. එහෙම වුණොත් නම් ඉතින් අපිත් උනන්දුවෙන් වැඩ කරයිලෝ. ඇත්ත ඇත්ත ඇත්ත නේද? කරන දෙයකට පොඩි හරි නේද? අනේ මේ මනුස්සයා මේක කරානේ කියලා අගේ කිරීමක්වත් ලැබෙනවනන්නේ. අර වැරදි ටික ඔක්කොම හොයලා මේක කළ නෑ මේක කළ නෑ මාතෝ පහු කළ තමයි ආවේ කියනවට වඩා නේද? එහෙමත් පුළුවන් නයිති. හොඳයි, අපි ඔක්කොම මැරෙන මිනිස්සු බොසායි. හිඳ පොඩ්ඩක් අගේ කරන්න පුළුවන් තැන්වල ඒකත් කරන්න නේද? අපි මේ සියලුම බොස්ලාට කියන්නේ. ඊගාවට මහේෂ් මදුශංකා, මේ දවස්වල නම් මට හොඳ කායිකක් තිබ්බනම් ආසාවෙන් එන්න තිබුණා. අයියෝ වාශය, අදත් බාගිට නාලා උදේ වැඩට ආවේ කියලා කියනවා. දුක හිතන්නේ පාපුතා, මේ කාලේ මේ දවස්වල මං හිතන්නේ ලංකාවේ බාගිට බාගිකගේ ඉරණම තත්ත්වය ඕක තමයි. උදේට ඒකට නාලා ඉන්නේ නැතුව මගෙදි නා ගන්න. රසංක ගුණසේකර, හොඳ තේකක් එක්ක කටට රහට කෑම ටිකක් තිබුණනම් වාශිගේ ගින්දර හැන්දෑව ඇහින්න තිබ්බනම් ඒ ඇතිලු. හමෝමු චූරි චූරි ඇස කියනේ ඔ බලන්නකෝ. ඉන්ටර්වල් එකට සෙල්ලම් කරන්න ඕනි. ඉන්ටර්වල් එකට සෙල්ලම් කරන්න දෙනවා නම් අපි නම් ඉතින් බම්බල පිටියේ සෙල්ලම්. හරි හරි හරි. ඕකේ, thank you so much. ජලි කමෙන්ට්ස් දාලා
අපේ ටෝක් සෙග්මෙන්ට් ලස්සන කරගන්න සෑහෙන සුපෝට් එකක් දෙන මගේ කොල්ලො කෙල්ලොකෝට. අදත් පුළුවන් තවම අනිත් FM ඔෆිෂියල් ෆෑන් පේජ් එක පැත්තට එන්න බැරි වුණා නම් ඇවිල්ලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා පොඩි ජොලියක් ගන්න එන්න හරිද? එහෙනම් ඉතින් අපි යමු මේ පැය පළවෙනි සින්දුව අහන්න. ඒකටම WhatsApp එකකින් මෙන්න මේ කටියවත් ඔබා ගමු. ගින්දර මැණිකේ කොමද එන්නේ සාරිස් ටෙක්ස්ටයිල් එකේ වැඩ කරන ෂමින්දායගේ මැසේජ් එක අපි කොල්ල කෙල්ල ඔක්කොම එකතු කරගන්න. ආදරණීය වයිෆ් ෂම්කා එකතු කරගන්න. ඊගාවට පුතා මල්ෂා, දුව මල්ෂා, කට්ටියම එකතු කරගන්න. අපේ ජනිතවත් එකතු කරගන්න. ඕකේ ආදරින් එකතු කරගන්න. තැන්ක් යූ. පොසලව BF ජනපදයේ අනුරේ ඉන්නවා. හයි හයි, ඔයාවත් එකතු කරගන්න. මෙන්න කාලෙකින් අපේ අනන්දයගේ කවියක් තියෙනවා. කලකින් බැරි වුණා මැණිකේ හමු එන්න, හිතුණා අද දිනේ මෙලෙසින් පැමිණෙන්න. වෙසඟේ අසිරියන් ලක්බිම සනසන්න, ලැබේවා දිරිය බාසි මැණිකේට ඔන්න. මට මං කොහොමද ඒකට උදව් කරන්නේ? කවියේ තේරුමේ හැටියට රැලි ටිකක් අල්ලගෙන බල් පැලක් දාගෙන ෆේස්බුක් ලයික් එකක්වත් එන්න වෙනවා නේ ආනන්දයි. නවා නිමේෂ අමරුද්දීපන ගායනිකා කට්ටියම ආදරෙන් එකතු කරගන්නම්. තැන්ක් යූ. අද අපේ අම්මගේ බර්ත්ඩේ එක. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබෝ පන්දිනයක් අම්මා කියලා විශ් කරන්න. දුව දිස්න තමයි මෙසේජ් එක කියවලා තියෙන්නේ. මිරිබිරි චෙනුදි මුණුපුරා කිසඳු බෑන චමින්ද ගාලෙන් තමයි මෙසේජ් එක කියවලා තියෙන්නේ. හුමින් හුමින් අපි අම්මට විශ් කරමු. අම්මගේ නම තෙව්වා නම් ඉතින් හරිම ෂෝක්. Happy birthday to you. Happy birthday to you. Happy birthday amma. අනුවට නිදුක් නිරෝගී සුව ලැබෙන සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ සතුට හිතෙන හේතුම හැදේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මම ඔයාලට දෙකව දෙකක් ආදරෙයි. Good afternoon Bashi. මෙහෙනම් හොඳ ටෝම වැස. අපි හැබැයි ගින්දර හන්දාව සද්දට අහගෙන ඉන්නේ මේ ඇවිල්ලා ලුත්ගම දර්ග ටවුන් එකේ ENW Apparel Garment එකේ රංජනියක්ක, චම්පිකා, චිත්‍ර, සන්ධ්‍යා, නිලෝ, විජේස, අපේ බොස් ජයවර්ධනත් එකතු කරගන්න කියලා ප්‍රදීප් අයියා තමයි මෙසේජ් එක කියලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා. චූටිවත් මහන්සියක් දැනෙන්න පාව වැඩ කරන කාටවත්ම.

මොඩගහේනේ චන්ද්‍රිකා අම්ම කතා කළා. ගිය 18 වෙනිදා ගත්තලු. 19 වෙනිදා ගත්තලු. 18 වෙනිදා රණවිරු සමරුමත් එක අරගත්තලු. මොකද අංකලෝ ආමියකේ හිටපු නිසා, මල්ලි තාමියකේ හිටපු නිසා එයාට කියන්න කතා ගොඩාක් තිබ්බ හින්දා ගත්තලු. අයි 19 වෙනිදා අපි ලගේ ගින්දර හඳාවේ ඇනිවර්සරියකට විශ් කරන්න ගත්තලු. ඒත් වෙලා නැහැ. කොහොම හරි ඔන්න අද 22 වෙනිදා තමයි මට කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අනේ ආදරේ, අනේ මම්මගේ චන්ද්‍රිකාම්මට ආදරෙන් එකතු කරගන්න ඔයාගේ වීරයා හස්බන්ඩ් රංජිත් හෙට්ටිගේ ඉගාවට පුතා අයිසුරු, ඔයාගේ මල්ලිවත ආදරෙන් මතක් කරනවා. කටියට මම දෙකම දෙකක් ආදරේ. අර කිව්වා වගේ දවසක එන්න හම්බෙන්න ආසයි. හරිද? මේක මගෙන් ඔයාට. ඊයේ මං අර මේ වතුර ටැංකියට පැනලා අක්කත් එක්ක වතුර ටික විනාශ කරපු කතාවට ඇස්වලට කඳුළුත් ආවලෝ. අනේ අනේ, ඔහොම තමයි අනේ මංගාව තව තියෙනවා හොඳ හොඳ ඒවා. මොකද මම වස බවුලක්. අපේ ගෙදර අක්කලා දෙන්නයි මමයිනේ ඉන්නේ. ඉතින් මම තමයි දඟ ගෙඩිය. මල්ලිත් අහිංසකයි කිව්වම පිළිගන්නකෝ. ගෙදර කොල්ලාගේ ඔක්කොම දඟවැල ටික නම් කරලා තියෙන මං තමයි. මොකද මමනේ මැද ඉක්කිනා. ඒ වුණාට නපුරුම කවුද කියලා හොදි අපේ ලොකු ඉක්කිනා තමයි.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගලයමෝ.
1: හිත ඉල්ලන සිංදු ඇහෙන කින්දර හැන්දෑවා විද්භාෂී.

அதுவே ஃபேஸ்புக்கு ஏதாவது போஸ்ட் கிட்ட கமெண்ட் காட்டுமா? சத்தரையும் வெடுக்கிறான்னு முன்னாந்த ஆபீஸுக்கே தேர்ந்தோரி, ஆசாவையும் வெடுக்கிறான்னு முன்னாந்த ஆபீஸுக்கே தேர்ந்தோரி. சாகர சசி கெலும் கேலா கெனிக் தாளத்தினோ கமெண்ட்டுக்கா கரைக்கின புட்டுவாக் டீ டைம் எக்கா சினசுராத துலஹட்டாப்பு மெசேஜ் எக முக்கோ கிறந்தி ஹவச ஓ தமை ஏ காலவிந்த அது ஓ இத்திரிட்டிக்கு நம்ம தேரெந்த ஹபை தீ ஏ காலி வட கரலாம் நான் கேத எமே பா அப்பி வகே தே பொண்ணு கரைக்கி கரைக்கி இன்ன ஒக்கும கிறந்த வட சுட்டா கிறந்த. Okay, thank you so much. Facebook ke comment karana koto himi himi mata karana ngada mata call ekak awa we angudu sanduri gen owa thadare negatu karaganno e wage me thamai mathara malimbada nivartanaka katha kala eyalata ara chudiya monada pinnak yanawalu harima glow milo e wage me egola poddak kanda kudata wennalu inne wate gas kolam mukut ehema nahalu. හැබැයි හොඳටම ලොකෝ හුලඟක් තියනවලු ගේ ඇතුළවත් ඉන්න බැරි තරමට ලොකෝ හුලඟක් තියනවලු අනේ පරිස්සමට ඉන්න ඒ අතරේ අපේ සෙතිනු නම් ගිහිල්ලා ඔමෝ ඇති අන්තන් අදනම් නම හරියට කිව්වා සතුටුයි සෙතිනු ගිහිල්ලා මොනාද සරුන් ගල්ලරිනවලු ஹஸ்பண்ட்கே ஃபேமிலிக்கே ஒக்குமாய் அப்போ நிவர்த்தனாக்கே ஃபேமிலிக்கே ஒக்குமாய் அக்குருகுட சாகர பதிக்கே கிஹான்ஸ் இந்திராணிமி சத்தல ஸ்டாஃபிக்கே ஒக்குமாய் இக்கத்து கிரகான்னு கிளக்கி ஓ சிந்து டிகா கஹம் ஆதரம் இக்கத்து கிரகான் ஜாயம் வேவா ஏ அத்திரே மம்மகே லசன கேன்ல மைட்டு மதா கிரணுவா அப்பிட்ட பீரியட்ஸ் கேல ஜீவிதே கிசிம தேயாக் நவத்தான்னு பே நேது தேங்க ஹிதான் எக்ஸாம் தவசக்கிட்டுமா பீரியட்ஸ் செட்டு நோத் கோமுதனே அய்யோ பீரியட்ஸ் இந்த எக்ஸாம் நொலியை நோந்தோயா நானே அன்னமும் வேணுவா ஹபையோ ஆட்டு ஓனி லீக் வெண்ணி நத்தி அந்தகினி இந்த பாசு பேட்டுக்கா ஏ வகையம தமை ஹிதானுவா ஆஃபீஸான கேர்ள் கனெக்ட் நாங்க முன்னாஹரி பிரசன்டேஷன் எக்காக்க தீன தவசாக் வெண்ண புலுவான் ඉන්ක්‍රිමන්ට් එකක් වෙනුවෙන් බලාපොරොත්තු ඔයා කරන මොනාහරි ප්‍රසන්ටේෂන් එකක් වෙන්න පුළුවන්. එදාට බඩරි දෙනවා අමාරුයි මට මෙන්සස් කියලා නොගිහින් ඉන්න පුළුවන් දේ වැඩේට නේද? ඒක පොස්ට්පෝන් කරන්න පුළුවන් ද බෑ. අනේ හින්දා අපි හැමෝටම ඕනි සපෝටිව් පාර්ට්නර් කෙනෙක්. ඒ නැත අතවා ගෙදෙට්ට වෙලා බබාල බලාගෙන ඉන්න අම්ම කෙනෙක් වුණත්. ගෙදර තියෙනවනේ රාජකාරි දාහක් කරනනේ දුවිටි කොක්කම කරගෙන යනවාට ශක්තිය ඕනේ. ඒ නිසා තමයි හොඳ සපෝටිව් පාර්ට්නර් කෙනෙක් විදිහට ෆෙම්ස් ඇයි මම ඔයගලන්ට මතක් කරන්නේ. අපි හැමෝටම ભેදයක් නැතුව මේ මාකට් එකේ ගන්න තියෙන හොඳම සාධාරණම පෑඩ් එක. ගානේ ඉතාම සාධාරණයි. SLS ISO තත්ත්ව සහතික දෙකමත් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ළඟම ෆාමසි එකකින් සුපර් මාකට් එකකින් grocery shopping උනත් ෆෙම්ස් ඇය නම කියලා නම් බලලම අරගන්න. ඒ වගේම තමයි ඔයා ස්කූටි එකක් ගන්න හොය හොය හිටියනම් බබාලව ක්ලාසස් වලට දාන්න. එහෙම නැත්නම් උදේට හදිසියට ට්‍රැෆික් එකේ අසෙම් මුල්ලේ රිංගලා යන්න නේද? පරක්කු නොවී ඔෆිස් එකට යන්න. ඔය හැම දෙයකම ඕනම තෝරු මෝරු පදින මහත්තයෙක් ළඟ තියෙනවා ස්කූටරයක්. ලංකාවේ නානා මාදලි ස්කූටර්ස් අතරේ මම්මි කේඩී රයිස් ගැන ඔයගලන්ට මතක් කරන්නේ. මේක මේඩ් ඉන් ශ්‍රී ලංකා. ලංකාවේ තමයි හදලා තියෙන්නේ. හැබැයි අයියෝ ලංකාවේද කියලා මූණ ඇඹුල් කරගන්න දෙයක් නැහැ. මේවා යුරෝප් කන්ට්‍රීස් වලට පවා එක්ස්පෝට් කරනවා හරියෝ. ඒ වගේම තමයි පෙට්‍රල් සූඳට පවා දුවන හොඳටම පෙට්‍රල් කරන ස්කූටර් එකක් තමයි කේඩී රයිස් ලීඩ් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. මේක 125 cc අධි බලත එන්ජින් එකක් වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා හදලා තියෙන්නේ. ඒ හින්දා මේක ඔයාට හරියට හරි යනවා. අනිත් එක තමයි මේ දවස්වල කෙඩී රයිස් ලීඩ 125 බයික් එක රුපියල් ලක්ෂක ඩිස්කවුන්ට් එකක් එක ඔයාට අරගන්න පුළුවන්. සාමාන්‍ය වටිනාකම 796,500යි. අර ලක්ෂ ඩිස්කවුන්ට් එක ආවම 6,96,500කට ඔයගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා ලීසින් එකක් දාලා නම් යන්නේ.
ඔයාට පුළුවන් පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනෙම නිදහස් වෙන්න. මොකද ඔයා වෙනුවෙන් KD Rice Motor Company Private Limited ඒ වාරික තුනම ගෙවන ඔයා බයික් එක අරන් පදින්න අපි ගෙවන්න. තෝගවසන් වෙනකම් විතරයි පුතේ චාන්ස් එක දෙන්න. මං කරන්න ඔයා කෝල් එක ගන්න KD Rice Motor Company Private Limited වෙත 0677 46 3 97 0677 46 3 97 වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. අද රෑ නොවේට අපි ලගේ DJ නයිට් එක තියෙනවා. හොඳේ අසා එක අද එනවා නියම DJ කෙල්ලෙකුයි කොල්ලෙකුයි. නියම බැටල් එකක් වෙයි මේක. ගිය සතියේ අපි ඔයගලන්ට වෙනම විදිහ එක්ස්පීරියන්ස් එකක් දුන්නා DJ නයිට් එකත් එක්ක. අද එක තව වෙනස් මේ මං ඉන්න ස්ටුඩියෝ එකේ සැරින් සැරේට ඇවිල්ලා අපේ IT එකේ MCR එකේ කටිය ඇවිල්ලා ඒ විදිහෙන් රෙඩි කරන ගමන් තියෙන ස්ටුඩියෝ එක. ඉතින් ඒ නිසා අද රෑ 9 ඉඳන් Facebook live එකත් අනිවාර්යයෙන්ම බලන්න join වෙන NetFM official fan page එක තමයි like කරලා follow කරලා නැත්නම් like එකක් දාලා follow පාරක් දාලා තියාගන්න. එතකොට live එක පටන් ගත්ත ගමන් notification එක ඔයාගේ device එකට එනවා. ඉතින් ඒ නිසා ඒ විදිහටත් set වෙන්න හරිය. මේ කප්පි ලගේ ගින්දර හැන්දෑව.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වේලාව හවස 2 විනාඩි 39 යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
6: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
8: ගෑනු ළමයින්ට යාළුව මිස් වෙන දවස් තියෙනවා.
9: ඒයි
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
9: ඒ කියන්නේ එයාලට යාළුව මගහැරෙනවා.
8: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙන සාත් විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
12: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: ඇයි ෂුග කියන මූනෙල්ලගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
14: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
4: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
14: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
4: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
15: හොඳම දේ අඩුම විලට තික ව්‍යාප්ත ශක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
16: Wake up Saturday hormones Alpha Studio
17: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
16: Yes yes energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න
17: රටේම තරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
18: Good morning
16: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
10: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
19: ගින්දර හැන්දෑව
6: brought to you by
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
1: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

Awas sedekah ibu nadi hatta list tu nai bilau. Apa lagi kinder handa bahagi di Noel tu? Marian Slang. Clarence Vijayawardena mahathaya gisinduti ka kekete lal hadapu lassana medlika kahana dena thamai yanna hadanne me kahanna kaliyen katiya goddama godak inno ekata karaganna ape me godu pitiye kusumawathi amma sahena kalikin katha kala harima asayoge katahada ahunath mata iyetwa andre ekai ganta athayata mawu matak unalu ali 10ak vithara ge wata karagathalu ge issaraha thiyeni ambagahak ne gullange ambagaha hollannalu katiyage pore පස්සේ කුමාරිගේ ඇතුලේ ටෝච් පත්තු කළා නම් මනම් කරද්දි නම් ගියාලු. ඇත්තටම මට නම් ඒක රියලයිස් කරගන්න මාර අමාරුයි. අලි ගුහාවක් මැද්ද කොහොමද ජීවත් වෙන්නේ කියලා. කොහොම වුණත් ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න. මං ඔයාට ආදරේම ආදරේ. මට නිදොක් නිරෝගී සුව ලැබෙන්න ඕනි හරිද අම්මා? ආදරෙන් ඉගතු කරගන්න ඕ. අපේ කරුණාරත්න මාමත් එක්ක ඇතුන්ගේ ෆැමිලි කේ වාගේ ඔක්කොම ලාවම. අපි මෙන්න මේ non-stop එක හන්න යමු. WhatsApp එකෙන් මෙන්න මේ කටියවත් එකතු කරගන්න ඕනි. සුබ දහම ලක්මාත් ගින්දර හඳාව අහගෙන ඉන්නවා කියලා සුජීව message එකක් එවලා තිනවා. Thank you සුජී. ආදරෙන් එකතු කරගන්න. හයි ගින්දර භාෂි අපි චාමර ස්ටෝස් එකේ පනාපිටේ කලතර චාමර ස්ටෝස් එකේ චාමර තනුජ දෙන්නවන් එකතු කරගන්න. හයි යුහෝ කියාගෙන වැඩේ පටන් ගත්ත නේද? මට සිහිනයක් වගේ ඔබේ ආදරේ. වැරදියට වටහා ගන්න එපා සින්දුවයි ඉල්ලුවෙලෝ ගාල්ල කොට්ටවගම චරේ වෙහලුවට කිව්වේ කියලා හිතරිද්දු ඇයි අනේ ආදරෙන් එකතු කරගන්න අපි එකහන්න බලමු හරිද ඊගාවට මෙන්න මේ කටිව එකතු කරගන්න ඕනි මොරටුවේ සුජානි චන්දිමාංක කවුද මේ වහිනවා පායනවා සීතලයි එහිඳ ගින්දර හඳා වහගෙන ඉන්නවන ගලිගමුවේ ගයානි හිටිය රචියක්කගේ මෙසේජ් එක හස්මන් සරච්චන්ද්‍ර දුව දේවාංජනා පුතා සස්මින ලොකු අක්ක දෙල්ෂ කුරුවිට ජයමිනි හොටෙල් එකේ ප්‍රභාත් චමින්ද නිමේෂ දුව සසින්දි පහන්දි මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා ඉතින් ගින්දර නංගි වාශි ආදරේ නිකාත්ලා Agro Private Limited Bandara Villa. Boss Trishan, yagi wife Ishanka. Igawata Nishanta Darshan, ewagema me welawa shopping kiyinne hamumai. Ekathu karaganna kiyala kiyenawa Jaya Weva. Nishanta aya thank you. Hamadama wagema message ekak danuwata. Bashiyake adanan oyawa ahanna beri wei danna wahinawalo. Apoi deyene. දවසක් මම රේඩියෝ එකේ වෙන වෙන channels කරකව ඉන්නකොට තමයි ඔය ලස්සන කටහඬ ඇහුනේ. එදා ඉඳන් ඔයාව විතරක්ම තමයි අහන්නේ. මං අහන්න අරගෙන අදට මාස 8යි කියලා කියනවා නෝරා. අනේ ආදරේ මගේ නෝරා පැටියට මට හරි දුකයි වාගේ සෙනසුරාදා වෙලා තිබ්බ අම්ම එක්කමව බලන්න උදේ. හැබැයි මං හරියටම ඉතින් තුනට නම් වැඩ තුනට තමයි එන්නේ. ඕංගෝ කයි පුරස්නේ. ආදරේ මැනිකේ සුවබර සන්ධ්‍යාවක් වාට පස්සට නදියක් අගේ මෙසේජ් එක ආදරෙන් එකතු කරගන්න ඊගාවට සුබ දහම ලග්මාෂේ ලස්සන සින්දුරිකකට එකතු කරගන්න අපේ චූටි පුතා රේඔන් රයිලි දුව එයා ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලාලු ඉන්නේ රදින් පුතාත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා

කදන හිනහ බෑකට ගන්නවන. අතන මෙතන තියෙන ව්‍යාජ ආයතනවලට ව්‍යාජ තැන්වලට යන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩිකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම විසිට් කරානම් වැඩේ හරි. හැබැයි එයාලගේ එකම ආයතනයක් විතරක් තියෙන හින්ද රශ්ක මාර වැඩි. දවසකට සෑහෙන දෙනෙක් එනවා එකලංව හම්බ වෙන. ඉතින් ඒ නිසා යන්න කලින් අනිවාර්යයෙන්ම පේමන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මෙන්න නම්බික කෝල් එකක් දෙන්න. 0774392250 ගන්න. එතකොට පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඉතම පුංචි කාලයකදී ඔයාගේ බජට් එකට හරියන්න. සම්පූර්ණ ගානම එකපාර ගෙවන්නේ නැතුව පොලී රහිතව ටික ටික ගෙවාගෙන යන ගයක් හදලා දෙනවා නම් එහෙම හදන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් ලවිතරයි විශ්වාස කරන අද කාලේ වියදුණු තෙක ලක්ෂ 50කටත් කාමර දෙකක ලස්සන ගයක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ක්ෂේත්‍රේ ඉන්න එක්ස්පර්ට්ලා මුණගැහෙලා ඔයාගේ හීන නිවහන හැබෑවක් කරගන්නවා.

දවස දෙකයි විනාඩි 53 වෙලාව. මම මේ මෙඩ්ලේක අහන අතරේ ඔයගලන්ට පොඩි ඩිස්ටර්බ් එකක් කරනවා. මොකද සෙවණගල ආයුර්වේදය ගැන මතක් කරන්න ඕනේ. සෙවණගල ආයුර්වේදයත් එක්ක සුවය ලැබපු බොහෝ දෙනෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් සනීප කරන්න බෑ, සුව කරන්න බෑ කියලා අහක දාපු බොහෝ රෝගීන් බොහෝ රෝගවලට විසඳුම් වෙදකම් හොයලා දුන්නු තැනක් තමයි සෙවණගල ආයුර්වේදය කියලා කියන්නේ. ඉතින් මේ කමල් බන්දුල වීරපිරිමු වෛද්‍යතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන් සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ අප හැමෝටම පාවිච්චි කරන්න ඖෂධ නිෂ්පාදනයේ බොහෝමයක් හැදෙනවා. ඔය අතරේ තියෙනවා වාට සීනි නං, sugar නං, ඒකට පාවිච්චි කරන්න පුළුවන් සෙවණගල මధుමේහ හරණී කැප්සූල්ස්. සීනි නිකාම් පාලනය කිරීමක් විතරණි වෙන්නේ බොහෝ වෙලාවට නේද බොහෝ වෙදකම් වලින්. හැබැයි මේකෙන් වාට කාලයක් තියෙනවා, ඒ කාලේ පාවිච්චි කරාට පස්සේ නිට්ටවටම සුව කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ ෆැටි ලිව කියලා කියන්නේ අපි නේ ලිව එකේ තෙල් නම් බය වෙන්න එපා. සෙවණගල ලිව බූස්ටින් කැප්සූල්ස් පාවිච්චි කරලා සුව වෙන්න පුළුවන්. ඒ වගේම බඩ පුරෝ දාලා, බඩ පිපිලා, බඩ කැක්කුමයි නම් කැමට ඇපිටයිට් නැත්නම් වාට පුළුවන් සිටසියක් ස්වභාවික සෙවණගල අසමෝදකම් පාවිච්චි කරන්න. ඒ වගේම කොණ්ඩේ ගැලවි ගැලවි ගැලවි ගැලවි යනවා නම් නේද එක එක එක එක එක බෙහෙත් කරා නම් ලොකු ගණන් දෙලා ෂැම්පු ගත්ත නම් කන්ඩිෂන ගත්ත නම් වැඩක් වුණ නැත්නම් සෙවණගල ශ්‍රියා දේවි හෙයා ඔයිල් පාවිච්චි කරලා බලන්න අර සුවයක් අරගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම ඔයගලන්ට ඉන්න තැනකට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරලා. මෙන්න ඒගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක 0747 31 33 540 0747 31 34 540 වැඩි විස්තර දැනගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව හවස 2:57යි. Excite
4: ගන්න, ලක් එක charge කරගන්න. Excite battery එක විලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
7: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන්ඩ් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
10: Music 3, 2, 1, let's go.
11: Friday, fun day.

0: Net News. Meepei Rutatuta. ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news meepei rutatuta pain pay අලුත්වන අලුත් pay විපස්සම
3: අයබෝන් මේපැය රටතොට සමගින් මම සචිනී. වේගින් ඉහළ යමින් තිබෝ ඇමරිකානු ඩොලරයේ මිල අද සුළු වශයෙන් අඩු වුණා. ඊයේ රුපියල් 354.03 වූ ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 353.17 ලෙසයි. යනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද දිනය තුළ 186කින් අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව බ්‍රිතාන්‍ය පවුමක අද විකුණුම් මිල රුපියල් 475.12ක්. යුරෝ එකක විකුණුම් මිල රුපියල් 411.51ක් වෙනවා. වාහන මිලටද ඉතා සංවේදී ජපාන් යෙන් එකක විකුණුම් මිල අද සටහනුවේ රුපියල් 2.22ක් ලෙසයි. මීලඟට නිවුස් පස්වරු 4ට.
0: Net News. Meepei Rutatuta.

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ඉන්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: Fems ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
5: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540
7: FM 95

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විද්භාෂී.
1: හවස 3යි විනාඩි 16යි වෙනව. සන්තෝෂෙන් ඔෆිස් ඉන්න නම් ඔෆිස් එකේ මොනවද තියෙන්න ඕනි කියලානේ මං අද අහලා තියෙන්නේ Facebook post එකේ. අපේ නන්දිනී මහන්දිරම් කියනවා, අනේ අපෝයි කවදාවත් ඔෆිස් ගිහිල්ල නැති මං මොනවා කියන්නද අයියෝ කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. වාසනාවන්ත ජීවිත අපමෙව්ව දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නයි තියෙන්නේ ඉතින්නේ. අනේ එහෙම වාසනාවක් මට තියෙනවා නම් ඔයා කැමති නැද්ද මට කන්න බොන්න දීලා ගෙදර තියාගන්න? මම එළි වෙනකන් හරි කියව කියව ඉන්න. කාංචන මාලිහ ලයන එයා කියනවා ට්‍රැක් පෙනපු සෙට් එකක් ඉන්නවනේ. එහෙනම් ආට හරියන්නේ අපේ ඔෆිස් එක තමයි. මේන හම්බන්ත ටෙස්ට් එක කමෙන්ට් වලට thank you so much. ආදරින් කට්ටියම එකතු කරගන්න. ඊ ගාමට ලෑස්ති කියලා තියෙන සින්දු සේරම ටිකම අහන්න. අපි කඩවත රංජනී අම්මා කතා කළා. අද පොඩි සිග්නල් ඩ්‍රොප් එකකුත් තියෙනවා නේද? වැස්සත් එක කොම කොම හරි ඔය කේකේව වෙනවනේ ඉතින්. අද මට ඇහිච්ච විදියට හිමේෂ්ගේ බර්ත්ඩේ එක කියලා කිව්වා. එයාගේ ලොකු පවුලේ ඉන්න හිමේෂ්ට අපි විශ් එකක් දෙමු නේද? Happy birthday to you. Happy birthday to you. Happy birthday හිමේෂ්. ඔයාගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා ආදරෙන් මම විශ් කරනවා. ඔයාට විශ් කරන්න අර ලොකු මුළු පවුලම එකතු වෙනවා. නයන රූපිකා නිරෝධ පබෝදට හන්ස රසනාදී තරු සඳු ජයිනී මංජලා ප්‍රියන්ත සමරනායක ඉගාවට සමන් බණ්ඩාර තාකවුද අයිරංගිනී අම්මා එයාගේ ලේලි අයිරංගිනී රොහන් කටියම ආදරෙන් ආට සුබ පතනවා. හැපි බර්ත්ඩේ ඔක්කොමලාම එකතු කරගෙන යන්න හදන මෙන්න මේ සිංදු අහන්න වට්සප් එකනොත් මෙන්න මේ කටියවත් අපි ඔබාගමු. මහරගම ජනතා මාවතේ චමෝද් චාමරාය මිලින්දය මහින්දය ඉගාවට රසංග හෂාන් සුමනි අංකල් වගේම මාවත් එකතු කරගන්න කියලා කියන ආදරින් එකතු කරගන්න ජය වේවා. ගින්දිරි යටියන්තර දේශානි ස්ටෝරිය එක අපි කටියමත් එකතු කරගන්න කියලා කියන අපේ බුසු බුස්ස කල්ලත් එකතු කරගන්නලු. අනේ මම කවදාවත් එයාට උම් එකක් දීලානේ අපි අද යාට දෙව. Thank you අප්පා මාව හංග ඉන්නවට. Hi hi මම බදුල්ල කෝට්ටේ කෝට්ටේ ගොඩ ගීතිකා. අපිවත් ලස්සන සිංදුවකට එකතු කරගන්න එයාගේ ආදරණීය හස්බන් අසංක ඉගාවට පැටව දෙන්න සිනූ චිනෝ අම්මා සීතා තාතා ජයන්ත ඉගාවට මහියංගිනී අම්මා මල්ලි නංගි නංගිගේ පැටව දෙන්න අක්කගේ ෆැමිලි කේ ඔක්කොම මල්ලිගේ ෆැමිලි කේ ඔක්කොම නිතහන හැමෝමත් එකතු කරගන්න කියලා කියනවා ජය වේවා. බාෂි කෙල්ල මං ආසම ඔයාගේ පිස්සු හැදෙන හිනාවටයි උම්ම එකටයි ඉතින් මාමත් එකතු කරගන්න කියලා ශානියක්ක මැසේජ් එකක් කියවලා තියෙනවා. අනේ නං උම්ම එකක් නොදී කොහොමද නේද? දෙකක ආදරේ

රිකෙල්ල ගස්කඩ වගේම කොහෙද මයිල පිටිය සලොන් දිනශ්‍රයකය ඔක්කම ලතාදරන එකතු කරගන්න සන්දීපනී නුවන්තිකා ශම විජයසිංහක ජයවේවා.

0: அவசத்துடன் வினாடி விசி தெக்காய் விளம்பு அப்பிலக்கு கிந்திரஹ அந்த வகன அந்திம பை ஹல்ல வினி கமர்ஷியல் பிரேக் எக
1: சுமுது மத்து பிட்டனிசா ஏதாங்க இன்னத் பாசுயி லீக் வென்னித் நே
2: ஃபிரம்ஸ் ஐரிக் ஒயாட் ஒயாவ மகேரின்னே
3: Ceylon Green Life Plantation within Anagateta Agana Ayojanayak Mahansiyak Nathu Masikawa Supiriya Adayamak Ganna Denma Matanna 02111437250
4: Then Hemama Ganne KD Rice Lead 125 Petrol Bike Eka Mila Rupiyal 796500 Lakshaka Discount Ekak Mul Leasing Wadika Tuna Api Gewanawa Togga Awasan Wenaturu Pamanai KD Rice Motor Company Private Limited 077 46397
5: සිංගරෙල්ල වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
7: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
8: BYD C-Line 8-7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 01112-125-125 අමතන්න.
9: අක්මාවිතෙල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540

அவசத்துடன் வினாடி விசி பாய் விழாவு என்ன தனி தவ லசன சிந்துரிக்கா கஹன் உக்கோட்டும கலியின் கால் கிடப்பு மின்ன மே கட்டிய வேகத்து கிடக்கான் ஒரு மட்ட ஹரியட்டு துக்க ஹேத்துனா பொருண மாலினி அம்மா கால் கல்லாம் வச்சுனா துணா கதரா கதாக்கிறன் நேத்தி அப்பி ஐயோ லைனுக்கு கட்டுனா ඔය ආටමම දෙකම දෙකක් ආදරේ ආදරෙන් එකතු කරගන්නවා ඉන්න තැනක පරිස්සමට ඉන්නම්මා හරිද ආයි දවසක කතා කරමු දුක හිතන්න එපා ඊගවට බිබිලේ නිලාන්තේ අම්මා කතා කළා හස්බන්ඩ් නිමා ලහිරෝ හේෂා එයානුගේ ගොඩ කැන්ඩි කෙල් වැඩ කරන්නේ ස්ටාෆ් එකේ ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා සින්දු ටිකක් අහන්න දෙකම දෙකක් ආදරෙන් ඔක්කොම එකතු කරගන්නන් ජය වේවා ඒ අතර ෆේමස් අය ගැනත් මතක් කරගෙනම යන්න ඔයාට ඕනේ ලීක් වෙන්නේ නැතුව ඇඳගෙන ඉන්න පහසුව දෙන නියම පෑඩ් එකක් නම් සාධාරණ ගානකටත් එන ෆිල්ම්ස් ඇයම ගන්න කියලා ඔයගලන්ට මතක් කරනවා මොකද මේ තරම් සාධාරණ පෑඩ් එකක් නම් නැති තරම් මතකයිනේ ෆිල්ම්ස් ඇය නම කියලා නම බලලම අරගන්න ඕකනම ෆාමසි එකකින් ඕනම ග්‍රොසරි ෂොප් එකකින් සුපර් මාකට් එකකින් උනත් ගන්න පුළුවන් පුරුද්දට ළඟ තියාගන්න ඔයාගේ ඔෆිස් එකේ ලොකේ එකේ හැම නැත්තම් කාර් එකේ හෑන්ඩ් බෑග් එකේ ස්කූල් ගෙනියන බෑග් එකේ ක්ලාසස් ගෙනියන බෑග් එකේ ඕන තැනක ගෙදර අල්මාරිය උඩ දාලා තියාගන්න හරිද හරි අපි වට්ස්ඇප් එකේ මෙන්න මේ කටිය වේගත කරගමු අපි අපිටත් ගම් වතුර ඒත ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනෝ කෑගලු බත්කඩේ කට්ටිය චම්මියක ඊගවට ශාන්තයිය කාන්තියක් ඊගාවට මහින්ද අමල් චානක ඇතුළු හැමෝටම කඩේට ඇවිල්ලා ඉන්න ඔක්කොම එකතු කරගන්න කියලා කෑගලු බත් කඩේ සෙට් එක මෙසේජ් එකක් එවලා තිනවා ආව් ආව් අනේ ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා හයි භාෂි මැනික හොඳටම වහිනවා ගම් වතුරත් එනවා හැබැයි ලස්සන සිනුවක් නම් ඕනිමයි ඇලියුගඩ හොස්පිටල් එකේ සේවක මණ්ඩලය ඔක්කොම එකතු කරගන්නල OPD එකේ ETU එකේ ඔක්කොම ලාලනියක තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ ආදරෙන් එකතු කරගන්න OPD ETU ඔක්කොම ලවම ජය වේවා හලෝ සුබ සන්ධ්‍යාවක් භාෂිනගෝ මෙහෙට නම් හොඳටම වැස්ස දැන් තමයි ඩීංග කඩුවනේ කියලා කියනවා ලස්සන සින්දු ටිකක් අහන්න එකතු කරගන්නල නාරම්මල අඹගම්මන කැඳ කඩේ නිමල් අක්ක දම්මියක්ක නිමල් අක්ක නෙමෙයි නිමල් අයියා දම්මියක්කයි පැටව දෙන්නවයි ආදරෙන් එකතු කරගන්න හයි භාෂ මැනික අපි කන ගමන් ඔයාව හගෙන ඉන්නේ ඔයාටත් බත් කටක් ඕනිද ආ අපේ කොල්ල සෙට් එකත් එකතු කරගන්න අත හොදලා නේද කෑම කන්න පටන් ගත්තේ උම්ම දෙකක් ඕනි අද නම් කියලා මඩහපල මිනි පෙට්ටි සාප්වේ සෙට් එක කියනවා බණ්ඩි පිරෙන්න කන්නම්මා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වේලාව හවස 3 විනාඩි 32යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆිම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: Music. 3, 2, 1, let's go. Friday, fun day

0: ஹிந்தி ரீமிக்ஸ் ரீமேக்
1: Unlimited Radio Funneka Atishaya Pratama Vatavata Venasma DJ Sangramayak Net FM DJ Night With DJ Ramesh and DJ Dili Funneka to set winna Tagi Dinanna Net FM DJ Night Adara Navayata வசர விசயாத்துக்கு விசுவாசனியத்துவ சமக ரசையை சம்பிரதாயை எக்கட்ட முசுக்கோட்ட லோகட்டம ரசை பெதின சுசி கோபேக்கர்ஸ் தன் ரசவத் ஆஹார பான கேட்டரின் சேவாவ சமக விமசீம் பிந்து 77 45 105
2: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: Yes, Fortune Soy.
5: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මගේ නම අවන්ත කුමාර. හම්බන්තොට තමයි ගම. අතයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ. මාම කෙනෙක් කිව්වා මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ. ඒක ලා කියලා දෙත මහත්මයෙක් දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 කින්නේ කියලා. තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින්. කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳට මොඳ කරේ ගොඩක් ස්තුති සින් වෙද මහත්මයාට.
3: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940. තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
7: නේත්‍රාලෝක වෙසක්
3: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
7: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
3: උදෑසන 8ට ධර්මදේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
7: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
3: රාත්‍රී 7 සිට ධර්මදේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
7: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
3: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
7: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
3: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
8: බැති බරදායකත්වය
7: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
10: කින්දර හැන්දෑව
11: brought to you by
12: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
13: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
14: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0777 406 43 97.
15: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: හිත ඉල්ලන සින්දු ඇහෙන කින්දර හැන්දෑවා.

සතුනයි විනාඩි 37යි වෙලාව. අපි ලගේ ගින්දර හඳා වහගෙන ඉන්න අන්තිම පැයභාගි තමයි මේ යන්නේ. හරියෝ ගොඩක් හැටින්ව එකතු කරගන්න මට කෝල් කළා මේ බොරලස් ගමේ රන්දි ක්‍රාෆ්ට් එකේ විමල් අංකල්. හරිද? ඒගොල්ලන්ගේ පන්සලේ භක්ති ගීත කණ්ඩායමක් එමත් මේ දවස්වල පුරුදු වෙනවලු. ඒගොල්ලන්ටත් කේක් ටිකක් එහෙම හදාගෙන යන්නලු හිතාගෙන ඉන්නේ. සිල් ගන්න ඇත්තොන්ට එහෙමත් දෙන්න. ආව් සිංහතේ වැඩත් කරගන්න ඕනි ඉතින් නේද? ආදරෙන් මගේ විමල් අංකල්ව එකතු කරගන්න උතුරන්න හරියන්න ඕනි ඉතින්. හරි. ඒ අතරම ඒ දැන් ඒ කියපු හින්දම වෙසක් පෝයත් එක්ක ඔගොල්ලෝ බලනවනේ නේද නෙත FM එකෙන් මොනාද කරන්නේ කියලානේ. අපේ ආගමික වැඩසටහන් එක හැමදාම ඔගොල්ලෝ බොහෝම ලිංගතුව පැතිසිතින් එකතු වෙනවා කියලා දන්න හින්දම ඒ ගැනත් මතක් කරන්න ඕනි. විශේෂයෙන් කියන්න ඕනි ඔගලන්ට මතකනම් අපි මේ නෙල්ලිගල අපේ හාමුදුරුව එකතු කරගෙන කූරගල ගොඩ නැගුවනේ නේද? හරි ලස්සනට අපි වැඳ පුතා ගන්න ඔගලන්ට හරි ලස්සන තැනක් ඉදි කළා. ඒ හැම වෙලාවෙමත් මාධ්‍ය අනුග්‍රහය දරාගෙන නේද අපේ බැතිමතුන්ව එකතු කරගෙන වැඩ කරේ නෙත FM තමයි. ඉතින් 2023 අවුරුද්දේ මතකනම් මේ රටම කතා කරපු කූරගලේ අපි වෙසක් සමරපු හැටි ඉතාම සුන්දරව මේ පාරත් අපි වෙසක් සමරන්න සූදානම් වෙලා ඉනෝ කූරගල පුදබිමේදී. හරිද? ඉතින් ඒ නිසා ඔබට ආදරෙන් බැති සිතින් යුතුව ආරාධනා කරනවා මේ පාරත් වෙසක් පෝයට අපි ආයෙමත් කූරගල යමුයි කියලා. මේ පාර පොයි දවසේ ශ්වේත පූජා පින්කම් මාලාව උදේ 6ට පටන් ගන්නෝ සජීවීව ඕගලන්ට අහන්න පුළුවන්කම තියෙනවා නෙත FM FM 95.4 උදේ 6ට සිර සමාදන් වෙමු අපි එකතු වෙලා. ඒ වගේම තමයි පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ වල්පොල ගෝතම හාමුදුරුවෝ කුටිකුලමි ප්‍රේමාලංකාර හාමුදුරුවෝ පූජ්‍යපාද මුළුමුරේ සුජාත හාමුදුරුවෝ පූජ්‍යපාද භගවන්තලාවේ රාහුල හාමුදුරුවෝ පූජ්‍යපාද මහබුලංකුලමි ගුණරතන හාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේලා හැම කෙනෙක්ම වගේ වෙසක් පොහොද වගේම ඊට පහෝදා ධර්ම දේශනාවලට වැඩම කරවන්න සියලු කටයුතු සූදානම් කළ තියෙනවා. ඒ වගේම තමයි පොයි දවසේ රෑ 10 ඉඳන් පහුවෙදා උදේ 6 වෙනකම්ම ලෞතුරු අරුණ සනරාමරු රාත්‍රී ධර්ම දේශන ඔබට සජීවීව ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කූරගලට අවතින් මේ අවස්ථාවට සහභාගී වෙන්නම පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ අවස්ථාව වෙනුවෙන් කූරගලට එන ඕගොල්ලෝ හැමෝටම වටින ධර්ම ග්‍රන්ථයක් නොමිලේම දෙන්නත් අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම නේත්‍රාලෝක වෙසක් කලාපයේ ක්‍රියාත්මක වෙනවා. අපි ආමිසෙන් ප්‍රතිපත්තෙන් දෙකෙන්ම මුනිදු පුදන්න තමයි සූදානම් වෙන්නේ. හරිද? ඉතින් වෙසක් තොරණ ලස්සන පහන් කෝඩු මේ වගේ ගොඩාක් දේවල් දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කූරගල සුගන්ධ කුටියේ වැඩවාසය කරන ධාතුන් වහන්සේලා ඔබේ නෙතින් දකින්න වන්දනා කරන්නත් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තුමුම ධාතුන් වහන්සේලා වෙනුවෙන් බුද්ධ පූජා පවත්වන්න ඉඩකඩ වෙන් කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් මෙන්න මේ අංකයෙන් රංජිත් කතා කරන්න. 0777-6676-66 අංකයට කතා කරන්න මේ පාරත් වෙසක් පෝයට අපි ආයම කූරගල යමු. මබටුවන නොයල් අයියත් කතා කළා. ඔයවත් ආදරෙන් එකතු කරගන්න අපේ දුක තමයි රංජනීත් එක්කම. Thank you so much මට කතා කළාද? ඒ අතරෙම මතක් කරන්න ඕනි KD Rice පෙට්‍රල් ස්කූට් එක ගැන ලක්ෂික මිලාඩුවක් යන හින්දා කට්ටිය මේ දවස්වල සැහෙන ට්‍රයි එකක් ගන්නවා KD Rice ස්කූටරේ අරගන්න. ඒ විතරක් නෙවෙයි ඔය ලීස් එකක් දාලා නම් ගන්නෙ පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනේනුත් වාව නිදහස් කරන්න KD Rice Motor Company Private Limited සූදානම් ඉන්නෝ. ඉතින් ඒ නිසා ඔයා හීන දැක්කනම් ඔෆිස් එකට යන්න බබාලව ක්ලාසස් වලට එක්කන් යන්න ඕනම ට්‍රැෆික් එකක අස්සේ මුල්ලෙන් දාලා පට පට ගාලා යන්න වාහනයක් ගන්න රෝද දෙකකට කියාපු පාර තමයි KD Rice හදලා දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් KD Rice මම මේ කියන ලීඩ 125 ස්කූටි එකේ සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 796,500යි. දැන් ඩිස්කවුන්ට් එකත් එක්ක ඔයාට ලක්ෂික මිලාඩුවක් එක්ක ලැබෙනවා 696,500යි. මේ වාසිය තියෙන්නේ තොග අවසන් වෙනකම් විතරයි. එහෙම නැත්නම් ආපහු පරණ ගාන්ටම තමයි ඔගලන්ට ලැබෙන්නේ. ඒ නිසා ලක්ෂික මිලාඩුවත් එක්ක ගන්නවා නම් ඉක්මන් කරන්න කියලා තමයි කියන්නේ. අර මං කලින් කිව්වා වගේ මුල් මාස තුනේ වාරික තුනත් ඒගොල්ලොම ගෙවනවා. ඔයාට තියෙන අරන් පදින්න. වැඩි විස්තර දැනගන්න KD Rice Motor Company Private Limited වෙත කතා කරන්න මේක දැම්ම 0776-46497 0776-46497 වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි මේ යමු WhatsApp එක පැත්තට.
කටියව එකතු කරගම අපි මේ සින්දු ටික අහන්න යන්න. හයි බාෂි, යටි අන්තටින් මම ලසන්ත. සින්දුවකට එකතු කරගන්න යටි අන්තට පීපල්ස් බැංක් එක ගාව ත්‍රී වෙල් පාක් එකේ. ලක්මාල්, ජගත් අය, ගාවට චින්තන අය, ෂෙල්ටන් අය, කළු පුතා. උතුරන් හරියන්න ඕනි මහතයෝ. ආදරෙන් එකතු කරගන්නවා ජයෝ වේවා. අපේ සුජීවක අනේ සයිප්‍රසලින් ආදරෙන් එකතු කරගන්නවා. ආදරේ අනේ දෙකම දෙක. අපේ අභි කොල්ල මට කෝලුත් කළා, වට්ස්ඇප් එකට මෙසේජ් එකකුත් දාලා තියෙනවා. ඔයාව අදත් අහගෙන ඉන්න පරිස්සමට ඉන්න ඕනි ඈ කියලා කියනවා. ගොඩ දවසකින් පරණ යාළුව ටික මතක් කරේ නැති නිසා මතක් කරමු. ගවර්න්මන්ට් ෆීල්ඩ් වල වැඩ කරන කොල්ල කෙල්ලොක්කම, අපේ බිස්කට් කන කෙල්ලො ටික, සර්විස් ස්ටේෂන්ස් වල වැඩ කරන හැමෝම කොම කොම හරි මහන්සි වෙලා ගේමක් ගහන කොම එකතු කරගෙන ලස්සන සිද්ධ ටිකක් අහමුයි කියනවා. අපි කොල්ලවා එමු අතාවක් මතක් කරනවා. ජය වේවා. හයි භාෂ්‍ය, මට තෝනි ලස්සන සින්දුවක්. අද අපේ ඉෂාගේ බර්ත්ඩේ එක. එයාට විශ්ක කුත් දෙන්න කියලා කියනවා. අපි සුමුදු එක නිතහන කොම එකතු කරගන්න කියලා දෙවතුරේ චන්දි අක්කා කියනවා. ඔහොමින් අපි අර අපේ ඉෂාට විශ්කක් දෙලෙමු නේද? Happy birthday to you. Happy birthday to you. Happy birthday ෂා. ඔයාට නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා ආදරෙන් විශ් කරනවා. හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම එකක් වේවා. ජය වේවා. සුබදාවල ගින්දරි මාවත් එකතු කරගන්න. කේලිත ෆැෂන් කහපොල සමන්ති, මානෙල් කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනී, රූප, නිලන්ති, චතු. ඔව් දෙකක් ආදරේ දෙකක්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 3යි විනාඩි 45යි වේලාව. අපිලගේ ගින්දර හඳාවේ අන්තිම අන්තිම ට්‍රැක් එක තමයි ඔයාලට මේ අහන්න දෙන්නේ. අද දවසත් ඉවරයි. හා මේ සතියම ඉවරයි. හෙට ඔයගලන්ට හලෝ හලෝ සතිය අන්තේන හවස 3 ඉඳන් 6 වෙනකම්ම වහගෙන ඉන්න පුළුවන් අපේ කවිෂ් කොල්ලත් එක්ක. හෙට ඉතින් මම පොඩ්ඩක් කවිෂ් කොල්ලව වයිට් කරගෙන අර ඉඳලා කොල්ලෙක් හම්බුනාම නේද? අනේ පව්වනේ මං කියන කිට ඉතින් කොල්ල ඔළුව නමාගෙන ඒටි කොක්කම තොගලන්ට තුනේ ඉඳලා අහන්න පුළුවන් ඒ වගේ මාද රැට රැනවේට අපි ලගේ ඩීජේ නයිට් එක අහන්න එකතු වෙන්න අසායික අද කොල්ලෙකුයි කෙල්ලෙකුයි දෙපැත්ත ඉඳලා නියම බැටල් එකක් යන තමයි ලෑස්ති වෙන්නේ මේක මං හිතන්නේ ඔගලන්ට අත වෙනමම එක්ස්පීරියන්ස් එකක් වෙයි කොහොමද හත් ගිය සතියේ ඩීජේ නයිට් එක ලොකු චේන්ජ් එකක් කරා මේ සතියේ තේ චේන්ජ් එකටයි ලෑස්ති වෙන්නේ ඉතින් ඒ නිසා මැදිරියත් ඒ වෙනුවෙන් සූදානම් වෙන වෙලාවක කට්ටිය ගොඩාක් ඉන්න අතරේ ලැජ්ජාවෙන් තමයි අද උම්මත් දුන්නේ එකක් කියන්න රටට මැහෙන්න උම්ම දුන්න උනාට කටි ඉන්නේද උම්ම දෙන්න හේන අවුල්ලප්පා කොමාරි ආදරෙන් කටියට ආරාධනා කරනවා ආද Facebook live එකත් ඔයගලන්ට බලන්න පුළුවන් තමයි අනිත් FM official fan page එක like කළ follow කළ නැත්නම් like එකක් දාලා follow පාරක් දාලා තියාගන්න මොකද අපේ live එක පටන් ගත්ත ගමන් notification එක ඔයාගේ device එකට එනවා එතකොට ඒ through ආට පුළුවන් කම තියෙනවා live එකට join වෙන්න right okay එහෙමනම් යන්න හදන්නේ යන්න කලින් සෙවණගල ආයුර්වේදය ගැනත් මතක් කරන්න ඕනි සෙවණගල ආයුර්වේදේ නිෂ්පාදන බොහෝමයක් නිෂ්පාදනය වෙනවා කමල් බන්දල වීරපිරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයත් එක්ක සෙවණගල ජීව ශක්ති රසායනය වාට guest writers තියෙනවා නම් සෙවණගල ජීව බල අම්ල පිතුසුවේ පාවිච්චි කරන්න නිටාවට සුව කර ගන්න පුළුවන්. ඒ වගේම සෙවණගල හන්දිරාජ තෛලය, සෙවණගල අසමෝධිගම් තියෙනවා, සෙවණගල ශ්‍රේයා දේවී හැවියෝ. ඔය හැමදේම අතුරු ආබාධ නැතුව සුවෙන් සුව වෙන්න තමයි හදලා තියෙන්නේ.

තදත් වෙනද වගේ මහගිනි ඉන්නවා කියනවා සද්දට පාදනතුර පින් කොටුවේ ශ්‍රී සිරි ටයිල් ෂොප් එකේ චමින්ද අයියා ආදරින වගේ බොස් අයියාගේ වයිෆයි කටියම තික එකතු කරගන්න උතුරන් හරියන්න ඕනේ. අපි මේ හම්බන්තොට මිරිජ්ජවිල නස්රක් කොමදානේ ආදරින වගේ හස්බන්ඩ් දනුක ඒ වගේම තමයි වගේ සුදු බෝලේ රයින් බබාවත් ආදරින එකතු කරගන්න අයගේ උම්ම දෙක. ඊට පස්සේ ජෝතිපාල මාත්‍යගේ සිංදුව කෝණි කියලා තියෙනවා අපි ඇහුවාද නේද? සුජීව තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. සුජීවා හස්බන්ඩ් ඉන්නවලු අජිත්, ඒ වගේම තමයි අම්මයි පුතාලා දෙන්නයි දුවලා හතර දෙනයි ඉන්දික මල්ලිවායි. ඊට පස්සේ ටයිටනික් සලෝන් එකේ කට්ටියවයි එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා ආදරෙන් එකතු කරගන්නවා කඹුරු මුල්ල රොටි කඩේටත් උතුරන්න හරියන්න ඕනේ. මෙහෙට හොඳටම වහිනවා කියලා උෂානි ඕෂදී මෙසේජ් එකක් කියලා තියෙනවා. සිංදුවක් දෙන්නකෝ කියලා තියෙනවා. අන්තිම සිංදුවට ආදරෙන් එකතු කරගන්නවා මැනිකේ මිනුවන්ගොඩ හිරෝ මාස්ටර්ස් එකේ කට්ටිය. අපිව හොඳටම යට වෙලා ඒත් මා වහන් ඉන්නවද පොයි මේ ගංග අතර දාලා ඒ තහගින්නවල අනේ ඉන්න තරක පරිස්සමින් ඉන්න ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. අපිටත් සිංදුවක් දෙන්න අපේ පාරවල් ඔක්කොම යට වෙලා පැටියෝ. ප්‍රේමසිරි පද්මා මංගලිකා පියුමි ගවට රුචිනි මේ කට්ටියම චූටි පුතාවත් එකතු කරගන්න කියලා කියනවා. පොත්තුවටද පොතුවට වන එහෙම තමයි වෙලා තියෙන්නේ. පරිස්සමට ඉන්න. ඉස්සරහටත් වැස්ස අඩුවෙන පාටක් නෑ වගේ නේ. එහෙනම් ඉතාලම කල්පනාවෙන් ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. හොර ගෙඩිය නම් ටික කියාගෙන යනවා නේලු. ලලිත් සොයි සංකලනේ ආදරෙන් එකතු කරගන්න. හයි භාෂා, අද අපිට කරන්ට් එක නෑ, හින්දා අහන්න විදිහක් නෑ කියලා ශාන්ත අය කැකද දුරින් මෙසේජ් එකක් එවලා තිනවා. මං ආදරේ ඔන්න ඕක හින්දානේ ඇහුවත් නැතත් මෙසේජ් එක එවනවා. ඊගාවට පාෂෝගේ හිනාවට මම තාසයි. අපේ මිහිරි දුවත් ඔයා වගේ කියවනාලෝ හපයි. මමයි හස්බන්ඩ් ඉන්නේ තනුක්කම එකතු කරගන්න කියලා තිත්තගල්ලේ චිත්‍ර මල්කාන්තියක මෙසේජ් එකක් එවලා තිනවා. ආදරෙන් කට්ටිය මේකතු කරගන්න. අපි මීගමුව ටවුන් එක ගාව ජයසිරි බතික් ටීම් එක අනේ තැන්ක් යූ අහගෙන ඉන්නවට ජය වේවා. ඔයාර මල්ල කෝලං කියන විදිහට මමත් දැන් කියනවලු. මටත් දැන් කිය වෙනවලු. හපයි මල්ල කෝල ආදරෙන් ඔක්කොම එකතු කරගන්නවනේ ජය වේවා. එයා කියනවා එයා බොස් කෙනෙක් වුණා නම් දෙකට වහමු. ඔයාට කැසද? දවස් පහක් නිවාඩු ගන්නේ. ඔයාට හෙට නිවාඩුව. හරි හරි, ඔයා ගිහින් කෙල්ලෝ බලලෙන්න. අනිද්දත් නිවාඩු. දවල්ට කොහෙන්ද කන්න ඕනි? වැඩ නම් මොනවදනේ හිමීට කරන්න බැරිය. එහෙම බොස් කෙනෙක් හිටියනම් මරුනේ. ගම්පලේ උමගීරි උයන ඉන්දික සංජීවයගේ මෙසේජ් එක දුවල දෙන්න දුලීෂ මනිෂ කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. ඊරැයිඳ මේ වෙනකම් වැස්සලු හපොයි. අපේ ජයන්ත අයගේ මෙසේජ් එක වගේ අලුව ටික ඔක්කොමත් ආදරෙන් එකතු කරගන්නවා. කෑගල්ල මාකර සිහන්ස කේක් ආයතනේ ඔක්කොමත් ආදරෙන් එකතු කරගන්නවා. ඔයා එන්නකෝ කේක් දෙන්නලු ඕනි තරම්. මට බැරි වෙයිද වේකන්සි එකක් හදලා දෙන්න? මම ඉන්න රිසෙප්ෂනිස්ට් එදිහට. ආයුබෝවන්. ලස්සන එකක් කියලා පිළිගන්නන් හැමෝම. අපේ බොස් හොඳයිලු කේක් දෙනවලු ඇති වෙන්න කන්න. ෂා කොමහරියනේ ආදරින් එකතු කරගන්නවා. ජය වේවා. හයි හයි, මම බට්ටි කියලා මෙසේජ් එකක් කියවලා තිනවා. හයි බටෝ, ආදරින් එකතු කරගන්න. ඊට පස්සේ මනං ඇත්තටම වැඩට එන්න ලොකුම හේතුව නංගේ වයිෆ් එළවෙන හින්ද තමයි. ඒ තරම් මොටිවේෂන් එකක් නම් ලොවෙත් නෑලෝ.
වයිෆ් එලව

වෙලාවක ඒ ගැම්මටම එන්නල්ලු නෙත් FM එක පැත්තේ මොටිවේෂන් එකක් දීලා යන්න. ලකි අයිය හොඳ කමෙන්ට් එකක් දාලා තිබ්බා. එයා කියනවා කසුනිගේ මගේ මැද්දට ඩෙස්ක් එකක් දාලා දෙන්නලු. ඒ මේ ඇවිල්ලා මැද්දෙන් ඉඳගෙන ඉන්නල්ලු අපි දෙන්නට මොටිවේෂන් එකක් කියලා. මෙයා හදන්නේ එක ගලින් කුරුල්ල දෙන්න දෙන්න. නෝටියා ගින්දර වැනික වැස්සට ඔයා තෙවෙන්න නම් එපා. ඔයා නැවත් අපිට පාලයි. අනේ අකුරැස්සේ අම්මයි අයියයි කටිය අහගෙන ඉන්නේ කියලා කියනවා. උනිති තැන්ක් යූ මෙසේජ් එක එවුවට ආදරෙන් එකතු කරගන්න. අද මෙසේජ් එක බාගෙට කියෙව්වේ උම්ම එක දුන්නෙත් නැහැ. ඇයි එහෙම කරන්නේ? අපි හරි ආසාවෙන් නෙත්තහනේ. අනේ සමා වෙන්න මෙසේජස් පිරීලා තියෙනවා. සමහර අයගේව කියව ගන්නත් බැරි වෙනවා. ඒගොල්ල තරහ වෙනවනේ. එතකොට බාගෙට හරි කියවමනේ. හ්ම් පුදුම තණ්හාවක් තියෙන්නේ. කෝලං ගොඩක් අප මේකේ ඉන්නේ. අද නම් දවසම සීතලයි භාෂ හොඳටම වහිනවා කියලා කියනවා. එකතු කරගන්න තිලිනි නංගියක මම සුජේත් පිට බැද්දරින් ඔය දෙන්නව මේ එකතු කරගන්න. මකුල් දොළුවේ අපේ රංජිත් අයියත් අහගෙන ඉන්නවා. ඊට පස්සේ ගම්පල යටි පියංගල ඔයාලගේ මෙසේජ් එක මම කියෙව්වනේ. ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ වතේගම මඩවල ප්‍රියන්ත සලෝනිකේ ප්‍රියන්ත අයියා දුව ගිම්හානි සුවන්දි වයිෆ් මල්ලිකා ඕකිඩ් සලෝනිකේ මෝසස් කන්න සලෝනිකේ කන්න කටිය මත ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ Bashi, very exciting, very lovely presentation. Sha. Annara Randavirani, thank you so much. Adarin kattiya vegata karaganna. Bashi ama hagen inne lassana sindirikakata ekata karaganna kiyala. Korea wala nuwan ayyage message ekak adarin mekata karaganna. Apita nan gangwathura eth api ahagen inno oyawa. Kira gala office ekek set ekama ekata karaganna kiyala kiyana. Dammike wage ma kuruwita boopat ellu pirennu wathura thiyenawa kiyala kiyano. අනේ ඔයගොල්ලෝ කොහොම පරිස්සමින් ඉන්න මා අපි වහගෙන ඉන්නවා වගේම හරි. හයි භාෂි නංගි කියලා මෙසේජ් එකක් එවලා තිනවා. මං හිතන්නේ පියෝ මාල් ලෙවල් තියෙන්නේ. දෙහිවල නැදිමල ඇන්ඩර්සන් රෝඩ් එකේ කට්ටිය මාතරින් එකතු කරගන්නවා. මහරගම චමෝද හෂාන් මහින්ද අංකල් කට්ටිය මාත් එකතු කරගන්නවා. ඉන්දරි කුමාරි වැඩාසි මෙසේජ් එකක් දැම්ම කියලා මාතර නාමල් ටේලර්ස්ලත් කියනවා ජය වේවා. බෝකුන්දර 10 කනුවේ පරිමංගලී ෆැෂන් ඇන් ගවර්න්මන්ට් එකේ සාලිය මංගලී ශිරන්ති සංජීව මහේෂ් ලක්මතු මදුවන්ත මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා. දවස් දෙකකින් අපි මෙසේජ් කියුවේ නෑ කියලා කියන නෝටි වාෂින. අනේ ආදරේ පැටවුනේ. ඊට පස්සේ good health ක ප්‍රොඩක්ට් සම්බලන් ගොඩ අනේ කට්ටිය මාදරින් එකතු කරගන්න රේඩියෝ එක ළඟට වෙලා හගෙන හිටියලු නම කියන කල් විනෝද් මල්ලිගේ බර්ත්ඩේ කයට විශ් එකක් දෙන්න කියලා කියනවා. Happy birthday විනෝද්. අනේවා හිතන පතන කරන කියන කොම හරින නියම බර්ත්ඩේ එකක් වෙන කියලා ආදරෙන් විශ් කරන ගන්නවා. ඊට පස්සේ කලවානි පුෂ්පාකගේ මෙසේජ් එක හස්බන්ඩ් ප්‍රියන්තයි දුවලා දෙන්නයි මම එකතු කරගන්නවලු. Thank you so much ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ සුබ දවසක් අපි බොරුලස් ගමුවේ දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්දේක සරත් චන්ද්‍ර කටියම එකතු කරගන්නෝ. වාශී මන්නම් කැමති හිටේ හැටියට බොස්ට බනින්නලෝ. ආය රසව ඔන්නෑ කියලා හිතෙනවා නම් ඒ උන්නුහි බැනල දාන්න. නික වැරටියෙන් මම මියසි කොහොමද කියලා අහනෝ. ආගේ වොයිස් එක නම් මාර ලස්සනයි කියලා කියනවා. තැන්ක් යූ. එයයි ආගේ බොයෆ්‍රෙන්ඩ් තීක්ෂණයි. අක්ක මිහිරි අම්මයි තාතයි කට්ටිය මේකත කරගන්නවා කියලා කියනවා. තැන්ක් යූ ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිවත් එකතු කරගන්න. කිරිල්ලවල ශාන්තයි මధుෂිකයි ජය වේවා. කොහොමද භාෂි මැනික කියලා මෙසේජ් එකක් එවලා තිනවා. මම ඕක කියවන්නේ පියුමා. ඊට පස්සේ අනේ අපිටත් සින්දුවක් දෙන්න. කැගල්ලේ සුජානි ප්‍රියංගේ. අනේ ආදරේ. මම අම්පාරේ වෙරන් කැටගොඩ. මටයි හස්බන්ඩ්යි සින්දුවක් ඕනේ කියලා කියනවා. මබාල දෙන්නවත් එකතු කරගන්නද කටිය මාදරෙන් එකතු කරගන්න. මම හිතන්නේ අජන්ත අක්ක තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. Thank you so much. එහෙනම් ඉතින් මං ගිහින් එන්න. අනේ ඔයාගේ මෙසේජ් එක මට කියවන්න බැරි වුණා නම් කෝල් එක අන්සර් කරන්න බැරි වුණා නම් සමා වෙන්න. රන් දෙකක් ආදරය ඔයගලන්ට. මම භාෂි. මේ නම කියන්න බැරි වුණා ඔයාට. දෙකක් ආදරේ.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනරි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
4: සංකදිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනවල්
3: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
4: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
5: හොඳම දේ අඩුම විලට තිපව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
4: අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
6: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
4: මැතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරගල රජ මහා විහාරස්ථානයේදී
6: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මඟ පාදා ගන්න.
4: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.
6: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත්‍යෆෙම් මුස්සේ සජීවීව.
4: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.
7: හලෝ. හලෝ. හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: 모르나야.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, yamena hamatana anytime set when a flavor delakiri padamak. Well I ne gana danuwale wasakala kiri fun එක piri elakiri kiri.
3: සුබ සන්දේවක්. හවස 4:00 විනාඩියකයි දැන්.

0: Net News. Mipei Rototota. ඔබ වෙත ගෙන එන්නේ
1: Yes Fortune Soy.
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
0: Net News. Mipei Rototota. Pain pay alutwana. Alut pay vipassuma.
4: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සච්චිනී. ඇදහැලමින් පවතින අධික වැස්ස හඹුවේ අධිවේගී මාර්ගවල වාහන තාවනේදී අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රේදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. යනුව වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පූර්වවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ. එමෙන්ම වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් විශේෂයෙන් පැයට කිලෝමීටර් 60 වේග සීමාව ධාවනය යෙදෙන ලෙසත් වැඩිදුරටත් දැනුම් දෙනවා. වාහන දෙකක් අතර පරතරය තබා ගන්නා ලෙසත් එකවරම තිරිංග භාවිතයේදී අනතුරුදායක ලෙස රථය ලිස්සායා හැකි බැවින් ඒ පිළිබඳව අවබෝධයෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: Net News. Mipei Rototota.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
3: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite battery activity කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ඔයත් පහලට වකි වෙන්න. Finishing මහලක් නම් කලරක් තමයි.

කතා කරන්න 0112 55 33 63 WhatsApp 0811 95 95 95

0: Raatin. Sindu ähenää. Net FM. Hatarawati.
1: සුබසන්දාවක් හවස 4 විනාඩි 9යි වෙලාව අපි net fm 4 වටේ සිකුරාදා දවසේ වැඩ පටන් ගන්න හදන්නේ උදේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා චුරුචුරු වැස්සක් දෙනවා දැන් නම් කොළඹට පොඩ්ඩක් විතර පායලා තියෙන්නේ ඒ නිසා මන්නම් කියන්නේ කුඩේ තතර අරගෙන වැඩ ඇරුණ ගමන් ටක් ගාලා දුවල ගෙවල් වලට යන්න ඕනේ හොඳේ රෑ 9 වෙද්දි net fm dj night එක අහන්න බලන්න ලෑස්ති වෙන්න ඕනනි එමුණොත් අහන්න කරන්න බෑනේ නේද අචින් යමන ගමන්නේ ඒ නිසා අවසාතරින් ඉඳලා 6 වෙනකන් ඔය වැඩිපුර මාධුරය කරන කට්ටිය එකතු කරගෙන ලංකාවේ ඒ කාලේ මේ කාලේ හැම කාලෙම ජනප්‍රියම සින්දුරි ගහන්න ඔයාලට chance එක තියෙනවා ඒ විතරක් නෙමෙයි අද non stop වැඩිපුර අහන්න පුළුවන් remix remake plus medley sort ඕනම එකක් මේ පැය දෙකේ ඉල්ල ගන්න chance එක තියෙනවා කතා කරලා message කරලා මේ පැත්තට එන්න තමයි තියෙන්නේ අද Facebook live එකක් එන්න මේ වෙලාවේ සියලු වැඩ කටයුතු සුදානම් කරන ගමන් ඉන්නේ එතපෙම ඔෆිෂියල් Facebook page එකෙන් ඔයාලා ඇස්ති වෙලා ඉන්න. මං එනවා තව පොඩි වෙලාවකින් Facebook live එකක්. හරිද? කියන්න දේවල් ගොඩක් තියෙනවා live එකේ හොරෙන් කියන්නේ. වහරි. Right. එනිසා 0711 95 95 95ට message කරන්න බලාගෙන ඉන්න කට්ටිය කලබල වෙන්න එපා. අනේ අසාවා live එකක් ආවට පස්සේ අපිව කියන එකක් නැති වෙයිද කියලා. නෑ නෑ. අද ඔයාවත් මතක් කරනවා Facebook live එකේ ඉන්න කට්ටියවත් මතක් කරනවා call කරන කට්ටියවත් මතක් කරනවා හැමෝටම සමානව අද සලකන දවසක්. හරි එනිසා hard call කරන්න message කරන්න ඕන විදිහකට මේ පැත්තට එන්න chance එක තියෙනවා 0711 95 95 95ට. අනිවාර්යෙන්ම මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ අපි වැඩේ පටන් ගන්නකොට මාට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා ඒ ටිකත් කියලාම සින්දුවකට ගියා නම් ඔයාලට එක දිගට සින්දු ටිකක් අහන්න දෙන්න පුළුවන් නේ ආයි ඩිස්ටර්බ් කරන්න වැද්දෙන් එන්න ඕනේ නැ නේ මම නේද රයිට් අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ සාමාන්‍ය හරිද මේ ඔයාගේ ඇස් දෙක කියලා කියන්නේ සෑහෙන වටිනවනේ ඔයාලට අපි කවාරි වටින කෙනෙක් හම්බුණා හමුණත් කියන්නේ මං ඔයාව මගේ ඇස් දෙක තරම් පරිස්සම් කරනවා කියලා නේද ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ දැන් අපි ඔහොම කිව්වට ඇත්තටම ඔයා ඔයාගේ ඇස් දෙක පරිස්සම් කරන්න මහන්සි වෙනවද කියලා පොඩ්ඩක් ප්‍රශ්නයක් අහලා බැලුවොත් ඔයා නිකන් කියයි එකපාරට මගේ ඇස් දෙකේ ප්‍රශ්නයක් නැහැ නේ අසයි තින් ඒ නිසා අමුතුවෙන් පරිස්සම් කරන්න දෙයක් නැහැ ෂේප් එකේ ඉන්නවා කියලා. හැබැයි ඔයා දන්නවද නිරෝගී කෙනෙක් වුණත් හරිද අනිවාර්යෙන් අවුරුද්දකට සැරයක් තමන්ගේ අක්ෂි පරීක්ෂාව හරි විදියට කරගන්න ඕනනේ. නැත්තම් එකපාරට ඇස්වල ලෙඩක් ආවට පස්සේ ආයි කල්පනා කරලා වැඩක් නැහැ. මොකද්ද මේ වුනේ කියලා නේද? ඔය 40 ඇඳිරිය ඊට පස්සේ ඇසේ සුදමතු වීම අනම් මනම් ප්‍රශ්න එන්න කලින්ම අපිට අඳුන ගන්න පුළුවන් නේ. අන්න ඒ නිසා තමයි ඔයාලට මම කියන්නේ ළඟම තියෙන විෂන් කියා ශාඛාවට යන්න කියලා. දැන් මේ දවස්වල ඇබිලිපිටිය විෂන් කියා ශාඛාවෙන් දවෙන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි කඩුවෙල විෂන් කියා ශාඛාව අලුතෙන්ම ආරම්භ වුණා. ඉතින් ඒ නිසා ලංකාවේ හැමතැනම විෂන් කියා ශාඛාවල් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් විෂන් කියා ශාඛාවකට ගිහිල්ලා ඔයාගේ අක්ෂි පරීක්ෂාව කරගන්න කියලා මම බය නැතුව කියන්නේ දැනට හරිද ලෝකේ තියෙන හොඳම වෛද්‍ය විද්‍යාවේ දියුණුම තාක්ෂණය ලංකාවට අරගෙන ඇවිල්ලා අක්ෂි පරීක්ෂාව දශමෙටම කරන තැන තමයි විෂන් කියා කියලා කියන්නේ හරිද ඉතින් ඒ නිසා වාත් අනිවාර්යෙන් ළඟම තියෙන විෂන් කියා ශාඛාවට ගිහිල්ලා ඔයාගේ අක්ෂි පරීක්ෂාව කරගන්න මොනවාම හරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ඔයාව අදාළ වෛද්‍යවරුන් වෙත යොමු කරන්න අවශ්‍ය උපදෙස් ලබා දීම ඒ වගේම තමයි ලංකාවේ හොඳම ඇස් කණ්ණාඩි හරිද ඔයාට ගැළපෙන විදියට සාමාන්‍යයෙන් ඇස් කණ්ණාඩි දෙකකින් ඔයාගේ පෞරුෂයට ලොකු බලපෑමක් කරන්න පුළුවන් නේ. ඒ නිසා ඔයාට ගැළපෙන විදිහේ නියම ප්‍රමිතියෙන් යුතු ඇස් කණ්ණාඩි දෙකක් හදව ගන්න හොඳම දීමනායක ඇස් කණ්ණාඩි දෙකක් මිලදී ගන්න සියලුම කාච වර්ග මේ සියල්ල ගන්න පුළුවන් එකම තැන තමයි විෂන් කෙයා කියලා කියන්නේ. අනිත් එක තමයි ඔයාගේ ගෙදර කට්ටිය වගේ හරිම සුහදශීලී කාර්ය මණ්ඩලයක් නේ විෂන් කෙයා එකේ ඉන්නේ. ඊට පස්සේ ඔයාට බය නැතුව පැහැදිලිව කතා බහ කරලා මට මෙන්න මේ වගේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා මට මෙන්න මේකට විසඳුමක් දෙන්න කියලා ඒකලොත් එක කතා කරන්න පුළුවන්. හරිද? හොඳ පාකින් ඒරියා එකක් හැම විෂන් කෙයා එකකම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේම වාහනයක ගිහිල්ලා බය නැතුව පාක් කරලා තියලා ඇති තරම් වෙලාව අරගෙන ඔයාගේ වැඩ ටික කරගෙන ඔයාට නිදහසේ එන්න පුළුවන්. හරිද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ විෂන් කෙයා ශාඛාවකට යන්න කියලා. විශේෂයෙන් මැඹිලිපිටිය විෂන් කෙයා ශාඛාව සහ කඩුවෙල විෂන් කෙයා ශාඛාව මේ දවස්වල ඔයා වෙනුවෙන් දවැන්ත වැඩසටහන් කිහිපයක්ම අරගෙන යනවා. ඉතින් ඒ නිසා ඒවත් එක සම්බන්ධ වෙන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඒක නත් මතක් කරලා අපි ඔයාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. කට්ටිය බලබල ඉන්නේ රෑ 9 වෙනකන් කියලා මම දන්නවා. එතකන් ඔයාලට පැය දෙකක් හවස 6 වෙනකන් ආසම සින්දු අහගෙන මේ පැත්තට වෙලා ඉන්න පුළුවන්. Facebook live එකත් තව පොඩි වෙලාවකින් එනවා. එතකම් wall post එකට comment එකක් දාලා මේ පැත්තට වෙලා ඉන්න. මම DJ Azar.

Net FM Hatarawade. Net FM DJ Night Adoran Noveta. Hatarawade.

0: සුබ සන්ධ්‍යාවක් කවස 4 විනාඩි 21යි.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවෙකුට හානියක් නැති එස්එල්ස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
5: Meltol hisrathaya una semprathishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
6: sadathanika vishwasaya sadaharita visithum wasarak sada nosalana shaktiya sada aakarshaniya pratilaba sadathanika vishwasaya samagin sadaharita plantations limited api sadabhimananiya 23 wana wasara mese samaramu
7: man rapunsel dunana konde kapala janela geta gahala eka dige bimata wahina තීර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
9: BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම්සා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න. 0112125125.
10: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
11: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩුමිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
12: කොත්තුවත් ගණන් දාපු geopolitics.
13: අම්ම කොටද මේ ආචි ගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
14: යුද්ධ මැද හැංගුණ economics.
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
16: හඳ වටේ රවුම් ගහපු stories.
17: ක්‍රිස්ටිනා කෝටිගෙන් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකෙන් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
18: සිලිකන් නිම්නයේ top secrets.
15: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
19: ඔය ඕන එකකින් update වෙන්න.
20: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න. Tune වෙන්න.
21: Brought to you by
22: අනුතන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
23: Prime Kalura අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22 Prime Lands.
24: සදාහරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
25: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
5: Death FM Algo Town.
26: නේත්‍රාලෝක වෙසක්.

0: අසුබ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: රයිට් වෙලාව 4:25 අපි ඩුන්ඩුංගාල ෆේස්බුක් ලයිව් එකට ඇවිල්ලා තියෙන්නේ. නැතෆෙම් ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එකට ආවහම ඔයාට පුළුවන් මාත් එක්ක කමෙන්ට් සෙක්ෂන් එකේ චැට් එකක් දාන්න. ඔයාව මතක් කරන්න මම බලාගෙන ඉන්නවා. මේ වෙද්දිත් සෑහෙන කට්ටියක් ලයිව් එකට ඇවිල්ලා ඉන්නවා. ඔයා විතරයි තවම නැත්තේ. මොනවද කරන්නේ? ඔය ඔෆිස් එකේ වැඩිය පැත්තකට දාලා ලයිව් එක පැත්තට පොඩ්ඩක් එන්නානේ. මම බලාගෙන ඉන්නේ ඔයා එනකන්. හරිද? මම ඉන්න කට්ටියව මතක් කරන්නම්. හැබැයි ඊට කලින් ඔයාට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. හරිද? ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න විදිය මම දැන් මේ කියන්න හදන්නේ. ඕකේ. එහෙනම් ඉතින් කන් දෙක පොඩ්ඩක් මෙහෙම ගසලා කරලා අහගෙන ඉන්න. මේක තමයි ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න තියෙන හොඳම විදිය. හරිද? කාලයක් තිස්සේ ඔයාගේ ඔළුවේ තියෙනවා ඔයාගේ වාහනේට අලුතෙන් බැටරි එකක් දාන්න ඕන කියලා. බැටරි එක රීප්ලේස් කරන්න ඕන කියලා අයිඩියා එකක්. හරිද? ගෙදර ටීවී එකක් පරණයි. සෑහෙන්න පරණයි. අවුරුදු 20ක් විතර පරණයි. ඒක දැන් අර බලනවට බලනවා වගේ එකක් තියෙනවා නම් ඔයාට මේ දෙකම එකපාර කරගන්න පුළුවන් හොඳම විදිය තමයි ඔයා ගිහිල්ලා Exide Automotive බැටරි එකක් අරගන්න. හරිද? එතකොට ඔයාට නිකම්ම අගල් 55 LED smart TV එකක් වාය කරගන්න chance එක තියෙනවා. ඉතින් ඒ නිසා සති 24ක් පුරාවට පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකම් වාසනාවන්ත ජයග්‍රහකයන් 24 දෙනෙක් සතියකට එක්කෙනා බැගින් තෝරගෙන ඔන්න අඟල් 55 LED smart TV එකක් ඔයාලට ලබා දෙන්න එක්සයිඩ් වෙතින් සූදානම් වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් ඉතින් ලංකාවේ ඔයා දන්නවනේ ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම අංක 1 බැටරි සන්නාමය තමයි එක්සයිඩ් කියලා කියන්නේ. හරිද? ලංකාවේ මේ රාජ්‍යංශයේ බැටරි අවශ්‍යතාවයෙන් 95%ක්ම සපුරන්නේ එක්සයිඩ් වෙතින්. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ හොඳ විශ්වාසනීය සේවාවක් එක්ක වගකීමක් එක්ක හරිද ඔයාලට හම්බ වෙන ඔයාගේ වාහනයට ගැළපෙනම බැටරි එක තමයි එක්සයිඩ් ඔටෝමොටිව් බැටරි එක කියලා කියන්නේ. ලංකාවේ බැටරි අවශ්‍යතාවයට හරියටම හරියන සන්නාමය තමයි එක්සයිඩ් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා එක්සයිඩ් බැටරි එකක් ගත්තහම ඔයාලට දැන් අගල් 55 LED smart TV එකක් ජයග්‍රහණය කරන්න පුළුවන්. සතිපතා වාසනාවන්ත ජයග්‍රාහකෙක් බැගින් තෝරගන්නවා. ඊළඟ ජයග්‍රාහකයා කතා දෙකක් නැ ඔයා තමයි ඩාලින්. හරිද? ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. Exide within battery එකක් මිලදී ගත්තාම e-warranty එක activate කරනවා. e-warranty එක activate කරාම ඔයා නිකම්ම දිනුම් ලැබීම සඳහා සුදුසුකම් ලබනවා. හරිද? මේ chance එක මිස් කරගන්න එපා. ලක් එක charge කරගන්න නම් Exide automotive battery එකක් අරගන්නම ඕනේ. Facebook live එක පැත්තර මම යන්න හදන්නේ. සුජානි චන්දිමා ඉන්නවා. ඊට පස්සේ බුද්ධිකා රසාංගනි ඉන්නවා මේ වෙලාවේ මාත් එක්ක live එකට join වෙලා. පැතුම් මකලංක ඔයාවත් එකතු කරගන්න. නිපුනි සෙනවිරත්න මගේ හොඳ යාළුවෙක්. හරි, ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම පියුමල් දිසානායක live එක බලාගෙන ඉන්නවා. උදාරයි, අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම ටක් ටක් ගාලා කට්ටියව මතක් කරගෙන යන්නේ. සෑහෙන කට්ටියක් comment කරගෙන යනවා. ඊට පස්සේ ඔයාගේ comment එක උඩට ගියාම මට miss වෙන්න පුළුවන්. සුදර්ශන රණසිංහ ඔයාවත් එකතු කරගන්නම්. thank you. ජය වේවා. කොල්ල තමයි වැඩිපුරම කමෙන්ට් කරගෙන යන්නේ. හරි, ගැම්මට කමෙන්ට් කරනවා. ඔයාවත් එකතු කරගන්න. ඊළඟට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට තාමත් ඔයා Facebook live එක පැත්තට ආවේ නැත්නම් රත්තරනේ ඔයාට අග්ගාලා ඉන්න NetFM official Facebook page එකෙන් live එක පැත්තට මම ඔයාව මතක් කරන්නම්. හද වැඩිපුරම අපිට Facebook live එකේ ඉන්න තියෙන දවසක් මිස් කරගන්න එපා. ඇවිල්ලා මෙහෙම ගල්ලා කමෙන්ට් එකක් තියන්න ඕනා.

0: NetFM DJ Night adu renovator
1: I'm cold like the winter and hot like the summer.
2: Right, හබිලාසි වෙන්නේ මික්ස් අප් එක ගහන්න. හැබැයි ඊට කලින් මම යන්න ඕනේ මේ වෙලාවේ Facebook live එක පැත්තට. මේ වෙලාවේ සෑහෙන කට්ටියක් ඉන්නවා. ගයනි ඉන්නවා මාත් එක්ක. ගයනි රසන්තා අසා අපි ආදරේ පැලෙන්න කියලා තියෙනවා. ආදරේ පැලෙන්න රත්තරනේ වාඩත්. හරිද? ඊට පස්සේ පියුමි ඉන්නවා. ඒ වගේම කවුද ඉන්නේ පුෂ්පා ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ ඉෂාරා කමෙන්ට් එකක් දාලා තිනවා අසා මුනේ බ්‍රයිට්නස් අඩු කරගන්න කියලා. අනේ නෑ අනේ මේ ස්ක්‍රීන් බ්‍රයිට්නස් එක තමයි. හරිද? Thank you. ඒ වගේම කවුද ඊට පස්සේ කවුද මේ ඉන්නේ පැතුම් ඔයාවත් එකතු කරගන්නම් ජය වේවා. ඒ වගේම කවුද තව ඉන්නේ මාව කිව්වේ නැහැ කියලා කමෙන්ට් එකක් දාලා තිනවා දේදුණු සෙව්වන්දි. දේදු ඔයාව නොකිය ඉන්නේ නැහැ අනේ. ඔයාව දැක්කේ දැන්. හරිද? Thank you ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: සුබසන්ධ්‍යාවක්. හවස 4:39 දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆිම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: වැදගත් රැකියාවක් සොයනවාද? අමතර ආදායමක් ලැබීමට හැකි අවස්ථාවක් සොයනවාද? උපාධියට රැකියාවක් ලැබෙනතුරු රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට ඉහළ වැටුප් සහ තවත් දීමනා රසක් සමග ඔබ සොයන රැකියාව අපෙන්. වසර 23ක ව්‍යාපාරික ලෝකයේ අභිමානනීය සදාහරිත ප්ලාන්ටේෂන් සොයන්නේ ඔබයි.
3: වට්ස්ඇප් කරන්න 0674416648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
6: තේහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
7: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: කොහොම
7: වෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
6: තුමෙන් මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කිරි මාළු කරී.
8: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
3: විෂන්කයා නවතම ශාකාව කඩුවෙන නකරේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
9: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
10: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා.
9: ලව්ලි, ඊට පස්සේ සහිලි
10: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
11: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7000ට වට්ස්ඇප් කරන්න.
12: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
3: අලුතෙන කාටම මිලක අසංගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0711-892-1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-312-540.
13: Music 3, 2, 1, let's go.
14: Friday, fun day.

0: ஹிந்தி ரீமிக்ஸ் ரீமேக் பீட் டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிட்டட் ரேடியோ ஃபன் எக அதிசய பிரதம வதாவட வெனஸ்ம டிஜே சங்கிராமயாக நெட் எஃப்எம் டிஜே நைட் வித் டிஜே ரமேஷ் அண்ட் டிஜே டிலி வசர விசயாத்துக்கு விசுவாசனியத்துவ சமக ரசையை சம்பிரதாயை எக்கட்ட முசுக்கோட்ட லோகட்டம ரசை பெதின சுசி கோபேக்கர்ஸ் தன் ரசவத் ஆஹார பான கேட்டரிங் சேவாவை சமக விமசியும் பிந்து ஹெத்தாத்தாய் 47 45 105
2: நோயினஸ் அதிவேகியாக சுப்பிரிம சமந்தியாவாக SLT Mobitel 5 within then unlimited package ரசாக 100 Mbps சிட 1000 Mbps தக்வா மசக்கட ருப்பயால் 15 சிட சுப்பிரிம unlimited வென சாத்தினின்ன SLT Mobitel 5 கொந்தேசியாதாலவே
3: ஹதரவாட்டே ஒப வெத்தகினேன்னே
4: Excite ගන්න ලක්කක charge කරගන්න Excite battery එක පිළිදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
5: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ පිළිදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
4: ඔයත් පහලට වශී වෙන්න finishing වහලක් නම් color up තමයි
6: කවදත් අලුත් target net
7: අදනම් ඇවිල්ලා උදාර දවසක් හරිද පොඩක් වැස්ස තිබ්බට අපරාධ කියන්න බෑ අපේ කට්ටිය කම්මැලි නැතුව Facebook live එක මන් දැන් විනාඩි 20ක් විතර හිටියා හරි අන්තිම විනාඩි කිහිපේ තමයි අපි ඉන්නේ තාමත් ඒ විදිහටම කට්ටිය ඉන්නවා කියලා කියන්නේ ඔයාලට උදාරයි කියන්න නැතුව වෙන මොනා කියන්නද මම හරිද right වෙලාව හවස 4 විනාඩි 44 අපි Facebook live එක පැත්තට ගියාම මේ වෙලාවේ නිපුණි ඉන්නවා ඊට පස්සේ චතු ලියනගේ ඉන්නවා ඊට පස්සේ ඉෂාරා කරුණාරත්න ඉන්නවා ඊට පස්සේ නිරූෂා ඉන්නවා මම කට්ටියට පොඩි වැඩක් කියවන්න කරන්න කියලා ඒ කියන්නේ හොඳම යාළුවව mention කරලා එයාට අලබෝල කියලා පොඩ්ඩක් comment එකක් දාන්න කිව්වා දිනේ අපේ මේ ලක්මාලිත් කමෙන්ට් කරලා තිනවා නිපුණි ඔකේ ඔයාවත් එකතු කරගන්න මේ සෙට් එක දැන් ඔන්න එක දිගට කමෙන්ට් කරගෙන යනවා හරිද වාතාවම Facebook live එකට ආවේ නැත්තම් මේ පැත්තට ඇවිල්ලා බලන්න මේ පැත්තේ තමයි මොනාද ඒකට කියන්නේ හොඳ හොඳ සෙල්ලම් යන්නේ ටැග් ගාලා ඉන්න හරිද ආ Facebook live එක පැත්තට එන්න ලෑස්ති වෙන ගමන් අහගන්නකෝ මම මේ වාට කියන්න හදන්නේ ආලුතෙන් ගයක් හදන කෙනෙක් නම් හරිද දැනටමත් ඔයාගේ ගේ හදලා වුණා තියෙන්නේ ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ගේ ලස්සනට තියාගන්නවා කොච්චර දේවල් කරනවද කියලානේ ගෙදරට අද කාලේට ගැලපෙන ගෘහ භාණ්ඩ අනම් මනම් විදුලි උපකරණ කොමිටික ගෙනල්ලා දානවනේ මේ හැමදේම කරන්නේ ඔයාගේ ගේ ලස්සනට තියාගන්න හරිද පිටපෙනුම ලස්සනට තියාගන්න එක ගැන තෝ හිතනවනේ හැබැයි ඔනට ඔයාට මිස් වෙන එක දෙයක් තියෙනවා ඔයා ඔය කොච්චර කොයි දේවල් කළත් ගෙදර වහලය හරියට නැත්තම් ඔයාගේ ගෙදර ලස්සන පේන්නේ නැහැ අනේ අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ වහලට ගැලපෙන හරිම රූෆින් ෂීට් එකක් ඔයා දාන්න ඕනේ කියලා හරිද දැන් ගොඩක් වෙලාවට කලර් රූෆින් ෂීට් ගොඩක් අය දානවනි ගෙදර ලස්සනට තියාගන්න ගෙදරට ගැලපෙන කලහකින් කලර් රූෆින් ෂීට් දානවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ගොඩක් අය කරන වැරද්දක් තමයි සාමාන්‍ය රූෆින් ෂීට් එකක් ගෙනල්ලා වහලට දාලා ඊට පස්සේ කලර් එකක් පේන්ට් කරනවා ඕකේ මොකද්ද අවුල වෙන්නේ මාසයක් දෙකක් ගියාට පස්සේ හරිද ලංකාව කියලා කියන්නේ නිතරම කාලගුණය වෙනස් වෙන රටක් හරිද හයියෙන් වහිනෝ මේ කාලවලට වගේ ඊට පස්සේ සමහර ලාවට ගිනි ගහන්න පායනවා එතකොට ඔයා නිකම්ම නිකම් කලර් එකක් දාලා තිබ්බොත් ඔයාගේ රූෆින් ෂීට් එකට අනිවාර්යෙන් ඕක ටික දවසකින් කලර් එක ෆේඩ් වෙලා යනවා හරිද ඒ කියන්නේ පාට යනවා හරිද ඊට පස්සේ සමහර වෙලාවට දැන් ඕක හරි ප්‍රමිතියකට නිෂ්පාදනය කරලා තියෙන කලර් රූෆින් ෂීට් එකක් නෙමෙයිනේ ඉතින් එතකොට සමහර ලාට ඔය පොතු ගැලවිලා යන්න පුළුවන් අර සමහර ලාට අපි දැකලා තියෙන්නේ වහලවල් කළුම කළු පාටයි රයිට් අන්න එහෙම නොවි හරිද අනිත් එක ඊට පස්සේ එහෙම වුණාම ඔය කාලෙන් කාලෙට ආයෝ කර රිපෙයාර් කරන්නත් ඕනේ පොඩි වියදමක් දෙන්න යන්නේ ඒ නිසා බොරු වැඩවලට සල්ලි වියදම් කරන්න නැතුව ඔයා එකපාර දාගන්නකෝ කලර් රූෆින් ෂීට් එකක් ඔයාගේ ගෙදරට ගැලපෙන වහලයට ගැලපෙන කලර්ස් ගණනාවකින් එනවා අනිත් එක තමයි මේකෝයි නිකම්මනිකම් කලර් කරලා ගන්න රූෆින් ෂීට් එකක් වගේ නෙමෙයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක එන්නේ ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහේ টপ කෝටින් එකක් ඒ වගේම ප්‍රීමියම් අන්ඩර්ලේයර් එකක් ඒ වගේම ප්‍රොටෙක්ටිව් කෝටින් එකක් එක්ක નિયમિત ප්‍රමිතියට තමයි මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක එන්නේ හරිද මේක දවස් 90ක් විතර යනවා හරි විදිහට නිෂ්පාදනය කරලා ඔයාගේ අතට එන්න අන්න ඒ නිසා තමයි මම කියන්නේ දිගු කාලීන පැවැත්මකට අද කාලයට ගැලපෙන විදිහට ඔයාගේ ගෙදරට ලස්සනට රූෆින් ෂීට් එකක් දානවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් කියලා කියන්නේ එනිසා දෙපාරක් තුන්පාරක් බොරුවට සල්ලි නාස්ති කරගන්න නැතුව එක පාරම ගෙදරට ලස්සන නිමාවක් අරගෙන ඉන්න ඔයාගේ වහලට නියම ෆිනිෂින් එකක් දෙන්න ඔයා ගන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි සල්ලි හොයන්න අපි කොච්චරනම් මහන්සි වෙනවදනේ. ඒකමම පොඩ්ඩක් ඔයාගේ වාසනාව තුරගා බලන්නකෝ. සන්ඩේ බෝනස් අවස්ථාවත් එක්ක ඔයාට හිතා ගන්න බැරි තැකි ගොඩාක් අරගෙන එන. හරිද? ධන නිධානයේ ලොතරැය්‍ය තමයි ඔයාගේ ජීවිතේ වාසනාව අරන් ඉන්න ලොතරැය්‍ය. ඒ නිසා මේ පහුගිය කාල සීමාව ඇතුලේ අලුතෙන්ම හඳුන්වා දීපු සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකයන් 581 දෙනෙක් බිහි කරන්න ධන නිධානයේ ලොතරැය්‍යට හැකියාව ලැබුණා. එතකොට මේ 2026 අවුරුද්දේ

නිදානේ ලොතරැයියෙන් මේ මතක් කිරීම ජීවිතයේ සීනට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් right okay අපි Facebook live එකේ තාම ඉන්නවා comment කරපු කට්ටිය සෑහෙන්න ඉන්නවා තාම මේ පැත්තට ආවෙ නැත්තම් track ගාලෙන්න

මන් දන්නෝ දැන් මේ වෙලාවේ WhatsApp එකේ ඉන්න කට්ටිය පොඩ්ඩක් මාත් එක තරහ වෙලා ඉන්නේ. ඔයාලා live එකේ ඉන්න කට්ටිය විතරයි මතක් කරේ අසා. ඒ නිසා අපිව මතක් කරේ නෑනේ අපි තරහයි කියලා. හරිද? නෑ නෑ මං කියවනේ අද සමානව chance එක දෙනවා කියලා. ඒ නිසා අපි අලුත් පැයකට යන්න හදන්නේ. WhatsApp එකේ ඉන්න set එකට අග්ගාලා මට message එකක් දාන්න 2711 95 95 95ට. ඔයා මොන්න ලෝකෙ මොන්න වැඩේ කර කර හිටියත් ඔයා අනිවාර්යෙන් මට message කරොත් ඔයා මං අනිවාර්යෙන් මම මතක් කරනවා. ඒ නිසා මේ පැත්තට එන්න. අපි අලුත් පැයකට යන්න හදන්නේ. අග්ගාලා හම්බෙමු.

0: Atishe për të më DJ Sonbramea. Net FM DJ Night. Adore Noveta.
1: Velavë o bëbete gjenë e ne.
2: Cinderella vage, mannang inne ma obel ganna kavurut tenaka.
3: Ape daruan apata wada idirin. Itin age kathawa liyanna ayata idaharinna. Commercial credit.
4: Hausa hatarai binadi 56 den.
3: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණ ආධාර ලංකාවේ අඩුම මිලට vision kia hearing solutions අමතන්න 0777 77 76 10
5: යනවා හලෝ යන්න තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටලා එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නෝ
6: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි ඔබ සමාජයෙන් කොන් වේවි ඔස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
8: අලුතෙන කාටම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා. මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 0711892167 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදේම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ Speed, Budget, Usage, Lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G Connection හැමදේම සෙට්
11: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540
12: ഹലോ ഹലോ ഹലോ മറ്റാഹാന ഗുഡാക് ദേവാൽ തിബുനട്ട് എയാട്ട് കിയാന്ന മുക്കുത്മ തിബിലാനാ

0: ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Let loose me pay rotavata Payen pay අලුත්වන අලුත් pay විමසුම
3: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනේ. ඇදහිලිමින් පවතින අධික වැසි හමුවේ අධිවේගී මාර්ගවල වාහන ධාවනයේදී අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ලියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පෝරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ. එමෙන්ම වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් විශේෂයෙන් පැලට කිලෝමීටර 60 වේග සීමාවේ ධාවනය යෙදෙන ලෙසත් වැඩිදුරටත් දැනුම් දෙනවා. වාහන දෙකක් අතර පරතරය තබා ගන්නා ලෙසත් එකව රම තිරංග භවිතයේදී අනතුරුදායක ලෙස රථය ලිස්සා යා හැකි බැවින් ඒ පිළිබඳව අවබෝධයෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රේතුරන්ගෙන් ඉල්ලා සිටිනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: net news මේ පැය රටතට

සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 7යි වෙලාව. අපි හතර වැඩේ අහගෙන ඉන්න ගමන් දෙවනි පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. වැඩ ඇරලා ගෙදර යන ගමන් ඉන්නවා ඇතනේ. සමහර වෙලාවට නයිට් ෂිෆ්ට් එකට වැඩ ටික පටන් ගන්න එනවා වෙන්නත් පුළුවන්. නැත්තම් ඉතින් අද දවසම ගෙදර ඉන්නවා වෙන්නත් පුළුවන්. ඔය කොයි විදිහට හිටියත් මේ පැය දිත්තව ගැම්මට මාව අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඒ නිසාම තමයි හවස 5 ඉඳලා 6 වෙනකන් ඔයාලට ආසම සින්දු එකක් අහන්නත් මේ පැයේ චාන්ස් එක තියෙන්නේ. මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සෙට් එකක් එක්ක මතක් කරන්න කට්ටියක් ඉන්නවා. රිකිල්ල ගස්කඩ පැත්තට ගියාම සෙලෝන් දිනේශ්‍රී එකේ රිකිල්ල ගස්කඩ එකේ ඊට පස්සේ මයිලපිටිය බ්‍රාන්ච් එකේ දෙකේම මාව අහගෙන ඉන්නවා. අපේ ශාම තමයි මට මැසේජ් එක දීලා තින්නේ. සන්දීපනීවයි නුවන්තිකාවයි එකතු කරගෙන සුපිරි සින්දුවක් අහමු අසායී කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. තැන්කියු ජය වේවා. රයිට්. ඊට පස්සේ මම මේ පැයේදී ටක් ගාලා චාන්ස් එක දෙනවයි කියවන WhatsApp එකේ මැසේජ් කරන සෙට් එකේ එහෙම කිව්ව ගමන් අනේ අම්මෝ අවිල්ල දින මැසේජස් ටික නේද. හයි කොහොමද සා අපිට දසන සින්දුවක් දෙන්න යටියන්තුටින් ලසන්ත තව රවින්දි නෝන කියලා කියන්නේ ගෙදරට එයාවයි ඊට පස්සේ දනුලි චුරිදුවවයි බුද්ධිමාවයි එකතු කරගන්න කියලා තියෙනවා. අසා මමත් ඉන්නවා මේ වෙලාව ආව හගින කියලා සඳලි අනුරාධපුරෙන් අනේ ලස්සන ගෑල් ළමෙක් මම ආව එකතු කරගන්නම්. ඊට පස්සේ මේ වැස්සේ සීතලේ ඉන්න අපිට ලස්සන සින්දු ටිකක් දෙනවද කියලා මට යශෝ මැසේජ් කරලා තිනවා. දමිත සංකගේ චාමරගේ දෙන්න කියලා තියෙනවා. ඕකේ මම අනිවාර්යෙන් දෙන්නම්. ඊට පස්සේ ලක්මාලි කඩවත ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා තිනුලි දුවවත් එකතු කරගන්න කියලා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හලෝ අසයි කොහොමද අද සින්දුරි කන නියමයි ආදරේ මෙරිලත් පැයක් කියලා තියෙනවා. අයිය අනේ පැයක් මම ඔයාලට ආදරේ පැය දෙකක් හරිද. ඊට පස්සේ ලස්සනම ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කියලා වැලිමඩ කුමාරි මැසේජ් එකක් දාලා තියෙනවා. අනේ දෙයනේ මේව නම්ද නේ හිතා ගන්න බෑ කොහෙන් හොයාගත්ත නම් ටිකක්ද මේ හරිද. සචිනි සෙනුක සනුච අපිවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. නියමයි ජය වේවා. අපිත් මේ වෙලාවෙ නෙත් අහගෙන ඉන්නේ චමින්ද මෝටර්ස් එකේ වැඩ කරන කොල්ල සෙට් එක බොස් චමින්ද රසින්දු එක්ක සෙට් එකම එකතු කරගන්නම්. ජය වේවා. උදාරයි හරිද. ඊට පස්සේ හයි කොහොමද අසායියේ ඔයාගේ වොයිස් එක නම් පට්ට කියලා තියෙනවා. තැන්කියු නිටබුවෙන් හෂිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තැන්කියු හෂිනි ඔයාවත් එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඊට පස්සේ කවුද මේ ඉන්නේ සා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාව ආව තමයි හගෙන ඉන්නේ කියලා මට මැසේජ් එක එවලා තිනවා චාතුර්යා. මම ඔයාවත් එකතු කරගන්නම්. තැන්කියු චාතුර්යා. ගොඩක් කට්ටිය චාමරගේ දමිත්ගේ සින්දු ඉල්ලලා තිබ්බනේ. ඒ නිසා මම චාමරගේ සින්දුව මේ පැයදී තෝරලා දෙනවා දමිත්ගේ එකක් එක්ක. හරිද? අද රෑ 9ට net fm dj night එක පැත්තට આવොත් මේ හැම එකක්ම අහන්න පුළුවන්. මොකද dj රමේෂක dj ඩිලි රෑ 9 ඉඳලා 12 වෙනකන් සුපිරිම වැඩක් අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්න ඔයාලට 100%ක් සජීවීව net fm official facebook page එකෙන් අහන්න බලන්න chance එක තියෙනවා. miss කරගන්න එපා. හරිද? අනිවාර්යෙන් ඒ පැත්තට එන්න.

0: Meldol hisaratya una sempratishyava angapatha vedanava apahasu dina sadaha ikman sahanaya Meldol paracetamol visheshayaki
1: ekak ekak dewal walata set vela inna ayata hama athinma set connection ekak gena inne speed budget usage lifestyle okkotama set SLC mobile home 4G connection hama athinma set
2: prime kalora abhimanavat kaluterin swimming pool gym indoor cricket kids play area samagin seyal sapiri nivasa samuhayata obath ekathu wanna prime kalora අලුත් වෙන කළුතරින් අපේ මානව ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන් ප්‍රයිම් කළුරා අතම කතා කරන්න 13:22ට ප්‍රයිම් ලෑන්ස්
3: සදාතනික විශ්වාසය සදා හරිත 23 වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ශනීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
4: දැන් හැමෝම ගන්නේ KD Rice Lead 1-5 petrol bike එක. මිල රුපියල් 796,500යි. ලක්ෂක ඩිස්කවුන්ට් එකක්. මුල් ලීසින් වාරික තුන අපි ගෙවනවා. තොගවසන් වෙනතුර පමණයි. KD Rice Motor Company Private Limited. 077-406-4397.
5: Yes, Fortune Soy.
6: අලුත්ම රසගුණ අපි vibe එකට set වෙලා.
7: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
8: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ
10: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112125125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
11: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777767610
12: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
13: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංග නුවන්තිකා සේනාරත්න අමීෂ මිනෝල්
14: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
13: Tickets, mytickets.lk within. Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak. Anugrahaya.
15: Hondama de aduma milata tipa vyapta shaka jalayak samagin kasakala green super jeevithayata ithiriyak.
16: Netraloka Vesak.

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හම සබහයි විනාඩි විසි දෙකයි වෙලාව. අපි මේ වෙලාවේ ලස්සනම ලස්සන හින්දි රැකියාවක් අහන්න තිබුණා නම් හොඳයි කියලා ගොඩක් කට්ටිය මට කමෙන්ට් කරලා තිබ්බා. හරි. ඒ නිසාම තමයි මම ලෑස්ති කරගත්තේ ඔයාට සුපිරි හින්දි රැකියාවක් අහන්න දෙන්න. හැබැයි ඊට කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ මතක් කරන්න කට්ටියක් ඉන්නවා. ඒ ටික මතක් කරලම සින්දුවකට ගියා නම් හොඳයි කියලා හිතුණා. වැලිමඩ පැත්තට තමයි යන්න හදන්නේ. මේ වෙලාවේ වැලිමඩ මැදවල නාලනී ස්ටෝර්ස් එකේ හැමෝම වාවා හගිරි ඉන්නවා කියලා තමයි මට ආරංචි ආවේ. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. ඊට පස්සේ හයි කොහොමද සා යටියන්තුට පීපල්ස් බැංක් එක ළඟ 3 wheel park එකේ අපි දැන් සද්දටම අය වහගෙන ඉන්නවා. සුපිරි කොල්ල සෙට් එකක් ඉන්නවා මේ වෙලාවේ කියලා දිනවා. ප්‍රියන්ත සිසිර ලක්මා කසුන් නවෝද් ලසන්ත ඔක්කොම එකතු කරගන්නම් උදාර විදියට සද්දටම අහගෙන ඉන්න ඕනේ මාව. හරිද? ඊට පස්සේ ආ සෙට් එක අනිවාර්යෙන් අදරයන මෙර net fm dj night එකට එන්න ඕනේ බලන්න මම බලාගෙන ඉන්නව එනකන්. හරිද? ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න සා අපිත් ඉන්නවා කියලා තිලිනී ඊට පස්සේ මෙනුදි ඒ වගේම සුජිත් පිටපැද්දර ඉඳලා message ලතිනෝ thank you sujit ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අපේ ගෙටේ හබත්තේ අසා dk වසන්ත මාමවයි පුබුදු මල්ලිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මට message එකක් දාලා තිනවා. ගයනි ඊට පස්සේ සජිත ඊට පස්සේ ශ්‍රී චමින්දි සෙට් එකම message කරලා තිනෝ. ගයනි thank you ආවත් එකතු කරගන්නම්. සුබ සන්ධ්‍යාවක් වේවා සාපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මට golden creation ගම්පහ සෙට් එක message කරලා තිනෝ. thank you ජය වේවා. අනිවාර්යෙන් ඔක්කොම කට්ටියව එකතු කරගන්න. දැන් ඔය එහෙම් මෙහෙම් රට වටේ මහතර වටේම මාව අහගෙන ඉන්න සෙට් එකට මතක් කරන්න හදන්නේ ඔයාගේ ලක් එක charge කරගන්න තියෙන හොඳම විදිහ ගැන. හරිද? ලොකු දේවල් කරන්න දෙයක් නැහැ. වාහනේට බැටරි එක රීප්ලේස් කරන්න හිතාගෙන හිටියානම් කාලයක් තිස්සේ. හරිද? ඔයා excite automotive බැටරි එකකට මාරු වෙලා බලන්නකෝ. ඔයාට ඔයාගේ ලක් එක charge කරගන්න තියෙන හොඳම විදිහ තමයි ඒක. මොකද පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ වෙනකන් excite automotive බැටරි එකක් ගන්න ඔයාට අඟල් 55 LED smart TV එකක් ලබා දෙන්න excite සූදානම් වෙලා ඉන්නවා. ලොකු දේවල් කරන්න දෙයක් නැහැ. excite බැටරි එකක් ගත්තාම ඔයාට හම්බ වෙනවා නී වොරන්ටි එකක්. ලංකාවේ පළවෙනි වතාවට excite බැටරි එකෙන් තමයි ඊ වොරන්ටි එකක් හඳුන්වා දුන්නේ. දැන් ඔය වොරන්ටි කාඩ් එක නැති වුණා හොයාගන්න තැන නැහැ. ඊට පස්සේ අනම්මනම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න දෙයක් නැහැ. දැන් ඔයාගේ මොබයිල් ෆෝන් එකටම වොරන්ටි එක ඇක්ටිවේට් කරගන්න පුළුවන් excite හරහා. ඉතින් එන්සා ඒ විදිහට excite බැටරි එකක් බලලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එහෙම නැත්නම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි මිලදී ගත්තොත් ඔයාට ඊ වොරන්ටි එක ඇක්ටිවේට් කරාම නිකම්ම අඟල් 55 LED smart TV එකක් වාය කරගන්න දිනුමැදීම සඳහා අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. පහුගිය හැම සතියකම දවැන්ත ජයග්‍රහකීන් ප්‍රමාණයක් බිහි කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් කතා දෙකක් නැහැ. ඊළඟ සතියේ වාසනාවන්ත ජයග්‍රහකයා වෙන්නේ ඔයාම තමයි. ඒ නිසා ඉතින් වාහනේ බැටරි එක change කරනවා නම් ඔයාට තියෙන හොඳම තීරීම තමයි excite automotive battery එක කියලා කියන්නේ. right හේගනත් මතක් කරලා ඊට පස්සේ මම මතක් කරන්න හදන්නේ අසයි අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට message කරලා තිනවා චාතුර්යා. මම ඔයාව එකතු කරගන්නම්. ඒ වගේම ගිනිගත්තේන පැත්තට ගියාම ලීලානන්ද දුව රිතීෂා කාවින්ද්‍යා කට්ටිය ඔක්කොම එකතු කරගන්න ස්පෙෂලි අනුෂාවත් මතක් කරන්න කියලා මට message එකක් දාලා තිනවා. ආදරෙයි මෙරිලත් පැයක්. හරිද? උදාර විදියට වට තව message කරන්න වෙලාව තිනවා. හවස 6 වෙනකම් මං ඉන්න නිසා හැගල මේ පැත්තට එන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හවස පහයි විනාඩි 34යි දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: Music. 3, 2, 1, let's go. Friday, fun day.

0: ஹிந்தி ரீமிக்ஸ் ரீமேக் பீட் டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிட்டட் ரேடியோ ஃபன் எக அதிசய பிரதம வதாவட வெனஸ்ம டிஜே சங்கிராமயாக நெட் எஃப்எம் டிஜே நைட் வித் டிஜே ரமேஷ் அண்ட் டிஜே டிலி வசர விசயாத்துக்கு விசுவாசனியத்துவ சமக ரசையை சம்பிரதாயை எக்கட்ட முசுக்கோட்ட லோவட்டம ரசை பெதின சுசி கோபேக்கர்ஸ் தன் ரசவத் ஆஹார பான கேட்டரிங் சேவாவ சமக விமசியும் பிந்து ஹெத்தாத்தாய் 47 45 எக்கசிய அனுப்பா
2: இருதா இருதா வாகினோ அந்த சண்டே போனஸ் கலப்பா தேகி தினன்ன දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජයහ දරනිදහනිය ලොතරැයි පත්මිලි දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න
3: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්
6: රසවත් කරයි.
7: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0747 31 33 540.
8: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක්ක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390352 50. එහෙම නැත්නම් ගන්න 0774390352 51ට.
6: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
9: නේත්‍රාලෝක වෙසක්
6: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
9: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
6: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
9: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
6: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෞතම හිමි.
9: රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
6: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
9: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
6: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කෝරගල යමු.
10: බැති බරදායකත්වය
9: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
6: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
11: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකය අවසන අතීත කතා එක්ක. net fm සංසාර කතන්දර.
12: ඔවුන්ම දොරටු හරනු ඇත.
13: ඔවුන් මණ්ඩපයට කඩා වැදී යකඩ ගුගුරු වලින් පහර දෙනවා. සුරා උඩම් පිරෙනනවා.
11: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
9: FM සංසාර කතන්දර.
11: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
14: හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
15: Excite ගන්න ලක්කක charge කරගන්න Excite battery එක විලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
16: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය විලදී කියන ඔබත් කෝටිපතියෙකු වන්න
15: ඔයත් පහලට වශී වෙන්න finishing වහලක් නම් කලරක් තමයි
17: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

හවසපහයි විනාඩි 40යි වෙලාව. අපි හතරවටේ අහගෙන ඉන්න ගමන් සිකුරාද දවසේ හතරවටේ අහගෙන ඉන්න අන්තිම විනාඩි කිහිපයට තමයි ඇවිල්ලා තියෙන්නේ නේද? හැබැයි උනාට වයිමා යායිරා නමයට හම්බ වෙනවනේ නේ. අද කට්ටිය සැහැහෙන බලාගෙන ඉන්නවා රෑ නමයට නේද? FM DJ Night එකත් එක සෙට් වෙන්න. මොකද හිතාගන්න බැරි වෙනස්ම අලුත්ම අත්දැකීමක් අරගෙන ඉන්නනේ අපි අද ලෑස්ති වෙන්න. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් රෑ නවයේ වෙද්දී ඔයානෙත් FM DJ Night එක අහන්න බලන්න ඉන්න ඕන. නේද? FM official Facebook page එක like කරලා follow කරලා තියාගන්න. හරි. හයි කොහොමද සා? හතරවටේ අපිත් අහගෙන ඉන්නවා. අපි දෙන්නටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා චාමරේක තනූජා කළුතරේ ඉඳලා මෙසේජ් කරලා තිනෝ thank you තනුෂා. ඒ වගේම අපිත් මේ වෙලාවේ ඔයාව හගිරින් ඉන්නවා ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජ, අවෝල් පුංචි පුතාවත් එකතු කරගන්න, භාග්‍ය, අවිෂ්කෙක්ක ඔක්කොම කට්ටියව එකතු කරගන්න කියලා තිනෝ thank you. ජය වේවා. ඒ වගේම හයි කොහොමද සා? අපිත් ඉතින් හැමදාම net එක තමයි ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න උමාෂදුවවයි, රණිදු පුතාවයි, රසින්දු පුතාවයි, චූටිමැනික චනූෂවයි, ඊට පස්සේ හවි සුසන්තවයි අයියෝ ආවත් එකතු කරගන්න කියලා මහවිලින් සඳමාලි මෙසේජ් කරලා තියෙනවා. thank you. ජය වේවා. ඒ වගේම හයි කොහොමද? ගුඩ් ඉවනිං. අපි තව සද්දර මහගෙන ඉන්නවා. අම්ම සුජීවා නංගි රෙත්මිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මෙසේජ් එක දාලා තියෙනවා. ඔෂි ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම කවුද මේ ඊළඟට ඉන්නේ? තව පොඩ්ඩෙන් මං ගෙදර යන්නේ. සැහැන්න කට්ටියක්ව මිස් කරලා. හරිද? ලයිව් එකේ අපිත් මේ වෙලාවේ අහගෙන බලාගෙන ඉන්නවා කියලා ප්‍රියා මැසේජ් කරලා තිනවා thank you. ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙමෝදර බැද්දේ බලින් කුමාර, චූටි දෝනි, අයෂිවයි, අම්මවයි, ඊට පස්සේ පවුල හැමෝම එකතු කරගන්න කියලා තිනවා thank you. ස්වර්ණමාලි ඔයාවත් එකතු කරගන්න. මේ සෙට් එක ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවකට යන්න හදන්නේ. හවස 5යි විනාඩි 42යි. අපි ඊළඟ සින්දුවේදී හම්බ වෙමු. මේක අහලා ටග්ගල මැසේජ් එකක් දාලා තියන්න.

0: Hatra Aten Sindu Ehena Net FM Hatra Wate
1: අවසෝ 5 විනාඩි 46යි. හයි කොහමද අසාවින් මේ වෙලාව වහගෙන ඉන්නවා යන්න කලින් අපිවත් මතක් කරන්න කියලා. මට මැසේජ් කරපු යාළුවෝ සෙට් එකව මතක් කරන්න ඕන. මට මැසේජ් එක දාලා තියෙන චතුර මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම අනුත්තර Thank you ජය වේවා. අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් හරි ඊට පස්සේ තියෙන ගෙදර වහලයට අලුතෙන් රූපින් ෂීට් ටිකක් දාලා පොඩ්ඩක් වෙනස් කරන්න ඕන කියලා අයිඩියා එකක් තියාගෙන ඉන්න කෙනෙක් නම් දෙපාරක් හිතන්න නැතුව ආට ගන්න තියෙන හොඳම තීරණය තමයි වහලට එකපාරින්ම අලුත්ම නිමාවක් හරිද ඊට පස්සේ හොඳ ෆිනිෂින් එකක් ඊට පස්සේ ඔයාට ගෙදරට ලස්සන පෙනුමක් හරිද ඔයාගේ මුදල් වලට ඉතිරියක් කරගන්න තියෙන හොඳම තීරීම තමයි කලර් ඔෆ් රූපින් ෂීට් එක කියලා කියන්නේ හරිද සාමාන්‍යයෙන් ගයක් හදනකොට අපි ඒ කාලයට ගැලපෙන විදියට එක එක දේවල් ගෙදරට අරගෙන එනවනේ නේ ගේ පෙනුම ලස්සනට තියා ගන්න ගොඩක් දේවල් කරනවා. හැබැයි ඒ වුණාට අපිට මිස් වෙන එක තනක් තමයි ගෙදරට දාන රූෆින් ෂීට් එක කියලා කියන්නේ නේ. වහලට දාන රූෆින් ෂීට් එක දැන් ඉස්සර වගේ නිකම්ම නිකන් රූෆින් ෂීට් එකක් දාන්න නැහැ නේ. ගොඩක් අය තෝරගෙන තියෙනවා කලර් රූෆින් ෂීට් එකකට යන්න. හරිද? හැබැයි ඕකෙදි වරද්ද ගන්න තැන තමයි සමහර කට්ටිය සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා මේකට ඊට පස්සේ නිකම්ම කලර් එකක් දානවා. නිකම්ම පේන්ට් එකක් කරනවා. හරිද? ටික කාලයක් ගියාම මොකද වෙන්නේ? අවුවට පාට යනවා. ඊට පස්සේ වැස්සට පාට යනවා. ඊට පස්සේ ෂීට් එක කළු පාට වෙන්න ගන්නවා. හරිද? ඊට පස්සේ අර ගොඩාක් තුනට පස්සේ කලයේ පොතු ගැලවිලා යනවා නේද? ওই වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ මාස දෙකෙන් තුනෙන් වාට ආයි পেইන්ට් එකකට යන්න වෙනවා සෑහෙන්න වියදම්. අන්න ඒ නිසා තමයි මම කියන්නේ මේ සේරම වියදම් නතර කරලා ඊට පස්සේ බොරු වැඩවලට ඕනවට වඩා වියදම් කරන්න නැතුව වාට එකපාරම ගෙදරට ලස්සන පෙනුමක් එක්ක වහලට හොඳ නිමාවක් ගන්න වාට ගැලපෙන කලයකින් වාට කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් ගන්න පුළුවන්. හරිද? මොකද කලර් ඔෆ් රූෆින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන්නේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදියට ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් ඒ වගේම ප්‍රීමියම් කෝටින් එකක් වගේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන টপ කෝටින් එකක් යූස් කරලා තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. අනිත් එක තමයි මතු පිට තින්තා ආලේපණයටම වසර 5ක වගකීමක් දෙනවා කියලා කියන්නේ. බය වෙන්න දෙයක් නැහැ නේ නිකන් හරි. ඊට පස්සේ අවුරුදු 5කට පස්සේ කලර් එකේ මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව රීපේන්ට් එකකට යන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක කතා කරලා. හරිද? එතකොට වගකීමක් සහිතව තමයි ඒගොල්ලෝ රීපේන්ට් එකක් කරලා දෙන්නේ. නිසා ඉතින් ඔයාලට තේරෙනවානේ මේක තමයි ඔයාලට ගන්න තියෙන නුවණක්කාරම තීරණේ. හරිද? කාලෙන් කාලට සල්ලි වේදම් කරනවට වඩා එකපාර ඔයාගේ ගෙදරට රූෆින් ෂීට් එක හරි විදියට කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාගත්තොත් ඉතින් බය වෙන්න කිසිම දෙයක් නැහැ. බලන බලන අය මේක ලස්සනයි කියලා කියනවා දෙකක් නැහැ. හරි. එනිසා ඉතින් අනිවාර්යෙන්ම වහලට රූෆින් ෂීට් දානවා නම් දෙපාරක් හිතන්න නැතුව ඔයා එකපාරින්ම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්නම ඕනේ. හරි. ඊට පස්සේ ධන නිධානයේ ලොතරැය ගැන මතක් කරන්නත් ඕනේ. ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැය ඔයාගේ ජීවිතයේ සීනේ යථාර්ථයක් බවට පත් කරන ලොතරැය බව ඔයා දන්නවනේ. ඒ නිසාම තමයි වෙනදා හම්බ වෙන තෑගිවලට අමතරව දැන්

හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා මේ chance එක ඔයා miss කරගන්න එපා. අනිවාර්යෙන් හරිද දකින්න පළවෙනි තප්පරේම දන නිදානේ ලොතරැයියක් අරගන්න ඔයාට වාසනාව උදා වෙනවා. කතා දෙකක් නැහැ. ජීවිතේ සීනට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 5:53.
2: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777777610.
4: මිනිස් ජවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේ

0: කරන්න ඕන නැති එක.
1: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
2: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
3: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
2: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
5: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
6: සංකදිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනවල්
5: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
6: Tickets myTickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
1: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
7: Music 3, 2, 1, let's go! Friday, fun day.

0: ரீமிக்ஸ் ரீமேக் டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிட்டட் ரேடியோ ஃபன் எக அதிசய பிரதம வதாவட வினஸ்ம டிஜே சங்கிராமயாக் நெட் எஃப் எம் டிஜே நைட் வித் டிஜே ரமேஷ் அண்ட் டிஜே டிலி ஃபன் எக செட் வேணா டேகி தினன்னா நெட் எஃப் எம் டிஜே நைட் அது ரேன் நவேட்டா.
0: Brought to you by
2: வசர விசயாத்துக்கு விசுவாசனியத்துவ சமக ரசையை சம்பிரதாயை எக்கட்டு முசுக்கொட்ட லோவட்டம் ரசை பெதின சுசி கோபேக்கர்ஸ் தன் ரசவத் ஆஹார பான கேட்டரிங் சேவாவ சமக விமசிம் பிந்து 77 45 195.
3: ஹதர வாட்டே ஹதர வாட்டே ஒப வெத்த கினேன்னே
4: எக்ஸைட் கண்ண லக்கிக்கு சார்ஜ் கரகண்ண Excite battery ability ke na warranty ke activate kara sam sathi ekama angal 55 led tv ekak dina ganna
5: obak dina bara tat dinawana jathiye mahatana sampatha tana nidahane biladi ke na obak koti patiye kuwan
4: oyat pahalata washi wenna finishing mahalak nam color up thamai
6: kavadak aluth target net
7: හවසපහයි විනාඩි 57යි මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න යාළු කට්ටියකුත් ඉන්නවා, මිස් කරලා යන්න බෑනේ නේ. අසාපි රැණවේට හම්බ වෙමු කියලා තියෙනවා සචිනි. ඕකේ සචිනි, අනිවාර්යෙන් අපි හම්බ වෙමු රැණවේට. ඊට පස්සේ සවන ලීසී දුවින්දලා මැසේජ් එකක් දාලා තිනවා යන්න කලින් මාවත් කියන්න කියලා. අසා රැණවේ වෙද්දි අපිත් ලෑස්ති වෙලා ඉන්නවාද නැත් FM DJ නයිට් එක බලන්න කියලා අනුර මැසේජ් කරලා තිනවා. ඊට පස්සේ අපිත් මේ වෙලාවේ හතරවටේ අහගෙන ඉන්නේ චමින්ද සින්දුවකට එකතු වෙනවා කියලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you. ජයවේවා. ඊට පස්සේ අනේ කිව්වේ නෑනේ යන්න කලින් කියන්න ඕනේ කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද මේ චම්පා? ඊට පස්සේ මට මැසේජ් එකේ නම් ටික ඒවලා නෑ හරියට. දිලෝෂිකා ඉන්නවා, මාලි ඉන්නවා, සනුකි ඉන්නවා, ඊට පස්සේ අකුණි ඉන්නවා. ඔක්කොම කට්ටියව එකතු කරගන්න කියලා දිනවා. ඊට පස්සේ දිනේෂ් ට්‍රේලර්ස් එකේ සෙට් එක ඔයාලා අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද සාපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ පියුමා. ඔයාවත් එකතු කරගෙන මම දැනට යන්න. හරිද රණවේ වේදී අපි යනවා නේ FM DJ නයිට් එක අරගෙන. ගිය සතිය වගේම මේ සතියත් ඔයා අනිවාර්යෙන් රණවේට සෙට් වෙලා ඉන්න ඕනේ නේ FM official Facebook page එකෙන්. හරිද? පැය 4ක් විතර තියෙනවානේ ඔයාලට ලෑස්ති වෙන්න, වැඩ ටික ඉවර කරලා නේද? හරියටම අනිත්වල සේරම නවත්තලා රැණවේ වෙද්දි වානෙත් FM DJ night එක පැත්තට එන්න. ගිහිල්ලා නම් පරිස්සමින් ඉන්න. ජය වේවා. මම DJ Azar.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: net. Kills within the Nam Nishpadana Sandha Adumamilak. Bataka gram Sia Krupel Ekolai. Amburkisil gram Sia Krupel Navai. Madhima Pramane Isogram Sia Krupel Ekasia Asuna Vai. Kills Nam Babai Adumamilai.
1: ඒක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
2: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
3: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද ලොතරැයියක්වත් ඇදෙනවද මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
4: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
7: එහෙයි
6: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
7: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
6: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
0: Kills within that nobita fedi thiriyak. Fortune R video oil leader akak sandha siyata visipaka vattamak. Elephant House nectar leader akai dhusam paak sandha siyata thiyaka vattamak. Ubat adama Kills Nexus app aka download kar prathilabara sakti naga. Kondis sahitai.
1: Ika ika deewal walata set vela inna ayata hama athinma set connection ekak genai me. Speed, budget, usage, lifestyle. Okkotama set SLT Mobitel Home 4G connection. Hama athinma set.
9: මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහා විහාරස්ථානයේදී. එෙහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී අර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි. පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසිනුයි මෙවරත් මේ අසමසම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙතෆම් රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කෝරගල රාජමහා විහාරයට.
8: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදුගුණ මුමුණන වෙසක් උදානය
10: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
8: නේත්‍රාලෝක වෙසක්
11: නේත්‍රාලෝක වෙසක්
10: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
8: උත්තම ධාතු වන්දනාව
10: වෙසක් තොරණ
8: පහන් කෝඩෝ
10: සදහැගි
8: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
10: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
8: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
10: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
12: බැතිබර දායකත්වය.
3: අලුතැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙ තමතන්න 0112 863 363 0767 116 3672
13: සවස 6:30
14: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News.
3: අයිබෝවන් දවසේ පුවත් පෙළ ගැස්ම Net News සවස 6:30 සමගින් ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: තද වැසි තවදුරටත් කැළණි කළු අත්තන ගලු අවධානමේ. ආර්ථික අර්බුදයකට ඉඩ නොතබන බවට ජනපතිගෙන් සහතිකයක්. ඩොලරේ අනාගතය ගැන ආණ්ඩුව කරුණු කියයි. වාහන ආනයනය නතර කළාද?
4: විනිමය අනුපාතයේ පාලනය කර ගැනීම සඳහා පුද්ගලික වාහනවලට ඇනවුම් කිරීම මාස කීපයකට පමණක් පමා කර ගැනීමයි.
3: කපිල චන්දසේනගේ මරණය ගැන අදත් තොරතුරු රැසක් එළියට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News. Net Weather News. Net Weather News.
3: ඇදහිලෙන අධික වැසි හේතුවෙන් ගංගා කිහිපයක ජලමට්ටම ඉහළ යමින් පවතිනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව මෙලෙස ජලමට්ටම ඉහළ යමින් නැත්තේ කැලණි කළු සහ අත්තනගලු ඔයේ. කැලණි සහ කළු ගංගාවල මෙන්ම අත්තනගලු ඔය සුළු ගංවතුර අවදානමක පවතින බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිර්තදික මෝසම සක්‍රිය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදීද තද වැසි අපේක්ෂා කරන බවයි. යනුව බස්නාහිර සහ සබරගම පළාත්වලටත් ගල් සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරනවා. ඇදහැලමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 300 ඉක්ම වූ වැසි ලැබී ඇතැයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. එම දෙපාර්තමේන්තුවේ අනාවික අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කෑගල දිස්ත්‍රික්ක ආශ්‍රිතව මෙමගයන් වාර්තා වී ඇති බවයි. ඇදහැලමින් පවතින අධික වැසි හමුවේ අධිවේගී මාර්ගබල වාහන තාපනයේදී විද්‍යුත් පූර්වවල සඳහා නවාදාත්මක පැක්කේරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියද රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. රුපියලට සාපේක්ෂව ඩොලරේ අගය ඉහළ යාම හේතුවෙන් අනයන සීමා කිරීමට හෝ ආර්ථිකය හැකිලවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනන්දු මහතා පවසනවා. ඒ ස්ථාවර නියෝග යටතේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානෙක රාසමාණික මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
5: ඊයේ අපේ විපක්ෂ නායකතුමත් සමග අපි සම්බන්ධ වෙච්ච වෙලාවේ අපි මමත් යෝජනා කරා සර්වපක්ෂ සමුලුවක් ඇඳවන්න කියලා. මේ යෝජනා ඉදිරිපත් කරන්න පිළිගන්නේ කරු පිළිගන්නේ ඔබ තුමාලගේ කැමැත්ත. අපිට ගරු අමාත්‍යතුමනි බැරිද මේ රජයට මේ සිදුවෙන පාඩුවත් එක්ක මන්නම් දකින්නතර මේ ෆියුවල් ඉම්පෝට් එකත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ මේ ඩොලර එක ඉහළ යෑම සහ රුපියල පහළ යෑම. ඉතින් CTD එකට නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් එකට අවශ්‍ය ඩීසල් වලට වෙන ක්‍රමයකට සහනයක් දීලා දැන් අපි රජයට විශාල ආදායමක් එන vehicle imports නතර කරලා තියෙනවා. ඩොලර් එළියට යනවා කියලා ඒක නතර කරලා තියෙනවා. ඒකෙන් එන රජයට එන ආදායමත් එතකොට අඩු වෙනවා. දැන් මේකේ මේ LC ඕපන් කරපු එකේ 5000ක් වැඩිපුර ඕපන් කරා කියලාත් සැකයක් එනවා. ඉතින් මේ වගේ අවස්ථාවක අපි එක්ක අස්වැසුම කියන එකේ ඒකේ බේසිස් එක මම පෞද්ගලික ඒකේ සිලෙක්ෂන් ක්‍රයිටීරියා පිළිගන්නේ නැති වුණාට අඩුමතරමේ ඒ vulnerable communities වලට directly යන විදිහට දෙන්න නැතුව දැන් අපි මේ ගෙවන fuel subsidy එක range rover එකක් පාවිච්චි කරන මිනිස්සුන්ට fuel subsidy එක දෙනවා. ෆැක්ටරි වල මුදල් උපයන fuel subsidy එක දෙනවා diesel හරහා. ඉතින් මේ fuel subsidy එක වහාම එහෙම නැත්නම් අපි දැන් ලක්ෂරි ගුඩ්ස් ඉම්පෝට් කරන එක తాවකාලික දෙයක්. වාහන නැත්නම් එක දෙකෙන් එකක් එක පැත්තක් තෝරගන්න.
3: මුදල් නියෝජ්‍ය මාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනන්දු මහතා ඊට ප්‍රචාර දක්වුවේ මෙලෙසයි.
4: ලංකාවේ තියෙන්නේ ස්ථාවර විනිමය අනුපාතයක් නෙමෙයි විචල්‍ය විනිමය අනුපාතයක්. එය පාලනය කිරීම පාලනය වීමට අදාළ මැදිහත් වීම මම පිළිතුරේ සඳහන් කළා වගේමත් ඉදිරියටත් අනුගමනය කරනවා. ඒ වගේම අර වාහන ආනයනය නතර කරයි කියන එකත් ආයේ පොඩි මම පැහැදිලි කරන්න ඕනේ. එම කිසිදු තීන්දුවක් අරගෙන නැහැ වාහන ආනයනය නතර කරන්න. මේ විනිමය අනුපාතය පාලනය කර ගැනීම සඳහා පුද්ගලික වාහනවලට ඇනවුම් කිරීම මාස කීපයකට පමණක් පමා කර ගැනීම. ඒ නිසා නැවතත් මම අවධාරණය කරනවා වාහන විතරක් නෙමෙයි කිසිදු ආකාරයක ආනයන සීමා කිරීමට ආර්ථිකයේ හැකිලීමට තීන්දුවක් ගන්න නැහැ. තොරතුරු පාදකව මේ සඳහා මැදිහත් වීම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
3: මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නොව මැද පෙරදිග මතු ඇති උදමේ තත්වයේ හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිඵලයක් බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය මාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනන්දු මහතා අද පැවසුවා. එයද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්
4: රටට මහජනතාවට පොදුවේ සමාජය ගැන හිතන අයට සුබ ප්‍රවෘත්තියක් කියනවා. ඒක තමයි මේ මොහොත වෙනකොට අන්තර්බැංකු විදේශ විනිමය වෙළඳපොළ ඉන්ටර් බැංක් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකේ මැදි අගය ඊයේ 350 පැනපු මට්ටම මැදි අගය දැන් 330ට ඇවිල්ලා තියෙනවා. 330ට ඇවිල්ලා තියෙනවා. බිඩින් රේට් එක ඉල්ලා සිටින රේට් එක ගණුම් කරුවන්ගේ පැත්තෙන් ඉන්ටර් බැංක් ෆොරෙක්ස් මාකට් එකේ 327යි විකුණන්න සූදානම් වෙනවා 332. ඒතර මැද අගයේ විදියට 300 තියයි මං හිතනවා. අපි රට ගැන ආදරයක්, සමාජ ගැන ආදරයක්, ආර්ථික ගැන ආදරයක් තියෙන මිනිසුන් මේක සුබදායි ප්‍රවෘත්තියක්.
3: මෙතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගණුම් මිල රුපියල් 342.67ක් සහ විකුණුම් මිල රුපියල් 353.17ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඊයේ දිනේදී 2023 මාර්තු මාස දෙවනදායින් පසු වාර්තා වූ ඉහළම ගණුම් මිල සහ විකුණුම් මිල ලෙස රුපියල් 342.63ක් සහ රුපියල් 354.73ක මිලක් සටහන් වී තිබුණා. 2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රටේ යලි ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මැද පෙරදිග පවතින යුදමේ තත්ත්වය නිසා බාහිරව යම් බලපෑමක් එල්ල වුවත් එය සාර්ථකව කළමනාකරණය කරගැනීමේ ශක්තිය වත්මන් රජයට තිබෙන බවයි. වසර 24කට පසුව අම්පාර නින්දවූරු සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමේ අවස්ථාවකට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එහි 2022 ජනාධිපතිවරයා පැවසුවේ ඇතැම් පිරිස් රට තුළ යළිත් 2022 වැනි අර්බුදයක් නිර්මාණය වන බවට මත පතුරුවමින් සිටියත් වත්මන් ආර්ථික තත්ත්වයේ එදාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බව සඳහන් කළා. මැද පෙරදිග යුදමේ තත්ත්වයේ හේතුවෙන් ඩොලරේ අගය ඉහළ යාම සහ අනනික බාණ්ඩ මිල ඉහළ යාම වැනි බාහිර පීඩනයන් එල්ල වුවත් එදා මෙන් ඉන්ධන, ගෑස්, කිරිපිටි හෝ පොහොර හිඟයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික වුණා. මේ අතර වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
6: මම ඔබට සහතිකයක් දෙන්නම්. මම, මගේ අමාත්‍ය මණ්ඩලය, මගේ මන්ත්‍රීවරු කිසිවෙක් මහජන මුදල් 7%ක් හොරකම් කරන්නේ නැාස්ති කරන්නේ නැති බව. එහෙම කරන කෙනෙක් හිටියොත් ආණ්ඩුව ඉන්නත් බැරි බව මතක තියාගන්න. අන්න එහෙම ආණ්ඩුවක් මේ රටේ ජනතාවට උණා. ඒ විතරක් නෙවෙයි වංචනිකයන්ට දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඕනකම තිබුණා. පහුගිය කාලේ සිදුවුණු හොරකම් විශාල ප්‍රමාණයක් මම තමුන්වහන්සේලට කියලා තියෙනවා. දැන් අපට බලයේ තිබෙනවා. ඒ හොරකම් කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිදුවෙමින් තිබෙනවා. දූෂිතයන් විශාල ප්‍රමාණයකට විරුද්ධව නඩු පවර්ලා අධිකරණිතා සාධාරණයම නඩු විමසා තීන්දුවක් ලබා දේවි කියලා අපි හිතනවා. එනිසා මේ දූෂිතයන්ට දඬුවම් දීම අපිට දීපු ජනවරමි තිබුණා. ඒ අපි කරනවා.
3: බලය ධනය හෝ තරාතිරම නොබලා සැමට නීති එක හා සමානව ක්‍රියාත්මක කරන රටක් තමන් අනිවාර්යෙන්ම ගොඩනගන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ.
6: අපි හදනවා මේ රටක් නීතිය ශක්තිමත් තිබෙන රටක්. ධනෙ තියෙනවද, බලය තියෙනවද, දුප්පත්ද, බලය නැද්ද, ભેදකින් තොරව හැම කෙනාට නීතිය සාධාරණ ඉටු කරනවා. එහෙම ඕනේ නැද්ද තමුන්වන්සලට? ඕනේ නැද්ද? හිටපු ජනාධිපතිවරු අල්ලස් කොමිසමට ගෙනල්ලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරු අධිකරණයට ඇවිල්ලා තිබෙනවා. මෙහෙම දෙයක් කවදාවත් ලංකාවේ වුණේ නෑ. අපේ ආණ්ඩුවේ කරනවා. හැම කෙනාම නීතියට යටත්. කිසිවෙක් නීතියට උඩින් ඉන්න බෑ. එහෙම වුණොත් තමයි මේ රට හදන්න පුළුවන්. තමුන්වන්සලා දන්න දියුණු රටවල තියෙන ප්‍රධාන රහස මොකද්ද? නීතිය හැම කෙනාටම සමානයි. අපේ රට හදන්න නම් ඒක ඕන. හැබැයි නීතිය ක්‍රියාත්මක වුණොත් කට්ටිය කලබල වෙනවා. දකින්න නේද මේ දවස්වල? දකින්න නේද? ඒ කලබල වලට අපි ආපසු හරවන්නේ අපි ගත්ත තීන්දුව. බස් වලින් සෙනග ගෙනලා පාරේ කෑ ගැහුවා කියලා නීතිය ආපහු හරවන්නේ නෑ. මේ නීති ස්ථාපිත මම කරන්නේ නැත්නම් වෙන කරන්න කෙනෙක් නැති බවත් මම දන්නවා. ඒක අපි කරනවා.
3: ජනතාව වත්මන් රජයට බලය ලබා දුන්නේ දූෂිතයින්ට දඬුවම් කිරීමට නීතිය සමානව සැමට ක්‍රියාත්මක කිරීමට සහ දේශපාලඥින්ගේ අසීමිත වරප්‍රසාද කප්පාදු කිරීමට බව සිහිපත් කළ ජනාධිපතිවරයා මේ වන විටත් විශ්‍රාම බෙඩු පැතුළු දේශපාලන වරප්‍රසාද රැසක් අහෝසි කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළා. අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්දසේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය අද හතරවන දිනටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. මෙම විමර්ශනයේ පැවැත්වුණේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් නමරසේන මහතා ඉදිරිපිටයි. මෙම පරීක්ෂණයේ කැඳවු අවස්ථාවේදී විමර්ශනය සිදු කරන කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණයට වාර්තා කරමින් කියා සිටියේ මියගිය කපිල චන්දසේන මහතා වූ පදිංචිව සිටි නිවසේ තිබී ඔහුගේ මුදල් පසුම්බි දෙකක් හමු වී තිබෙන බවයි. ඔහුගේ නිවසේ සේවය කළ සේවිකාවක විසින් එම නිවස පිරිසුදු කිරීමේදී මෙම මුදල් පසුම්බි දෙක හමු වී තිබෙන බවත් පොලිසිය පැවසුවා. කපිල චන්දසේන මහතාගේ කාමරයේ අසල සාලයක් වැනි කොටසක් තිබෙන බවත් එම ස්ථානයේ වැටී තිබී මෙය හමු වී තිබෙන බවත් පොලිසිය සඳහන් කර සිටියා. එම මුදල් පසුම්බිවල තිබී පෞද්ගලික බැංකු තුනකට අයත් කාඩ්පත් තුනක් සොයාගෙන තිබෙන බව කී පොලිසිය එම බැංකු කාඩ්පත් අක්‍රිය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මරණකරුගේ ජංගම දුරකථනය විවෘත කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග කවරේදැයි විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් පොලිසිය කියා සිටියේ අදාළ ජංගම දුරකථනය විවෘත කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවයි. මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඉදිරි විමර්ශන කරන්න මේ ජංගම දුරකථනය විවෘත කිරීම අවශ්‍යයි. විමර්ශන ප්‍රමාද වෙන්නේ ඇයි? මේ විමර්ශන කඩිනම් කරන්න උත්සාහ කරන්න යනුවෙන් විවෘත අධිකරණයේදී පැවසුවා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා තවදුරටත් පොලිසිය වෙත කරුණු දක්වමින් පසුගිය වාර්තාවේ සඳහන් කර තිබුණා මේ මරණකරු මියගිය නිවස අවට තිබෙන CCTV පරීක්ෂා කළා කියලා. එම පරීක්ෂාවේදී බාහිර පුද්ගලින් අදාළ නිවසට ඇතුළු වී නැති බවත් වාර්තා කර තිබුණා. නමුත් පසුගිය වතාවේ නිවසේ සේවිකාවක් ලබා දුන් සාක්ෂියක ප්‍රකාශ කර තිබුණා එම නිවස තුළ පුද්ගලිකු සිටි බවට යනුවෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ටාශය නිලධාරීන් කියා සිටියේ මෙම නිවසට රතකාල දෙකකින් ඇතුළු වීමට හැකියාව තිබෙන බවයි. එයවට තිබෙන CCTV දර්ශන පරීක්ෂා කළ බවත් එහිදී අනාවරණ වූයේ එම දොරටු වලින් බාහිර පුද්ගලයින් මෙම නිවසට පැමිණ නොමැති බවටත් යයි එහිදී ප්‍රකාශ කළා. වැඩිදුර වාර්තාවේ සඳහන් කළේ එම කාරණේ බවත් පොලිසිය මෙහිදී පෙන්වා දී තිබුණා. එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත තවත් ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නිවසට ඇතුළු විය හැකි දොරටු තුනක් ප්‍රධාන මාර්ගයට යාබද තිබෙනවා නේදැයි විමසුවා. Google සිටියා මාස්වෙන් මේ පිළිබඳ පරීක්ෂා කර බලා අධිකරණ දැනුම් දෙන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ටාශයට නියම කළා. ඒ අනුව අදාළ සිටියම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිසිය අධිකරණ දැනුම් දුන්නේ ප්‍රධාන මාර්ගය ඔස්සේ නිවසට පිවිසිය හැකි එක් දොරටුවක් පවතින බවයි. වැඩිදුර සාක්ෂි විභාගයේ මෙමස 26 වෙනිදා කැඳවීමටද අධිකරණය මෙහිදී නියම කළා.
7: Net News
3: Timapa Milanga Net News ete udasana 6:45 ta etek navatama torutru sadaha Net News Total ke apage webadviyata pivisenna subaratriyak
7: Net News Obavenuen divihimien Net News Obaveta genave
8: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
9: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363 0776-716-3672
7: FM 95.8 Net FM Divaina Pura
9: Uttamo Dambadiva Vandanava Sampurna Vennanam Ahara Navaten Basrate Pinkam Yana Me Siyalu Pahasukam Ithama Vedagath Wenawa Mevayin Ekak Hari Adu Unoth Paripurna Vandanawak Sidu Karaganna Hekiyawa Labenne Naha Ehinda Siyalu Sampurna Pahasukam Walin Samanvita Avabodhatmaka Vandanawakata Obath Enna Travel Net Wedata අමතන්න 0112-863-863 අංකයට ට්‍රැවල්නෙත් ට්‍රැවල්නෙත් අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට
10: Kills within the name nishpadana sandha adu mamilak bataka gram 100 rupayal 11 ambul kesal gram 100 rupayal 9 madhyama pramanaye 100 gram 100 rupayal 189 kills now bavai adu mamilai
11: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
12: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
13: එක්සයිට් ගන්න ලක් එක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් මිලදී කියන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
14: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
15: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
16: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
17: කොහොම වෙරිවිලා?
16: වෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
17: මම මේ කහදලා බලන්නකො. මං හදන්නා විජය කිරිමාළු කරී.
18: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු.
19: අත්තම්නේ මේ දෙක නම් හොඳ සෑහෙනවනේ.
18: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
20: අපමණ පිනකට මග පාදන මේ මිහි පිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
21: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
20: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
21: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මග පාදා ගන්න.
20: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.
21: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රියේ 10 සිට නෙත්‍ය ෆෙමොස්සේ සජීවීව.
20: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව. තිලෝ තිලක සම්බුදු තෙමකුල සතහේන් සමරන්නට
21: නේත්‍රාලෝක වෙසක්
20: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
21: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
20: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
21: සවස 5දී ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරතන හිමි
20: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
21: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
20: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
21: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න
20: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
22: බැතිබරදායකත්වය
21: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු

මූණ බලාගෙන මේ විදියට මතු ජාති ජාතියත් උපදින්නද මන් ධරම් රැ.

वर्षा में शीतल सहा उमत उमत पास सिहिया कह कहेदा

0: ரீமிக்ஸ் ரீமேக் பீட் டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிடெட் ரேடியோ ஃபன் எக அதிசய பிரதம வதாவட வினஸ்ம டிஜே சங்கிராமயாக நெட் எஃப் எம் டிஜே நைட் வித் டிஜே ரமேஷ் அண்ட் டிஜே டிலி ஃபன் எக்கட்ட செட் வேணா டேகி தினன்னா நெட் எஃப் எம் டிஜே நைட் அது ரேன் நவேட்டா.
2: Brought to you by
3: වසර 20ක විශ්වාසනීයත්වයේ සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසි ගෝබේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 077 44 45 195.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: විසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන විසක් දානය.
6: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
5: නේත්‍රාලෝක විසක්
6: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
5: උත්තම ධාතු වන්දනාව
6: විසක් තොරණ
5: පහන් කෝඩෝ
6: සදහැගි
5: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
6: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
5: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
6: කූරගලදී පුතු පුතට එක්වන්න 0177 76 76 අංකය අමතන්න.
7: බැති බරදායකත්වය
8: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112 863 363 0767 716 1872.
5: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකය අවසන අතීත කතා එක්ක. net fm සංසාර කතන්දර
10: ඔම්ම දොරටු හරනු ඇත.
11: ඔම් මණ්ඩපයේ කඩාවැදි යකඩ ගුඹුරු වලින් පහර දෙනවා. සුරා උඩම් පිරෙනනවා.
5: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
6: net fm සංසාර කතන්දර
5: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

ආදරණීය තරංග, ඔයාට අද වැහිබර මන්දාරම් රැක් නැහැ, අපිටත් එහෙමයි. අද අද ඔය අහන්නේ සසර පුරා ප්‍රාර්ථනා කරන කෙනෙක් ඉන්නවද කියලානේ. ඔව්, මන්නම් සසර පුරා ප්‍රාර්ථනා කරන මගේ අම්මා. ජීවිතේ සමහර බැඳීම් තියන්නේ අපේ පපු ඇතුලේ. ඒව හරිය හය බැඳීම්. මම හැමදාම ප්‍රාර්ථනා කරනවා සංසාරේ කවදා හරි දවසක මට ආයෙත් හමු වෙන්න කියලා මගේ රත්තරන් අම්මව. මතු සංසාරේ කවදා හරි දවසක දකින්න ආසම කෙනා තමයි ඒ. මේ ආත්මේ මම ළඟ හිටි මගේ ආදරණීය අම්මා. ඒ හිනාව අනන්තවත් වැරදි කරලා අඳා වැටෙද්දී ඔලුව අත ගාලා අපව වැරදි නොවෙන්න දීපු සමාව. ඒ අද්දකින් නොයල කවදි දැනුණු රස මේ ආත්මේ මම ලැබුවා ඒවා. දැන් මම සසර පුරාමත් ඒ මගේ ආදරණීය අම්මව ප්‍රාර්ථනා කරන්න පිම්පුරනවා. ඒ තරම් ආදරයක් කොහෙද තරංග වෙන. එහෙම කියන්නේ රමණි සුමේදා. හැමදේම වෙනස් වෙයි, අලුත් වෙයි. හැබැයි අම්මලා තාත්තලාගේ ආදරේ අලුත් වෙන දෙයක්වත් නැහැ, වෙනස් වෙන දෙයක්වත් නැහැ. ඒක තමයි ඇත්ත ආදරේ හැටි.

0: Bandaram Rare with Taranga.
1: Music. 3, 2, 1, let's go.
2: Friday, fun day.

0: Unlimited Radio Fun එක අතිශය ප්‍රථම වතාවට වෙනස්ම DJ සංග්‍රාමයක් Net FM DJ Night with DJ Ramesh and DJ Billy. Fun එකට set වෙන්න tag දිනන්න Net FM DJ Night other rand novelta.
1: Brought to you by
2: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසි ගෝබේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 0774445195
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.

සංසාර මඟ උපදින හැම වරකම ප්‍රාර්ථනා කරන්නට වෙන කෙනෙක් මට නෑ. ඒත් හැම ආත්මයකදීම මගේ වෙන්නයි ප්‍රාර්ථනා කරන දෙන්නෙක් ඉන්නා. ඒ මගේ ආදරණීය අම්මා සහ තාත්තා. එහෙම කියන්නේ සම්පා. ඒ වගේම මොරටුවෙන් චාරු. සුබ උපන්දිනයක් වේවා තරංගක්කා. මන්දාරම් රාත්‍රිය පුරා හැම මොහොතකම ආදරය දිලිසෙද්දි ඊළඟ භවයක් වෙනුවෙන් කවුද ප්‍රාර්ථනා කරන්න කියලා ඇහුවම එහෙම ප්‍රාර්ථනා කරන්න කෙනෙක් මගේ ළඟ හිටියා. ඒත් දැන් නෑ. එයා යන්න ගියාට පස්සේ ඊළඟ භවයක් වෙනුවෙන් හිත හදාගෙන හිටපු මම සසර නිමා කරන්න කල්පනා කළා. දැන් මගේ හිතේ තියෙන්නේ භවය නිමා කිරීම. මේ භවයෙන්ම ස්තුතියි චාරු. හැම දෙයකටම ස්තුතියි.

අකේ හැමදාම සසරේ ප්‍රාර්ථනා කරන්නේ කවුද කියලා. හරි මම කියන්නම්. අමයත් එක්ක ගොඩාක් රණ්ඩු වෙලා ඇති. හැබැයි ආයේ එයා ගාවටම දුවලා යනවා. එයාව හොයාගෙන කොච්චර අමාරු වුණත් මං එයා ළඟයි නවතින්නේ. ඉතින් මං සසර පුරාම මේ කර්මය ගෙවන්න කැමති. රම්‍ය වීරසිංහ හිමයි කියන්නේ අය සසර පුරාම ප්‍රේමයේ කර්මය ගෙවන්න කැමති.

සුබ මන්දාරම් රැක් තරංගක්කා. එහෙම ලබනාත්මට ඉල්ලන්න කෙනෙක් නම් තාම මුණ ගැහිලා නැහැ. ඒත් ලස්සන අතර කතාවක් මමත් ප්‍රාර්ථනා කරනවා. ලබනාත්මේ හරි. මේ ආත්ම පෙර ආත්ම කරපු පව් ගෙවිලා ගියාවේ. අපි ගිය ආත්මවල වපුරු දේවල්. මේ ආත්මය අස්වැන්න වෙලා එනවා. ඒක නවත්තන්න බෑ. නෑ පබෝ, පුළුවන්. ඔයා හිතන තරම්ම ජීවිතේ කෙටි නෑ. ඇයි ලබන ආත්මෙ වෙනකන් ඉන්නේ? මේ ආත්මෙ මේකෙන හම්බ වෙයි.

0: Mandaram na hatai vinadi 46යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: තැන කටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශක මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුලකම් පොළ ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0716921767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
6: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777 76 76 10.
7: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
6: සංක දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්තිකා සේනාරත්න අමීෂ මිනවල්
7: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
6: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
4: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්
8: music 3 2 1 let's go friday fun day

0: to beat mix winner.
1: Unlimited radio fun එක. අතිශය ප්‍රථම වතාවට වෙනස්ම DJ සංග්‍රාමයක්. Net FM DJ night with DJ Ramesh and DJ Billy. ෆන් එකට සෙට් වෙන්න ටැගි දිනන්න Net FM DJ night අද රෑ 9ට. වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසිකෝ බේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 077 44 45 195.
2: දිගසුසුමක් හෙලා බැලු

ඉතින් මම කඩිමුඩිය රේස් දුවන හදවතට ඉස්පස්සුවක් ලැබ දුන්නා. හීනෙන් මිහිදුම් සලුවක ඇතියා සුදු සිනිඳු සලු පටක් වගේ දෑසගින් කොනිත්තා තරුකැට මිනිවන්නෙත් නොබේ දිලිසන්න පටන් ගත්තා. කොන්ද කැකුළුවන් දත් පේලින් ආදරේ කිව්වා. ඇස් කෙවෙනි කොන්නගෙන් කඳුළු සොම්නස මිස්සා. උදෑසන ඉරමලක් මෙන් කහදියර ඉස්සා. ඉතිං ඇත්තමයි මැනිකන මමට හරි ලස්සන්ට පෙනුනා. එදානම මගේ සාල මැද්ද හිනා වීගෙන ඔන්නා. අනවසරයෙන්ම මං මල් ගෙනල්ල පලන්දා හිම මිදුණු කඳු මුදුනක දී නොඹේ ඔය නලලයිම්බා ජනනි භවන්තිකා.

එකින්නක හැමෝගෙම නම් නොකිව්වට මං ආදරෙයිනේ. හරියන්නකෝ අපියන් හසිනි ළඟට ලබන ආත්මෙටත් ඇදගෙන යන්න තරං ආදර කතා. ඒ තරම් සුන්දර වෙනවා නම් කොච්චර දෙයක්ද? මොන්න ආත්ම දෙවත් තියාගන්න බැරි ආදර කතා තියෙද්දි කොහොමද තරංගක්කේ ලබන ආත්මය ආදර කතාවක් ගැන හිතන්නේ? හොරණින් හසිනේ. සුබමන්දාරම් රාත්‍රියක් අක්කා. මේ ආත්මෙ දිත්‍යා වෙනුවෙන් බලන් ඉඳලා ලබන ආත්මෙ දිත්‍යා වෙනුවෙන් බලන් ඉන්නවා. මට කියන්න තියන්නේ ලබන ආත්මෙ දිවත් මගේම වෙලා උපදින්න කියලා විතරයි. මං රසාංගිකා.

නෑ තරංග මට ඊළඟ භවයක් ඕනේ නෑ මට ඕනේ භවය නිමා කරන්න මෙතනින් මේ මොහොතින් ඒ නිසාමයි මම මේ ආත්මෙ මට ලැබිච්ච ආදරේ පරිස්සම් කරගෙන ඉන්නේ මං ඒ ආදරයට ආදරේ කරන්නේ එතකොට මට පුළුවන් නිවෙන්න නිකවැරටියෙන් චම්පිකා

ससर पुरा पत्मा पेला हिटिया नुम्बद कियाला हित्तट होरें मांगाहानावा हम उपतगम कोई हरी मावो यागे रहना एकम आत्मे नुम्ब वागे दै समयन हम मोहतकम अम्मूत हुरु फुरुदु कमाग देने ने एनी सावेन नादी काले वेनस सुनात आदरे वेनस वेने रह कियाला नुम्ब मत उगान लागिया इतिन अदत प्रार्थना कराने एक दयाई මේ සසරෙත් ඊළඟ සසරෙත් මගේ හිත නොරිද්දන කෙනෙක් හමු වෙන්න කියලා ඒකයි මගේ ප්‍රාර්ථනාව ලෙරංගන බස්නායක බදුල්ලෙන් සුබම සුබ පන්දිනයක් වේවා මගේ රත්තරන් අක්කට ස්තුතියි සුන්දර පබෝ උඹේ සුබ ප්‍රාර්ථනාවටම ගොඩාක් ස්තුතියි ඒක මට වටින එකක් හින්දා රේඩියෝ එකේ කියන්න නැතුව මගේ හිත එලියා ගත්තා හා නේද ආදරයන් රාගයනම විශ්වාසය මත බැඳුණු ප්‍රේමයයි එහෙම කියන්නේ මනෝජි නිර්මිනි අම්මා නැති දවසක හැම දෙයක්ම වෙනස් වේවි මේ ඉන්න තද්ද ගැඹුරු මිනිසයා කිසිවක් නොදැනෙන නිසල්මන් චරිතයක් වේවි මිනිස්සු ඒ වියවිත් යාවි ඒත් නිකමට හිතුවද අම්මා කියන ශක්තිය නැතුණු දාට අපි සසර තනි වේවි එහෙම කියන්නේ ලලනි ඔව් ලලනි ඒක සාහතිකවම ඇත්ත මාත් කියනවා මේ භවයේ පසු භවයකත් මං ඉල්ලන කෙනෙක් ඉන්නවා ඒ කවුද කියලා අද වැඩසටහන ඉවර වෙද්දී

ලස්සන හිතහොඳ ආතරවන්තයක් ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒත් ඊයේ රෑ ඉඳලා තවමත් විදුලිය නැහැ. ඒ නිසා අහන්න බැලි යන්න විතරයි පුළුවන්. එහෙම කියන්නේ ඉන්දික. මේ මන්දාරම් රාත්‍රියේ ප්‍රේමණීය අඳුරට කොයිතරම් පෙම් බඳිනවද ඔබ වැනි අය? මතාදරේ මගේ රසිකත්වයට

බැඳපු පිරිමියෙක් තමන්ගේ ගැහණිය ඉද්දිම තවත් ගැහණියකගේ ජීවිතයට යනවා නම් ඒ යන්නේ ගිමන් හරින්න මිසක් නවතින්න නෙවෙයි කියලායි මට හිතෙන්නේ. එහෙම කිව්වේ හේරත්. ආදරය ගැන අංශු මාත්‍රිකව හෝ නිගමනයක් නියමයක් දෙන්න අපි කාටද පුළුවන්නේ?

ආත්මය යනු නොපෙනෙන තරුවක්ය. අඳුරේදී පවා එය බැබලෙයි. එහෙම කියන්නේ මේ ගමෙන් දිලුෂා. ඉතින් ඔබටත් පුළුවන් කියන්න. ඊළඟ පවෙත් ඔබට ප්‍රාර්ථනා කරන්න විශේෂ කෙනෙක් ඉන්නවද කියලා.

0: அன்லிமிட்டெட் ரேடியோ ஃபன் எக்க அதிசய பிரதம வதாவட வெனஸ்ம டிஜே சங்கிராமயாக் நெட் எஃப்எம் டிஜே நைட் வித் டிஜே ரமேஷ் அண்ட் டிஜே டிலி ஃபன் எக்கட செட் வென்ன டேகி தினன்ன நெட் எஃப்எம் டிஜே நைட் அது ரேன் நவேட்ட வசர விசயாத்துக்கு விசுவாசனியத்துவ சமக ரசையை சம்பிரதாயை எக்கட்டு முசுக்கொட்ட லோவட்டம ரசை பெதின சுசி கோபேக்கர்ஸ் தென் ரசவத் ஆஹார பான கேட்டரிங் சேவாவ சமக விமசிம் பிந்துவ ஹெத்தாத்தாய் 44 45 105 95
1: தமிழி தெல் குக்கும் புத்து சுது ஹந்து வெனிவெல் அரோத சஹ வதமல் அடங்கு பாரம்பரிக ஆயுர்வேத வட்டூரோக் அனுசாரேன் சித்தாலேப கேக்குலு பேபி சபன் பிந்து சமட ஹெல ஒசு ரெக்கவரணைய
2: வெனச வட்டகாண்ட ஷாக்கா மாத்தலை அத்துருகிரிய முல்லேரியாவ நாரம்மல கனே முல்ல காம்போல கசாகல கிரீன் சூப்பர் கசாகல சமூக வியாபாரிய வெத்தின்
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777 76 76 10.
2: ඉගෙනුමට හොඳ මාත්‍රවැල Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 0772 13 36. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: මම කාලේ මාපල්ලගම දුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණ ගලෙන් කමල් බන්දුල මහත්ට කියලා. එහේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
2: කතා කරන්න 0777 300 940.
5: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
6: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
5: නේත්‍රාලෝක වෙසක්
6: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
5: උත්තම ධාතු වන්දනාව
6: විසක් තොරණ
5: පහන් කෝඩෝ
6: සදහැගි
5: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
6: කූරගල නේත්‍රාලෝක විසක් කලාපය
5: විසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
6: කලදී පුතු පුතට එක්වන්න 0777 76 76 අංකය අමතන්න.
3: බැති බරදායකත්වය
2: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112 863 363 0767 716 3672.
7: ආදරණීය තරංගා මැනික, සසරක් කියන්න මෙහෙම මෙතකයි කියන්න බැරි උත්පත්තියක අපි පස්සෙන් එන මහා බැඳීමක්. ඉතින් අපි මොන දේ ප්‍රාර්ථනා කළත් අපිට ඒ දේ ලැබේවා කියලා කියන්න බැරි අසාධාරණ ඉරණමක් තියෙනවා. එහෙම අසාධාරණ ඉරණම්වල අයිතිකාරයෝ අපි. එනිසා වැඩියෙන් කුසල් කරන තරමට පුංචි හරි විශ්වාසයක් තියාගෙන දෙයක් ඉල්ලන්න පුළුවන්. අපි පතන දේ ලැබෙන්න නම් එහෙම වෙන්න වෙනවා, නැත්නම් කර්මය ගෙවන්න වෙනවා. බණ්ඩාර වෙලින් සාගරී තමයි එහෙම කියන්නේ. ස්තුතියි හිතවති. අයිබෝවන් සුබ රාත්‍රියක්. මන්දාරම් රාත්‍රිය ආසාවෙන් අහගෙන ඉන්න දිල් කිනහාරා බෙම්මුල්ල ගෙදරින්. පළවෙනි වතාවට ඊයේ මැසේජ් එකක් දුන්නේ නේ. ස්තුතියි හිතවතී. ස්තුතියි කියපු හැම දෙයකටම හරි සතුටුයි. සංසාර බැඳීම් පුදුමාකාරයි. හිතවත් නැති දවසක හිතන්නේ නැති විදිහට මේ බැඳීම් ඇති වෙන්නේ. හරියට සසර පුරුද්දක්ම තමයි. බැඳීම් මිහිරි සංසාර බැඳීම් වලින් මිදෙන්න අපි හරි ලෝභයි. ඒ තරම් ඒ බැඳීම් සුන්දරයි. අපි හැමෝම කාගේ හරි සුන්දර හිතක මතක. ඒ මතක එක්ක අපි දවසක නික්ම ආවේ. මාදි පොලින් තරංග හර්ෂණී තමයි ඒ විදිහට කියන්නේ. නැවත උපදින්න සංසාරයේ දික් කරගන්න කවදාවත් හිතන්නේ නැහැ මගේ අක්කා. ඒත් නැවත මත සසරක මං ඉපදුනොත් මට අතහරින්න බැරි එකම බැඳීම මගේ ඇස් දෙක මගේ රත්තරන් පුතා ඔමිරු මම මිලාන්.

ආදර නදිය තරණය කරන්න කැමැත්තෙන් හිටිය ආදර වන්තියන්ට මම තොටියෙක් වුණා. ආදර ගඟුලේ ගොඩ කරන් එහාය උරට ඕන් ගොඩ කළා. මම කිසි විටක ඕන් නායත් මෙගොඩට යන්න එනකල් එගොඩට වෙලා බලන් හිටියේ නෑ. මොකද මන් දන්නවා හිස්සරුව පැදන් ආවොත් එගොඩට යන්න ආදර හිත් මම එනකම් බලන් ඉන්න බව. ඉතින් මට ඕනේ ආදර උරට නැගපු එක ලස්සන රුවක්. මම ගඟෙන් එගොඩට මෙගොඩට කොච්චර වාර ගානක් ඔරුව පැද්දත් ඔරුවෙන් බැස්සේ නෑ. මොනව කරන්නද? අන්තිමට දෙන්නත් එක එකතු වෙලා ඔරුව කරේ තියන් ගොඩ බිමකට ගියා. ආයෙත් මට ඔරු පදින්න බැරි වෙන්නම. පැරදිලාවත් කොහොමද තරංග මම ආයෙත් ආදර ඔරුව පදින්නේ. ආදර ඔරුව පදින ආදර හබල ඇය ඇගේ හිතේ හංග ගත්තා. මම පොරොන්දු වුණ අයට ලබන ආත්මේ මගේ ආදරරුවේ ගොඩ මැගෙඩ කරන්නත් ආදරියේ ඔබ එන්න කියලා. ඔබ විතරයි කියලා. එහෙම කිව්වේ ඉන්දික සමරනායක. වාසනාව. ගැලපෙනම සුහදම කෙනා මේ භවය තුළම හමු වෙලා නම් භවය තුළ ලබන නිවන ඔබ ලැබලා ඉවරයි.

ආදරණීය තරංගක්කා, මගේ නම් එකම ප්‍රාර්ථනාව, මගේ හැවනැල්ල, මගේ රත්තරන් අම්මා, මට භවය පුරාම සසර පුරාම හමු වෙන්න කියලා. එහෙම කියන්නේ රාගමින් රසී.

0: மந்தாரம் ரே வித் தரங்கா
1: மியூசிக் 3 2 1 லெட்ஸ் கோ ஃப்ரைடே ஃபன் டே.

ඒක පාර්ශවයාදරේ හරි බරයි. හැබැයි ඉතින් එයා දැක්ක අතීත සතුටයි. ඒත් එකම දේ දැන් එයා දකින්නවත් නැහැ. හැබැයි හදවතේ ඉන්නා එයාත් බලනවා මාත් බලනවා. හැබැයි කියන්නේ නැහැ, කතා කරන්නවත් නැහැ. කමක් නැහැ.

සත්පුරුෂ මිනිසුන් මුණ ගැහැවා මතු භවයේදී ඒ භවයට විතරක් නෙවෙයි නිවන් පුරට යනක එක් කියන්න ඕනේ පින්වන්ත ඇසුරක් මට ඉන්නවා. ඒ මගේ දුව, මගේ දිව්‍යමය දියණිය මං සුජා.

මේක ආදරේ මෝසම. ඒකළු මේ මාත් පිපැන්නේ. ඉතින් මිහිරාවේ එක හිනාවකට ඔච්චර කල් ගන්න එපා. මල් පරවෙන්න ලොකු කාලයක් ගත වෙන්නේ නැති නිසා.

ප්‍රාර්ථනය තරම් යථාර්ථය පහසු නැහැ. දහම අනුව නම් සමශීල සමශ්‍රද්ධා ඕන වෙනවා. ඒ යථාර්ථයට වීරිය කරන්න ඕනේ. එවන් වීරිය කළ හැකි ආදරයකට සසර නැවත හම වීමක් තියේවි. සුබපතමුද එහෙම සුන්දර හදවත්වලට? එහෙම කියන්නේ නාලක. මං හරිම කැමති නාලකගේ ඒ අදහසට. එනිසාමට ආයෙත් කියවන්න හිතෙනවා. ප්‍රාර්ථනය තරම් යථාර්ථය පහසු නැහැ. දහම අනුව නම් සමශීල සමශ්‍රද්ධා ඕන වෙනවා. ඒ යථාර්ථයට වීරය කරන්න ඕනේ. එවන් වීරය කළ හැකි ආදරයකට සසරේ නැවත හමු වීමක් තියේවි. සුබපතමු එවැනි සුන්දර හදවත් වලට. ස්තුති නාලක. ආදර තරංග, ඔබට සුබ රාත්‍රියක්. තිගුණ හැඳියාවකට පස්සේ මම අදත් ඔයාට කතා කරනවා. නිහඬියාව කිව්වට මම හැමදාම ඔයා අහගෙන ඉන්නවා. ඉතින් තරංග, අම්මා බලන්න ගෙහෙන්න හැම දවසකදීම පුදුමාකාර දුකක් ඇති වෙනවා. අම්මට දැන් වාරු නැහැ. අතීතයේ අම්මා කළ හැම දෙයක්ම, කියපු හැම දෙයක්ම මතක් වෙනවා. මොකද මම දැන් අම්මා කෙනෙක්. මට එන හැම අභියෝගයකදීම අම්මවමයි මට මතක් වෙන්නේ. අම්මගේ වටිනාකම වචනෙන් කියන්න බැරි තරමටම දැනෙනවා. මට දැන් කරන්න ඉතිරිලා තියෙන එක දෙයයි. මගේ අද්දකෙන් පුළුවන් හැම විදිහකට මම අම්මව බලාගන්න එක. මේ විශ්වයේ මට අත් නොහැරිය හැකි එකම කෙනා මගේ අම්මා. හුඟක් දුවලට හැමයි ශාමා.

0: ஹிந்தி ரீமிக்ஸ் ரீமேக்கி
1: Unlimited Radio Fun Eka Atishaya Pratama Vatavata Venasma DJ Sangramayak Net FM DJ Night With DJ Ramesh and DJ Dili Fun Eka Set Venna Tagi Dinanna Net FM DJ Night Adaran Navayata
2: ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
4: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
5: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම් නිපදවයි.
4: මුළු තැන් ගෙටම විජය
5: විජය තුන පහ. අපේ රසය රටේ සැමට.
6: අලුතැන කඩම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
8: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
7: ජූනි 13 සිනමන් ලේ

0: පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
1: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
0: මැතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරගල රජ මහා විහාරස්ථානයේදී
1: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මඟ පාදා ගන්න.
0: මෙහෙවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.
1: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත්‍යෆෙම් මුස්සේ සජීවීව.
0: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.

තුට දායින්දන් නැත ගැටි එකම හිතින් හද බැඳි උන්න මිත්‍රික මහදේ එදා රෑ මැදිය මේ අවුරුදු උදා වෙද්දි මොකද දන්නවද උනේ ඔහු ටයි මම මුලින්ම සුබ පැතුවේ සුබ උදෑසනක් තාමත් අපි හමු වෙනවා මුව සරසාගෙන හිනාවකින් ඈතින් ඈතට යනවා අලුත් භවයකදී ආයෙත් හම්බෙන්න

අක්ක එක කවියක් තියෙනවා. නම නොකිය කියන්න. දකින විට පිරුණමුව මතකට නැගෙනවා සඳසාව. ඒකමයි මහරෑට කවි ලියවුනේ පෙම් හිතකට ආව. අහම්බෙන් වගේ නැවතුණු නුඹේ සිනහව ගාව. මගේ කවියක වචන නැවතිලා ඇති. දුටුවේ නැතිද තාමා?

ආගිය පාරවල් වල මතක සුවඳ හිරිලා නම් ආපහු යන්න පාර අමතක වෙනවා. මොකද මතක සුවඳ හැමතැනම ඉහිරිච්ච කෙනෙක් ආය පාරක් හොයන්න ඕනේ නැහැ. ඒ කෙනා ඇතුලේ ආදරේ හුස්ම ගන්නවා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: නැතෆම් DJ නයිට් පටන්ගන්න වෙලාව රෑ 9යි දැන්.

0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
2: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
1: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
1: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Music.
4: 3, 2, 1, let's go.
3: Friday, fun day.

0: ரீமிக்ஸ் ரீமேக்கி
1: Unlimited Radio Fun එක අතිශය ප්‍රථම වතාවට වෙනස්ම DJ සංග්‍රාමයක් Net FM DJ Night with DJ Ramesh and DJ Billy Fun එකට සෙට් වෙන්න tag දිනන්න Net FM DJ Night other than novelty වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසි ගෝබේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 077 44 45 195 Right, වෙලාවරය 9යි විනාඩි 3යි Net FM DJ Night සිකුරාද දවසේ වැඩේ පටන් ගන්න හදන්නේ. අපි දැන් දවස් ගාණක් තිස්සේ වාඩි කිව්වා මේ පාර Net FM DJ Night එකට මිස් කරගන්න එපා. වෙනස්ම අත්දැකීමක් විඳ ගන්න තියෙන. සුපිරිම පැය තුනක් අරගෙන තමයි අපි Net FM DJ Night එකත් එක්ක එන්නේ කියලා. ඒක නිසා Net FM DJ Night එක සෙට් වෙන්න බලාගෙන ඉන්න හැමෝම පැය තුනකට වැඩ ගොඩාක් එකතු වෙන්න ලෑස්ති වෙලා ඉන්න කියලා මම දන්නවා. ඉතින් ඒ නිසා Net FM official Facebook පිටුවට ඊට පස්සේ Net FM මහගිරින්න සෙට් එකට කට්ටියටම පැය තුනක් එක දිගට එකම විදිහට නටන්න පුළුවන් සුපිරිම session ටිකක් එක්ක අද ඇවිල්ලා ඉන්නේ ලංකාවේ DJ ඉන්ඩස්ට්‍රිය එක වෙනස් කරපු රියල් වැඩ දෙන්නෙක්. හරිද? වැඩ දෙන්නෙක් කියන්නේ එක්කෙනෙක් වැඩෙක් අනිත් එක්කෙනා වන්නම් කියන්නේ වැඩියෙක් කියලා. හරිද? අපි ඒගොල්ලොන්ව ගෙන්නුවේ අද ඇත්තම කතාව ඔගොල්ලොන්ව සර්ප්‍රයිස් කරන්න කියලා හිතාගෙනනේ. හැබැයි උනාට අපි සර්ප්‍රයිස් වෙලා ඉන්නේ අද. හේතුව මොකද්ද කියලා වා දැනගන්නම කැමති නම් Net FM official Facebook පිටුවට දැම්ම එන්න. DJ රමේෂ් එක්ක DJ ඩිලි වැඩේ පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසාම ඔයාට අද චාන්ස් එක තියෙනවා. කියන්න අමතකුණානේ ආරාද Net FM DJ Night එක අහගෙන ඉන්න ගමන් බලාගෙන ඉන්න ගමන් සුපිරි තෑග්ගක් හිතාගන්න බැරි සුපිරි තෑග්ගක් ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා වැඩේට ලකුවට මහන්සි වෙන්න දෙයක් නෑ. වා දන්නවනේ මේ පැය තුනේ මං ඉතින් එක එක වැඩ කෑලි වාට දෙනවා කියලා කරන්න චැලෙන්ජ් දෙනවා නම් මනම් දෙනවා කියලා අද තෑග්ගකුත් දෙනවා. හරිද? රයිට්. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. Net FM DJ Night එක අහගෙන බලාගෙන ඉන්න කට්ටිය අද ලයිව් එක පටන් ගත්ත වෙලාව ඉඳලා මෙහෙම මෙහෙම මෙහෙම කරද්දි ෂෙයා කරන්න ඕනේ. හරිද? ලයිව් එක පටන් ගත්ත ගමන් ෂෙයා කළා වැඩි පුරම ෂෙයා කරලා ස්ක්‍රීන්ෂොට් එවන කෙනාට මම දෙනවා ටැග්ගක්. හරිද? හැබැයි ඒ උනාට නිකම්ම නිකන් ෂෙයා කළා බෑ. ඔයා කමෙන්ට් කරන්නත් ඕනේ. නැත්නම් මට වාව හොයාගන්න බෑනේ නේද? රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගන්න හදන්නේ Net FM DJ Night එක හිතා ගන්න බැරි වෙනසක් එක්ක. ලංකාවේ පළවෙනි වතාවට රේඩියෝ ඉතිහාසයේ පළවෙනි වතාවට මෙන්න රියල් කපල් එකක් Net FM DJ Night එකේ වැඩ පෙන්වන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ලේඩිස් ෆස්ට් කියලා කියනවනේ නේද? ලස්සන ගෑන් ළමෙක් ඇවිල්ලා ඉන්නවා. බලාගෙන ඉන්න ආසිතන ගෑන් ළමෙක් ඇවිල්ලා තිනවා. කඩවසම් කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා. දෙන්නම එකම විදිහට වැඩ දාන්න දන්නෝ. ඉතින් ඒ නිසා මොකටද අනේ මම මේ මෙච්චර කියව කියව ඉන්නේ? මේ දෙන්නට චාන්ස් එක දෙන්න නැතුව නේද? රයිට්. එහෙනම් මෙන්න වැඩේ පටන් ගන්න හදන්නේ DJ රමේෂ් එක්ක DJ ඩිලි Net FM DJ Night එකේ. මෙන්න මුලින්ම DJ ඩිලීට වැඩ බාර දෙන්නයි.

ගයිස් මෙන්නද චැලෙන්ජ් එක. රෑ 10ට කලින් මොකද කියන්නේ මේක 100ක් ෂෙයා කරලා වෙන්නමුද? කොල්ල කෙල්ල සෙට් එක වැඩේට ලෑස්තිද? 3 2 1 පටන් ගත්තා.

NetFM DJ Night. මේකට සැප කියල කියන්නේන රයිඩවගෙන තෙම් ඩිෂනයිට එක වැඩ පටන්ගන්නකොට පලවෙනි සේෂන් එකේම හිතාගන්න බැරිතරම් කටියක් ෆෙස්බුක් ලයි එකට ඇවිල්ල තිගෙනවා මහිතන් ඇද තෑගත් දෙනවා කිව සහ ලස්සන ගෑන්ලමෙක් මේ පැත්ත ඇවිල්ල ඉන්නවා ලස්සන කොල්ලෙක් ඇවිල්ල ඉන්නවා දෙන්න එකදිකර වැඩදානවා ඉතින් එනිසා මේ සේරම බලන්න තෑගි දිනන්න තමයි කට්ටිය ඇවිල්ල ඉන්නේ හරිද Alright, එතකොට මේ වෙලාවේ අපිත් එක්ක ඉන්න සෙට් එක මතක් කරන්න ඕනේ වගේම තමයි මම ඔයාලට challenge එකක් දීලා තියෙන්නේ රෑ 10ට කලින් Facebook live එක කීයක්ද 100ක් share කරන්න ඕනේ හරිද ඒ අතරින් මට share කරලා screenshot එකක් කියවන ඔයාට Susiko Baker Sweetin හිතාගන්න බැරි තරම් ලොකුම ලොකු tag එකක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ හරිද ඉතින් ඒ නිසා මේ වෙලාවේ Susiko Baker මතක් කරන්න ඕනේ හරිද ලංකාවේ වසර 27ක ආහාර නිෂ්පාදන ශාස්ත්‍රයේ පාරිභෝගික ඉහළ විශ්වාසී ඉහළින්ම දිනාගත්ත අංක එකේ සන්නාමයක් තමයි Susiko Baker කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් කොළඹවට ගත්තාම හරිද Susiko Baker ප්‍රධාන ශාඛාවන් කටුවාවල ඊට පස්සේ කොට්ටාව ඊට පස්සේ නුගේගොඩ ඇතුළු ශාඛා 18ක් මේ වෙද්දි කොළඹවටම තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් රමේෂ් හරිද? Susiko Baker ගැන කතා කරනකොට ඩිලි දැන් බෝඩ් වෙලා ඉන්නකොට හරිද ඊට පස්සේ මෙහෙ නතර වෙලා වැඩ කරන කට්ටිය හරිද ඊට පස්සේ පිටරට ඉන්න කට්ටිය ඉන්නවනේ මේගොල්ලෝ වැඩිපුරම දන්න කියන සන්නාමයක් තමයි Susiko Baker කියලා කියන්නේ මොකද මේගොල්ලෝ ගාව තියෙන ස්පෙෂල් කෑම රෙසිපිස් ගණනාවක් හරිද අනිත් එක තමයි බේකරි නිෂ්පාදන කේක් වර්ග රස කැවිලි රයිස් ඇන් කරි ෆ්‍රයිඩ් රයිස් ඇතුළු ආහාර වර්ග රසක් සාධාරණ මිලකට නොම්බර එකේ රහට ගන්න නම් යන්න ඕනේ එකම තැන තමයි Susiko Baker කියලා කියන්නේ දැන් Susiko Baker ගැන හොයනකොට මට ආරංචි වෙච්ච දේ තමයි ඔය පොල් කේක් කන්න ආසයිද ඩිලි ආසයිනේ රයිට් එතකොට පොල් කේක් කන්න නම් යන්න ඕනේ එකම තැන තමයි හරිද මේක වැඩිපුරම කට්ටිය කියන කතාවක් Susiko Baker ගේ පොල් කේක් එක නම් මරු කියලා හරිද ඉතින් ඒ නිසා අනිවාර්යෙන් විශ්වාසයෙන්ම යන්න ඕනේ එකම තැන තමයි Susiko Baker කියලා කියන්නේ එතකොට Susiko Baker ආහාර වර්ග ලොව පුරා බෙදා හැරීමේ දැවැන්ත ජාලයක් තියෙනවා එතකොට ඒ අතරින් ඇමරිකා එක්සත් ජනපදයට ඊට පස්සේ දකුණු කොරියාවට ජපානයට ඕස්ට්‍රේලියාවට නවසීලන්තයට කැනඩාවට ඊට පස්සේ එක්සත් රාජධානීට වගේ රටවල් රසකට අපේ රසය හරිද දැන් ඔය ගොඩක් වෙලාවට ලංකාවේ මේ රටවල් වලට ගිහිල්ලා ඉන්න කට්ටියට තියෙන ලොකු ආසාවන්නේ ලංකාවේ කෑම වේලක් කන්න ඕන කියන එක නේද? ඉතින් එතකොට හරිම සෞඛ්‍ය ආරක්ෂිත විදියට හරිද අපේ විදියට අපේ රසය අම්මා හදනවා වගේ රසටම කෑම ටිකක් හදලා යවන්න ඕන නම් දැන් ඉස්සර වගේ මහන්සි වෙන්න ඕන නෑ Susiko Baker එකට ගිහිල්ලා ඕඩර් එක දුන්නාට පස්සේ ඒගොල්ලෝ වැඩේ ගානට කරලා දෙනවා හරිද? රටේ ඉන්න කට්ටියට විතරක් නෙමෙයි ඔය ලංකාවේ මාර කාර්ය බහුල ගෘහණියක් නම් හරිද හිතන්නකෝ ගෙදරට පාටියකට කට්ටියක් එනවා කිව්වා කියලා දැන් ඉස්සර වගේ මහන්සියලා යන්න ඕන නෑනේ ඔයා කතා කරන්නේ Susiko Baker එකට හරිද ඒගොල්ලෝ ගාව රොසන් ෆුඩ්ස් ගණනාවක් තියෙනවා ඔයාගේ කෑම මේසේ පිරෙන්න තියන්න තරම් ඕන තරම් ಜಾති තියෙනවා හරිද කොළඹවට ඉන්න කට්ටිය විතරක් නෙමෙයි ඕනම විදිහට කතා කරලා මේ වැඩේ කරගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි හරිද ගෙදර මොන හරි ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් දැන් අනම්මනම් තැන් වලට කේටරින් වලට කතා කරන්න ඕනේ නැහැ හැමදේම එකම තැනින් කර

මේවැඩේ හරියන්නේ කියන කියනකෙන් මම පරාද වෙනවා. දැන් මෙන්න චැලෙන්ජ් එක 300ක් ෂෙයා කරලා තියෙනවා. හරි ඔයාලා දිනු. මොකද කියන්නේ කමෙන්ට් සෙක්ෂන් එක 2K කරමුද? මම 10 මාරණකම් වෙලාව දෙන්නම්.

Jericho Bacon. කටිය වැඩි අතහැරලා දින්නේ මට බය වෙලා. මං ඔයාලට චැලෙන්ජ් එකක් දුන්නා 10 අමාරු වෙන්න කලින් කමෙන්ට් සෙක්ෂන් එක 2000 සීමාව පහු කරන්න ඕන. තාම 1000යි ඇවිල්ලා තියෙන්නේ. මේක නම් මල්ලෝ වෙද්දිනන පාටක් තියෙන්නේ. සුසිකෝ බේකර්ස් කියලා හැෂ්ටැග් එකක් දාලා කමෙන්ට් එක දාන්න ඕනා.

0: ඔෆිසිල් ෆස්බුක් පිටුවට දැන්ම පිවිසන්න.
1: ආඩ කමෙන්ට් කරන්න කියන්නේ නිකන් නෙමේ රජෝ. ටැග් එකක් දෙනවා.

0: ദന്തമായി പൊട്ട കട്ടിയ മാത്തിക്ക തറഹ വേണമല്ലാവ് മെച്ചൂർ സെപ്പറേറ്റ് വെടി ഇറങ്ങിനു കൊട്ട് മമ്പുട്ടം മെദ്ദിങ്ങവില്ല ഡിസ്റ്റർബ് കിരണ വരണി റൈറ്റ് ഓക്കെ ചെറുതാൻ വരട്ടെ അന്നാ തന്നെ മേവിലാവേ ആ തന്നത് ഡിലി ഹായ് അസായി കേല പടങ്ങരം ദിന അസാഗ്യാനി മമ്മനി ഹരദ് ഇതു വസി മുഖത്തി തീ
1: അമ്മോ അത് ഡിജേ ക പട്ടനേ പടങ്ങത്തു ഗമമ്മ ഗിനി തിയല ദമ്മനേ മൻ അക്കുരസ് യശോ
0: ഇതു പസ്സി തീ നി മുഖത്തി
1: ദെന്ന സംസാര പതാഗന ഏവിത് തിയന്നെ എക്കട ഡിജേ പ്ലേ കര
0: റൈറ്റ് ഓക്കേ ഹരദ് ഇതു പസ്സി മൻ ഇലങ് മെസ്സേജ് ക ദെന്നങ്ങ നത്ത മമ്മി ബോറു കിയനോ കേല ഹിതായ ഹരദ് ഇതു വസി മേ പലവിനി വാക്യ കിയവന്ന
1: അദ നം ഡിജേ നൈറ്റ് ക നം മറു സദ്ദട ദാല മാത് അത് ബലനവ
0: ജനുവരി ഫെബ്രുവരി മാർച്ച് മെയ് അപ്രീൽ മെയ് ഹരദ് പശ്വിനി മാസേ പയഭാഗ്യത്തുളത്ത് ഹരദ് മെച്ചറമ ശാസ്കിയ ഫസ്റ്റ് ടൈം ഹരദ് മേവേദി ഹാർസിയ സീമാ വിക്മോലതിയനോ ഏകന്നെ തരാൻ ലഘു പ്രമാണയ ക്ലാവേക്ക് ബലാഗ്നിതല ഉഗലണ്ട ആദരങ്ങിന്ന ഹരദ് ദെൻ അതുബുഡ ആദരേകന മട കഥാ കരന്ന് തീരിന്ന മുകദ മൻ തനികടൈനി ഹരദ് റൈറ്റ് എതകൊട്ട ദെൻ പലവിനി പ്രശ്നേ ഹരദ് ദ മയാ മുലിമ വാട ഹംബേന കൊട്ട ദ സ്കൂളേ കാലേ പെത്തെങ്ങിൻ ദിയമുകോ ജോബ് എകക് വിദിര മുകദ്ദ കര കര ഹിട്ടി
1: මෙහෙම ඉතින් ඒක අර අමාරුයි හිතන තරම් ලේසි නෑ රණ්ඩු වෙනවා ඒත් ඉතින් ආයේ ෂේප් වෙලා අපි දෙන්නම් ඉතින් ඒක විසඳ ගන්න
0: අපි දන්නේ වාව ඩිලි කියලානේ හරිද මෙයා වට අදරිට මොකද්ද කිය
1: මැනික කියලා
0: මැනික ඔයා එතකොට මෙයාට මොකද්ද අදරිට කියන්නේ
1: බබා කියලා
0: බබා කියලා හරි මං ඊළඟ ප්‍රශ්නේ අහුවට කමක් නැද්ද කේන්ති කියව ඔයා මොනවාද මෙයාට කියන්නේ ഹരി ഫേസ്ബുക്ക് ലൈവ് ബലാഗിരിന്റെ കട്ടി ഹരി ആസാവിംഗ് അത് ബലാഗിരിന്നോ മുക്കത് മേക്കാവില്ല സർപ്രൈസ്
1: ඔයාලට ඉතින් සුපිරිම වැඩක් දැම්මේ හිටියා වගේම අපිත් එක්ක දිගටම ඉන්න කියලා කියනවා ඇත්තටම මේ දෙන ආදරයට ගොඩාක් ස්තුතියි
0: දැන් ආපු මැසේජ් එක පොඩ්ඩක් කියව වැඩිම තියෙන එක
1: සුපිරිම දෙවනි DJ එක මරු DJ කපල් එකත් සුපිරි.
0: Right, okay. එහෙනම් ඩිලි ඔගොල්ලෝ යන්න අර පැත්තට ගිහලා ඊළඟ session එකට last වෙන්න අපි තව පොඩ්ඩකින් ආයි කතා කරමු. තව අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරිද? අද මට ප්‍රශ්න විතරමයි තියෙන්නේ. හරි, first time මොකද ආදරය කරන දෙන්නෙක් DJ කරන්න ආවේ first time Net FM DJ night එකට. Right, එතකොට අපිට අද දවසේදී අනුග්‍රහක දායකත්වය ලබා දීපු අනුග්‍රහක බවතුන් ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕන. සුසිගෝ වේගස් කියලා කිව්වහම දැන් ලංකාවේ නොදන්න කෙනෙක් නෑ. හරිද? එතකොට අද කීයක ඉඳලා නෙමෙයි මේක ඇවිල්ලා දැන් අවුරුදු ගාණක් තිස්සේ. හරිද? සුසිගෝ බේකර්ස් එක්ක අත්වල් බැඳගත්තු පාරිභෝගික විශ්වාසයත් එක්ක ගොඩාක් කට්ටිය මේ වෙද්දි කියන දෙයක් තමයි සුසිගෝ බේකර්ස් එකේ කෑම ටික නියමයි කියලා. හරිද? දැන් ওই රටේ ඉන්න කට්ටියට හරිය ආසයිනේ ලංකාවේ කෑම ටිකක් කන්න. එතකොට ගොඩක් අයට ලංකාවෙන් කෑම යවන්න ඕන කියලා මතක් කරනකොටම මතක් වෙන නාමයක් තමයි සුසිගෝ බේකර්ස් කියලා කියන්නේ. හරිද? ඉතින් ඒ නිසා අද දවසේදී අපිත් එක්ක සුසිගෝ බේකර්ස් එකතු වෙලා ඉන්නවා. වසර 27 කාරහ ආහාර නිෂ්පාදන ශාස්ත්‍රයේ පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනාගත් ආයතනයක් තමයි සුසිගෝ බේකර්ස් කියලා කියන්නේ. කටුවාවල ඊට පස්සේ කොට්ටාව නුගේගොඩ ඇතුළු ශාඛා 18ක් මේ විදි කොළඹ පුරාම තියෙනවා. එයාට අවශ්‍ය කරන බේකරි නිෂ්පාදන සියල්ල, කේක් වර්ග, රස කැවිලි, රයිස් ඇන් කරී, ෆ්‍රයිඩ් රයිස් ඇතුළු ආහාර වර්ග රසක් සාධාරණ මිලට නියම රසට. හරිද? වසක් විසක් අඩංගු කරලා නැති අපේම විදියට හදපු නියම ආහාර වර්ග වාඩ ගන්න ඕන නම් යන්න ඕන එකම තැන තමයි සුසිගෝ බේකර්ස් කියලා කියන්නේ. මේ වෙද්දි සුසිගෝ බේකර්ස් 18 වෙනි FM DJ නයිට් එක අහගෙන බලාගෙන ඉන්නවා කියලා තමයි අපිට ආරංචි ආවේ. සුසිගෝ බේකර්ස් එකේ සෙට් එකේ පොඩි වැඩක් දෙන්න හදන්නේ මම මේ වෙලාවේ. හරිද? දැන් බ්‍රාන්චස් 18 වෙනි අපිව අහගෙන ඉන්නවනේ රමීෂ්. හරිද? එතකොට ඔය සෙට් එකත් එක මේ වෙලාවේ දැන් ගොඩාක් වැඩ. මොකද සෑහෙන කට්ටිය මේ වෙද්දි එනවනේ සුසිගෝ බේකර්ස් එකට. හරිද? කට්ටියත් එක්ක සෙල්ෆි එකක් ගහලා, හරිද, ෆොටෝ එකක් ගහලා 0711 95 95 95 රටක් ගාලා මට එවන්න ඕනේ. හරිද? සෙට් එකම ගොඩක් ආදරෙන් මතක් කරන්න ලාංකී අපේ සම්ප්‍රදායික රසය දැන් ලෝපුරා අරගෙන යන්නේ සුසිකෝ බේකර්ස් වෙතින්. ඒ අතර ඇමරිකාව, ඊට පස්සේ දකුණු කොරියාව, ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තයට, කැනඩාවට, එක්සත් රාජධානිය වගේ රටවල් රසකට අපේ රසය අරගෙන යන්නේ සුසිකෝ බේකර්ස් තමයි. ඉතින් ඒ නිසා ඔයා හිතන්නකෝ අතිශය කාර්යබහුල ගෘහණියක් කියලා ගෙදර මොනවාම හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් පාටි එකක් එහෙම තියෙනවා නම් දැන් ඩිලි ඔයා වුණත් ගෙදර කාර්යබහුල වෙලාවට ඔයාට පුළුවන් ටග්ගල් උයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. සුසිකෝ බේකර්ස් එකට කතා කරලා ඔයාට අවශ්‍ය දේවල් ටික කිව්ව ගමන් ඒගොල්ලෝ ගාව තියෙන ෆ්‍රෝසන් ෆුඩ්ස් පැක්. හරිද? ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් ඒගොල්ලෝ ගාව තියෙන කල් තියාගෙන පරිභෝජනයට ගන්න පුළුවන් නියම ආහාර සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරලා තියෙන ලංකාවට වගේම ලෝකෙ ඕනම තැනකට යවන්න පුළුවන් කෑම මේසෙට ඕනම රසයක් එකතු කරන්න මේගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා. හරිද? දැන් තාම දෙන්න මැරිගල්ල නැහෙනේ. හරිද? එතකොට වෙඩින් එක ගන්නකොට දැන් ඔය අනම්මනන් තැන් වලට හොයාගෙන යන්න ඕනේ නැහැ. කේටරින් එකට සුසිකෝ බේකර්ස් කේටරින් සර්විස් එක තියෙනවා. කෑම බීම අනම්මනන් ඔක්කොම අඩුවක් පාඩුවක් නැතුව දශමෙටම කරගන්න ඕන නම් වෙඩින් එකකට පාටි එකකට ඕනම එකකට ඔයා කතා කරන්න ඕන සුසිගෝ බේකර්ස් එකට තමයි. 077 44 45 195 සුසිගෝ බේකර්ස්. මම ඔයාලට චැලෙන්ජ් එක දීලා තියෙන්නේ 10 මාර වෙනකන් සුසිගෝ බේකර්ස් කියලා කමෙන්ට් කරලා කමෙන්ට් සෙක්ෂන් එක 2000 සීමාව පන්නන්න ඕන. මේ වෙද්දි 354 ක්ෂයා කළා තියෙනවා. මේක 500 සීමාව පහු කරන්නම ඕනේ අද. ඔයා කියන්නේ පුළුවන් වේද? පුළුවන් වේ. රමේෂ් ඔයා මොකද කියන්නේ? Right, okay. එහෙනම් දැන් මෙහෙමයි. හරිද? අපි වැඩේ පටන් ගන්න හදන ඊළඟ session එක එක දිගට විනාඩි 40ක් play කරන්න ඕන. මේක ඇවිල්ලා ලේසි නෑ. මහන්සි දැනෙනවා. හැබැයි එමයි කියලා වැඩේ කොල්ලයි කියලා යතාරින්නේ නෑ නේ. නටන්න පුළුවන් එකක් දෙන්න ඕන. දැන් ඔය සමහර වෙලාවට ඉන්නවනේ අපි ඔය දැන් show එකක් බලන්න ගියාම DJ එකක් බලන්න ගියාම අර ඉස්සරහා වාඩි වෙලා නිකන් පොඩි අප්පුඩියක් ගහන set එක. දැන් අපි වහගෙනත් එහෙම කට්ටියක් ඉන්නවා. හරිද? අන්න ඒ කට්ටියව නටවලා ගන්න තමයි තියෙන්නේ දැන්. හරිද? ඔය දෙන්නට හම්බෙන challenge එක තමයි ඒක. හරිද? Right, එහෙනම් අපි වැඩේ දෙන්න හදන්නේ. මෙන්න මේ තෙන් ආයිත් වැඩේ පටන් ගන්නවා අපේ DJ රමේෂ් එක්ක. DJ ඩිලි වෙනස්ම session එකක් දෙන්න හදන්නේ. කට්ටිය ෂෙයා කරන්න ඕනේ ටාගට් එක 500යි. කමෙන්ට් කරන්න ඕනේ ටාගට් එක 2000යි. මෙන්න DJ ඩිලි එක රමේෂ්.

වැඩියම කමෙන්ට් කරලා ෂෙයා කරන කෙනාට ෆ්‍රොසන් ෆුඩ්ස් පැක් එකක් සුසුකෝ බේකස්සු තින් දිනා ගන්න අවස්ථාව තියෙනවා. 12 වෙනකම් වෙලාව තියෙනවා.

මන්නම් කියන්නේ ඉතින් හීන කෝටියක් තියෙනවා නම් අතේ රුපියලක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. වැඩේට හිමීට හිමීට යන්න පුළුවන්. මේ සල්ලි ටිකක් හොයාගන්න නම් හීන තියෙන්න ඕන නේද? රයිට්. ඒ නිසාම තමයි හීන ගොඩක් ප්‍රෝගෙන අද ආදරණීයම කපල් එකක් අපිත් එක්ක ඇවිල්ලා ඉන්නේ නැත් FM DJ Night එක ප්ලේ කරන්න. හරිම ලස්සනයි බලාගෙන ඉන්න කට්ටිය. මං හිතන්නේ හිතාගන්න බැරි තරම් රමේෂ් ওই දිනාට විශ් කරලා තියෙනවා. ඊට පස්සේ ගොඩක් කට්ටිය කියලා තියෙනවා මේක ඇවිල්ලා අර සංසාරගත DJ ආදරයක් කියලා. හරිද? නෑ අතරම මටත් ෆස්ට් ටයිම් මං දන්නේ මේ. තව ඇති. හරිද? හැබැයි උනාට මට ෆස්ට් ටයිම් හම්බුනේ DJ කරන කපල් එකක්. හරිද? ඒ කියන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බොයි ෆ්‍රෙන්ඩ් දෙන්නම එහෙම පාටිස් වලට ගිහිල්ලා ප්ලේ කරනවා. කියන්නේ ඒක ඇවිල්ලා වෙනම වැඩක්. හරිද? ඒ නිසා ඉතින් දෙන්නට මං හිතන්නේ අර වෙඩින් එකට කලිනුත් හම්බ වෙන්නේ ලොකුම ආදරේ හම්බ වෙන්නේ අද තමයි. මොකද කමෙන්ට් සෙක්ෂන් එක මම කිව්වේ 2000 සීමාව කියලා. මේ වෙද්දි 2600 ඉක්මවලා තියෙනවා. පැයකමාරයි අපි වැඩේ පටන් අරගෙන. ඊට පස්සේ ෂෙයාස් මේ වෙද්දි 400කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මං විශ්වාස කරනවා 12 වෙද්දි මේක 500 සීමාව පණී කියලා. ලංකාවෙන් විතරක් නෙමෙයි රටවල් ගානකිනුත් බලාගෙන ඉන්නවා. හරිද? අන්තිමටම 2 එක ගියේ මැලේෂියානේනේ. ප්‍රාස්ති වෙලා ඉන්න මං විශ්වාස කරන තව සතියක් විතර යද්දි තව කොහෙන් හරි කතා කරනවාම තමයි. හරිද? මොකද net fm dj night අපි හැමදාමත් ලංකාවේ අපේ හරිද අපේ කොල්ලන්ව කෙන්ලන්ව මේකට අරගෙන එන්නේ. ඒගොල්ලන්ට ලංකාවේ තනක් විතරක් නෙමෙයි ජාත්‍යන්තරේ තනක් හදනන්න. ඒ නිසාම තමයි good news එක කියන්න හදන්නේ දෙන්නම ඉන්න තැන. හරිද? දැන් එතකොට රමේෂ් ඊටවසේ ඩිලි දැන් අපි ඔයගොල්ලන්ට කතා කරා වගේම net fm dj night එක අහගෙන බලාගෙන ඉඳලා හරිද හැමදාම වැඩේ ඉවර වෙද්දි මට සෑහෙන මැසේජස් එනවා. අසයි අපිත් ආසයි DJ Night එක ප්ලේ කරන්න. අපිත් මෙච්චර කල් ගමේ ප්ලේ කරේ. අපිත් ආසයි අපේ වැඩගිඩ රටට පෙන්වන්න. ඕගොල්ලෝ වගේම ටැලන්ටඩ් කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් තව ලංකාව පුරාම ඉන්නවා. හරිද? ඒ නිසාම තමයි ලබන සතියේ හරිද ලබන සිකුරාදාව බ්ලාස්ට් එකක් කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. දැන් අද ඇවිල්ලා ආදරය කරන දෙන්නෙක්ගේ පොඩි බැටල් එකක් නේ යන්නේ. හරිද? ලබන සතියේ ඉඳලා අපි net fm dj night face to face attack show එක අරගෙන එනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ කොළඹයි නුවරයි. හරිද? කොළඹයි ගම්පහයි ඊට පස්සේ කොළඹ කෑගල්. ඔය වගේ හිතාගන්න බැරි වෙනස්ම පැති දෙකකින් ලංකාවේ ඉන්න දක්ෂ DJ වලට දක්ෂ කොල්ලෝ කෙල්ලෝ ගෙන්නලා බැටල් එකක් අපි ප්ලේ කරන්න. සුපිරිම DJ face to face ෆයිට් එකක් අරගෙන ඉන්න තමයි අපි ලෑස්ති වෙන්නේ ලබන සතියේ ඉඳලා. මේකේ විනර්ව අපි තෝරනවා. අපි හෙට ඉඳලා ඔයාලට කියනවා කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරිද? ඒ නිසා දිගටම net fm අහගෙන ඉන්න. මං හිතන්නේ DJ කරන්න ලංකාවම දන්න තරුවක් වෙන්න බලාපොරොත්තු වෙන හිටපු අපේ කොල්ලන්ට කෙල්ලන්ට මේක ඇවිල්ලා හිතා ගන්න බැරි සුපිරි good news එකක්. හරිද? ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. ඔයා ටැලන්ටඩ් නම් හරිද? ඔයාට පුළුවන් නම් මේ දෙන්න වගේම වැඩ දාලා හැඩ දාලා ලංකාවම එක දිගට අහගෙන ඉන්න පුළුවන් විදියට සුපිරියර සෙෂන් එකක් ප්ලේ කරන්න පුළුවන් දක්ෂ කොල්ලෙක් කෙල්ලෙක් නම් ඔයාටයි අවස්ථාව 0711 95 95 95ට වා සුපිරියට ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එකක්. ඔඩියෝ ක්වොලිටි එක හොඳට තියෙන්න ඕනේ. වීඩියෝ ක්වොලිටි එක හොඳට තියෙන්න ඕනේ. අපිට ටග් ගාලා WhatsApp කරන්න පුළුවන්. නැත්නම් net fm official facebook page එකිනුත් ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ එකක් අපිට එවන්න. ඒ වගේම තමයි අද කමෙන්ට් කරන කට්ටියට මතක් කරන්නේ මෙතනින් එහාට අපේ කොල්ලබයි කෙල්ලබයි ඉස්සරහට අරගෙන යන්න තමයි ඔයාට තියෙන්නේ. හරිද? එතකොට දැන් මේ දෙන්නම නෙන්නේනේ ෆුල් පැකේජ් එකම. හරිද? කන්සෝල් එකයි ඊට පස්සේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බොයි ෆ්‍රෙන්ඩ් ආදරේ ඔක්කොම පුරෝගෙන තමයි වැඩක් ගහනවා නම් දෙන්නම එන්නේ නේද? ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් අපේ DJ රමේෂ් එක්ක DJ ඩිලීව ලංකාවේ වෙන්න පුළුවන් ලෝකේ ඕනම ඉවෙන්ට් එකක් ෆුල් හැපනින් කරන්න දෙන්නම ලෑස්ති වෙලා ඉන්නවා. 0711 38 47 688 මම නම්බර් එක කිව්ව හරින්නේනේ 0711 38 47 688 නම්බර් එකට කතා කරන්න DJ රමේෂ්ට කතා කරන්න පුළුවන්. කතා කරපු ගමන් කොල්ලා ඕනම වෙලාවක ෆෝන් එක ආන්සර් කරනවා. ඉවෙන්ට් එක නෙමෙයි නම් ඉන්නේ නේද? රයිට්. ඊට පස්සේ දෙන්නගෙම ෆෑන් පේජ් තියෙනවනේ. DJ රමේෂ් කියලා තියෙනවා, DJ ඩිලි කියලා තියෙනවා. ෆලෝ කරන්න පුළුවන්. TikTok එකේ ඉන්නවා, Instagram එකේ ඉන්නවා. අනිවාර්යෙන් දෙන්නගෙම ෆෑන් පේජ් ෆලෝ කරන්න. මම කැට තියලා කියනවා වැඩේ ඉවර වෙද්දි ඔයාලට හිතා ගන්න බැරි විදියට ෆලෝවර්ස් ලා වැඩි වෙලා තියෙනවා. හරිද? කතා දෙකක් නෑ. මොකද ඒ තරම් ලොකු ආදරයක් කාලෙකට පස්සේ DJ Night එකත් එක්ක සෙට් වෙච්ච මේ දෙන්නට ඇවිල්ලා තියෙනවා. මම ඊළඟ පැය පටන් ගන්නකොටම අපිට කමෙන්ට් කරපු කට්ටිය මතක් කරන්න නැත්නම් ඒක ලොකු අඩුවක් නෙනේ. හරිද? අපිට පොඩි වෙලාවක් දෙන්න. මම කතා කරන එක දැන් අඩු කරලා මේ දෙන්නා පැත්තට යන්න තමයි හදන්නේ. මේ වෙලාවෙ ස්පෙෂලි මතක් කරන්න කට්ටියක් ඉන්නවා. අපේ සුෂිකෝ බේකස් එකේ සෙට් එකම අපිව අහගෙන ඉන්නවා කියලා මට ආරංචි ආවහම ස්පෙෂලි මේ වෙලාවේ මතක් කරන්න ඕන.
විශේෂයෙන්ම මේ සුසිකෝ වේග සමාගමේ ගරු සභාපතිතුමන් විමල් රූපසිංහ මහත්මාව ඒ වගේම කළමනාකාර අධ්‍යක්ෂ සුවිමල් රූපසිංහ මහත්මාව ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕනේ. අපරාදි කියන්නේ බෑ, වැඩේ 9ට පටන් ගන්නකොට 9 ඉඳලා 12 වෙනකන් එක දිගට බලාගෙන ඉන්නවා කියලා අපිට ආරංචි ආවා. කොහමද තාම ඉවර නැහැ සුසිකෝ වේගසගේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක. අපිව අහගෙන ඉන්න ගමන් සෙල්ෆි එකක් අරගෙන මන් දන්නෝ මේ වෙද්දිත් සුසිකෝ වේගසගේට සෑහෙන්න කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. ඒ නිසාම කාර්ය බහුලත්වයේ අස්සෙම පොඩි සෙල්ෆි එකක් මට එවන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් අපි යන්න හදන්නේ වැඩේට. ලෑස්තිද? දැන් මට මහන්සි කතා කළා. හරිද? දෙන්නට නටලා මහන්සි නෑනේ නේ. මහන්සි නෑනේ නේ. රයිට්. තව සෙෂන් එකක් දෙන්න ඕනේ අපිට. නටාගෙන නටාගෙන මේ යන්න. හරිද? කාගෙන්ද පටන් ගන්න මුලින්ම? රමේෂ් පටන් ගන්නවද? රයිට්. ඕකේ. මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි බොයෆ්‍රෙන්ඩ් මුල් තැන දෙනව දැක්කේ. හරිද? ඉතිහාසයේ කිසිම දවසක මම ඒක දැකලත් නැහැ. රයිට්. ඕකේ. අපි ලෑස්ති වෙන්න වැඩේ පටන් ගන්න. මෙතනින් එහාට ඔයා කමෙන්ට් කරන්න ඕන DJ රමේෂ් and DJ ඩිලි කියලා. හරිද? ලයිව් එක පුළුවන් තරම් ෂෙයා කරන්න, කොල්ලවයි කෙල්ලවයි ජාත්‍යන්තරයට අරගෙන යන්න අපිට පුළුවන්. හරිද? ඒ නිසා tagala මේ පැත්තෙන් ඔයා සපෝට් එක දෙන්න. මේ දෙන්න මේ පැත්තෙන් ඔයාලට නටන්න පුළුවන් session එකක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න 3 2 1 මෙන්න DJ රමේෂ්.

0: Night. Right, velava hariyadama 11 vinadi 8 mam me patta ave hatiyata thank karanne bay mokada ada labunu aadareeta merilath paya kaadarey kiyala na madirattarane harida paya thunak aadarey mokada me veddi 5000 seemawa pahu karala thiyeno dannawada facebook live ekak balagena inna pramaane 5000 seemawa paya thunak yaddi pahu karala thiyeno me veddi 400 ekata adhika pramaanayak live ekak share karala thiyenawa comment section එක ගැන මං ආය අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ නේ නේද? තාම comment කරනවා. හරි. එන්සයි ඉතින් comment කරපු ඊට පස්සේ live එක share කරපු set එකටම ආදරෙයි මෙරිලත් පැයක්. හරිද? Right. මේ දෙන්නත් එක්කම පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මම මුලින්ම ළඟම ඉන්න කෙනාව ටග් ගාලා මේ පැත්තට ගන්න. ඩිලි එන්නකො පොඩ්ඩක් මේ පැත්තට. ටග් ගාලා දුවලා එන්න අපිට වෙලාව සෑහෙන්න වටිනවනේ නේද? Right. එතකොට ඔයා දැන් මෙයා DJ play කරන්න පටන් ගත්තනේ නේ. ඔයාට එතකොට කවද්ද හිතෙන්න ගත්තේ මම DJ වලට යන්න ඕන කියලා?
1: මෙයාම කියලා තමයි ඉතින් හිතුනේ.
0: කොහොමද පුරුදු වෙන්න පටන් ගත්තේ?
1: මෙයාම තමයි ඒක පුරුදු කළේ. හැබැයි ඉතින් මට ආසෙ හිතුණා පුරුදු වෙන්න. මේ ඊට පස්සේ ඉතින් මෙයාව දැක්කලා මෙයා කරන දේවල් දැකලා ඉතින් හැම මාසෙතල මාත් පුරුදු වුණා.
0: වැඩේ පුරුදු වුණා නේ. රයිට්. එතකොට ලංකාවේ සාමාන්‍යයෙන් අපි කියනවා ෆීමේල් DJ ආටිස්ට්ලා හරි අඩුයිනේ නේද? Right, පොඩ්ඩයින් අපේ අමිල කියනවා මටත් හිටගන්නලු හරිද? මම පොඩ්ඩ හිටගන්න හරි අකමැති. එතකොට අර උස පොඩ්ඩක් ගැන හිතන්න වෙනවනේ නේ. Right. එතකොට ඩිලි මේ දැන් ලංකාවේ ෆීමේල් DJ ආටිස්ට්ලා හරි අඩුයි. හරිද? දැන් මෙහෙම කියන්න පුළුවන් කෙනෙක්ට ඔයා යන්නේ බෝයි ෆ්‍රෙන්ඩ් එක වැඩවලට. හරිද? දැන් කතාවක් තියෙනවා. දැන් මේකේ ඉච්චර කියන්නේ ගෑන් ළමයින්ට පොඩ්ඩක් නිකන් ප්‍රශ්න තියෙනවා. මේවා නිකන් හරි කරදරයි. ඔය වගේ දේවල් තියෙනවා. හරිද? හැබැයි වුණාට අපි දන්න මේ වෙද්දි ලංකාවේ නමක් හදාගත්ත සුපිරි බැඩ්ඩෝ ඉන්නෝ අපේ ෆීමේල් DJ ආටිස්ට්ලා. හරිද? අලුතෙන් කවුරු හරි ෆීමේල් DJ ආටිස්ට් කෙනෙක් එන්න හිතාගෙන ඉන්නෝ නම් ෆීල්ඩ් එකට. හරිද? ඔයාට මොකක්ද එයාට කියන්න තියෙන්නේ?
1: කිසිම බයක් නැතුව ඇත්තටම එන්න පුළුවන් ෆීල්ඩ් එකක් මේක. ගොඩක් අය කියන්නේ කැමති නැහැ. එහෙම කියන්නේ තාත්තා කෙනෙක් දුවෙක් වෙවන්න කැමති නැහැ. ඒ වුණාට මම කියනවා ඒගොල්ලන්ටත් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ඇවිල්ලා ඉතින් හොඳ තැනකට එන්න පුළුවන්.
0: රයිට්. වැඩි හරියට කරනවා නම් නේද? මැච් එක ගහන්න පුළුවන්. මේ එතකොට අර මේ මැලේසියා ටුවර් එක ගැන පොඩ්ඩක් කියන්නකෝ. මොකද තත්ත්වය? කියන්නේ එහෙ ලැබිච්ච ආදරේ කොහොමද?
1: ඒකත් අපිට හිතා ගන්න බෑ. ඇත්තටම මේ අපි හිතුවෙත් නැහැ එච්චර. කියන්නේ ඒගොල්ලෝ අපිට එච්චර පිළිගැනීමක් දෙයි කියලා. මේ හිතා ගන්නවත් බැරි විදිහට අපිව එයාපෝට් එකට ඇවිල්ලා එයාලා පිරියාගෙන
0: ඇත්තටම
1: ගොඩාක් ස්තුතියි. මට හිතා ගන්නත් බෑ අපිට මෙච්චර ආදරයක් ලැබුණා කියලා. ඇත්තටම හැමෝටම ගොඩක් ස්තුතියි. ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න කියලා ඉතින් ඉල්ලනවා.
0: රයිට්. රමේෂ් එන්නකෝ මේ පැත්තට. කියන්නේ මේ ගමන යනකොට මේකේ මූලිකත්වය ගත්තේ ඔයා. හරිද? කොහොමද DJ වලට ආවේ? මම ඕක හැමෝගෙම අහන ප්‍රශ්නයක්. මම කැමති ඔයාගෙනුත් දැනගන්න. චුට්ටක් ලඟ වෙලා කතා කරමු අපි මයික් එකට.
2: මම අර DJ නලින් තමයි. කියන්නේ මයි බොස්.
0: ඔව්. අපිට කියන්නේ ඔයාව සම්බන්ධ කරන්නේ නලින්නේ. අපිත් එක්ක සෑහෙන්න ගනුදෙනු කරන කෙනෙක්.
2: එයා තමයි බොස්. එයා කව ටිකක් කල් වැඩ කරලා ඊට පස්සේ තනියම.
0: ඔය DJ වලට ඇත්තටම ආසාව ආවේ කොහොමද? සාමාන්‍යයෙන් හරිම කලාතුරකින් දැන් ඉන්නවා කට්ටිය. හැබැයි මේකට ආසාව වෙන්න හේතුවක් තියෙන්න ඕනනේ.
2: ආසාව කියන්නේ දැන් මියුසික්.
0: මියුසික් වලට ආසයි නේ. රයිට්. එතකොට දැන් ඔයාට නලින්ට අමතරව හරිද දැන් මේ වැඩේට මෙහෙම එන්න සපෝට් එක දීපු අය කවුද? ගෙදර අය එහෙම ඊට පස්සේ ඔයාට තෑන්ක් කරන්න කවුද ඉන්නේ?
2: ගෙදර අය මේක බලන් හිටියෝ.
0: මේ මයික් එකට චුට්ටක් ලඟ වෙන බයයි වගේ. සෙට් එකටම
2: තෑන්ක්ස් කරනවා.
0: රයිට්. ඕකේ. එතකොට මෙයාගෙන් ලැබෙන සපෝට් එක මේ වැඩේට ඔයාට මොකද්ද කියන්නේ? දැන් මං හිතන්නේ තනියෙන් ඉන්නකොට ආදරේ කියලා ඇති, ගෙදර කට්ටි ඉන්නකොට ආදරේ කියලා ඇති, ආලු ඉස්සරහ ආදරේ කියලා ඇති, රටක් බලාගෙන ඉන්නකොට මේ දෙන සපෝට් එකට ජීවිතේට ආදරේ කියන්න හම්බෙයි කියලා ඔගොල්ලෝ හිතන්නේ නැතුව ඇති. ඒ නිසා ඔන්න chance එක තියෙනවා මෙයා දෙන සපෝට් එකට. ගර්ල් ෆ්‍රෙන්ඩ් විදියට මේ යන ගමනට මෙයා දෙන සපෝට් එකට ඔයාට පුළුවන් යාට ආදරෙන් තෑන්ක් කරන්න.
2: Thank you many good for the support එක.
0: අනේ. හරිම ආදරණීය. මං හිතන්නේ මේක සපෝට් එක තියෙන්න ඕනනේ. මං කියන ඕනම පිරිමියෙක් ගොඩ යන නම් අනිවාර්යෙන් කාන්තා පාර්ශවෙන් හොඳ සපෝට් එකක් තියෙන්න ඕනේ. වාට හොඳ ලක් එකක් තියෙනවා කියන්නේ නේ. රයිට්. බලාගෙන ඉන්න කට්ටියට තෑන්ක් කරන්න පුළුවන්.
2: Thank you අද අපේ live එක බලන් හිටපු ඔක්කොටම.
0: වැඩකට සම්බන්ධ කරගන්නවා නම් හරිද ටග්ගාල මට කන්ටැක්ට් නම්බර් එක වාගේ කටින්ම කියන්න 0-7-1-3-7-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8-8- අපිට අද දවසේදී නැතෆම් ඩීජේ නයිට් සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දුන්නේ සුසිකෝ බේකර්ස් වසර 27ක ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ පාරිභෝගික විශ්වාසය දිනාගත් අංක 1 සන්නාමය තමයි සුසිකෝ බේකර්ස් කියලා කියන්නේ. ඉතින් එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕනේ සුසිකෝ බේකර්ස් ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධාන ස්ටාෆ් එකේ වැඩ කරන හැමෝම මේ වෙලාවේ අපේ ලයිව් එක බලාගෙන ඉන්නවා. ආදරේ මෙරිලත් පැක් සෙට් එකටම ජය වේවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ සුසිකෝ බේකර්ස් එක්ක එකතු වෙලා ඔයාලට අවශ්‍ය කරන බේකරි නිෂ්පාදන ඊට පස්සේ කේක් වර්ග ඊට පස්සේ රස කැවිලි රයිස් ඇන් කාරි ෆ්‍රයිඩ් රයිස් අතුළු ආහාර වර්ග රසක් සාධාරණ මිලකට නියම රසයෙන් හරිද කිසිම රසකාරකයක් වර්ණකාරකයක් අඩංගු කරලා නැතුව ලෝකයේ ඕනම කෙනෙක්ට බය නැතුව භුක්ති විඳින්න පුළුවන් නියම අපේ රසයේ තියෙන ආහාර වේලක් ඔයාලට ගන්න ඕන නම් ඔයාලට තියෙන ලංකාවේ හොඳම තැන තමයි සුසිකෝ බේකර්ස් කියලා කියන්නේ. ප්‍රධාන ශාඛාවන් තියෙනවා කටුවාවල, කොට්ටාව සහ නුගේගොඩ. කොළඹවට මේ වෙද්දි ශාඛාවන් 18ක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට මේක තමයි ලංකාවේ ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයා විදිහට ගන්න පුළුවන් හොඳම තැන. විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් පිටරට ඉන්න කට්ටිය ඉන්නවානේ අමරිකාවේ, ඊට පස්සේ දකුණු කොරියාව, ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, එක්සත් රාජධානිය වගේ රටවල් රසකටම ලංකාවේ අපේ රසය අරගෙන යන්නේ. හරිද? අපේ රහට කෑම වේලක් කන්න ආසාවෙන් ඉන්න ලංකාවෙන් ගිහිල්ලා වෙන රටවල් වල වැඩ කරන ආදරණීය හිතවතුන්ගේ ආසාව වෙනුවෙන්ම ආහාර ඒ රටවල් වලට යවන්න ලොකු දායකත්වයක් ලබා දෙන තැනක් තමයි සුසිකෝ බේකර්ස් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපේ අම්මලා තාත්තලාට තමන්ගේ පුතාට දුවට පිටරට ඉන්න හරිද රස කෑම වේලක් අපේ රහට යවන්න ඕනේ නම් හොඳම විදියට සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ඔයාලට යවන්න තියෙන හොඳම තැන තමයි සුසිකෝ බේකර්ස් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා Facebook page එක තියෙනවා සුසිකෝ බේකර්ස්, ඔයාලට ගිහලා search කරලා බලලා කැමති විදියට order කරන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර පාටි එකක්, ඊට පස්සේ මොනාමාරි අවශ්‍යතාවයක් වෙනුවෙන් ඔයා කාර්යබහුල ගෘහණියක් නම් දැන් ඉස්සර වගේ කැම හදන්න මහන්සි වෙන්න ඕනේ නෑ. කැම මේසෙ පිරෙන්න ගෙදරට අවශ්‍ය කරන හැම කැම වේලක්ම සුසිකෝ බේකර්ස් සරහා ගන්න පුළුවන්. frozen foods, සීතල ආහාර මේ වන විට ශ්‍රී ලාංකික අපිටත් ඔන්න කටුවාවල, ඊට පස්සේ කොට්ටාව, නුගේගොඩ සුසිකෝ බේකර්ස් ප්‍රධාන ශාඛාවලින් ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කොළඹවට බෝඩ් වෙලා ඉන්න කට්ටියට එහෙම මේක සෑහෙන්න වටිනෝනේ. ඉතින් ඒ නිසා අම්මගේ රහටම කැම ටිකක් කන්න ඕනේ නම් ඔයාලට තියෙන හොඳම තැන තමයි සුසිකෝ බේකර්ස් කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, ගෙදර මොනවාම හරි ඉවෙන්ට් එකක් තියෙනවා නම්, හරිද පාටි එකක් තියෙනවා නම් ඒකට අවශ්‍ය කරන කේටරින් සර්විස් එකක් ලබා ගන්න පුළුවන් හොඳම තැන තමයි සුසිකෝ බේකර්ස් කියලා කියන්නේ. ඔයාලට අවශ්‍ය කරන ඕනෑම උත්සව අවස්ථාවක් වෙනුවෙන් සුසිකෝ බේකර්ස් පුද්ගලික සමාගම තියෙනවා. ප්‍රණීත ආහාර පානත් එක්ක සම්පූර්ණ කේටරින් සේවාව ලබා දෙන සුසිකෝ බේකර්ස් ආයතනයේ සූදානම් වෙලා ඉන්නවා. ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධාන සියලුම දෙනාම යලිත් වතාවක් බොහොම ආදරෙන් මතක් කරනවා. ඔයාට ඕඩර් එකක් දෙන්න ඕන නම්, මොනවාම හරි විස්තර දැනගන්න ඕන නම් හරිම ලේසි නම්බර් එක මතක තියාගන්න. මේක කොලයක් අරගෙන ලියාගත්තත් පාඩු නෑ. 0.77 44 45 195 සුසිකෝ බේකර්ස් ගැන තමයි මේ විදිහට මතක් කරේ. රයිට්, වෙලාව 11 විනාඩි 15යි. අපි ඊළඟ සෙෂන් එකට යන්න කලින් මතක් කරන්න ඕනේ NetFM DJ Night එක හැමදාමත් වගේ සක්සස් කරගන්න NetFM අපේ ටීම් එක ලබා දෙන දායකත්වය. NetFM ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධාන අපේ NetFM programming team එක, ඊට පස්සේ marketing team එක, finance team එක, ඒ වගේම තමයි අපේ production team එක, ඒ වගේම තමයි අපේ engineer අංශය විශේෂයෙන් මතක් කරන්න ඕනේ, ඒ වගේම තමයි අපේ library එකේ set එක, ඊට පස්සේ අපේ කුමාරයියා මේ set එකම පුදුම සහයෝගයක් ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා හැමෝටම ගොඩක් ස්තුතියි. අපි අන්තිම සෙෂන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඩබල් ලෑස්තිද? රයිට්, ඕකේ. මම දැන් ඔයාලට චැලෙන්ජ් එකක් දෙනවා. අපි වහගෙන බලාගෙන ඉන්න කට්ටියට මේ වෙද්දිත් පටන් ගත්ත වෙලාවේ වගේම මේ වෙද්දිත් සෑහෙන කට්ටියක් ලයිව් එක බලාගෙන ඉන්නවා. එහෙම කියද්දි දෙන්නගේ මූණ හිනාව බලන්න ආසයි. හරිද? මිනිසුන් ආදරය ලැබෙද්දි එහෙම තමයි නේද? ඉතින් ඒ නිසා රටේ මාදරය එකතු කරලා කට්ටියට තියෙන්නේ ගැම්මට. දැන් 400 දින අතර වෙලාන් තියෙන ලයිව් එක ෂෙයා කරන එක මේක 500ක් කරන්න ඕනේ 12ට කලින්. හරිද? රයිට්. ඒ නිසා ඔන්න වැඩේ පටන් ගන්නවා. ලයිව් එක ෂෙයා කරන්න තියෙන්නේ. ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන් NetFM DJ Night, ඊට පස්සේ මේ දෙන්නගේ නම් දෙක කියලා හරි ඔයාලට කාට කැමති තරම් කමෙන්ට් කරන්න පුළුවන්. මං හරියටම 11:45ට කියනවා අද දවසේදී සුසිකෝ බේකර්ස් වෙතින් ලබා දෙන හරිද ලොකු ටැග්ග්ක් දෙනවා අපි කියවනේ කැම මේසේ පිරෙන්න අපේ රසට ෆ්‍රෝසන් ෆුඩ්ස් gift pack එකක් දෙනවා ඔන්න සුසිකෝ බේකර්ස් වෙතින් වැඩිපුරම මේ අන්තිම විනාඩි 45 වැඩිපුරම කමෙන්ට් කරන කෙනාට අපි ලෑස්ති වෙලා ඉන්නවා මේ අති දවන්ත ටැගි පාර්සලය දෙන්න හරිද ඒ නිසා ඉක්මනටම කමෙන්ට් කරන්න මං හරියටම 11:45 වෙද්දී කවුද ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව කියලා ප්‍රකාශයට පත් කරන්න ලෑස්ති රයිට් ඕකේ දැන් තමයි වැඩේ හොඳම හරිය තියෙන්නේ හරිද ඒ නිසා කමෙන්ට් කරන්න පටන් ගන්න මෙන්න මේ දෙන්නට වැඩේ බාර දෙනවා මෙන්න DJ රමේෂ් එක්ක DJ ඩිලි

NetFM DJ Night. Right, velava hariyadama ekolahai vinadi 40ai mamala asivenne ada davase idi vasanavanta jayagrahane imikaragatta e jayagrahakaya thora pat karaganna harida sisiko meka swethin wata ada davase idi api porondu wetcha vidihata ma frozen food gift pack ekak jayagrahane karanna avasthawa aragena ava etakota vaddima apit ekak ada davase idi vaddipurama ekathu vela indapu apita vaddipurama comment karapu ita passe apit ekak program ekak purawatama sambandhatave thiyagene hitapu vasanavanta jayagrahika wak thora pat karaganna tamai mama den lasti wenne harida ආමත් සෑහෙන්න කමෙන්ට් කරනවා. ඊට පස්සේ මේ වෙද්දි තෙක දිගට ලයිව් එක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අතරතුර අපේ ලයිව් එකේ සමහරලාට පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් ආවම අපිට කමෙන්ට් කරලා ඒ පිළිබඳව මතක් කරා. ඉතින් ඒ නිසාම තමයි අපි මෙයව තෝරගන්න ලෑස්ති වෙන්නේ. අද දවසේදී රමේෂ් මම ලෑස්ති වෙන්නේ වාසනාවන්ත ජයග්‍රාහකයා ජයග්‍රාහිකාව තෝරාපත් කරගන්න. ඩිලි, එතකොට මට ආයි නම පොඩ්ඩක් පැටලුණා. ඩිලි, හරිද? රයිට්. වෙන අද දවසේදී සුසිකෝ බේකස් වෙතින් වාසනාවන්ත ජයග්‍රාහණී හිමි කරගත් ආදරණීය ජයග්‍රාහිකාවක් තෝරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේක ඇවිල්ලා හරිද මේ වාසනාවන්ත ජයග්‍රාහිකාව අපිට බිහි වෙන්නේ කඩවත කිට්ටුවට ගියාම තමයි. හරිද? එනිසා ඉතින් ඔන්න එහෙම කියපු ගමන් දන්නවා මේ වෙද්දිත් අපිට කමෙන්ට් කරනවා අන්තිමටම දාලා තින්නේ හාට් ටිකක්. හරිද? රයිට්. ඕකේ. වාසනාවන්ත ජයග්‍රහයිකාව.

පත් වෙනවා. අපිට හරියටම ටග්ගාල 0711 95 95 95ට ඔයාගේ සියලුම විස්තර ටික ලබා දෙන්න. එතකොට අපි ඔයාට ගෙදරටම සුසිකෝ බේකර්ස් විතින් වටිනා කියන gift pack එකක් ඔයාලට ලැබෙන්න සලස්සනවා. හරිද? ඉතින් ඒ නිසා ඔන්න ලක්මාලි ප්‍රියදර්ශනී ඔයාට උණුසුම් සුබපැතුම් net fm dj night අහගෙන බලාගෙන ඉන්න ගමන් අපිට comment කරලා එක දිගට අපිව බලාගෙන ඉඳලා අපේ වැඩෙත් එක සම්බන්ධ වෙලා අපිට පුදුම සහයෝගයක් ලබා දීලා හැමදාමත් අපිට උතුරන්න ආදරේ දීපු. හරිද? ලක්මාලි ප්‍රියදර්ශනී ඔයාට තමයි ඔන්න අද දවසේදී වාසනාවන්ත ජයග්‍රහණයේ හිමි වෙන්නේ. හරිද? රයිට්. ඕකේ. මේ වෙද්දි comment section එක 5000 සීමාව පහු කරලා තියෙනවා. 420ක් මේ වෙද්දි facebook live එක share කරලා තියෙනවා. facebook live මේ වෙද්දි 6000කට අධික ප්‍රමාණයක් බලලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ තරම් ලොකු දස දහස් ගණනින් එන ආදරයට තමයි net fm dj night අපි හැමදාමත් ඔයාට අලුත් අලුත් දේවල් අරගෙන එන්නේ. හරිද? රයිට්. එතකොට මේ දෙන්නට යන්න දෙන්නත් ලෝබයි. මොකද පුදුම ආදරයකින් අද අපි වැඩේ දිහා බලාගෙන හිටියා. Thank you net fm dj night එකට ආවට. මං හිතන්නේ අද තව ලොකු වැඩක් ඇවිල්ලා තිබ්බ. හැබැයි උනාට net fm dj night එකට ආරාධනා කරපු ගමන් වැඩේ රක්ගාලා කල් දාලා එතනට වෙන කෙනෙක්ව දාලා නේද රමේෂ් එකපාරින් මේ පැත්තට ආවා. ඉතින් ඒ නිසා ඔයාට ජය වේවා. අදින් පස්සේ මම කෙටියෙන් මෙහෙම කියන්නම්, දවස් ටික බුක් කරලා තියාගන්න. ඔයාට ඩයරි ඉඩත් මදි වෙයි 100,000ක් ෂුවර්. හරිද? රයිට්. එතකොට යන්න කලින් ආයෙත් රමේෂ්ගේ නම්බර් එක මතක් කරන්නම්. ඔයාට DJ රමේෂ්, ඒ වගේම DJ ඩිලීව, ඔයාගේ ඕනම ඉවෙන්ට් එකක් හැපනින් කරගන්න සම්බන්ධ කරගන්න පුළුවන්. 0711 38 47 688 0711 38 47 688 නම්බර් එකට කතා කරලා DJ රමේෂ්, DJ ඩිලීව සම්බන්ධ කරගන්න පුළුවන්. මං හිතන්නේ DJ එක අවශ්‍ය කරන සියලුම දේවල්, ලයිට් සනම්ම නම් හැමදේමත් එක්ක තමයි ෆුල් පැකේජ් එක ගන්න පුළුවන්. ඔයාගේ වෙඩින් එක ලස්සන කරගන්න, බර්ත්ඩේ පාටි එක ලස්සන කරගන්න, ඊට පස්සේ ගෙට් ටුගෙදර් එකක් වෙන්න පුළුවන්, ඕනම ෆන්ක්ෂන් එකක්, ඕනම ඉවෙන්ට් එකක්. දැන් ඉස්සරහට වැඩ ගොඩක් යන කාලේ දෙසැම්බර් මාසේ වෙන්න පුළුවන්. අනම්ම නම් එක දිගට වැඩනේ මේ මාසේ කියලා කියන්නේ වැඩිපුරම ආදරවන්තයෝගේ මාසෙ. ඉතින් ඒ නිසා ඔයාට චාන්ස් එක තියෙනවා මේ දෙන්නව සම්බන්ධ කරගන්න. ඔයාගේ වෙඩින් එකට එහෙම කල්පනා කර කර හිටියනම් කවද්ද දාන්නේ DJ එක ලෙසටම දෙන්න ඕනේ කෙනෙක්ව ගන්න ඕනේ කියලා වැඩේ හැපනින් කරන්න මෙයා තමයි ඉන්න සුපිරිම බුලට් එක. හරිද? ඒ විතරක් නෙමෙයි, ලංකාවෙන් පිට අපිව බලාගෙන ඉන්න සෑහෙන්න කට්ටියක් ඉන්නවා. ජෝර්දාන් වල සෙට් එකක් මත බලාගෙන හිටියා. ඉතින් ඒ නිසා ඔයාගේ රටේ අපේ රහට වැඩක් ගහනවා නම් ඉන්න එකම හන්දම ලංකාවේ නම්බර් 1 DJ ආටිස්ට්ලා දෙන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ දෙන්නව සම්බන්ධ කරගන්න පුළුවන්. නම්බර් එක මතක නැති වුණොත් අග්ගල සර්ච් කරන්න Facebook එකේ DJ රමේෂ්, එහෙම නැත්නම් DJ ඩිලී කියලා දෙන්නගෙන් කැමති කෙනෙක්ව සම්බන්ධ කරගෙන, මෙයාව සම්බන්ධ කරගත්තත් එයාව සම්බන්ධ කරගත්තත් දෙන්නම එකට එන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මේගොල්ලොන්ව ඔයගොල්ලොන්ගේ වැඩවලට ගෙන්න ගන්න. හරිද? රයිට්. ඊට පස්සේ තියෙන හොට්ම නිවුස් එක තමයි ලබන සතිය අපි දෙනවා අලුත්ම වැඩක්, මුහුණට මුහුණ දැවැන්ත DJ සංග්‍රාමයක් ලබන සතිය ඉඳලා අපි ඔයාලට අරගෙන එන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපි ඒකට ඔයාලට ව්‍යුර්ථ ආරාධනාවක් කරනවා. ඔයා DJ වලට දක්ෂයි නම් ඔයාලට වැඩ දාලා හැඩ දාලා මේ වගේම ලස්සනට ප්ලේ කරන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසය තියෙන කොල්ලෙක් කෙල්ලෙක් නම් ලබන සතියේ net fm dj night එක ව්‍යුර්ථ වෙන්නේ ඔයාට. ඉතින් ඒ නිසා ජයග්‍රහකෙක් වෙන ගමන් තෑගි දිනන්න ඔයාලට අවස්ථාව තියෙනවා. අහගෙන ඉන්න කට්ටියට, බලාගෙන ඉන්න කට්ටියට වගේම ලබන සතියේ ඉඳලා ප්ලේ කරන්න එන ඔයාටත් තෑගි දීලා ලංකාවම දන්න DJ තරුවක් කරන්න අපි ලෑස්ති. ඉතින් ඒ නිසා ෆේස් ටු ෆේස් ඇටැක් එක හිකරන net fm dj night එකත් එක ලබන සතියේ හම්බ වෙනවා. එතකන් අපි අදට යන්න හදන්නේ විනාඩි 10ක සෙෂන් එකක් දෙනවා දෙන්නට ප්ලේ කරන්න වැඩේ ඉවර කරන්න කලින්. එහෙනම් ඉතින් අහගෙන බලාගෙන හිටපු හැමෝටම ජය වේවා. ආදරේ මෙරිලත් පැයක්. එහෙනම් අදට ගිහිල්ලා එන්න DJ රමේෂ් එක්ක DJ ඩිලී ඉන්නවා. මෙතනින් එහාට තව විනාඩි 10ක් ප්ලේ කරන්න. අපි හම්බ වෙනවා හෙලෝ හෙලෝ සතියන්තෙන් හෙට උදේ 9ට. උදව් කරපු හැමෝටම thank you කියන ගමන් අදට අපි යනවා. එහෙනම් ජය වේවා. මම DJ අසා.

යන්න කලින් පුබුදුර රත්නායක ඔයාවත් මතක් කරන්න ඕනේ. අනේ very sorry ඔයාව දැක්කේ දැන්. හරිද bro? අපිවත් මතක් කරන්න. අම්මවයි නංගිවයි මේ වෙලාවේ අපි ඔයාව live එකේ බලාගෙන ඉන්නවා. මේ ටික කිව්වහම මාර happy කියලා තියෙනවා. ඔන්න මතක් කරා. එහෙනම් අපි දැන් යන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නිත්‍ය FM පිරිත් මණ්ඩපය. කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM. Net FM. Spirit Vanderbilt. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nette fem. Nette Ferit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇති සිත් දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආරේ ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Nyt FM. Spirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථාරත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.